කරන්නට පුළුවන් නම් උදේහවා භාවිතා කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැලේ

0: FM 93.5, FM 93.7, La Khana, Radio ITN.
1: Vilao de pahai vinadi tisatai.
2: Khatat kalin, patthada mister samaga, aluthumatura turudana ganna. Unusummana deshupalaneya, vidis, krida, turaturu savistarana.
3: La Khana, momadin is alu.
4: Sama anugrahaya.
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
6: ලක්හඬ බුද්ධ රශ්මිලා

0: ඉන්නේ පුරපසලස්වක පුන් පොහෝ දින පනාගොඩ යුද්ධ හමුදා ශ්‍රී මහා බෝධිරාජාරාම විහාරස්ථානයේදී
1: ITN සමනක් රැස් වැඩසටහනට සමකාමී විකාශයක් ලෙස පෙරවරු 6 සිට ලක්හඬේ
0: ලක්හඬ බුද්ධ රශ්මි මෙත් සිත් පෙරතරව බුදුන් දකින්නට ඔබත් එක්වන්න.
2: දායකත්වය
3: කෘෂි ක්ෂේත්‍රයේ නව පනක් ලබා තිබෙන කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක් හඳුන්වා දුන් එකම සුපර් මාකට් චාලයයි.
4: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus. යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර්. RDB Youth Plus කිනුවා.
2: FM 93.5. FM 93.7. ලකන. Radio ITN.

0: imam bu duras de kadatim.
1: Lakanda Radio ITN.
2: Lakanda hagen ini lalu depan hari nadi panas dekai.
3: Sri Lanka ve pertama watawat Rhino roofing meeting hadun nuadina. Rhino premier jala pratirodhi matupita arakshane sahita roofing sheet. Rhino roofing meeting hadun nuadina. Rhino premier roofing sheet. Petivistra sandha dahatunai anuhaya amatana.
1: Lakana sita nimana budupana sita nimana budupana
4: satyantaye ratri sumadhara dharma deshanaya senasurata ratri naveta
5: minisat kamagana bana paden mohaya turalan
4: sasara maka pinpurana oba sita nivana budupana දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN.
2: වෙලාව දෙ පහයි විනාඩි 53යි අද අගෝස්තු මාසේ 27 වෙනිදා බ්‍රහස්පතින්දා දවස අද නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය යෙදිලා තියෙන දවසයි. ඉතින් අපි අවධානය යොමු කරමු අද නිකිණි පුර පසළොස්වක පොහෝ දිනයේ වැදගත්කමට. මේ ශාස්ත්‍රීය වශයෙන් ඓතිහාසික සිදුවීම් ගණනාවක් සිදු වුණු නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය තමයි අදට යෙදිලා තිබෙන්නේ. අජාසත් රජතුමාගේ දායකත්වයෙන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ආනන්ද, අනුරුද්ධ, උපාලි මහරහතන් වහන්සේලා ප්‍රධාන 500 නමක් මහරහතන් වහන්සේලා සහභාගීත්වයෙන් රජගහ නුවරදී බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වුවේ අද වැනි පුන් පොහෝ දිනකයි. බුදුරදුන්ගේ ලලාට ධාතු නිදන් කර සේරුවාවිල දාගැබ තැනීම ආරම්භ කිරීමද නිකිණි පොහෝ දිනේ සිදු වූ වැදගත් සිදුවීමක් ලෙස හඳුන්වන්න පුළුවන්. සේරුවාවිල පෙරහර පවත්වන්නේද නිකිණි පොහොයට සමගාමීව කියලා තමයි සඳහන් වෙන්නේ. නිකිණි පොහෝ දිනේ තවත් ශාසනික වැදගත්කම් රැසක් තියෙනවා. ඉතින් ඒ අතර ශාසනය ආරක්ෂා වීමට, ගුණධර්ම වර්ධනයට, භික්ෂුන් වහන්සේත් ගිහියාත් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතා වර්ධනය කර ගැනීමට මේ පොහොය ඉතාමත් වැදගත් කියලා අපි මතක් කරනවා. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා ලක්හන බුද්ධ රශ්මි උදෑසන 6 සිට ස්වාධීන රූපවාහිනී සවනක් රැස් සමගාමී විකාශයත් සමග ඔබට ශ්‍රවණය කරන්න හැකියාව තියෙනවා. ඉතින් අපි ආරාධනා කරන ගෞරවයෙන් ඔබට රැඳී සිටින ලක්හඬත් එක්ක FM 93.5 93.7 ලක්හඬ බුදු රශ්මි උදැස්සන 6 සිට ඔබ වෙත ගෙනෙන අපි සූදානම්.

0: බුදුන් දහම් සඟුන් යන තුනුරුවනේ අනන්ත ආශිර්වාද බලෙන් සැමසිත් නිවි පහන් වේවා. සම්බුද්ධ චරිතේත් ශාසන ඉතිහාසෙත් වැදගත් සිදුවීම් සමුදායක් සිදු නිකිනි පුරපසලොස්සක පොහෝ දිනේ අදයි. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සෑම පුරපසලොස්සක පොහෝ දිනකම ඔබට සමීප කරන දහම් පඬුර සවනක් රැස් පෝදා විකාශය අද දින ඔබ වෙත සමීප කරන්නේ පනාගොඩ යුද හමුදා ශ්‍රී මහා බෝධි රාජාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් මේ හිමිදිරි උදෑසන පටන් අද දවස මුළුල්ලේ ඔබේ සිත සනසන ආධ්‍යාත්මික සුවසහනය ගෙන දෙන ආගමික වැඩසටහන් රැසක් සමගින් ඔබට එක්කාසු වන්නට හැකියාව තිබෙනවා. අද සම්බුද්ධ චරිතයේ වැදගත් සිදුවීම් සමුදායක් සනිටුහන් වෙච්ච පුරපසළොස්වක පොහෝ දිනයක්. සම්බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මාසයකට පස්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වෙන් රජගහ නුවර වේහාර පර්වත පාමුල සප්ත පර්ණී ගල්ගුහා වාසලදී 500ක් මහරහතන් වහන්සේගේ ප්‍රමුඛත්වයෙන් ප්‍රථම මහා ධර්ම සංගායනාව අද වගේ දවසක පවත්වන්නට යෙදුණා. එවගේම බුදු සසුනේ ආනන්ද තෙරුන් වහන්සේ රහත්භාවයට පත්වන්නේත් අද වැනි නිකිනි පුරපසළොස්වක පොහෝ දිනක. ඒ වගේම ශාසන ඉතිහාසයේ දිහාවට හැරි බලද්දී පෙරවස් සමාදන් වෙන්න අතපසු වෙච්ච උපසපන් භික්ෂූන් වහන්සේලා පසුවස් සමාදන් වීම නිකිනි පුරපසළොස්වක පොහෝ දිනේ සිදුවෙන. ඒ වගේම කන්ද උඩරට විරාජමානව වැඩ සිටින උතුම් ශ්‍රී දළදා වහන්සේගේ අනුහසින් පැවැත්වෙන කන්ද උඩරට ශ්‍රී දළදා පෙරහැරේ අවසන් රන්දෝලි පෙරහැර වීදි සංචාරය කරන්නේද අද වැනි උතුම් පුරපසළොස්වක පොහෝ දිනකයි. එවැනි සුවිශේෂ සංසිද්ධීන් රසක් නිසා විශේෂත්වයට පත්වන නිකිනි පුරපසළොස්වක පොහෝ දිනය නිමිති කරගනිමින් ස්වාධීන රූපවාහිනිය අද සවනක් රැස් පෝදා විකාශයෙන් පනාගොඩ යුද හමුදා ශ්‍රී මහා බෝධි රාජාරාම විහාරස්ථානයේ සිට පින්කම් රසක අසිරිය ඔබට සමීප කරන්නට සූදානම්. අද හිමිදිරි උදෑසන පටන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල සිට මේ විහාරස්ථානයේ වෙත සැදැහැවතුන් බොහෝ පිරිසක් පෙහෙවස් සමාදන් වීම ඇතුළු සමගාමී පින්කම් වලට සහභාගි වී සිටීම සඳහා පැමිණෙන ආකාරය ඔබට දකින්නට පුළුවන්. උදෑසන අෂ්ටාංග උපෝෂත සීලය සමාදන් වීමේ පටන් දාන ශීල භාවනා පෙරට කොටගත් ආමිස ප්‍රතිපත්ති පූජාවන් රසක් අද දවස මුළුල්ලේ ඔබට සමීප කරන්නට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ අප සූදානම් වෙලා තිබෙනවා. ඉතින් පුන් පොහොය කියන්නේ අපේ ජීවිත ආධ්‍යාත්මිකව පුරවන පොහෝ දිනයක්. අද පසුවස් සමාදන් වන පොහොය නිසාම දිවයිනේ සෑම වෙහෙර විහාරස්ථානයක් පාහේම පින්කම් බහුල ලෙස සිදු කරන දවසක් බවට පත් වෙලා තිබෙනවා. එවන් උතුම් පුරපසළොස්වක පොහෝ දිනයක ඔබේ ගත සිත සනහාලන ආධ්‍යාත්මික පින්කම් රසක් සිදු කිරීමේ අරමුණින් අපි පනාගොඩ යුද හමුදා ශ්‍රී මහා බෝධි රජ මහා විහාරස්ථානයේ සිට දවස මුළුල්ලේ සවනක් රැස් පෝදා විකාශය සමීප කරන්නට බලාපොරොත්තු වෙනවා. උදෑසන අෂ්ටාංග උපෝෂත සීලය සමාදන් වීම, බුද්ධ වන්දනාව, සම්බුද්ධ පූජාව, භාවනා වැඩසටහන්, ඒ වගේම ධර්ම සාකච්ඡා ඇතුළු සමගාමී පින්කම් රසක් අද දවස පුරා ඔබට සමීප කරන්නේ අපි පනාගොඩ යුද හමුදා ශ්‍රී මහා බෝධි රාජාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් මේ උතුම් පින් කටයුතු වල නිරත වෙමින් ඔබ අද දවස මුළුල්ලේ අපහා එක්වන ලෙස අප ඔබට ආරාධනා කරනවා. ඉතින් උතුම් පුරපසළොස්වක පොහෝ දිනයක් සම්බුද්ධ චරිතයේ විශේෂ සිදුවීම් රසක් සිදු වෙච්ච, ශාසන ඉතිහාසයේ විශේ෷ සිදුවීම් රසක් සනිටුහන් වෙච්ච, ඒ වගේම ලක්දිව ශාසන ඉතිහාසයේ දිහා හැරිලා බලද්දී අද දවස සුවිශේෂ දවසක් බවට පත් වෙනවා. කන්ද උඩරට සෙංකඩගලපුර ශ්‍රී දළදා පෙරහැරේ අවසන් රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීමට සියලු කටයුතු සූදානම් කරලා තියෙන දවසක අපි සවනක් රැස් පෝදා විකාශය අද නිකිනි පුරපසළොස්වක පොහෝ දින පනාගොඩ යුද හමුදා ශ්‍රී මහා බෝධි රාජාරාම විහාරස්ථානයේ සිට ඔබට සමීප කරනවා. දහසක් බෝසතුන් සම්මා සම්බුද්ධත්වයට පත්වන මේ හිමිදිරි උදෑසන ඔබ සැම අෂ්ටාංග සීලෙහි පිහිටුවීම සඳහායි අප යොමු වන්නට සූදානම් වන්නේ. එවෙනුවෙන් සබදතාව මහිතවත් දනුක මනුජය ඔබට ලබා දෙනවා.
1: යමෙක් බුදුන් දහම් සඟුන් සරණයයිද, චතුරාර්ය සත්‍ය මනාලිස නුවණින් දකීද, හෙතෙම දුකින් මිදේ. තෙරුවනේ අනන්ත ආශිර්වාද බලය ඔබ සැමට ප්‍රාර්ථනා කරමින් අප මේ උතුම් පොහෝ දින සූදානම් වන්නේ අෂ්ටාංග පෝසත ශීලී සමාදම් වන්නට. අද අමිල මතක් කරාසේම මේ සවනග්‍රැස් පොහොදා ආගමික විකාශය ඔබට සමීප කරන්නේ පනාගොඩ යුද හමුදා ශ්‍රී මහා බෝධිරාජාරාම විහාරස්ථානයේ, ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රධානතම ආගමික මධ්‍යස්ථානය බවට පත්වන්නේ මේ විහාරස්ථානය. අපේ උදෑසනින්ම සිහිපත් කළ යුතුයි ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මැතිතුමාගේ උපදෙස් පරිදි ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මෙන්ම යුද හමුදා බෞද්ධ මණ්ඩලයේ සභාපති මේජ ජෙනරල් ලලිත් පෙරේරා මැතිතුමාගේ මෙහෙවීම යටතේ යුද හමුදා බෞද්ධ මණ්ඩලයේ පූර්ණ අධීක්ෂණය මත මේ උතුම් සවනක් රැස් පොදා ආගමික විකාශය ඔබට සමීප කරන්නේ කියන වගත් ඔබට සිහිපත් කළ යුතුයි. මෙන්ද වගේම සවනක් රැස් පොදා ආගමික විකාශය සමගින් ප්‍රධාන මාධ්‍යාලෝකය ලබා දෙමින් මාධ්‍ය ප්‍රධාන සදහැබ්‍ර දායකත්වය ලබා දෙමින් කසාගල සමූහ ව්‍යාපාරය අප සමගින් සිටිනවා. ඒ වගේම ෆැට්නා පිළිබඳව අපි ඔබට සිහිපත් කළ යුතුයි. එසේනම් සදහැවතුනි, මේ මොහොතේ සාදු නාද නංවා ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි මේ මොහොතේදී පිළිගමු. සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමින් වහන්සේ, හෝමාගම පිටිපන දකුණ ගලා හේන සීවලී සදහම් සෙවන අනුශාසක පූජ්‍යපාද ගෝණදෙනිය සීවලී අපි ගෞරවනීය ස්වාමින් වහන්සේ, ගෞරවනීය ස්වාමින් වහන්සේට දැහැත්වට්ටිය පිරිනමා ආරාධනා කිරීම සඳහා මෛතාමත් ගෞරවනීයතු ආරාධනා කර සිටිනවා. බ්‍රිගේඩිය ආරක්ෂක සේනා මුලස්ථානයේ සම්පත් රණසිංහ මහතානන්ට ආරාධනා කර සිටිනවා. ඉතාමත් ගෞරවනීයතු ආරාධනා කර සිටිනවා මේ මොහොතේදී. අප සියලු දෙනාම සාදු නාද නංවා යලිත් ගෞරවනීය ස්වාමින් වහන්සේට ආරාධනා කරමු. සාදු සාදු සාදු. අවසරයි අපේ හාමුදුරනේ.
2: පින්වත් සියලු දෙනාටම තෙරුවන් සරණයි. මේ මොහොතේ පනාගොඩ යුද හමුදා මුලස්ථානයේ සිට ඔබ හැම දෙනා වෙත ලබා දෙන මේ උතුම් නිකින පුර පසලොක්ෂ සප්පොහොදා ආගමික වැඩ කටයුතු ආරම්භ කරන වෙලාවේ පළමුවෙන්ම සීල සමාදානයේහි පිහිටුවීම සඳහා පින්වත් ඔබ හැම දෙනාම සූදානම් වෙන්න, හැම දෙනාම පළමුවෙන්ම සාදු නාදයක් පවත්වන්න.
1: සාදු සාදු සාදු.
2: අෂ්ටාංග සීලේ සමාදන් වීම සඳහා කවුරුත් තුන් වරක් නමස්කාරය කියන්න.
1: නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස.
2: බුද්ධං සරණං ගච්ඡාමි.
1: බුද්ධං සරණං ගච්ඡාමි.
2: ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
1: ဒုတိယံපි බුද්ධං
3: ධම්මං සරණං ගච්ඡාමි.
2: ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
3: ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
2: ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
3: ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
2: තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
3: තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
2: තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
3: තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
2: තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
3: තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
2: අහං බන්ති අජ්ජ ඉමං ච දිවසං උපෝසතං උපවසාමි. ඉමානි අට්ඨංග සමන්නාගතං සීලං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
3: පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
2: අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
3: අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
2: අබ්‍රක්මචරිය ආවේරමණී සික්ඛාපදං සමාදියාමි.
3: බ්‍රහ්මචර්ය ආවේරමණී සික්ඛාපදං සමාදියාමි.
2: මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
3: සික්ඛාපදං සමාදියාමි.
2: සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
3: සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
2: විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
3: විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
2: නච්ච ගීත වාදිත
3: චගීත වාදිත
2: විසුක දස්සන

තුන් ලෝකයට හිමි ගුණ කඳ දැනුණාවේ. පින්වත් ඔබ හැම දෙනාම මේ නිකිණිපුර පසළොස්වක් පෝය දවසේ විශේෂයෙන් බලාපොරොත්තු වන්නේ අද දවස පුරාවටම සීල සමාදානයේ යෙදিলা තමන්ගේ මේ පාරමී ධර්ම තව තවත් සම්පූර්ණ කර ගැනීම සඳහා. ඒ වෙනුවෙන් ඔබේ සිත මෙහෙමවාගෙන මේ ස්ථානයට පැමිණිලා මේ මොහොතේ මේ අෂ්ටාංග සීලය ඔබ සමාදන් වුණා. ඉතින් මේ කටයුතු විශේෂයෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මැතිතුමන්ගේ උපදෙස් පරිදි ඒ ආරක්ෂක සේනා මූලස්ථානය එහි ආඥාපති මෙන්ම යුද්ධ හමුදා බෞද්ධ බල මණ්ඩලයේ සභාපති මේජර් ජෙනරාල් ලලිත් පෙරේරා මැතිතුමන්ගේ මෙහෙයවීම යටතේ මේ උතුම් කටයුතු සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මෙන්ම යුද්ධ හමුදා විජේබාහු පාබල රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සුභාන්ත සංජීව මැතිතුමා සහ ඒ වගේම ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකායේ බලකාධිපති තුමන් ඇතුළු සියලු දෙනාගේ මේ සහයෝගයෙන් තමයි මේ උතුම් පින්කම සිද්ධ වෙන්නේ. ඉතින් මේ මොහොතේ විශේෂයෙන්ම මේ පින්වත් පිරිස ඉතාමත්ම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව මේ උතුම් පින්කමට සම්බන්ධ වෙන්නේ. අද නිකිණිපුර පසළොස්වක් පොහෝ දා පින්වතුනි විශේෂම කාරණා අතර අපිට ගොඩක් වැදගත් වුණු පින්වතුනි අපේ ආනන්ද තෙරුන් වහන්සේ රහත් භාවයට පත්වීම. ඒ වගේම තමයි ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම. ඒ වගේම තමයි භික්ෂුන් වහන්සේලා පසුවස් එළඹීමේ පොහොය. ඉතින් මෙන්න මේ කාරණාවන් විශේෂයෙන් වැදගත් වෙනවා පින්වතුනේ. මේ පින්වත් හැම දෙනෙක්ම අපිට වැදගත් වෙන කාරණයක් තමයි ප්‍රථම ධර්ම සංගායනාව කියන එක. ඒ ධර්ම සංගායනාව තුළින් එදා ලෝතුරා බුදුරජාණන් වහන්සේ පින්වතුනි පිරිනුවන් පාලා වැඩි වෙලාවක් ගියේ නැහැ පින්වතුනි. සුභද්‍ර කියන භික්ෂුවගේ අභද්‍ර වචනය ගැන කවුරුත් අහලා තියෙනවා. ඉතින් මෙන්න මේ කාරණයත් එක්ක විශේෂයෙන්ම මහා කාශ්‍යප මහරහතන් වහන්සේ විශේෂ අවධානයක් යොමු කළා. ඒ මොකද මේ උතුම් සම්බුද්ධ ශාසනය රැකගන්න විශේෂ කටයුත්තක් කරන්න ඕනේ කියලා. අන්න ඒ නිසා තමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වේ පංචසතික නමින්. ඒ කියන්නේ මහරහතන් වහන්සේලා 500කගේ රහත් සහභාගීත්වයෙන්. ඉතින් මේ වෙලාවේ පින්වතුනේ ආනන්ද හාමුදුරන් වහන්සේ රහත් භාවයට පත් වෙලා නැති බව මේ පින්වතුන් දන්නෝ. නමුත් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ එක අසුණක් ලැබුවා. ඒ කාටද? ආනන්ද හාමුදුරන් වහන්සේට. එතකොට මේ සංගායනාවට පෙර දින පින්වතුනේ ආනන්ද හාමුදුරන් වහන්සේ ගොඩක් මහන්සි වුණා රහත් භාවයට පත් වෙන්න. ඉතින් විදර්ශනා භාවනාව ගොඩක් මහන්සි වෙලා වැඩුවා. ගොඩක් වීරය වැඩි වුණා. ඒ නිසා උන්වහන්සේට ටිකක් ප්‍රමාද වුණා. ඉතින් මොකද වීරය වැඩි වුණත් ඒක අපිට බාධාවක් වෙනවා. ඉතින් ආනන්ද හාමුදුරන් වහන්සේ මුළු රැයම මහන්සි වෙලා භාවනා කළා. අලුයන් වේලේ උන්වහන්සේගේ ඒ කුටියට වැඩම කළා. උන්වහන්සේ දැන් පොඩ්ඩක් හාන්සි වෙන්න ලෑස්ති. එතකොට පින්වතුනි ඇඳට උන්වහන්සේ වාඩි වෙලා උන්වහන්සේගේ දෙපා ඉස්සුවා. ඒ වගේම උන්වහන්සේ කොට්ටේට
හිස තිබ්බේ නැහැ. දෙපා ඉස්සුවා. ඒ වගේම උන්වහන්සේගේ හිස කොට්ටේට ගියෙත් නැහැ. එතකොට එහෙමනම් පින්වතුනේ එරියව්වක් නැහැ. ඒ කියන්නේ හිටගෙනත් නැහැ. ඒ වගේම හිඳගෙනත් නැහැ. ඉදිකැරිලත් නැහැ. එතකොට බලන්න මෙහිදී විශේෂම කාරණයක් තමයි පින්වතුනේ සතර ඉරියව්වෙන් තොරව රහත් භාවයට පත්තුණු එකම භික්ෂුන් වහන්සේ තමයි ආනන්ද මහරහතන් වහන්සේ. පින්වතුනේ උන්වහන්සේ ගැන කියන්න වෙලාව නෙමෙයි. ඒතරම් උතුම්ම මහා ගුණයන්ගෙන් සපිරිච්ච අපේ ස්වාමීන් වහන්සේ නමක්, අපි කාටත් ආදර්ශම ස්වාමීන් වහන්සේ නමක්. එතකොට ඒ අනුව මේ ප්‍රථම ධර්ම සංගායනාව පවත්වන්නට අවස්ථාව ලැබුණා පින්වතුනේ. ඒ මොකද එදා තිබෙච්ච බුදුරජාන් වහන්සේ පිරිනම් පාන්න ඒ මොහොතේම තිබිච්ච ඒ තත්වය යටතේ පින්වතුනේ මේ සංගායනාව ඉතාමත්ම මැනවින් පවත්වන්නට යෙදුණ පින්වතුනේ. ඉතින් බලන්න ඒ කාලෙත් එහෙම වුණා නම් පින්වතුනේ අද වෙනකොට, ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ පිරිනම් පාලා 2570ක් වෙන වෙලාවේ, එතකොට මොනතරම් විපර්යාසයකට ලක් වෙලාද? එතකොට අපි දන්න පින්වතුනි මේ ලංකාද්වීපය තමයි ධර්මද්වීපය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ ඒක දැක්කා. ඒ නිසා තමයි උන්වහන්සේ මේ ලංකාද්වීපයට වැඩම කරේ තුන් වරක්ම. විශේෂ සමාදානයක් යොමු කරේ. ඉතින් පින්වතුනි අපි ඇත්තටම වාසනාවන්තයි මේ පින්වත් ඔබ හැම දෙනාම. මොකද මේ නිර්මල බුදුදහම තවමත් පවතින පින්වතුනි. ඒක ගැන කිසිසේත්ම සැකයක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. නමුත් එදා වගේම අද එන්න වැඩි පින්වතුනි. එමකට මේ උතුම් බුද්ධ ශාසනයට ඇතුල් වුණේ පෙර දින බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඉතාමත්ම පාරමිතම් පුරුපු පින්වතු. නමුත් දැන් සමහරලාට එක එක ආකාරය අරමුණු ඔස්සේ ඇවිල්ලා මේ බුදු සසුනට නිගා දෙන්න කටයුතු කරන බව මේ පින්තුන් දන්නවා. ඉතින් ඒ නිසා ඒ ගැන කිසිසේත්ම කලකිරෙන්න අවශ්‍ය නැහැ. ඒ නිසා තමන්ගේ ගුණ පුරන්න තමයි අපි කවුරුත් උත්සාහවන්ත වෙන්න ඕන. ඒ වගේම තමයි පින්වතුනි මහා සංඝරත්නය පසුවස් එළඹෙන දිනේ හැටියටත් විශේෂයෙන් වැදගත් වුණේ. මොකද පළමුවෙන්ම වස් වැසුවේ ඇසල පුර පසළොස්වක දවසනේ. ඉතින් අද දවසේ පුළුවන් උන්වහන්සේලාට සමහරලාට නොහැකුණා නම් අද දවසේ ඒ වස් ආරාධනාව ලැබලා

හොමාගම පිටිපෙන දකුණ ගලා හේන සීවලි සදහම් සෙවන අනුශාසක පූජ්‍යපාද ගුණදිනී සීවලි අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ඉතාමත් හිත නිවෙන ධම්සොරයක් අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට හිමි උදෑසනම ඒ සොරය අපේ හදවතට දැනී ඒ වගේම අප සිරු දෙනාම අෂ්ටාංග ශීලයේ සමාදම් වී අද දවස මුළුල්ලේම සිත කය වචනේ තිතුර සංවර කරගැනීමෙන් දැහැමින් අපේ ජීවිතය ගත කරන්න අවැසි වටපිටාව සකසා ගන්නටයි අප සිරු දෙනාගේම අදිෂ්ඨානය. එසේනම් අප සූදානම් සිටිනේ මීළඟට උදෑසන සම්බුද්ධ පූජාව ඔබ වෙත ගෙනෙන්නට. එතෙක් අප සම්බන්ධතාව ලබා දෙනවා ප්‍රධාන සම්බන්ධතා මැදිරියට.

0: ලක්හන බුදුරශ්මි වැඩසටහන ශ්‍රවණය කරන වෙලාව 2:20.
1: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන් අපිට හරින දැන් නවනිමාවකින් එන ඩෝමාස් වන්ට්‍රී වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවනග නැති වස විස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB Youth Plus Youth එකටම set වෙන banking partner RDB Youth Plus කිනුවා
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය deep tech solar water pumps අදම අවතන්න 0.71 711 711 1
5: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
6: වන්නේ අද අප මේ පනාගොඩ යුද හමුදා ශ්‍රී මහා බෝධිරාජාරාම විහාරස්ථානය තෝරා ගැනීමේ විශේෂත්වයක් තිබෙනවා. ඒ තමයි අප දන්නවා මේ රටේ 30 වසරක කුරිරු යුද්ධය නිමාවට පත් කරන්නට මේ වීරෝදාර රණවිරුවන් කළ අපරිමිත කැපකිරීම. ඇස් ඉස් මස්ලේ දන් දෙමින් තමගේ ජීවිත කැප කරපු ඒ යුද හමුදා රණවිරුවන් උදෙසා පින්පෙත් පැමිණීමත් මේ උතුම් පින්කමේ ප්‍රධානතම අරමුණක් බවට පත් වෙනවා. ස්වෛරීත්වය, ස්වාධිපත්‍ය සහ භෞමික අඛණ්ඩතාවය සුරකීම

නයිකෝ පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤුහීති සුපටිපන්නෝ භගවතෝ ශාවක උජ්ජපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥා

අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති. සාධු සාධු සාධු. නිවේදයාමි සම්බුද්ධං විතරාගං මහා. නිමන්තයාමි සුගතං ලෝකජෙට්ඨං.

සුඛිතා හුන්තු ඥාතයෝ. ඒ වගේම පින්වතුනේ ඔය ප්‍රාර්ථනා ගාථාව කියලා අපි කියන්නේ පින්වතුනේ සංසාරේ නිවන් දකින ආත්ම භාවයේ දක්වාම අපි කාටත්ම ඉමිනා පුඤ්ඤ කම්මේන මේ පුණ්‍ය කර්මය මා කිව්වේ එපා. මා කියලා කියන්නේ එපා කියන එකයි. මේ මට බාල සමාගමෝ, ඒ කියන්නේ බාලයන් හා එක්වීමක් එපා කියන එකයි. ඒතර බාලය කියලා කියන්නේ පින්වතුන් දන්නව පින්වතුන් වයසින් බාල නෙමෙයි. සමහර ලවට අවුරුදු 30 40 වෙන්න පුළුවන්. ඒ වගේම අවුරුදු 50 වෙන්න පුළුවන්, 60 වෙන්න පුළුවන්, 70 වෙන්න පුළුවන්, 100ක් වෙන්නත් පුළුවන්. එතකොට ඒ අයටත් බාල කියලා කියනෝ. ඒ බාල කියලා කියන්නේ පින්වතුනේ ගුණධහමින් අඩු කියන එකයි. දැන් මේ පින්වතුන් අහලා තියෙනෝ අර අනේ පින්දු සිටුතුමාට තමන්ගේ දුවනියම කිව්වා මල්ලි කියලා. ඔබට මතක ඇති. එතකොට බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා මේක කිව්වානේ, ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මගේ දුව මට මල්ලි කියලා කතා කළා. ඒ ඇයි? ආ, එතනත් ඒ මොකද්ද? ඒ දුවනිය අර අනේ පින්ද සිටුතුමාට වඩා වැඩි ගුණයෙන් යුක්තයි. ඒ මොකද්ද? සකදාගාමි ගුණයෙන් යුක්තයි. එතකොට අනේ පින්ද සිටුතුමා සෝවම් භාවයට පත් වෙලා හිටියේ. නමුත් අර දුවනිය එහෙම කතා කළේ තාත්තට සතුටු වෙන්න. ඇයි? තාත්තට වඩා මම ගුණයෙන් උසස් කියලා පෙන්වන්න තමයි. අන්න ඒ වගේ පින්වතුනේ දැන් මෙතන මේ බාල කියලා කියන්නේ ගුණධර්ම වලින් හීන කියන එකයි. ඒ නිසා එවැනි අය අපේ ජීවිතේට හමු නොවේවා. ඒ මොකද එහෙම හමු වුණාම අපිට ගොඩක් කරදරයි. අපිට පින් දහම් කරගන්න අවස්ථාවක් නැති වෙනවා. අපේ ජීවිතේ ලස්සනට ගෙනියන්න බැරි වෙනවා. ගොඩක් සමලාවට නොඑක් ආකාරයේ කරදර බාධක වලට මුහුණ දෙනවා. අන්න ඒ නිසා සතං සමාගමෝ හෝතු කියලා කියනවා. සත්පුරුෂ ඇසුරක්ම වේවා. කවද දක්වාද යාව නිබ්බානපත්තියන් නිවන් දකින තුරු. එහෙමනම් මටත් ඔබටත් පින්තුනේ කල්යාණ මිත්‍ර ඇසුරක්ම තමයි අපි ප්‍රාර්ථනා කරන්න ඕන. ඒ නිසා මේ අද දවසෙත් අපි ප්‍රාර්ථනා කරමු අනේ එවැනි කල්යාණ මිත්‍ර සම්පත්තියක් මට ලැබේවා කියන ඒ සිතවිල්ල ඇති කරගෙන මේ ගාථාව කියමු. ඉම්මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්තියා.

0: සාධු සාධු සාධු. අද දවසේ මේ ස්වාධීන රූපහානේ නාලිකාවේ ඒ පිරිස බොහොම මහන්සියෙන් යුක්තව ඔබට රෝසර ගෙන එන්න, ඔබට මේ දර්ශන ගෙන එන්න, මේ ධර්ම දේශනාවන් ඔබට අසන්න දකින්න සලස්සනවා. ඉතින් ඒ අයටත් අපි විශේෂයෙන් ආශිර්වාද කරනවා. පින්වතුනි, ලෝතර බුදුරජාණන් වහන්සේ මේ සීලය කියන දේ, ඒ කියන්නේ සීලයට පුදුමාකාර තැනක් දීලා තියෙනවා. ඒක විශේෂයෙන්ම දැනගන්න උන්වහන්සේ දේශනා කළා පින්වතුනි, සීලේ නානු පේතස්ස සුතේ නත්තෝ නවිච්චති. බලන්න කොච්චර වටින බණ පදයක්ද පින්වතුනි. මේවා මේ අපිට කිරන්න මනින්න පුළුවන් මොනවයින්ද? ඒ කියන්නේ රත්රන් වලින්ද? මොනවයින්ද? මැණික් වලින්ද? බෑ. ඒ සියලු දේ පරාදයි පින්වතුනි. සීලේ නානු පේතස්ස සුතේ නත්තෝ නවිච්චති. සීලෙන් තුරන් උගත්කමත් බැබෙලෙන්නේ නැහැ කියලා කියන්නේ. ඉතින් පින්වතුනි, අද බලනකොට කෙනකින් ඇහුවම සමහරවට, පුතේ ඔයා කොහොමද, ඔයාට උපාධි කීයක් තියෙනවද? සමහරට උපාධි 2, 3, 4, 5 තියෙනවා. නමුත් පින්වතුනි, හරියට හැසිරෙන්න තේරෙන්නේ නැහැ, කතා කරන්න තේරෙන්නේ නැහැ, වැඩිහිටියන්ට ගෞරවසරු දක්වන්න තේරෙන්නේ නැහැ, පූජ්‍ය පක්ෂයට කතා කරන්න තේරෙන්නේ නැහැ, ඒ ගෞරව දක්වන තේරෙන්නේ නැහැ, මෑණියන් වහන්සේට පියාණන් වහන්සේට කතා කරන්න තේරෙන්නේ නැහැ, ඒ වතාවත් දන්නේ නැහැ, මෑණියන් වහන්සේට මේ තේ එකක් හදලා දෙන්න තේරෙන්නේ නැහැ, පියාණන් වහන්සේට කෑම ටිකක් දෙන්න, ඇඳුමක් පැළඳුමක් දෙන්න තේරෙන්නේ නැහැ පින්වතුනි. ඉතින් හැබැයි උපාධි තියෙනවා. හැබැයි අන්නේ කමක් කියන්නේ බලන්න, අර සීලෙන් තුරන් උගත්කම බැබෙලෙන්නේ නැහැ කියලා කියනවා. ඒ කියන්නේ කොතන ගියත්, ඒ කියන්නේ ඒ පුජ්‍යලයා අගෞරවයටපත් වෙනවා. අන බලන්න, අපිට ඒක පේනුනේ සංසාරේ. ඉතින් අන්නේ නිසා පින්වතුනි, මේ පින්වත් පිරිස උදෑසන මේ සීල් සමාදන් වුණා. අෂ්ටාංග සීලය කොච්චර වටිනවද? පංච සීලය කියන්නේ නিত্য සීලෙනේ. ඒතර අෂ්ටාංග සීල කියන්නේ අද දවසට කොහොම හරි මේක මම ආරක්ෂා කරන්න ඕනනේ. ඉතින් කොහොම හරි උත්සාහය වටිනවනේ නේද? සමහරවිට ඔබ 4-5 වෙනකොට යන්නත් පුළුවන්. ඉතින් ඒ වුණාට මේ උත්සාහය වටිනවනේ පින්වතුනි. අන්න ඒ නිසා සතුටු වෙන්න. මේ අෂ්ටාංග සීලේ වටිනාකම කොච්චරද? ලෝතර බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලේ මේ පින්වතුන් දන්නවා ශාක්‍ය ජනපදයට පුදුමාකාර අපරාධයක් වුණා. ශාක්‍යයන්ට අපරාධයක් වුණා. බුදුරජාණන් වහන්සේ පින්වතුනි 3 වතාවක් බේරගන්න උත්සාහ කළා. එක් තමන්ගේ ඥාතියෙන්, තමන්ගේ මුළු ගම්මානයෙන් දැක්කා. එතකොට මේ පින්වතුන් හොඳටම හිතන්න, ශාක්‍ය අය තමයි යුද්ධයට තාමත්ම දක්ෂ පිරිස ශාක්‍ය. නමුත් පින්වතුනි, පසු කාලේනම ඒ ශාක්‍යයන් අෂ්ටාංග සීලය තමයි සමාදන් වුණේ. ඔන්න හොඳට දැනගන්න. එතකොට ශාක්‍යයන් මොකද්ද ආරක්ෂා කරගෙන හිටියේ? අෂ්ටාංග සීලය, පන්සිල් නෙවෙයි. එතකොට බලන්න මේ අෂ්ටාංග සීලයේ සමාදන් වීමේ තියෙන බලය කොච්චරද කියනවා නම්, අර යුද්ධයට ආපු පිරිස එලවන්න ටිකක් බය කරන්න වගේ හැදුව ඉස්සෙල්ලා. ඒ කියන්නේ මේ කට්ටිය පොඩ්ඩක් එහෙම බය කරලා පිටත් කරත් හොඳයි කියලා. බය කරන්න ඕන නිසා තමයි ඒ අය අර ඉතාමත්ම සියුම් ආයුධ වලින් අර දහස් ගානක් සිටින ඒ පිරිස අතරට වැටෙන සැලැස්සුව ඊතල. ඒ කියන්නේ අර මල් වැස්සක් වගේ යවුවා කිසි කෙනෙකුට. හැබැයි සීරීමක් වෙන්න බෑ එහෙම හිතාගෙන ඒ විදියට එහෙම යව්වා. ඒ සියලු දෙනා අතරින් වැටෙනවා. හැබැයි කිසි කෙනෙකුට හානියක් වෙන්නේ නැහැ. හැබැයි බය කරන්න බැලුවා හරි ගියේ නැහැ. එතකොට අර පිරිස අතර හිටියා හොඳට දැනගත්තු පිරිස කෙනෙක්. ඒ මොකද මේ ශාක්‍යයන් ගැන දැනගෙන හිටියා මේ අය ආරක්ෂා කරන්නේ අෂ්ටාංග සීලය. මේ කට්ටිය කවදාවත් යුද්ධෙට එන්නේ නැහැ, ආයුධ වලින් එහෙම ප්‍රහාර එල්ල කරන්නේ නැහැ කියලා එක්කෙනෙක් කිව්වයි. ඒ මොකද ඒ අය බය වෙලා යන්න හැදුවේ විරුඩබ. යන්න හැදුවේ අර දැනගත්තු කෙනෙක්ව නෑන යන්න එපා. මොකද මේ අය අපිට හානියක් කරන්නේ නෑ. මේ අය අෂ්ටාංග සීල සමාදන් වෙලා ඉන්නේ කියලා. එතකොට ඒ නිසා තමයි ආපු ඒ කට්ටිය නතර වෙලා පාර එල්ල කරේ. එතකොට ආයුධ වලින් තමයි ඒ හානි කළේ. එතකොට නිකන් නෙවෙයි ඒ අය අහනවා ඔයාලා සාක්කියද කියලා අහන්නේ එක්කෙනෙක්ගේ සාක්කියද. ඔව් බොරු කියන්නේ. එතකොට එහා පැත්තින් එක්කෙනා දකිනවා මෙහා පැත්තේ ඉන්න එක්කෙනා සාක්කිය කිව් ගමන් මේ ශරීරය දෙපළු වෙනෝ පේනෝ. ඒත් අනිත් එක්කෙනා කියනවා එයාගෙන් අහනකොට ඔබ සාක්කියද? ඔව්. ඒ විදිහට තමයි මුහුණ දුන්නේ සාක්කියෝ. ඉතින් සමහර අය උපක්‍රමශීලීවත් බේරිච්ච අවස්ථා තියෙනවා. ඉතින් ඒ නිසා පින්තුනේ මෙන්න මේකයි తත්වය. එතකොට ඒ සාක්කියෝ ඒ සියලුම දෙනාම සුගතිගාමී වුණ බව තමයි ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට හිතන්න. ඒ වගේම ඔබ දන්නව පින්තුනේ එක්තරා කණ්ඩායමක් ওই මූදේ යන්න ගිහිල්ලා මූදේ කරදරයක් වුණා නැවක. ඒ පිරිස අතරේ 700ක් පිරිස හිටියා. ඔක්කොම කට්ටි කලබල වෙලා එහෙම හේදුණා. එක්කෙනෙක් විතරක් එක තැනකට වෙලා ඉන්නවා භාවනා අනුයෝගීව. එයාගෙන් අහනවා ඇයි ඔබ ඔහොම ඉන්නේ? ඔයාලට බය නැද්ද? නෑ මට බය නෑ. මං පංචශීල සමාදන් වෙලා ඉන්නේ. බලන්න එතන පංචශීලය. එතකොට අර සියලු දෙනාටම උමනා වුණානේ එහෙනම් අපිට පංචශීල දෙන්න කියලා. අර 700ටම පංචශීල දුන්නනේ. ඒ නිසා ඒ අය අන්තිම කණ්ඩායම දක්වත් එතකොට ඒ වෙනකොටත් සම්පූර්ණයෙන්ම කටටම ඇවිල්ලා වතුර කට ළඟටම. ඒත් ඒ ඔක්කොම පන්සිල් සමාදන් වුණා. ඒ අයත් සුගතිගාමී වෙච්ච කතාව දහමේ තියෙන ඔබ දන්නෝ. ඉතින් අන්න ඒ නිසා මේ කියන්න පින්වතුනි මේ සීලය ගොඩක් බලවත්. ඔබ හැමදෙනාම උත්සාහවන්ත වෙන්න. කවුරු බොරු කිව්වත් කවුරු කේලම් කිව්වත් කවුරු නපුරු වචන කිව්වත් තමන් අදිෂ්ඨාන කරගන්න. මම මුලින් මතක් කළානේ මේ සම්බුද්ධ ශාසනේ අද වෙනකොට විවිධ චරිත එනවා. දැන් සූර පොරව ගන්න පුළුවන් ඕන කෙනෙකුට. නමුත් මිනිස්සු හිතන්නේ හාමුදුරුව කෙනෙක් කියලා. නමුත් පින්වතුනේ ඒ ඇතුලේ ඉන්න වෙන චරිතයක්නේ. ඉතින් අන්නේ නිසා අපිට යම් යම් ආකාරයේ පේනවා. යම් යම් දේවල් පේනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ ඇත්තරම ඉතින් ඒවට ඉතින් ඒව රාජ්‍ය මට්ටමින් යම් කිසි සංස්කෘතික මට්ටමින් බලධාරයෙන් ඒවට ක්‍රියාත්මක වෙන්න ඕන අනිවාර්යයෙන්ම. එතකොට නමුත් පින්වතුනේ අපේ හිත අපි කලබල කරගත්තොත් මොකද වෙන්නේ? ඒක මට තමයි පාඩුව. ඒ කියන්නේ මගේ හිත කලබල කරගත්තොත් මට පාඩුව වෙන්නේ. ඒකයි මේ තියෙන්නේ. ඒ නිසා මම දැනගන්න ඕනේ වෙන අර බුදුරජාණන් වහන්සේ දේශනා කළා වගේ දිත්තේ දිට්ඨ මත්තං නේ. යම් කිසි දෙයක් දැක්කම නරක දෙයක් දැක්කම අප කවන්නේ නැහැ. ඉතින් ඒක ඒවම මේ ආපහු හිතන්න නැතුව බලන්න නැතුව ඒක අමතක කරනවා. මොකද එහෙම නැත්තම් ඒක මට පාඩුවක් වෙනවා. මගේ හිත මට හදාගන්න බැරි වෙනවා. මගේ මෛත්‍රිය මට තියාගන්න බැරි වෙනවා. අන්න මගේ පාරමිත ධර්ම මට කරගෙන යන්න බැරි වෙනවා. ඉතින් අන්න ඒ නිසා පින්වතුනි ඔබ හැම දිනමත් අන්නේ උත්සාහයෙන් ඉන්න. අද දවසේ විශේෂයෙන්ම එහෙමනම් මේ පින්වත් පිරිස සතුටු වෙන්න සිල් සමාදන් වෙලා ඔබේ ගුණ පුරන්න අවස්ථාව ලැබීම ගැන. ඉතින් මේ අවස්ථාව උදා කර දුන්නේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාපති ලුතින ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මෙතුමන්ගේ උපදෙස් පරිදි ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මෙන්ම යුද්ධ හමුදා බෞද්ධ බලමණ්ඩලයේ සභාපති මේජර් ජෙනරාල් ලලිත් පෙරේරා මෙතුමන්ගේ මෙහෙයවීම යටතේ. ඒ වගේම තමයි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මානෙලික මෙන්ම යුද්ධ හමුදා විජේබාහු පාබල රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සුභහත් සංජය මහත්මයා ඇතුළු ඒ විශේෂ නිලධාරී පිරිස. ඒ වගේම තමයි ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකායේ බලකාධිපති තුමන් ඇතුළු සියලු දෙනා. ඉතින් අපි ඒ හැම දෙනාටම ආශිර්වාද කරනවා. මේ සමාජයට සිදු කරන ඒ මහා සේවාවන් තම තවත් හොඳින් කරගෙන යන්න ඒ හැම දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා කියලා. ඒ වගේම තමයි මේ පින්කමේ මුඛ්‍ය පරමාර්ථය වනුයේ පුරා 30 වසරක් මුළුල්ලේ පැවති කුරිරු යුද්ධය හේතු කොටගෙන සිය මාතෘ භූමියේ ස්වෛරීත්වය වෙනුවෙන් ස්වාධිපත්‍ය සහ භෞමික අඛණ්ඩතාවයේ සුරැකීම උදෙසා ස්වකීය ජීවිතය පරිත්‍යාග කළ රණවිරුවන්ට විශේෂයෙන්ම රෝගීව සිටින අපහසුතාවයෙන් සිටින ඒ හැම දෙනාටම අපි සිහි කරනවා. ඔබට මේ උතුම් පින්කමේ බලයෙන් ඔබ සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා කියලා අපි ඒ සියලු ආරක්ෂක අංශවලට ආශිර්වාද කරනවා. ඒ වගේම තමයි ඒ රණවිරුවන් හැම දිනාටම ඒ තිබෙන රෝගී තත්වයෙන් ඉක්මන් සුවේ සැලසේවා. ඒ වගේම තමයි විශ්‍රාමික සියලුම යුද්ධ හමුදා නිලයන්ටත් ඔවුන්ගේ පවුල්වල සැමටත් සිවිල් සේවක මහත් මහත්මින් ඇතුළු සියලු දෙනාටමත් අපි ආශිර්වාද කරනවා. ඉතින් මේ උතුම් පින්කමේ බලයෙන් ඒ හැම දෙනාම සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම තමයි ඒ ආරක්ෂක අංශවල පින්වත් හැම දෙනා වගේම මේ උතුම් පූජාවට, මේ උතුම් පින්කමට සම්බන්ධ වන උපකාර කරන සියලුම දෙනාටමත් මේ උතුම් ආශිර්වාදේ ලැබේවා. ඔබට මේ උතුම් ආශිර්වාදෙන් සියලු සෙත ශාන්තියම සැලසේවා කියලා ආශිර්වාද කරනවා.
1: සාදු.
0: අවසාන වශයෙන් මෙන්න මේ වචන ඔබ කියලා සියලු දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න. මෙගම් වැසි රට වැසි ලෝ

0: නිදුක් සුවපත් මෙත්වා කල්වැසි වසීවා කෙත්වතු සාරවේවා සතසිත නිවේවා රජය දැහැමිව ලොවැඩ වේවා
1: සාධු සාධු සාධු අපේ හාමුදුරුවනි අපේ හාමුදුරන්ගේ දම් සොරයත් ඒ වගේම මේ අෂ්ටාංග උපෝසත ශීලයේ තියෙන වැදගත්කම ඒ වගේම උතුම් සම්බුද්ධ පූජාවේ වැදගත්කම අපට උදෑසනින්ම දැනගන්නට හැකියාව ලැබුණා. ඒ අනුශාසනාව ඉතාමත් හදවතට දැනුණු සහ අපිට හිතන්නට දෙයක් ඉදිරි කරා. අපි මේ උතුම් පින්කමේදී ඔබ වහන්සේ ඒ දේශනා කොට වදාළ සීලිය උතුම් බව සියලු ගත්කම්වල පරයා ඉස්මතු වෙන සීලිය කොතරම් වැදගත්ද කියන වග අපේ හාමුදුරු ඉතාමත් මැනවින් සිහිපත් කළා. ගරුණීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය තවත් කාලයක් මේ සදහම් සංනිවේදනය සිදු කරන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය අප සියලු දෙනාම එක්ව සාදු නාදනම්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමින් වහන්සේ හෝමාගම පිටිපඳ දකුණ ගලගාහේන සේවලී සදහම් සෙවන අනුශාසක පෝච්චපාද ගුණදිනියේ සේවලී ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ මොහොතේ ගෞරවනීය ස්වාමින් වහන්සේට අෂ්ට පරිෂ්කාර පූජා කිරීමේ අවස්ථාවයි උදා වී තිබෙන්නේ. පයිතාමත් ගෞරවනීයතුව ආරාධනා කර සිටිනවා ආරක්ෂක සේනා මූලස්ථානයේ බටහිර බ්‍රිගේඩිය සම්පත් රණසිංහ මැතුමන්ට ඉතාමත් ගෞරවනීයතුව ආරාධනා කර සිටිනවා මේ මොහොතේදී ගෞරවනීය ස්වාමින් වහන්සේට අෂ්ට පරිෂ්කාර පූජා කිරීම සඳහා. සාධු සාධු සාධු. අද නිකිණිපුර පසළොස්වක පොහෝ දින පනාගොඩ යුද හමුදා ශ්‍රී මහා බෝධිරාජාරාම විහාරස්ථානයේ සිටයි සමනක්‍රස් බෝධාගමික විකාශය ඔබට සමීප කරන්නේ. සම්බුද්ධ ශාසනය තුල විනය කියන කාරණේට ප්‍රමුඛත්වයක් ලැබෙනවා. ඒ වගේම මේ විහාරස්ථානයේ අපි දකින දසුනක පවා ඒ විනය හික්මීම අද දවසේ අප අත්දකිනවා. එවන් උතුම් පූජනීය පිම්බීමක සිටයි අද දවසේ මේ සමනක්‍රස් බෝධාගමික විකාශය ඔබට සමීප කරන්නේ. අප සෝදානමින් සිටිනවා භාවනාමය පිංකම ඔබට සමීප කරන්නට. එතෙක් සම්බන්ධතාව ලබා දෙනවා ප්‍රධාන සම්බන්ධතාව මෙදිරියට.
2: Dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit dit d

0: රටාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
2: ලක්හඬ Golden Voice.
3: අපි සොයන්නේ නුඹේ හඬයි.
1: අගෝස්තු 31වනදා සිට සඳුදා බදාදා සිකුරාදා දිනවල පස්වරු එකේ සිට පුරා පැය 3ක්
2: ලක්හඬ Golden Voice.

අයිබෝන් වාසනාවන්ත පින්බර උදෑසනක් ප්‍රාර්ථනා කරනවා ඔබ සියලුම දෙනාට අද අපි සෝදානම් ලංකාවේ වගේම ලෝකයේ සිදු වුණු දේවල් පිළිබඳව ලෝකයේ සිදු වුණු දේවල් පිළිබඳව ලක්කන ප්‍රවෘත්ති අංශය වගේම ප්‍රධාන පුවත්පත් අරගෙන ඉන්න තොරතුරු ලක්කන මෝර්නින් නිවුස් ඇලර්ට් වලින් ඔබ වෙත ගෙනෙන්න අද නෙකිනේ පුර 15ක පොහොය දිනේ ඉතින් අපි උදෑසන 6 සිට මේ දක්වා ඔබට ලක්කන බුද්ධ රශ්මි වැඩසටහන ITN සමගාමී විකාශයත් සමග ඔබට සමීප කළා අපි උදේ 7 සිට 8 දක්වා වේලාව තුලදී ලක්කන මෝර්නින් නිවුස් ඇලර්ට් වැඩසටහන ඔබ වෙත ගෙනෙන්න සූදානම් උදෑසන 8න් අනතුරුව ඔබට හැකියාව තියෙනවා නැවතත් ලක්කන බුද්ධ රශ්මි වැඩසටහනත් සමගින් සම්බන්ධ වෙන්න. අද නිකිනි පුර 15ක පොහොය දිනය බුදු බෞද්ධ ඉතිහාසයේ එවැගේම ශාසනික වශයෙන් ගත්තහම වැදගත් ඓතිහාසික සිදුවීම් රැසක් සිදුවුණු පුන් පොහොය දිනයක් ලෙසයි නිකිනි පුර 15ක පොහොය දිනය හඳුන්වන්නේ. අපේ මීට පෙරත් සඳහන් කළ අජාසත් රජතුමාගේ දායකත්වයෙන් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ආනන්ද අනුරුද්ධ උපාලි යන මහ රහතන් වහන්සේලා ප්‍රධාන 500 නමක් මහ රහතන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් රජගහනුවරදී බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වුවේ අද වැනි පොන් පොහෝ දිනකයි කියලාද පුවත්පත්ත් මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තර සහිතව තොරතුරු සටහන් කරලා තියෙනවා. ලංකාදීප පුවත්පතත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම ආනන්ද හිමියන් රහත් භාවයට පත්වීම පෙරවස් මගහැරීගේ භික්ෂුන් වහන්සේට පසුවස් එළඹීමට අනුදැනීම යන දහම් කාරණා මුල් කරගනිමිනුයි මේනිකිනි පුර 15ක දින බෞද්ධයාට වැදගත් වෙන්නේ කියලා තමයි සඳහන් වෙන්නේ. එතකම අපි අවධානය යොමු කරනවා අද සියලුම පුවත්පත් සටහන් කළ තින උත්තම ශ්‍රී දළදා අවසන් රන්දෝලි මහා පෙරහැර අද දවසේදී පැවැත්වෙනවා. සමන්ති වීරසේකර අද වාර්තාව අරගෙන එනවා. දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ විදිහට මහනුවර ඇසළ පෙරහැරේ පෙරහැර මංගලයේ විචිත්‍රවත් අවසන් රන්දෝලි පෙරහැර අද වේදි සංචාරය කිරීමට නියමිත උඩුවියන් පාවඩ සහිත මංගලහස්ති පෙරහැර කරඬුව වඩම්මුණු ලබන්නේ අද දවසේදී. දළදා මාලිගාවේ වත්මන් ගිහි භාරකරු දේවඩ නිලමේ නිලංග දෑල මහතාගේ ප්‍රමුඛත්වයෙන් පැවැත්වෙන 21 වන පෙරහැර මෙයයි කියලා තමයි අද දිවයින පුවත්පත සඳහන් කරන්නේ. අපි අවධානය යොමු කරමු ඩේලි නිවුස් පුවත්පතත් අද චාරූප සමගින් තොරතුරු සටහන් කළ තිනවා මේ සම්බන්ධයෙන්. Final Rondoli Mahaperahara Palace today for the Moon detail. The final Rondoli Mahaperahara of the Kandy Asala Perahara will parade the street today. The procession is scheduled to depart from the Sri Dalada Maligab at 6:43 p.m. heading north and proceed along Dalada Vidya, Yatinur Vidya, Kandy Vidya, Diasilnaik Vidya and then up Raja Vidya. It's special that the royal elephant carrying the relic casket on this day will parade the streets under a canopy and carpets being laid at its feet. අද මේ සම්බන්ධයෙන් ඩේලි නිවුස් පුවත්පතේ විදිහට තොරතුරු සටහන් කරනකොට අපි අවධානය යොමු කරනවා ලංකාදීප පුවත්පතේ අද සඳහන් වෙනවා මහනුවර රන්දෝලි අවසන් පෙරහර. අද මේ සම්බන්ධයෙන් අද ඇතුල් පිටුවල දීර්ඝ විස්තර සහිතව චාරූපත් සමගින් තොරතුරු සටහන් වෙනවා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් කොහොමද තොරතුරු සටහන් වෙන්නේ කියලා. දිය කැපීම හෙටයි කියලායි සඳහන් වෙන්නේ. මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැරේ අවසන් රන්දෝලි මහ පෙරහැර අද වීදි සංචාරය කිරීමට නියමිතයි. පෙරහැර අද රාත්‍රී 6:43 යෙදෙන සුභ මුහූර්තයෙන් උතුරු දිශාව බලා පෙරහැර පිටත්ව දළදා වීදිය ඔස්සේ යටිනුවර වීදියට හැරී කන්දි වීදියෙන් ඩී සෙනනායක වීදියට සිඳු වී රජ වීදිය ඔස්සේ ඉහළට වෙත් පෙරහැර ගෙවදීමට නියමිතයි කියලායි සඳහන් වෙන්නේ. මෙදින පස්වරුවේ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රමුඛ මහනුවර සතර මහා දේවාල බස්නායක නිලමේවරුන් සහ පිටිසර බද දේවාලවල බස්නායක නිලමේවරුන් පෙරහරෙන් මහනුවර ජනාධිපති මන්දිරය වෙත පැමිණ එහිදී පෙරහර සාර්ථකව නිමා කළ බව සඳහන් පෙරහර සංදේශය ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලබනවා. ඉන් අනතුරුව පසුදින අලුයම 1:28 යෙදෙන සුබ නැකතින් උතුරු දිශාභිමුඛව ශ්‍රී දන්ත ධාතු මන්දිරෙහි පෙරහර සිව්මහා දේවාල පෙරහැරත් සමග පිටත්ව දළදා වේදිය ඩියසිනනායක වීදිය ඔස්සේ ගෙඩිගේ රජමහා වේදියට ගොස් සිරිත් ප්‍රකාර දළදා කරඬුවෙහි තැන්පත් කර සිව්මහා දේවාල පෙරහර ආපසු දේවාලවලට පැමිණ පුද පූජා පැවැත්වීමෙන් පසු
කටු කැලේවේදී ඔස්සේ ගැටඹේදී කපනා තොටට ගොස් දිය කැපීමේ මංගල්‍යය සිදු කර ආපසු ගණදෙවි කෝවිලට පැමිණ දේව පූජාවිටු කිරීමට නියමිතයි කියලායි අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ ලංකාදීප පුවත්පත. අපේ අවධානය යොමු කරනවා දිනමින පුවත්පත්‍ර අද දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය සටහන් වෙලා තියෙනවා. ජනතා හිතවාදී තීන්දු ආපසු හරවන්නේ නැහැ. 22 පොදු ජනතාවට අගතියක් නැහැ. මිලදුන් අභි උත්සවයේදී ජනපති කියයි. මේ සම්බන්ධයෙන් අද සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරනවා ඩේලි නිවුස් පුවත්පතට. 22nd Amendment will make administration of justice more efficient, President said. We'll never take a decision detrimental to the public. For the more detail, President Anil Kumar Dissanayake yesterday said that although a small group is attempting to frighten the public by talking about the 22nd Amendment to the Constitution, he would never take a decision that is detrimental to the public of the country. Let's see more details about it in Sinhala. අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. අකිලා නදීෂානි බණ්ඩාර සඩී මිහිඳුකලයි වාර්තාව අරගෙන ඉන්නේ දිනමින පුවත්පතට. කුඩා කණ්ඩායම් විසින් 22 ව්‍යවස්ථා සංශෝධනය ගැන කියමින් ජනතාව බියගැන්වීමට උත්සාහ දැරුවද තමන් කිසි විටක මෙරට පොදු ජනතාවට අගතියක් වන තීන්දුවක් නොගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරනවා. මින් අගතියක් වන්නේ පාතාලයට මජ්ජාවාරමුන්ට පමණක් බව කී ජනාධිපතිවරයා. මේ පාලනයට නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අල්ලස් කොමිසම නීතිපති දෙපාර්තමේන්තුව, රසපරීක්ෂක දෙපාර්තමේන්තුව අධිකරණ පද්ධතිය ශක්තිමත් කළ යුතු බවත් නඩු ඉක්මන් කළ යුතු බවත් සඳහන් කළා. මේ සියල්ල ඉටු කිරීමට තමන්ට කවුරු නැතත් ජනතා බලය තිබෙන බව කී ඒ මහතා. මේ තීන්දුව ගැනීමට පෙර තමන් ජනතාවගේ පැතෙන් හොඳට හිතන බවත්, අනතුරුව ගනු ලබන ජනතා හිතවාදී තීන්දුව කවදාවත් මොනම හේතුවක් නිසාවත් ආපසු හරවන්නේ නැති බවත් සඳහන් කළා කියලා තමයි අද දීර්ඝ විස්තරයක් සහිතව දිනමින පුවත්පත තොරතුරු සටහන් කරන්නේ. එතකම අද සියලුම පුවත්පත් සටහන් කරලා තිබුණා මේ නේපාලයේ හදිසි ගං වතුරක් 384ක් අතුරුදන් මරණ සියය පණී කියලා. මේවා තමයි අද දවසේදී විදෙස් තොරතුරු විදිහට විශේෂයෙන්ම පුවත්පත්වල සඳහන් කරලා තියෙන. මේ සම්බන්ධයෙන් අපි Around the World විශේෂාංගය තුලින් ඔබ වෙත සියලු තොරතුරු අරගෙන ඉන්න සූදානම්. රැඳී සිටින FM 93.5 ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් එක අපි ආරාධනා කරන ඔබට රැඳී සිටින්න කියලා. එතකම අපි අවධානය යොමු කරනවා අද ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට. විභාග මගඩිවලට ලොක්කෝ 461ක් බ්ලැක්ලිස්ට්. තහනම් පිරිසක් නැවත විභාග වැඩට ගියාදැයි සැක. සාපෙල වැරදි කළ පිරිසකුත් නිදැල්ලේ විගණනයෙන් විමර්ශන කියලාද සුජිත් හේවාජුලිගේ ලංකාදීපට ගෙනෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙනවා. විවිධ වැරදි සහ අනුක්‍රමිකතාවලට සම්බන්ධ වී යයි කියන නිලධාරීන් 461 දෙනෙකුගේ විභාග රාජකාරී තහනම් කර අසාදු ලේඛනයට ඇතුළත් කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවේ සඳහන් වෙනවා කියලා තමයි අද ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ සටහන් වෙන්නේ. අපි අවධානය යොමු කරමු ඇතුල් පිටුවල තොරතුරුවලට. මේ සම්බන්ධයෙන් අද දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තියෙනවා. කෙසේ වෙතත් අසාදු ලේඛනගත කරන ලද නිලධාරීන්ගේ තොරතුරු විභාග රාජකාරීවලට පත්වීම් ලබා දීමේදී සලකා බැලීමක් කරන බව විගණනයේදී පිනිගොස් නැතයිද එම වාර්තාවේ සඳහන් වෙනවා. විභාග රාජකාරී තහනම් පණවන ලද නිලධාරීන් 461 දෙනෙකුගෙන් 133 දෙනෙකුගේ ජාතික හැඳුනුම්පත් අංකයද නිලධාරීන් 182කගේ වැඩ තහනම ආරම්භ කරන ලද දිනයද අසාදු ලේඛනයෙහි ඇතුළත් කර නොතිබූ බව එම වාර්තාවේ සඳහන් වෙනවා. පසුගිය වසරේ නොවැම්බර් 21 වනදා වසර 7කට වැඩි කාලයක් අසාදු ලේඛන ගත කළ නිලධාරීන්ගේ නම් අසාදු ලේඛනෙන් ඉවත් කළ බව මෙම වසරේ ජූනි 5 වෙනිදා විගණකාධිපති වාර්තාවට දුන් පිළිතුරක සඳහන් කර ඇතත් එසේ කිරීම ලේඛනය පවත්වා ගැනීමේ අඩුපාඩු හේතුවෙන් කරනු ලැබුවක් බවයි විගණන නිලධාරීන් නිරීක්ෂණය කළ තියෙන කියලා තමයි අද මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පතේ සටහන්. බන්ධනාගාරය තුල හදිසි තත්වයක් ඇතිව හොත් ප්‍රාදේශීයව සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් රාජායතන අතර ඒකාබද්ධ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙල යාපනය බන්ධනාගාරය මූලික කර ගනිමින් ආරම්භ වුණා. ඒ අමාත්‍ය හර්ෂණ නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම යාන්ත්‍රණයේ පිහිටවීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා දැනුවත් කිරීමක් කළා. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා.
ලකන මෝර්නින් නිවුස් අලට හගෙන ඉන්න වෙලාව 10:10යි.

0: ඇසේ සුද ඇවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
1: මේ පැයේ මොල්ව මතක් කිරීම සුරේකිමු මගතොට
2: වාහනයකින් බැස යාමේදී මාර්ගයේ දෙසට ඇති දොර විවෘත නොකරන්න.
1: සුබ ගමනක් පරිස්සමින් කිහිලෙන්න.

විලෞදේ 7යි විනාඩි 14 අපි සූදානම් නැවතත් පුවත්පත්වල අද සටහන් කළ තින ප්‍රවෘත්තිවලට අවධානය යොමු කරන්න. මහනුවර අවසන් පෙරහර අද ආසනයක් රුපියල් 40,000යි. පාරේ ඉටිරෙද්දක් එලන්නත් 3000ක් ගන්නවා කියලා අද දිනමිනි පුවත්පත් මේ සම්බන්ධයෙන් සටහන් කළ තිනවා. සියලුම පුවත්පත් මේ සම්බන්ධයෙන් අද තොරතුරු වාර්තා කළ තින අපි අවධානය යොමු කරනවා ඩේලි නිවුස් පුවත්පතට. Perahara seats selling at 40,000. Price control mechanism called for. For the more detail, the price of seats at certain locations set aside for weaving the final Randoli Mahaperahara of the Kandy Asala Perahara has been increased to 40,000. මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහා පෙරහැර නැරඹීම සඳහා පනවා ඇති ඇතැම් ස්ථානවල ආසන මිල රුපියල් 40,000 දක්වා ඉහළ දමා තිබෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. මේ සම්බන්ධයෙන් අද සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරනකොට අපි මේ අවධානය යොමු කරන්නේ දිනමින පුවත්පතට. මේ සම්බන්ධයෙන් අද දීර්ඝ විස්තරයක් සහිතව ඇතුල් පිටුවල තොරතුරු සටහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවල සඳහන් වන තොරතුරු වලට. අද සඳහන් වෙනවා පෙරහර ගමන් කරන වීදි සියල්ල ඊයේ දහවල් වන විට ජනතාවගෙන් පිරී ඉතිරී ගොස් තිබුණු අතර ඇතැම් පිරිස් නගරයේ වීදිවල ඉටිරෙද්දක් කියලා ඉඩ අල්ලා ඒවා රුපියල් 3,000-4,000 වැනි මිල ගණන් වලට විකිණීමේ සිද්ධි පොලිසියට වාර්තා වී තිබෙනවා. ඇතැම් ස්ථානවල රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් ඔවුන්ගේ ඥාතීන් පෙරහර වීදිවලට යොමු කිරීම සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු මත ඉහළ නිලධාරීන් විසින් ඔවුන් ගෙන්වා අවවාද කර තිබෙන බව දැනගන්නට ලැබුණා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පත තොරතුරු සටහන් කරන්නේ. ඒත් එක්කම අද දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළ තිබුණා අනිකුත් පුවත්පත් වලත්. අපේ අවධානය යොමු කරමු අද දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට. අද සඳහන් කර තිනවා රේගුබදු සහ ගුදම් ගාස්තු අය කර ගැනීමට හම්බන්තොට ගල් වෙන වාහන වෙන්දේසියට මුදලක් ඉතිරි වුණොත් ආනයනකරුවන්ට දෙනවා. රේගුව කියයි කියලායි අද සුජීව තත්සර දිවයිනට ගෙනෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙන්නේ. මාස 3කට අධික කාලයක් තිස්සේ හම්බන්තොට වරායේ ගාල් කර ඇති ආනයනය කරන ලද මුදා නොගත් වාහන වෙන්දේසිය හෝ ටෙන්ඩර් මාර්ගයෙන් විකුණා රේගුබදු සහ ගුදම් ගාස්තු අය කර ගැනීමට කටයුතු කරන බව රේගුව ඊයේ අනාවරණය කළා කියලා තමයි දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. ලංකාදීප පුවත්පතටත් අපි අවධානය යොමු කරනවා. තැපෑලට පාඩු කළ රොත්තක්ම අතුරුදන්. පාඩුව වහා අය කරගන්නයි කෝපා නියෝගයක් කියලා සුජිත වජුලිගේ සංජුල මහික වීරරත්න අද ලංකාදීපට ගෙනෙන වාර්තාවේ සටහන් වෙන්නේ තොරතුරු විදිහට. තැපැල් දෙපාර්තමේන්තුවේ මූල්‍ය වංචා මෙන්ම බරපතල විනය විරෝධී ක්‍රියාවලට සම්බන්ධ පිරිසක් ආගිය අතක් නැතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී තොරතුරු අනාවරණය වුණා. මේ අතර තැපැල් දෙපාර්තමේන්තුවේ මූල්‍ය වංචා සහ බරපතල විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රමුඛතාවයේදී විමර්ශන කඩිනමින් ආරම්භ කරන ලෙසයි එම කාරක සභාව එහි ප්‍රධානීන්ට නියෝග කර තිබෙන්නේ කියලයි අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන. ඇතුල් පිටුලත් අද දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන්

0: result of motorists travelling to their hometowns and other destinations for the long weekend. එකවර විශාල පිරිසක් නිවාඩුවට ගම්මානවලට මෙන්ම විනෝද චාරිකාවලට යෑමට පැමිණීම හේතුවෙන් දක්ෂින අධිවේගී මාර්ගය ඇතුළු අධිවේගී මාර්ග සියල්ලේම දැඩි වාහන තදබදයක් පැවතුණා. ගැලනිගම හුවමාරු ආසන්නයේ මාතර දෙසට ධාවනයේ වූ වාහන දැඩි තදබදය නිසා දිගු පෝලිමක රැඳී තිබූ අයුරු කිලෝමීටර 3කට අධික දුරක් මෙහි තදපදේ පැවතුණා කියලා තමයි අද ඡායාරූප සමගින් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ බිමල් ශාමන් ජයසිංහයි. අද මේ සම්බන්ධයෙන් වාර්තාව අරගෙන එන්නේ දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා ලංකාදීප පුවත්පතේ. අපි අවධානය යොමු කරනවා ලක්ෂණ ප්‍රවෘත්ති අංශයේ ගෙන එන තොරතුරු වලට. මලයගම් ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක කළ කබරගල නවෝදයාපුරම් නිවාස ව්‍යාපෘතිය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එම ජනතාව වෙත පැවරීමට නියමිතව තිබෙනවා. මෙම නිවාස සඳහා වැය කර ඇති සම්පූර්ණ මුද්‍ර රුපියල් මිලියන 160ක් නිවාසවලට අවශ්‍ය ගෘහ භාණ්ඩද ලබා දී තිබෙනවා. ඒ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අපි අහලා බලමු සමන්ත විද්‍යාරත්න මහතා මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා.
1: නිවාස ලබා දෙන්නේ ඇත්තටම ගත්තොත් මෙරටේ මලේගම් ප්‍රජාවට. මොකද මේ ප්‍රජාව අපි දන්නවා 2023 වසර වෙනකොට ලංකාවට ඇවිල්ලා අවුරුදු 200ක් වෙනවා. ඒ 200 පුරාවට තමන්ගේ ශ්‍රමය මේ මහ පොළොව වෙනුවෙන් වගුරලා තියෙනවා. ඉතින් මේ ගෙවල් හිමි වෙන પરම්පරාව විතරක් නෙවෙයි, ඔවුන්ගේ අතීත මුතුන් මිත්තන් පවා මේ මහ පොළොවට තමන්ගේ දහඩිය කඳුළු වගුරලා තියෙනවා. හැබැයි ඔවුන්ටම කියලා, තමන්ටම කියලා ඉරමක් තිබුණේ නැහැ, තමන්ට කියලා නිවසක් තිබුණේ නැහැ, අඩුම තරමේ තමන්ට කියලා ලිපිනයක් තිබුණේ නැහැ. අන්න ඒ සියල්ල සම්පූර්ණ වෙන නිවාස යෝජනා ක්‍රමයක් තමයි ඉදිවෙලා අවසන් අධීරේ දැන් අපි දැන් ඇඳිවත පමණක් ඉතුරු වෙච්ච ජනතාවකට නිකම්ම ගයක් ලබා දෙන්නට වඩා අපි කල්පනා කරා පූර්ණ නිවසක් ලබා දෙන්න ඕනේ කියලා. ඔවුන්ට අවශ්‍ය ඇඳුම් පැළඳුමේ ඉඳන් මුළු තැන්ගේ උපකරණ, ඒතකොට නිදන කාමරයට අවශ්‍ය දේවල්, ඒ වගේම දරුවන් ඉගෙන ගන්න දරුවන් ගණනාවක් මේ නිවාසවල ඉන්නවා, ඔය දරුවන්ට පාඩම් කරන්න මේසේ පුටුව ආදි සියල්ලම විදුලි ටික ඔක්කොම ලබා දෙන්න අපි මේ සූදානම් කරලා
2: තියෙනවා.
0: ලකන මෝර්නින් නිවුස් වලට ආගෙන ඉන්නවා උදේ 7:20යි.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: වෙලාව 2:07 විනාඩි 26යි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: David Pierce Motor Company within Rajya Sevaka Opata Pidana DPMC Rajya Pranama Amatanna 01114600
4: Video kridawak se nosita oba sabe margeedi riyadavane karanna obata amathara jeevithayak nolabena bawa mataka thaba ganna

0: වෙලාව 06:07 විනාඩි 27 අපි සූදානම් නැවතත් අද දවසේ දීපු අත්පත්වල වාර්තා කරලා තියෙන ප්‍රධාන සිරස්තලවලට අවධානය යොමු කරමු. යාල ගේට්ටු දෙකක් එන මාසේ වැසෙයි. අද ලංකාදීප පුවත්පත මේ විදිහට සටහන් කරනකොට දිවයින පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තිබුණා. දිනමින පුවත්පතත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. පෙවදාහන යොමු කරමු. යාල කොටසක් මසකට වැටෙයි. මසකට වැසෙයි. ස්වර්ණ විජේකෝණිය අද වාර්තාව අරගෙන එන්නේ දිනමින පුවත්පතට. අපි අවධානය යොමු කරනවා වැඩිදුර තොරතුරු වලට. පවතින වියලි කාලගුණික තත්වය සහ අධික තාපය හමුවේ වනජීවීන්ගේ පැවැත්ම සහ පරිසර පද්ධතියේ ආරක්ෂාව තහවුරු කිරීම අරමුණු කර ගනිමින් රොහුණ ජාතික වනෝද්‍යානයේ 1 සහ 2 කලාප එළබෙන 2026 සැප්තැම්බර් 14 වෙනිදා සිට ඔක්තෝබර් 15 වෙනිදා දක්වා මසක කාලයක් සියලුම සංචාරකයන් සඳහා තාවකාලිකව වසා තැබීමට තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පත ඒ විදිහටයි තොරතුරු සටහන් කරන්නේ. අපි ලංකාදීප පුවත්පතට තව දහනෙ යොමු කරමු. මේ සම්බන්ධයෙන් අද සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරලා තියෙනවා. නිමල කොඩිතුවක්කුයේ අද වාර්තාව අරගෙන ඉන්නේ යාල ජාතික වනෝද්‍යානයේ 1 සහ 2 කලාප සංචාරකයන් සඳහා මාසයක කාලයක් තාවකාලිකව වසා තබන බවයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ඒ අනුව සැප්තැම්බර් 14 වෙනිදා සිට ඔක්තෝබර් 15 වෙනිදා දක්වා කාලය තුළ බලපැවැත්වෙන පරිදි මෙලෙසින් එම කලාප වසා දමන බව එම දෙපාර්තමේන්තුව සටහන් කරනවා. මේට හේතුව පවතින දැඩි වියලි කාලගුණික තත්ත්වයේ හේතුවෙන් මෙම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වනසතුන්ගේ ආරක්ෂාව සඳහායි මේ පියවර අරගෙන තිබෙන්නේ කියලා තමයි අද ලංකාදීප පුවත්පතේ සටහන බවට පත් වෙලා තියෙන්නේ. කැලණි ගඟට රසායන වැටුනේ ලොරියක් හෝදද්දි. මධ්‍යම පරිසර අධිකාරියෙන් විශේෂ පරීක්ෂණයක්. අද මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පතයි තොරතුරු අරගෙන එන්නේ. මේ ඊයේ දවසේදීත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙලා තිබුණා. අපි අවධානය යොමු කරමු සුජිත් හේවාජෝලිගේ අද අරගෙන එන ප්‍රවෘත්තියට. කැලණි ගඟෙන් ලබාගත් ජල සාම්පල කොටස් අධිකාරියේ රසායනාගාරවල මේ දිනවල පරීක්ෂාවට ලක් කරන බව එහි උසස් නිලධාරියෙක් සඳහන් කළා. මෙම පරීක්ෂණයේ වාර්තාව ඉදිරි දිනවලදී නිකුත් වීමට නියමිතයි. දැනට කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වෙලා තියෙන්නේ කර්මාන්ත ශාලාවකට රසායන ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ලොරියක් සෝදමින් සිටි අවස්ථාවේදී එම රසායන ද්‍රව්‍ය යම් ප්‍රමාණයක් කැලණි ගඟට මුසු වී ඇති බවට තොරතුරු වාර්තා වී තිබෙනවා කියලා තමයි අද ලංකාදීප පුවත්පත සටහන් කරන්නේ. ජලයට රසායනික ද්‍රව්‍යයක් මුසු වී ඇතයි කියන සිද්ධිය හේතුවෙන් අඹතලේ සහ බියගම ජල පවිත්‍රාගාරවල තාවකාලිකව ක්‍රියා විරහිත කිරීම හේතුවෙන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට ජල සැපයුම රාත්‍රී 11:30 සිට පැය කිහිපයක් අත්හිටුවන ලැබුව. මේ අනුව කැලණි ගඟෙන් ගන්නා ජලයේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් රසායනාගාර පරීක්ෂණ ආරම්භා ජලයේ කිසිදු ගැටලුවක් නොමැති බවට තහවුරු කර ගැනීමෙන් පසු ජලය බෙදා හැරීම නැවතත් ආරම්භ වුණා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පතේ තොරතුරු සටහන් වෙන්නේ. අපි කෙටි විරාමයක් අරගන්නයි සූදානම් වෙන්නේ. මේ විරාමයෙන් අනතුරු අපි සූදානම් තවත් පුවත් ඔබ වෙත අරගෙන එන්න ලක්හඬ මෝර්නින් න්ියුස් වලට ආරාධනා කරන FM 93.5 93.7 ලක්හඬ මෝර්නින් න්ියුස් වලට එකතු වෙන්න කියලා. ලක්හඬ මෝර්නින් න්ියුස් වලට අහගෙන ඉන්න වෙලාව මතක් කරන උදේ 7:30.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: මහජන සම්පත 6291 වන ජයග්‍රහී දිනුම් වාරයයි දවසේදී ක්‍රියාත්මක වුණේ. W ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය විදිහට සටහන් වුණේ. ජයග්‍රහී අංක සටහන් වෙලා තියෙනවා. අංක 2, අංක 4, අංක 7, අංක 0, නැවතත් අංක 4 සහ අවසානයේට අංක 6 විදිහට. ගොවිසත 4533 වන ජයග්‍රහී දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා. කිව් ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය විදිහට සටහන් වුණේ. ජයග්‍රහී අංක අංක 16, අංක 18, අංක 71 සහ අවසානයේට අංක 78 විදිහට සටහන් වෙනවා. මෙගාපව 2639 වන ජයග්‍රහී දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා. අයි ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය වෙනකොට ජයග්‍රහී සුපිරි අංකයේ අංක 20, අනිකු ජයග්‍රහී අංක සටහන් වෙන්නේ අංක 26, අංක 58, අංක 68 සහ අවසානයේට අංක 70 විදිහට. අද සම්පත 866 වන ජයග්‍රහයේ දිනුම් බාරේ W ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරේ ජයග්‍රහයේ අංක අංක 7 අංක බිංදුව අංක 4 සහ අවසානයේට අංක 6 විදිහට සටහන් වෙනවා. NLB ජය 559 වන ජයග්‍රහයේ දිනුම් බාරේ W ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරේ ජයග්‍රහයේ අංක අංක 3 අංක 7 අංක 1 සහ අවසානයේට අංක 4. සුබ දවසක් 407 වන ජයග්‍රහයේ දිනුම් වාරයේ කන්‍යා ලග්නයයි වාසනාවන්ත ලග්න සංකේතය ජයග්‍රහයේ අංක අංක 29 අංක 46 සහ අවසානයේට අංක 61. එතකම සුබ දවසක් 407 වන දිනුම් වාරයේ ජයග්‍රහයේ ප්‍රවර්ධන අංකය සටහන් වෙනවා 2046 විදිහට. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. ජාතික ලතරැයි මණ්ඩලයේ ලතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගණ ලකන මොනි නිවුස් වලට අහගෙන ඉන්න වෙලාව උදේ 7:33.

0: FM 93.7 Lakhana Radio ITN
1: ලකන්නේ මෝර්නින් න්ියුස් වලට හගදීන වෙලාව උදේ 7:37.
2: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකෙන්වුණු ඩෝමා කලුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනෝම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011176779
3: David Pierce Motor Company within රාජ්‍ය සේවක ඔබට Bajaj 3 රෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 011 4 600 600.
4: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලා

0: විකිනි පුරපසළොස්වක පුන් පොහෝ දින පනාගොඩ යුද්ධ හමුදා ශ්‍රී මහා බෝධිරාජාරාම විහාරස්ථානයේදී
1: ITN සමනක් රැස් වැඩසටහනට සමකාමී විකාශයක් ලෙස පෙරවරු 6 සිට ලක්හඬ
0: බුද්ධ රශ්මි මෙත් සිත් පෙරතරව බුදුන් දකින්නට ඔබත් එක්වන්න.
2: බැතිබරදායකත්වය
3: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක් හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
4: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus.

0: වෙලාව දෙ 7යි විනාඩි 41ක් සූදානම් නැවතත් ඔබට අද දවසේ දීපු අත්පත්වල සටහන් කළ තියෙන ප්‍රවෘත්ති සම්බන්ධයෙන් තොරතුරු අරගෙන එන්න. Let's move to the Daily News newspaper. Ambalangode SI transferred following alleged assault. For the Mundi detail, the sub-inspector in charge of the team that arrested a suspect has been transferred with immediate effect following allegations of a police assault inside the Ambalangode police station. Police headquarters said it has launched a special investigation into the incident on the orders of the inspector general. අද මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පත තොරතුරු සටහන් කරලා තිනවා අම්බලන්ගොඩ පොලිසියේ පහර දීම ක්‍රයිම් ඔයිසීට එල්පිටියට මාරුවක් අහංගම සුගතපාල දියගහගේ යද වාර්තාව අරගෙන ඉන්නේ අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවල තොරතුරු වලට අද සටහන් කරලා තිනවා මේ සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිස් වසමේ මනාන ක්‍රීඩාංගණයේ අසලදී පෙරේදා අලුයම අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවෙකුට පහර දී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අම්බලංගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ලෙස රාජකාරී කරන ලද උප පොලිස් පරීක්ෂකවරයා එල්පිටිය කොට්ටාස බහර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නියෝගයක් මත වහාම ක්‍රියාත්මක වන පරිදි එල්පිටිය පොලිස් ස්ථානයේ වෙත මාරු කර තිබෙනවා කියලායි සඳහන් වෙන්නේ. ගාලු දිසා බහර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය තමයි මේ සම්බන්ධයෙන් අද සඳහන් කළ තියෙන්නේ. බීමත්ව මානාන ක්‍රීඩාංගණයේ අසල අශෝභන ලෙස හැසිරීමෙන් සිටියේදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්ගොඩ පෝරම පදිංචි 61 හැවිරිදි පුද්ගලයෙක් මේ සම්බන්ධයෙන් වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. ඔබත් දකින්නට ඇති බීමත්ව මේ අශෝභන ලෙස හැසිරීම නිසා තමයි මොහු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. අත්අඩංගුවටගත් සැකකරු බලපිටිය රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කොට පසුව බලපිටිය අතිරේක මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව අපමත මුදා හැර තිබෙනවා. එතෙක් අත්අඩංගුවටගත් සැකකරු පොලිසිය විසින් පහර දුන් බවට පැවසෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යටත් මුදා හැර තිබෙනවා කියලාද දිවයින පුවත්පතත් සටහන් කරනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියෝග මත ගාලු දිසා භාර නියෝජ්‍ය පොලිස්පති HCA පුෂ්පකුමාර මහතා වැඩි දුර විමර්ශන පවත්වනවා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පතේ සටහන. හංගපුතැන් කියයි අපරාධ වාර්තාවක් හදයි. බස්ලලියා ඝාතනවලට යොදාගත් ආයුධ සොයා පොලිසිය විමර්ශන ආරම්භයි. මේ සම්බන්ධයෙන් හේමන්ත රන්දුන යද වාර්තාව අරගෙන ඉන්නේ. තවත් පුවතක් සටහන්න දිවයින පුවත්පතේ බස්ලලියාගේ අපරාධවලට සහාය දුන් සංගයන් දෙදෙනෙක් දෙස පොලිස් ඇස. නොමන් පලිහවඩන සහ හිමන්ත රන්දුණු මේ වර්තාවත් අරගෙන ඉන්නේ අද දවසේ දිනමින දිවයින පුවත්පතට අපි අවධානය යොමු කරනවා මේ ආයුධ සොයා පොලිසිය විමර්ශන ආරම්භන ප්‍රවෘත්තියට. අද සෙලුම පුවත්පත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළ තියෙනවා. ඩුබායි සිට මෙරටට රැගෙන ආ දරුණුතම ගණයේ පාතාල නායකයෙකු වන ලලිත් කන්නංගර හෙවත් බස්ලලියා නැමැත්තා රට පුරා සිදු කළ මිනිස් ඝාතන ගණනාවක් සඳහා යොදාගත් අවි ආයුධ තොගයක් සොයා පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා කියලා තමයි අද සඳහන් කළ තියෙන්නේ. ඒත් එක්කම මේ බස්ලලිත්ගේ අපරාධවලට සම්බන්ධ සගයින් දෙදෙනෙක් පිළිබඳවත් පොලිස් ඇස කියලා සඳහන් කළ තිබුණා. බස්ලලිත් අපරාධ සඳහා සහාය දුන් හිතවතුන් දෙදෙනෙකු පිළිබඳව පොලිස් විමර්ශන කණ්ඩායමවලට තොරතුරු ලැබී තිබෙනවා. මොවුන් පරිහරණය කළ ජංගම දුරකථන කීපයක් මෙරටට ගෙන්වා ගැනීම සඳහා කටයුතු කරන බවද ඔහුගේ දුරකථන සබඳතා අනුව ඔහු සිදු කළ අපරාධ සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකිවන බවද පොලිසිය සඳහන් කරනවා. බස් ලලිත් ඩුබායි පැනීමට පෙර භාවිතයට ගත් බවට සැක කරන ගිනි අවිසවීමට පොලිස් විමර්ශන කණ්ඩායම් දැනට කටයුතු කරනවා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ දිවයින පුවත්පත. ශිරාන් බාසිග්ගෙන් දොළපිදේ නිගත් දේශපාලකයන් 10 දෙනෙකුගෙන් ප්‍රශ්න කෙරේ. ඒ අතර හිටපු ඇමතිවරයන් දෙදෙනෙක් සහ ඇමතිවරුන් දෙදෙනෙකුත් කියලා සඳහන් වෙනවා. හේමන්ත රන්දුණුයි අද ප්‍රධාන සිරස්තලයක් විදිහට වාර්තාව අරගෙන ඉන්නේ දිවයින පුවත්පතට. මාධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ බහරේ සිටින මෙරට ප්‍රධානතම පෙළේ මද්‍රව්‍ය ජාවාරම් කරවික වන ශිරාන් බාසික් නැමැත්තා සමග සමීප සබඳතා පවත්වමින් රුපියල් කෝටි ගණනින් මුදල් සහ තවත් විවිධ වරප්‍රසාද ලබාගත් බව කියන ප්‍රබල දේශපාලනඥයින් 10 දෙනෙකුගෙන් ඉදිරියේදී ප්‍රශ්න කිරීමට නියමිතයි කියලාද දිවයින පුවත්පත සටහන් කරනවා. අවධානය යොමු කර මේ සම්බන්ධයෙන් ඇදතුල් පිටුවල දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් වෙනවා. ශිරාන් බාසික් නැමැති මද්‍රව්‍ය ජාවාරම් කරුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත මෙම ප්‍රබල දේශපාලනඥයින්ගෙන් මෙසේ ප්‍රශ්න කිරීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ කටයුතු කරමින් සිටිනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මෙසේ ප්‍රශ්න කිරීමට නියමිතව ඇති දේශපාලනඥයින් අතර හිටපු අමාත්‍යවරයන් දෙදෙනෙකු, අමාත්‍යවරුන් දෙදෙනෙකු, වර්තමාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ඇතුළු ප්‍රසිද්ධ දේශපාලනඥයින් කිහිප දෙනෙකුද සිටින බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ. මෙම දේශපාලනඥයින් දස දෙනාටම මැතිවරණ ප්‍රචාර කටයුතුවලදී වරින් වර ශිරාන් බාසික් විසින් විශාල මුදල් ප්‍රමාණයක් ලබා දී ඇති බව අනාවරණය වී තිබෙනවා කියලා තමයි අද දිවයින පුවත්පතේ සටහන්. ලබන මාසයේදී තවත් මෙට්‍රෝ බස් රථ 121ක් ධාවනයට යොදවන බව නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරනවා. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා. අද දිනවෙන පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු අරගෙන අවිල තිබුණා. අපේ අවධානය යොමු කරනවා ලක්හඬ ප්‍රවෘත්ති අංශයේ තොරතුරු වලට.
1: බස් ගෙනාපු මේ සංකල්පය ටිකක් පෞද්ගලික බස් රථ හිමියන්ට ගැටලුවක් වෙලා තියෙනවද?
2: මේක අපි හඳුන්වන්නේ urban luxury. ඊට අමතරව අපි බලාපොරොත්තු වෙනවා park and ride system එක පටන් ගන්න. අපි ටාගට් කරන ටාගට් population එක වෙනස්. මේක බස් එකේ යන්නේ නැති තමන්ගේ පෞද්ගලික වාහනයක් පාවිච්චි කරන එක නා බස් එකට ගන්න හදන වැඩ.
1: මේ වෙද්දි මෙට්‍රෝ බස් රථ කොච්චර ප්‍රමාණයකට පුළුල් කරලා තියෙනවද?
2: දැනට 121ක් තියෙනවා. තාම 10 දුවන්නේ. ওই 10න් තමයි ඔච්චර වැඩ පෙනලා තියෙන්නේ. අතර 121 සැප්තැම්බර් මාසෙ ඉඳලා දුවන පටන් ගන්නවා. දෙවෙනි ඉලක්කය තමයි මේක කොළඹින් එළියට අරන් ගන්න ඕනේ නගරවල.
3: Morning News Alert.
0: ලකන් Morning News Alert ටහගෙන ඉන්නවා 07:48.

0: WTN රටට වග කියන රේඩියෝ
1: ලකන මෝනින් නිවුස් වලට හගෙනෙන වෙලාව 2:52යි.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13:96 අමතන්න.
3: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
4: කෘෂි ක්ෂේත්‍රයට නවපනක් ලබා තිබෙන කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ මෝනින් නිවුස් ඇලර්ට්
1: වෙලාව 7:54 පිසුදානම් විදේශ තොරතුරු පිළිබඳව අවධානය යොමු කරන්න.
2: Around the world.
1: හදිසි ගංවතුරකින් නේපාලයේ පලාතක්ම වෙනසේ මරණ ගණන සියය පණී දෙස් විදෙස් සංචාරකයෝ 384ක් අතුරුදන් ටිබෙට් දේශයටත් බරහානි. විදුලි බලාගාර ව්‍යාපෘතියක උමගක් තුල සිටි තවත් 60 දෙනෙක් ගැන කිසිම තොරතුරක් නැහැ. මේ සම්බන්ධයෙන් අද චාරුපත් සමගින් තොරතුරු සටහන් කළා දින සමාජ මාධ්‍යවලත් මේ සම්බන්ධයෙන් වීඩියෝ පට සංසරණය වුණා. අද සියලුම පුවත්පත් මේ සම්බන්ධයෙන් තමයි තොරතුරු සටහන් කළ තියෙන්නේ. විදේශ පුවත් විදිහට නේපාලයේ ටිබෙට් දේශ සීමා වාසනාවේ හටගත් හදිසි ගංවතුර සහ නායෑම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 100කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වී ඇති අතර එම ප්‍රදේශයේ නවාතැන්ගෙන සිටි බව කියන දෙස් විදෙස් සංචාරකයන් 384 දෙනෙකු පිළිබඳව කිසිදු තොරතුරක් නැතැයි විදෙස් මාධ්‍ය තොරතුරු සටහන් කරනවා. ඒ අලුයම කාත්මණ්ඩු අගනුවර උතුරින් පිහිටි රසුවා ප්‍රදේශයේ මේ හදිසි ගංවතුර හටගෙන ඇති බවයි සඳහන් වෙන්නේ. එම ප්‍රදේශය හරහා ගලා යන බෝටේ කොෂි ගංගාව අධික වර්ෂාවෙන් පිටාර ගැලීම හේතුවෙන් තමයි මේ තත්ත්වය මතුවී තිබෙන්නේ කියලා පොලිසිය සඳහන් කරනවා. අතුරුදන් වූ බව කියන සංචාරකයන් පිළිබඳ වී 10:00 වන විට නේපාලයේ සංචාරක මණ්ඩලය නිවේදනයක් නිකුත් කර ඇති අතර විදේශ සංචාරකයන් 291 දෙනෙකු සහ දේශීය සංචාරකයන් 93 දෙනෙකු ලැයිස්තුගත කර තිබෙනවා කියලායි සඳහන් වෙන්නේ. අතුරුදන් වූවන් අතර ඉන්දියා සංචාරකයන් 105ක් සිටින අතර මැලේසියානු ජාතිකයන් 17ක්, බ්‍රිතාන්‍ය ජාතිකයන් 12ක්, දකුණු අප්‍රිකානු ජාතිකයන් 4ක්, අමරිකානු ජාතිකයන් 3ක් සහ ඕස්ට්‍රේලියානු නෙදලන්ත ජාතිකයන් බැගින් ලයිස්තුර ඇතුළත් වී ඇති බව තමයි අද තොරතුරු සටහන් කළ තියෙන්නේ. දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා ඡායරූපත් සමගින් අද දවසේ දිනමින පුවත්පතේ. අපි ක්‍රීඩා පිටියටත් අවධානය යොමු කරමු.
2: ස්පෝර්ට්ස් රවුන්ඩප්.
1: වැස්ස පිහිටක් වූයේ නැත්තං ශ්‍රී ලංකා පිළ අද ලොකු අමාරුවක. මේ සම්බන්ධයෙන් අද සෙලුම් පුවත්පත් තොරතුරු සටහන් කරනවා. දිනමින පුවත්පත ඒ ආකාරයෙන් සටහන් කරලා තියෙන ඉන්දියාවේ පළමු ඉනිමට වඩා ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 16ක් ඉදිරියෙන් කියලායි සටහන් වෙන්නේ. අද මේ සම්බන්ධයෙන් ප්‍රින්ස් ගුණසේකරයි වාර්තාව අරගෙන එන්නේ. සංචාරක ඉන්දියා පිළ සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනේ අවසන් පැය භාගයක කාලයක පමණ කාලයේදී වර්ෂාව පතිත වෙද්දී ශ්‍රී ලංකා පිළ දෙවැනි ඉනිමට කඩලු 6ක් දැවී ලකුණු 229ක් ලබා ඉන්දියා පළමු ඉනිමට වඩා ලකුණු 16ක් ඉදිරියෙන් සිටියා. ඉන්දියා පිළ පළමු ඉනිමට කඩලු 9ක් දැවී ලකුණු 503ක් ලබා ඉනිම අතහිට වූ අතර ඊයේ ශ්‍රී ලංකා පිළ පළමු ඉනිමට සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 290ක් පමණයි. එහෙන් ඉන්දියා පිළ පළමු ඉනිමේදී ලකුණු 213ක් පෙරමුණෙන් සිටි නිසා ශ්‍රී ලංකා පිළට පිටපිට දෙවැනි ඉනිමේ පන්දුවට පහර දීමට බාර දුන්නා කියලායි සඳහන් වෙන්නේ. කෙසේ වෙතත් මේ වන විට ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ඉන්දියානු වන්ට වඩා ලකුණු 16ක් ඉදිරියෙන් සිටිනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ක්‍රීඩා පිටුවේ අපි යනවා පත්‍රවල කාටුන්ස් මොනවද කියලා බලන්න.
2: කාටුන්ස්
1: දිනමින අංජනගේ කාටුනේ මොනවද තියෙන්නේ කියලා බලමු. පද්මෙලා ළඟ තිබිලා තියෙන්නේ ෆෝන් නෙවෙයි බං. ඔව් රහස් ගබඩා කියලා තමයි අද සඳහන් කරලා තියෙන්නේ දිවයින පුවත්පතේ. අපි බලමු කාටුන්ස් සඳහන් වෙනවා ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක්. අඹලංගොඩ මෝදර දේවාල පෙරහැර පවත්වන්න ඉඩ දෙන්න ජනතාව දෙවියන්ට කන්න ලව් කරනවා. දෙයියෝ සාකි, එතකොට දෙයියන්ටත් වඩා පාතාලය බලවත් කියලා තමයි අද සඳහන් කළ තියෙන්නේ දිවයින පුවත්පතේ. ලංකාදීප පුවත්පතේ අපි අවධානය යොමු කරනවා පංකජ රුවින්දගේ සරදා. තෙල් හම්බ වෙලා කියලා ආරංචි, හිටපු කතානායකලගේ ගෙදරින්ද කියලා තමයි අද සඳහන් කරන්නේ. අපි අදට ලක්කන මෝර්නින් නිවුස් වලට නිමා කරන්න තෝරගන්නවා දිවයින පුවත්පතේ ශ්‍රී සමයන් කාටුනිය. ඩොලර් ට්‍රිලියන කාලක තෙල් මන්නාරමින් ගොඩ ගන්න ලෑස්ති. අතීතාණ්ඩු කලා වගේ මැද පෙරදිග තෙල් ඉඳෙන් ගොඩට නොඒවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා කියලා තමයි අද සඳහන් කරන්නේ දිවයින පුවත්පත. මේ තමයි අද දවසේදී කාටුන්ස් විදිහට සටහන් වෙන්නේ. හෙටත් උදැසන 6ට අපි ඔබ හමු වෙ මේ බලාපොරොත්තු වෙන අදට ලක්හනේ මෝර්නින් නිවුස් අලර්ට් වලින් සමු ගන්නවා. ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහී වාසනාවන්ත සුබ දවසක්. මම බුද්මිනි මේකලා.
3: අකුරු අතර පුවත් සොයන පත්තර
4: සම අනුග්‍රහය Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB Youth Plus Youth එකටම set වෙන banking partner RDB Youth Plus කිනුවා
5: සහයෝගීතා අනුග්‍රහය

0: Good morning, සුබදාසනක් වෙලා උදෑසන 8යි විනාඩි 4යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනනිතහනේ නුතරයෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබ දිනවා රටත් දිනවට තනනිත

තථාගතයන්න් වහන්සේ විසින් දේශිත අපා දුක්ගිනි නිවන සසර දුක් දුරලන සංගමොක් මග හෙලි කරන සුපරිශිද්ධ ධර්මය ආදර ගෞරවයෙන් ශ්‍රවණය කිරීම ධර්ම ශ්‍රවණ කුසලයයි. අද නිකිණිපුර පසළොස්වක පොහෝ දිනේ ඒ ධර්ම ශ්‍රවණ කුසලය පූර්ණේ කරගන්නටයි අප දැන් සූදානම් වන්නේ. මේ උතුම් පොහෝ දිනේ සවනක් රැස් පොදා ආගමික විකාශය ඔබට සමීප කරන්නේ පනාගුඩ යුද හමුදා ශ්‍රී මහා බෝධිරාජාරාම විහාරස්ථානයේ සිටයි. ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රධානතම ආගමික මධ්‍යස්ථානයේ විදිහට මේ විහාරස්ථානය හඳුන්වන්නට පුළුවන්. ඔබට මේ දකින හැම දසුනකින්ම මේ විහාරස්ථානයේ තිබෙන සිත නිවන ස්වභාවය දැක ගන්නට හැකියාව ලැබෙනවා. අද දවස මුළුල්ලේම පැවැත්වෙන මේ ධර්ම දේශනා එවැගේම සියලු පින්කම් වල අපට දැනින්නේ ඒ සුපින් බර බව. ඒ සිත නිවෙන පිම්බිමක සිට අප දැන් සූදානම් ධර්ම ශ්‍රවණය කරන්නට. අප මතක් කළ යුතුයි සවනක් රැස් පොදා ආගමික විකාශය ඔබට සමීප කිරීමේදී අපට ප්‍රධාන සදහැබර දායකත්ව ලබා දෙන අපේ සදහැවතුන් පිරිපඳව ප්‍රධාන දායකත්ව ලබා දෙන්නේ කසාගල සමූහ ව්‍යාපාරේ. ඒ වගේම ස්වදේශී කර්මාන්ත ආයතනයේ අප සමගින් සිටිනවා. ඕනෑම සංදිවේදනාවකට ප්‍රබලතම ක්‍රියාකාරී විද්‍යානුකූල විසඳුම ඔතෝෂීල් ලෝටස් දඹදිව වන්දනානුගේගොඩ ආයතනයත් අපට සමානුග්‍රාහකත්වය ලබා දෙමින් මේ පින්කම හා සම්බන්ධ වෙන බව ඔබට සිහිපත් කළ යුතුයි. සදහැවතුනි, ගෞරවනීය ස්වාමින් වහන්සේ දාමත් ගෞරවපූර්වකව මේ මොහොතේදී සාදු නාද නංවමින් පිළිගනිමු. සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමින් වහන්සේ, පොල්ගස්සෝ විට සියඹලාගුඩ ජෑම් ගස් හන්දිය උදාසිරි මාවත සඳමෙතරණ භික්ෂු මධ්‍යස්ථානයේ අනුශාසක, කොළඹ රාජකීය විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති පූජ්‍යපාද සීමලාගුණ ධම්මින්ද අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ නිරන්තරයෙන් අප සමගින් කුළුපගව අපට මග කියා දෙන ගෞරවනීය ස්වාමින් වහන්සේ නමක්. මේ මොහොතේ ගෞරවනීය ස්වාමින් වහන්සේට දැහැත්වට්ටිය පිළිගන්වා ධර්ම දේශනාව සඳහා ආරාධනා කිරීමට මා ඉතාමත් ගෞරවනීයව ආරාධනා කර සිටිනවා. ශ්‍රී ලංකා යුද හමුදා සංඥා බලකායේ මධ්‍යස්ථාන සේනා විධායක බ්‍රිගේඩියර් නිමල් චන්ද්‍රසේකර මහතානන්ට. සාදු සාදු සාදු. අවසරයි අපේ හාමුදුරනේ.

ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික ගුණගරුක පින්නතුනි, මේ උතුම් පූජා ස්ථානයේ සිට ධර්ම ශ්‍රවණය කරන පින්නතුනි, ලංකා වාසී ලෝක වාසී බෞද්ධ අබෞද්ධ පින්නතුනි, ස්වාධීන රූපවාහිනී සවනක් රැස් පෝදා සජීවී ධර්ම දේශනා පින්කම ශ්‍රවණය කරන අපේ ගරුතර මහා සංඝරත්නය මෙහෙණින් වහන්සේලා දසසිල් මාතාවන් ඇතුළු සියලුම පින්නතුනි, නිකිණි පුර පසළොස්වක පොහොය දවසේ ප්‍රථම ධර්ම සංඝායනාව පවත්වන්ට ඉදිච්ච උතුම් පොහොයකදී තමයි මේ උතුම් වූ ධර්මයෙන් බිදක් අපි මේ ශ්‍රවණය කරන්න පින්නතුනි සූදානම් වෙන්නේ. අද මම මේ දේශනාවේ මාතෘකා දේශනාව හැටියට පැහැදිලි කරපු ගාථා ධර්මය ධම්මපදයේ මල වග්ගයට අයිති එක ගාථා ධර්මයක්. බුදුරජාණන් වහන්සේ පින්නතුනි දේශනා කරනවා, සුරා මේරය පානංච යෝ නරෝ අනුයුජ්ජති ඉදේව පෝසෝ ලෝකස්මින් මූලං කනති අත්තනෝ. යමෙක් මත්වතුර මද්‍රව්‍ය පානය කරනව නම් ඒ ඇත්තෝ තමන්ගේ ජීවිතයේ තියෙන කුසල් මුල් මෙලවදීම විනාශ කරගන්නවා කියන බව. මම මෙන්න මේ කාරණය මේ ඇත්තන්ට පැහැදිලි කරලා දෙන්න කැමති. අපේ දහමේ තියෙනව වචනයක් ආයති සංවරය කියලා. ආයති සංවරය කියලා කියන්නේ වැරදි අඩුපාඩුකම් අතපසුවීම් නොහැකියාවන් නොවිසිලිමත්ව සිද්ධ කරන කාර්යයන් අපේ ජීවිතවල පොදුයි. අපි කවුරුවත් අංග සම්පූර්ණ ජීවිත ලද අය නෙවෙයි, මමද ඇතුළුව. අපේ දහමේ නෑ වරදකරුවෙක්, නරක කරන කෙනෙක්, අකුසලයන් සිද්ධ කරන කෙනෙක් හැමදාම ඒ අකුසලය ඒ විදියටම සිද්ධ කරලා ඒ මත අපාගත වෙනවා කියන බවක් අපේ ධර්මේ නෑ. මං එකට එක පුංචි තැනක් මේ අතන්ට කියන්නම්. සංයුත්ත නිකාය ගාමිණී සංයුත්තේ තියෙනවා සංඛ ධම්ම කියලා සූත්‍ර දේශනාවක්. සංයුත්ත නිකාය ගාමිණී සංයුත්තය සංඛ ධම්ම සූත්‍රය. බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණිච්ච අසිබන්ධ පුත්ත කියන නිගණ්ඨ ශ්‍රාවකයා බුදුහාමුදුරුවොත් එක්ක සංවාදයක් සාකච්ඡාවක් හදාගත්තා. ඒ වෙලාවේ බුදුහාමුදුරු අසිබන්ධ පුත්තගෙන් අහනවා, නිගණ්ඨ ශාසනය තුල තියෙනව නේද පංචශීල ප්‍රතිපදාවක්? එහෙමයි ස්වාමීනි. එතකොට ප්‍රාණඝාත කළාම අපාය යනවා, අදින්නා දානා කළාම අපාය යනවා, කාමේසු මිච්ඡාචාරාවේ යෙදුනහම අපාය යනවා, මුසාවාද සිද්ධ කළාම අපාගත වෙනවා, සුරාමේරය කැඩුවහම අපාය යනවා. මේ තමයි අසිබන්ධ පුත්තගේ උත්තරේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක එහෙම නෙවෙයි. කවුරු හරි සසර පුරුද්දට හෝ නරක ආශ්‍රයක් නිසා හෝ වෙන යම් ආබාධ තත්වයක් නිසා හෝ කර්ම කර්මඵල විශ්වාස නොකොට යම් කාලයක් ප්‍රාණඝාත කරනෝ, එයා තේරුම් ගන්නවා ප්‍රාණඝාතය අකුසලයක්, පරපණ නසන එක අවශ්‍ය දෙයක් නෙවෙයි. අපේ ජීවිතයේ මෙතරම් කාලෙකදී මේතරම් ප්‍රාණඝාත කරලා මම මේ අවුරුදු 70, මම මේ අවුරුදු 80 ගෙවල තේරුමක් නෑ නේද,
මගේ ප්‍රාර්ථනාව මෙතේ බුදුන් දැක නිවන් දකින්න. දැන් 70යි, මෛත්‍රී ශාසනේ 80000යි. මේ 70 මම හරියට ගෙවන්න ඕනි කියලා තීන්දුව කරපු වෙලාවක එයා ප්‍රාණඝාතයෙන් වළකිනෝ. එයා ප්‍රාණඝාතයෙන් වැළකුණාට පස්සේ එතන ඉඳලා එයා ප්‍රාණඝාත කරන්නේ නැහැ. එහෙම ප්‍රාණඝාත නොකරන කෙනෙකුට නියත අපාගත වීමක් වෙනවා කියලා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ නැහැ. එකට එක තැනක් තියෙනවා. අපේ පින්වතුන් දන්නවා සාමාන්‍ය ඵල සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ හමුවට අජාසත් රජතුමා පැමිණෙන්නේ ජීවක වෛද්‍යවරයාත් එක්ක. ජීවක වෛද්‍යවරයාත් එක්ක බුදුහාමුදුරෝ සමීපයට එන අජාසත් රජතුමා තමන් කළ ආනන්තාරිය පාප කර්මය පිළිබඳව පසුතැවිලි වෙනවා වගේම ඒ ආනන්තාරිය පාප කර්මය වරදක් කියලා තේරුම් අරගෙන බුදුහාමුදුරුවන්ගේ සරණ යනවා. අද නිකිණි පොහොය ප්‍රථම ධර්ම සංගායනාව පවත්වපු දවස ප්‍රධාන දායකත්වයේ රාජකීයත්වයේ දැක්වේ අජාසත් රජතුමා. ඒ වෙලාවේ බුදුහාමුදුරෝ දේශනා කරනවා රජතුමනි, යමෙක් වරද වරදක් කොට සලකලා ඒ වරද පිළිබඳව තමන් විසින් යම් සක්්‍යතාවයක් හදාගෙන චිප්තුප්පාද පරියාය කියන්නේ තමන් දැඩි හිතක් හදා ගන්නවා මගේ අතින් නැවත මෙවැනි වරදක් වෙන්නේ නැහැ කියලා. එහෙම හිතක් හදාගත් කෙනෙකුට එහෙම උරුද්ධියකට යමෙක්පත් වුනොත් ආර්ය විනයේ රජතුමනි එය උරුද්ධියක්. අදින්නා දානාවත් එහෙමයි. හොරකම් කරමින් හොරකම් කරමින් මංකොල්ල කමින් මංකොල්ල කමින් කර්මඵල අදහන්නේ නැතුව ජීවිතේ ධනයම මහා බලයක් කියලා හිතලා කාලාන්තරයක් තිස්සේ හොරකම් කරපු කෙනෙක්. ඊයේ දවස වෙනකම්මත් හොරකම තමන්ගේ ජීවන උපාය බවට පත් කරගත්ත කෙනෙක් අද ඉඳලා හොරකම් නොකර ජීවිතේ පවත්ව ගත්තොත් එයාට අපාගත වෙනවා කියලා අපිට නිශ්චිතව කියන්න බෑ. හැබැයි පින්නතුනි මෙහෙමයි. පව් පිඹ හරින්න බෑ. පව් සෝදන්න බෑ. පව මකන්න බෑ. නමුත් අපිට පුණ්‍ය ශක්තිය මතු කරගෙන ඒ පව යටපත් කරගන්න පුළුවන් කමක් තියෙනවා. සල්ලාල ජීවිතයක් ගත කරපු කාමය වරදවා හැසිරිච්ච කෙනෙකුට තමන්ගේ ජීවිතයේ ඕනේ නම් තේරුමක් හදාගත්ත දවසේ නිවැරදි වෙන්න පුළුවන්. එනිසා යා සදාකාලිකව මං වැරදි කරුවෙක්, මම මහා පාපකාරයෙක්, මම මහා පාපකාරී මිනිසෙක් කියලා පසුතැවිල්ලට පත් වෙන්නට කිසිදු කෙනෙකුට පින්නතුණි අවශ්‍යතාවයක් නැහැ. හතර, බොරු කියමින් වචනේ විශ්වාසය කඩමින් සමාජ වගකීම් දරන්නේ නැතිව යමෙක් යම් කාලයක් ජීවත් වෙනවා. වචන 10ක් කතා කළොත් 8ක් පරුස වචන. හැබැයි යා තේරුම් ගන්නවා මේ දළදා වන්දනාව තියෙන දවස, දළදා වහන්සේ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමුඛයේ දන්ත ධාතුන් වහන්සේලාගෙන් 40න් එක් නමක්. අද අපි දළදාව වඳින්නේ දතක් කියන හැඟීමෙන් නෙමෙයි, 84,000ක් ධර්මස්කන්ධය දේශනා කරපු ශ්‍රී මුඛයේ ස්පර්ශ වෙච්ච ධාතුන් වහන්සේ. උන්වහන්සේ තමන්ගේ භාෂාව, තමන්ගේ ශ්‍රී මුඛය භාවිත කළ නිසා පිරිනුවන් පාලත් මහා කාල සීමාවක් ගියත් ඒ ගෞරවනීය පූජාව අදත් කරනු. එනිසා මම බුද්ධෝත්පාද කාලෙක ඉපදිලා මේ විදියට කටයුතු කරන්න ඕනේ කියලා යම් සංස්කරණයක් හදාගත්තොත් එයාට අපාගත වෙනවා කියලා කියන්න බෑ. සුරා මේරය මජ්ජපමා දට්ටාන. දැන් මම දැක්කා රාජ්‍ය මට්ටමින් වැඩසටහනක් තියෙනවා ඉවත් වනු කියලා. එක නීති අනුව ඉවත් වනු කියලා කියනවා. එක නෛතිකමය සහ බලපෑම් කළ හැකි රාජ්‍ය තාන්ත්‍රික වැඩක්. අපිට බුදු දහම ඉවත් වනු කියන්න බෑ. අපිට මේකෙ මෙහෙමක් පුළුවන්. ඊයමෙක් දැනුන් තේරුම් වයස් සීමාවේ අනවබෝධය පදනම් කරගෙන මත්ද්‍රව්‍ය, මත්කුඩු, මත්පෙති මෙවැනි දේවල් වලට ඇබ්බැහි වුණා නම් වෛද්‍ය විද්‍යාත්මකව පැහැදිලි කරනවා අපේ මොළේ
ඩොපමීන් කියලා අර සතුට තෘප්තිය උත්පාදනය කරන රසායනික ද්‍රව්‍යයක්. එය වඩා

තමන්ට තෘප්තිය දස දහස් ගුණයකින් එක තප්පරයකින් එක පෙත්තකින් එක කුඩු පොඩ්ඩකින් එක යම් මද්‍රව්‍යකින් එයාට ලබා ගන්න පුළුවන් කියන අන්ධ විශ්වාසයක් තරුණ දරුවන්ට එනවා. පාසල් දරුවෝ තමන්ගේ ජීවිතයේ මුල් කාලයේ තිසිඳු තේරුමක් නැති දරුවන්ට සමහර අය කියනවා පාට පාට හීන පේනෝ, බලාගත්තත බලාගෙන ඉන්න පුළුවන්, හරිම සැහැල්ලුයි, උඩින් යන්න පුළුවන්, මේ විදියයි කල්පනා කරනවා, චිත්ත ශක්තිය වැඩි වෙනවා කියලා එවැනි මායාවක් හදනෝ. එතකොට එවැනි මායාවක් හැදුවහම ඒ දරුවෝ කල්පනා කරනවා ගෙවල් හදලා වාහන අරගෙන රැකියාවන් කරලා ඉඩකඩම් වවාගෙන අම්මට තාත්තට සලකගෙන සමාජ යුතුයකම් කරමින් සතුට උපදවනට වඩා එක පෙත්තකින් ඒක පුළුවන් නේද කියලා ඒගොල්ලෝ ඒක ගන්න පටන් ගන්නවා. එහෙම කාලයක් ගන්නකොට මොලේ තියෙන සතුට උත්පාදනය කරන ඒ රසායනික ද්‍රව්‍ය ඒව උත්පාදනය කරන්නේ නැති වෙනවා. එහෙම උත්පාදනය කරන්නේ නැති වෙච්චහම යම් කාලයක් ගියාම එයා හිටියටත් වඩා පහත් අඩියට පත් වෙන. එතකොට එයා උත්සාහය මද වෙලා මේක මතම යැපිලා අනිත් කිසි දෙයක් සම්බන්ධයෙන් Tamanට කැමැත්තක් ආසාවක් ලෙංගතුකමක් නැති වෙනවා. මේක තමයි ඒ දරුවන්ව තරුණයන්ව මද්‍රව්‍ය වලට ඇබ්බැහි කරන්න පාවිච්චි කරන එක. හැබැයි ඒවා ව්‍යාප්ත කරන අය ලංකාවේ ඉඩම් ගත්ත කියනවා, ඩුබායි වල ඉඩම් ගත්ත කියනවා, මෙහි වාහන ගත්ත කියනවා, තමන්ගේ ළමයින්ට ඉගැන්නුවා කියලා කියනවා, තමන්ගේ බිරින්දෑවරුන්ට රත්රම් බඩු අරන් දුන්න කියනවා. විවිධාකාරයේ මහා ධන කුවේරයන් බවට පත් වෙනවා. සමහර වෙලාවට කාලයක් ගියාම අපි ඒගොල්ල ප්‍රාදේශ සභාවටයි පළාත් සභාවටයි පාර්ලිමේන්තුවටත් පත් කරනවා. දැන් බීපු දරුවෝ මද්‍රව්‍ය ගත්ත දරුවෝ ජීවිතයේ පහළටම යද්දී මද්‍රව්‍ය ජාවාරම් කරපු, ඒ මද්‍රව්‍ය විකුණපු, ඒ සඳහා ආරක්ෂාව ලබා දුන්න, ඒ සඳහා තමන්ගේ නිලතල අවභාවිතා කරපු, ඒ සඳහා රාජ්‍ය මැදිහත්වීම කරපු කෛරාටික කූට මිනිස්සු ටික තමන්ගේ දරුවන් එක්ක සැපසේ සුවසේ සතුටෙන් ජීවිතේ ගත කරනු. ඒක අපි දැන් කාලාන්තරයක් තිස්සේ දකිනු. ඒ අතර සමහර අම්මලා තමන්ගේ දරුවා ගෙදරදි රකින්න බලනු. සමහර අම්මලා තමන්ගේ දරුවා බන්ධනාගාරේ ළඟට ගිහිල්ලා රකින්න බලනු. මගේ දරුවා රැක ගන්න, මගේ දරුවා බේර දෙන්න, මගේ දරුවා පොඩ්ඩයි ගත්තේ, අපි පොඩ්ඩක් ගත්තන් රජයට මොකද, අපේ සල්ලි වලට නේද ගත්තේ කියලා ඒ අම්මා කල්පනා කරනවා. බිව්වත් කමන්නේ මගේ පුතා නේද කියලා. අපි සමාජයක් හැටියට පංචශීල ශික්ෂාපදයේ අවසාන ශික්ෂාපදයේ කියනවා සුරා මේරය මජ්ජපමා දට්ඨාන වේරමණී. මදයටපත් වෙනවය, ප්‍රමාදයටපත් වෙනවය, මත් වෙනවය, ප්‍රමාදයටපත් වෙනවය. අපි දැන් බුද්ධිමත්ව බලනවා ලෝකෙ විඳපු මිනිස්සු. ලෝකෙ විඳපු මිනිස්සු පින්නතුනි මේ ලෝකෙ විඳලා තියෙන්නේ සිහියෙන් සහ බුද්ධියෙන්. අසිහියෙන් ලෝකෙ විඳපු එක කවුරුවත් මේ දක්වා මේ ඇත්තන්ට හමු වෙලා නැතු ඇති. පුංචි දරුවෝ, තරුණ දරුවෝ, මැදි වයසේ ඇත්තෝ සමහර වෙලාවට ඒක එහෙමයි කියලා කල්පනා කළාට මේ අම්මලට තේරෙනවා, අපේ රටේ සුවහසක් ජනතාවට තේරෙනවා මේ ලෝකෙ විඳින්න බෑ. මං එක උදාහරණයක් ගන්නම්. අපේ ශාසනේ සාගත හාමුදුරුවෝ එක වෙලාවක මහා දරුණු ණයෙක් දමනය කළා. මේකේ සතුටට යම් භික්ෂූන් වහන්සේ පිරිසකගේ දායකත්වයෙන්, අන්න ඒකයි අපි හොඳ දේවල් කරනකොට හැම හොඳක්ම හැම හාමුදුර කෙනෙක්ම සමාට හොඳයි කියන්නේ නැති වෙන්න පුළුවන්. තනතුරු, වරප්‍රසාද, පාක්ෂිකත්වය පදනම් කරගෙන සමහර වෙලාවට සිවුර දැරුවත් හොඳ දේවල් හොඳයි කියලා කියන්න සමහර තැනකදී කට නැවෙන්න පුළුවන්. පෘථග්ජන ලෝකෙනේ සාගත හාමුදුරුව නයා දමනය කළාට එයාගේ පස්සෙන් හිටපු තවත් දුර්මතධාරී හාමුදුරුව ටික දෙනෙක්ව සාගත හාමුදුරුව කැමති නොබිව්ව දෙයක් බොන්න. උපාසකම්මලා ශ්‍රද්ධාවන්තයිනේ, ගිහිල්ලා හැදුව පානය, පානේ නම කපෝති. කොහොමත් බිව්වොත් කපෝති තමයි. පානය කපෝති.

0: කපෝතිපාණය සාගත හාමුදුරුවන්ට පිණ්ඩපාත යනකොට හැම ගෙදරකින්ම කපෝතිපාණය දෙනවා. හාමුදුරුවොත් කළේ කපෝතිපාණය බීලා යන්න බෑ, පැත්තක තිබිච්ච කුණු ගොඩක වැටුණා. බුදුහාමුදුරුව මෙතනින් වැඩම කරනකොට බලනවා සාගත හාමුදුරුව කියලා කියන්නේ කාලෙකදී බුදුහාමුදුරුවන්ට උපස්ථායක කරපු හාමුදුරුවන් වහන්සේ නමක්. ඔය අග්‍ර උපස්ථායක ආනන්ද හාමුදුරුව තනතුරට පත් වෙන්න පෙර ආතුව. ඉතින් සාගත හාමුදුරුව මෙහෙම වැටලා ඉන්නකොට පන්සලට ගෙනල්ලා නිදි කරවලා සිහි ටිකක් මදයි ස්වාමීන් වහන්සේලාගෙන් අහනවා, මේ සාගත හාමුදුරු ඉස්සර මට ගෞරව කළා නේද? ඔව් බුදු හාමුදුරනේ, ඔබ වහන්සේ උපස්ථානත් කළා ගෞරව. දැන් ගෞරව කරන්නේ කකුල් දෙක බුදුහාරණගේ පැත්තට දාලා, දන්නේ නැනේ, සීය නැනේ. එතකොට නැවත බුදු හාමුදුරු අහනවා, මේ සාගත හාමුදුරුව නාගයෙක් දමනය කළා කියලා ඔබ වහන්සේලා දන්නව නේද? ඔව් බුදු හාමුදුරනේ, සාගත හාමුදුරු ඒකට හරිය දක්ෂයි. නැවත බුදුහාර අහනවා, ඔබ හිතනවද මහණෙනි මේ සාගත හාමුදුරණ දැන් දියණයෙක්වත් දමනය කරන්න පුළුවන්ද? මොන දමනයක්ද බුදුහාන්නේ? සිහිය නෑ, කල්පනාව නෑ, මන්දෝසායි ඔය වැටිලා ඉන්නේ, දමනය කරන්න බෑ. එතකොට නැවත බුදුහාරණ, යමක් බිව්වහම, යමක් පානය කළාම සිහියත් නැති වෙනවනම්, උත්සාහයත් මද වෙනවනම්, කල්පනාවත් නැති වෙනවනම්, හිරියොත් අප්පයත් බිඳෙනවනම්, එවැනි දෙයක් පානය කරන එක හොඳද? ඔබ කල්පනා කරන්න ඕනේ. අපි මොනවා හරි බිව්වහම සිහියත් නැති වෙනවා. ඔය ගුරුළු ගෝමීන් කියනෝනේ ඇඳිවත අහිමි වෙනවා. ඔය සාහිත්‍යය කියන ඇඳිවත අහිමි වෙනවා, ලැජ්ජා බය නැති වෙනවා, තැන් තැන් වල වැටිලා උම්මත්තක බවට පත් වෙනවා. එහෙමපත් වුණාට පස්සේ එවැනි දෙයක් කිරීම හොඳයිද? කාගෙන්ද මේ අහන්නේ? සාගත හාමුදුරුවන්ගේ ක්‍රියාව දැකලා බුදු හාමුදුරුව භික්ෂූන් වහන්සේගෙන් අහන්නේ. දැන් අපිට බොන ඔය කාට හරි මේක මත්පැන් මත්ද්‍රව්‍ය මත්කුඩු කියලා නොකිය දුන්නොත් බිව්ව කෙනෙකුට කොහොමද තියෙන්නේ? සිහිය නැහැ, ක්ලාන්තයි, මන්දෝසාහයි, එකම දේ නැවත නැවත කියන වැටිලා ඉන්නවා. මේක මද්ද්‍රව්‍යයක්, මේක හොඳයි, ලස්සන බෝතල් වල දාලා තියෙන්නේ, බිව්වහම ගඳ නැහැ, මේක හැමෝම බොනවා, බීල බලන්න ඕනේ, වෛද්‍යවරුත් නිදේශ කරනවා කියලා කිව්වොත් ඔන්න වෙරි. ඇයි? මානසික ස්වභාවය. නොදෙන කෑවොත්, නොදෙන බිව්වොත් ඇඟට පණ නැහැ, සිහිය නැහැ, ක්ලාන්තයි. දැනගෙන බිව්වහම සිංහසෙයියාවයි, මහා ශක්තියයි, මහා කටයුතු කරන්න පුළුවන් කියලා හිතනවා. යම් වෙලාවකදී සංස්කෘතිය පවරද්දී යම් කාර්යකදී සමහර ඇත්තෝ මේ කාර්යයම කරන. හැබැයි මේවා ව්‍යාපාර කරන අය, මේක ව්‍යාප්ත කරන අය, මේක පවත්වන අය, මේවා දිහා බල බලා, මේ දිහා දැක දැක තමන්ගේ ජීවිතේ තමන්ගේ අරමුණු වලට තමන්ගේ දරුවන් එක්කපත් වෙනවා. අපේ අම්මා දුක් වෙනවා, අපේ තාත්තා දුක් වෙනවා, ඒවා වෙලහෙළඳාම් කරලා ඉහලින් ඒවා පිළිබඳව සමාජයේ මහා ප්‍රසාද ජනක චරිතය. ඒගොල්ලෝ තොරන් හදනෝ, අපි ගිහිල්ලා සාදු කියනෝ. ඒගොල්ලෝ කැරගෙන කූඩු හදනෝ, අපි ගිහිල්ලා සාදු කියනෝ. ඒ අය මහා දිග දන්සල් දෙනෝ, අපි කියනෝ සාදු කියනෝ. මයික් එක ඇල්ලුවම බුදු වෙන්න කියලාත් කියනෝ. බලද්දි කුඩු බෙදලා, කුඩු විකුණලා ඊළඟට ඒගොල්ලෝ මහා ස්වාමීන් වහන්සේලා විශාල ප්‍රමාණයක් සසුන් ගත කරනු, ස්වාමීන් වහන්සේලා මහා ප්‍රමාණයක් ගෙනල්ල 19කට දානේ දෙනු. අපි ඉතින් කියන අනේ මෙහෙම උපාසකවරු ටිකක් බහල වෙලා තියෙන කොච්චර එකක්ද? ඇයි? අපිට පේන්නේ ඒගොල්ලෝ ඊටත් වඩා වැඩ කරනු. අපේ පන්සලේ ධර්මශාලාවත් හදනු, මේ ඇත්තන්ට තහඩු ටිකකුත් බෙදෙනු, වියලි ආධාරත් දෙනවා, විවිධාකාරයෙන් සමාජයේ දරුවන්ගේ උන්නතියට කියලා පොතකුත් දෙනවා. ඒ ඔක්කොම දීලා නැවත අනිත් පැත්තෙන් අර සමාජය අසිහියටපත් කරලා සමාජය තුළ තියෙන ශක්තිය නැති වෙලා මේ සමාජය ඉතාම අයහපත් තැනකටපත් කරලා ප්‍රශ්න අමතක කරන්න ඕන වටපිටාව නිර්මාණය කරනවා. දැන් මේක අපි ගත්තොත් ඉති දුත්තෝ සුරා දුත්තෝ අක්ක දුත්තෝ ච යෝ නරෝ ලද්දං ලද්දං විනාසේති තම් පරාභවතෝ මුඛං. ඉති දුත්තෝ සුරා දුත්තෝ අක්ක දුත්තෝ ච යෝ නරෝ ලද්දං ලද්දං විනාසේති තං ජඤ්ඤා වසලෝ ඉති. වසල වැඩක්, පිරිහෙන්න ඕන වැඩක්. ගත්ගත් ධනය විනාශයට පත් වෙනවා. තමන්ට කන්න බොන්න අඳින්න පළඳින්න දරුවන්ව සුවපහසුව ජීවිතයක් අත්පත් කරගෙන දෙන්න තියෙන අවස්ථාවක්, අධ්‍යාපනයේ ඉහළට යන්න පුළුවන්කම තියෙන තැනක මත්ද්‍රව්‍ය මත්පැන් මත්කුඩු නිසා ඒක නැතිවෙයි. දැන් ඔය සිංහලෝවාද සූත්‍රයට කියන්නේ පින්නතුනි අපි ගිහි විනය කියලා. මේ ගිහි විනයි බුදුහාමුදුරෝ දේශනා කරනවා මත්පැන් මත්ද්‍රව්‍ය මත්කුඩු කියලා කියන්නේ ඇස් පනා පිටම ධනය විනාශ වෙනවා. ඛේදනීය රණ්ඩු ඇති වෙනවා. ලෙඩ රෝගවලට නිවසනක් බවට මේ ශාරීරියේ පත් වෙනවා. අපකීර්තිය අයස ඇති වෙනවා. ලැජ්ජා බිය නැති වෙනවා. නුවණ සහ සිහිය දුර්වල වෙනවා. දැන් බලන්න කිසිදු ප්‍රතිලාභයක් නැහැ මේකේ. තියෙන්නේ ඇස්පනා පිට ධනේ විනාශ වෙනවා. මත්ද්‍රව්‍ය මත් පැන් බොන ඇත්තන්ට, මත්කුඩු බොන ඇත්තන්ට ඇස්පනා පිට ධනේ විනාශ වෙනවා. ඛේදනීය රණ්ඩු. දැන් බලන්න පින්නතුනි අපි ඔය මහා උජාරුවෙන් දවසේ වෙඩිල්ල කියලා කිව්වට ඔය දවසේ වෙඩිල්ලේ ඇත්ත කතාව බලන්න කොහොමද දවසේ වෙඩිල්ල එන්නේ කියලා. අපිටත් මිනිස්සු වෙඩි තියන්න එපායි. එක්කෝ මත්ද්‍රව්‍ය විකිණීම, තමන් මත්ද්‍රව්‍ය විකිණීමේ ඒකාධිකාරය තව පිරිසක් නතුවීම, තමන් කාලයක් මුදල් හම්බ කරපු ව්‍යාපාරයට තව පිරිසක් එකතු වීම, කාලයක් තේරුම් අරගෙන එක්කෝ මත්ද්‍රව්‍ය විකිණීමෙන් ඉවත් වීම. විකුණන්න එකතු වුණා, දැන් බෑ කියලා අයින් වුණා, වෙඩි තියෙනවා. ඔය ඕනෑම දවසේ වෙඩිල්ලක පසුබිම බලන්න මේ ඇත්තෝ. මත්ද්‍රව්‍ය එක්ක මත්කුඩු මත්පැන්. ඔය සමහර මිනිහෙක් ඝාතනය කරන්න වෙඩික්කරුට දීලා තියෙන ලක්ෂ දෙකයි. අපේ ජීවිතයක් දෙකද වටින්නේ? මනුස්ස ජීවිතයක වටිනකම ලක්ෂ දෙකද? ඇයි මේ ලක්ෂ දෙක? මේ ලක්ෂ දෙක කියලා කියන්නේ වෙන මොකවත් නෙමෙයි, මේ මුදල් වලින් මහා අසීමාන්තික මුදල්. සමාජයේ සෑම ආයතනයක්ම සෑම තැනක්ම තද කරලා අල්ල ගන්න පුළුවන් මහා ව්‍යාපාරය තමයි මත්ද්‍රව්‍ය මත්කුඩු. දැන් බුදුරජාණන් වහන්සේ පින්නතුනි පැහැදිලි කරනවා යම් වෙලාවකදී අපිට පුරවැසියෝ හැටියට. දැන් මේ ඇත්ත පුරවැසියෝ, අපි පුරවැසියෝ. අපි කොතනක හරි මෙවැනි සමාජ විරෝධී අපරාධ කටයුතු වල යම් පිරිසක් නියලෙනවා නම් බෞද්ධයෝ හැටියට අපිට මට කමක් නෑ කියලා පැත්තකට වෙලා ඉන්න බෑ. මට දැන් සමහර ඇත්තෝ හිතනවා මට කමක් නෑ කියලා පැත්තකට වෙලා හිටියොත් ඒක උපේක්ෂාව වෙන්නේ නැති කියලා. මේ ඇත්ත බෞද්ධයෝ බුදුදහමට අනුව මට කමක් නෑ කියලා පැත්තකට වෙලා හිටියොත් ඒක පින්නතුනි ලෝකෝත්තර උපේක්ෂාව නෙවෙයි. ලෝකෝත්තර උපේක්ෂාව තමයි මම වරදක් කරන්නේ නෑ, අනිත් අය වරදක් කරන්න මම ඒ ඇත්තන්ට අනුබල දෙන්නෙත් නෑ. එවැනි වරදක් සමාජයේ සිද්ධ වෙනවා නම් එවැනි කාර්යයට මගේ අනුබලයකුත් නෑ. යමෙක් ඒ දේවල් දැක දැක මට කමක් නෑ කියලා හිටියොත් ඒක ලෝකෝත්තර උපේක්ෂාව නෙමෙයි, බුදු දහමට අනුව පින්නතුනි ඒක අඥානකම. ඒක පාපයට සහය වීම. ඒක පින්නතුනි අනුමෝදන අකුසලය. මම හිතනවා අපිට අනුමෝදන අකුසල් ඕනේ නැහැ. අපි මේ ජීවිතය ඇතුලේ අඥානකම දියුණු කරන්න ඕනේ නැහැ, ඥානවන්තකම තමයි නිරන්තරවම දියුණු කරන්න ඕනේ. අපිට පින්නතුනි පාපයට සහය වෙන්න බෑ. පාපයට සහය වීමත් අනුන්ගේ පව් අනුමෝදන් වීමත් අනුන්ගේ පවකට කරගැහිමක්. එනිසා පුරවැසියෝ හැටියට අපිට එහෙම කටයුතු සිද්ධ කරන්න අයිතියක් නෑ. ඒක ධර්මානුකූල නෑ. නැත්තම් අපිට හිතනවා අපේ පුතා බොන්නේ නෑනි, අපේ පුතා මත්කුඩු ගන්නේ නෑනි. නමුත් අපේ පුතා අපේ ගෙදර හැදුවට අපි ආට සමාජයට දාන්න ඕනනි. අපි දරුව සුරක්ෂිත කරලා ඇහේ තියාගෙන ළමයි හදලා මේ සමාජයට දරුවා යොමු කළාම සමාජයේ බහුතරය එතනට නම් අපේ දරුවන්ට දකින්න කියන ඇහෙන දේවල් එක්ක එතනට පෙළඹීමක් වෙන්න බැරිද? වෙන්න පුළුවන්. එනිසා දැඩිව ආත්මార్థකාමී විය යුතු නෑ. අපේ දරුවන්ට එහෙම නෑ කියලා අපිට පස්ස ගහන්න බෑ. අපිට යම් වගකීමක් තියෙනවා. දැන් මම මේ බොන එක විතරම නෙවෙයි. බොන ඇත්තෝ කියන්නේ ඉතාම අල්පයි. මේකේ තියෙන බරපතලම කාරණය තමයි පින්නතුනි සමහර අය මේ වෙලඳාමක් හැටියට පවත්වන. ඒක ධර්මයේ පැහැදිලි කරන්නේ මිච්ඡා ආජීවය මජ්ජ වණිජ්ජ. ධර්මයේ කියනවා මත්ද්‍රව්‍ය මත්පැන් හෝ මිච්ඡා ජීවය කරන යම් ජාවාරම්කාර පිරිසක්ද ජාවාරම්කාර පිරිසකගේ දරුවන්ද යම් වෙලාවකදී උමතු වෙන්න පුළුවන් පිස්සු හැදෙන්න පුළුවන් පස්සේ නිරයට යන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි දරුවන්ට දුක් ගින්දර දීලා මේ සමාජය බේද බින්න කරලා අසීයටපත් කරලා මම සිහියෙන් දැන් හිටියට මම මේවා විඳිනකොට මගේ දරුවන්ටත් ඒකේ අලාභයේ කොටසක් තියෙනවා. ඔය අපි සාමාන්‍ය වහරේ කියනවනේ වැඩිහිටි අයගේ දත් හිරිවැටෙනකොට ළමයින්ගේ තමයි දත් ගලවන්න වෙන්නේ. ඒ නිසා අපේ මේ පුංචි කාල සීමාව සමාජයේ බාරගන්නින් අනාගත තරුණ පරම්පරාව මත්කරන ආජීවයක් මිච්ඡා ආජීවයක් සහිත නම් එහෙම මිච්ඡා ආජීවයක් සහිත පිරිසක් මේ සමාජයේ ජීවත් වෙනවා නම් ඒ ජීවත් වෙන ඇත්තෝ පින්නතුනි අපාගත වෙනවා පිස්සු හැදෙනවා නිරයට යනවා. කුම්භ සූත්‍රය මද සූත්‍රය අංගුත්තර නිකාය බුදුහාර දේශනා කරනවා එහෙම ඇත්තෝ නිරයට යනවා තිරස්ජාන යෝනිවල උත්පත්ති ලැබනවා නැවත මිනිහෙකු බවට පත් වුනොත් උම්මත්තක බවට පත් වෙනු. තිරස්චීනයි නිරයට යනවා නැවත මිනිසෙක් බවට පත් වුනොත් පින්නතුනි එයා උම්මත්තක කෙනෙක් බවට පත් වෙනු. එනිසා ස්වාමීන් වහන්සේලා හැටියට අපිට මේක අනුමත කරලා ඒ ඇත්තන්ගේ ප්‍රශස්ති වයලා ඒගොල්ලෝ ඉතාම සාධාරණ මිනිස්සු කියලා කියන්න බෑ. ඒතර මම මුසාවාදේ පාපය කරගන්නවා. වෘත්තිකයෝ හැටියට රාජ්‍ය නිලධාරීන් හැටියට අපි මං අර මුලිනුත් ආයතන සංවරය කළේ ඒකයි. අපි පෙර නොදනුවත් කමට වැරදි කළා වෙන්න ඇති. අල්ලස් ගත්තා වෙන්න ඇති. ඒක නොදැක්කා වගේ හිටියා වෙන්න ඇති. හැබැයි අද දවසේ අපිට මේක තේරුම් යනවා. අපිට තේරුම් ගියාම අපි එය වරදක් කොට පින්නතුනි කල්පනා කරන්න ඕනේ. මොකද අල්ලස කියලා කියන්නේ ධර්මයට අනුව ගත්තොත් අදින්නා දානාව කැඩෙන වැඩක්. අල්ලස කියලා කියන්නේ පින්නතුනි අපි ධර්මයට අනුව ගත්තොත් මුසාවාදය කැඩෙන වැඩක්. අල්ලස කියන්නේ සතර අගතියෙන් අගතියට යamak. ඇයි? ඡන්දයෙන් අගතියට යano. කැමැත්තනේ සල්ලි වලට තියෙන කැමැත්ත, තනතුර රැක ගන්න තියෙන කැමැත්ත, නැවතමාවපත් නොකලොත් කියලා තියෙන බය, මට ඒ පිළිබඳ තියෙන द्वेषය, ඡන්දය, දේශය, බය, මෝහය මේ බුදුදහමේ පැහැදිලි කරපු මෝඩකම. මේ අවුරුදු 60යි 70යි දැනුත් අපිට මහා ලොකු කාලයක් නැහනේ. මේ ඉන්න කාලේට අල්ලාස් අරගෙන මුසාවාද කියමින් අදින්නා දානාව කඩමින් ඉදාම අධාර්මික ජීවිතයක් ගත කරනවා කියන එක පින්නතුනි අනුමත කරගන්න පුළුවන් අනුමත කරන්න පුළුවන් අවස්ථාවක් නෙවෙයි. ඒ වගේම තමයි දැන් යම් වෙලාවකදී අපි සමාජයක මේවා දැක දැක නිහඬව ඉඳලා කටයුතු කළොතින් ගොඩ නැගෙන්නේ මොකක්ද? අධර්ම රාගය, මිච්ඡා ධර්ම. අධර්ම රාගයයි මිච්ඡා ධර්මයි ගොඩ නැගෙනවා කියන්නේ චක්කවර්ති සීහනාද සූත්‍රයට අනුව සමාජයක පරිහානිය. මේ සමාජයක් පිරිහෙන්න පින්නතුනේ සමාජයක් පිරිහෙන්න ඔය හයිටි වගේ රාජ්‍ය පිරිහෙන්න බලපාපු ප්‍රධාන කාරණය තමයි මිනිස්සුන්ට අසීමිතව නිදහස දීලා මත්ද්‍රව්‍ය මත්පැන් බීලා ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ වැඩ කරන්න දුන්නාම සමාජ ප්‍රශ්න අමතක වෙනවා. එතකොට ඒගොල්ලෝ කල්පනා කරනවා අපි අර සාමාන්‍ය කියන්නේ වගකීම් විරහිත වෙලා වගකීම් රහිතව වැඩ කරනවා. අපිට එහෙම බෑ. විශේෂයෙන්ම පිරිමි අය මතක තියාගන්න ඕනේ, මේ පිරිමිකම කියන්නේ පරිත්‍යාගයට කියන නමක්. ගැහැණියකට වඩා පිරිමිය පරිත්‍යාගශීලී වෙන්න ඕනේ. තමන් විවාහකයි, තමන්ට දරුවෝ ඉන්නවා, තමන් තාත්තා කෙනෙක්, තමන්ට දරුවෝ ඉන්නවා, තමන් පිරිමියෙක්, තමන්ගෙන් මේ සමාජ අපේක්ෂා කරන දෙයක් තියෙනවා. යම් වෙලාවක ඒ පිරිමියා තමන්ගේ ජීවිතේ පරිත්‍යාග කරන්නේ නැතිනම් මරණින් පස්සේ පිරිමිත් නොවන ගැහැණුත් නොවන අතරමැද තනක තමයි මනුස්ස ලෝකෙ ඉපදුනොත් ඉපදෙන්නේ. ඇයි? මේක පරිත්‍යාගය. ඊළඟට පින්නතුනි, රාජ්‍ය මට්ටමින් මේක අපි තාම පැහැදිලිව කරනවා. දැන් මොකද ධර්ම සංගායනාවක් කළත් රාජ්‍ය අනුග්‍රහය ඕනේ. අපි හාමුදුරුවෝ හැටියට කොච්චර බණ කිව්වත්, මේ සිවිල් සංවිධාන හැටියට කොච්චර මතවාදයක් ඉදිරිපත් කළත් රාජ්‍ය එකට මැදිහත් නොවුනොත්, අපි එක පැත්තට අදිනකොට රාජ්‍ය අනිත් පැත්තට ඇද්දොත් කවදාවත් මත්ද්‍රව්‍ය මත් කුඩු නෙමේ සමාජ කිසිදු ව්‍යසනයක් නැති කරන්න බෑ. එහෙනම් රජතුමා රාජ්‍යයට තියෙන්න ඕන ලොකු වගකීමක්, අජ්ජව ඍජු බව, මජ්ජව මෘදු බව, ඍජු අවංක උවමනාවක් රාජ්‍යයට මේ සම්බන්ධයෙන් තියෙන්න ඕනි. එහෙම නුනොත් කවදාවත් මේ මත්ද්‍රව්‍ය මත්පැන් කියන ඒවා දුරු කරන්න බෑ. ඊළඟට අවිරෝධනීය. මොකද්ද පින්නතුනේ අවිරෝධනීය කියන්නේ? සාධාරණත්වය පදනම් වෙච්ච රාජ්‍ය පාලනයක් ඕනේ. කුරුධර්ම ජාතකයට අනුව අල්ලසකින් අක්‍රමිකතාවකින් තොරව පංචශීලය රකින්න ඕනි. ඔය අක්කඩුවේ හාමුදුරුවෝ කැහැදිලි කරනවා, අපායට යන්න ඕනේ නම් නුඹට කරපම් මහඇමතිකම එක දවසකට, නැත්තම් පන්සලක දේවාලයක සිට අධිපතිකම තුත් දවසකට. අපා යන්න ඕන මහඇමතිකම. මහඇමතිකම කියන්නේ රාජ්‍ය නායකත්වය. මම මේ කියන්නේ රාජ්‍ය නායකත්වය අපා යනවා කියලා නෙවෙයි. භාජනේ තියෙන්නේ ඒ ඇත්තෝ ළඟ, අපි ළඟ නෑනේ. හැන්ද තියෙන්නේ ඒ ඇත්තෝ ළඟ, භාණ්ඩාගාරයේ මුදල් අමාත්‍යාංශ සියලු ඔක්කොම තියෙන්නේ ඒ ඇත්තෝ ළඟනේ. දැන් ඒ ඇත්තෝ හැන්දෙන් භාජනයෙන් අපිට හරියට බෙදන්නේ නැතු, ඒගොල්ලන්ට වැඩිපුර බෙදලා හිතවතුන්ට ආයෙ බෙදලා අපිට තියෙනේවත් ඒගොල්ල බෙදා ගත්තොත් ඒ රජා අපා යනවා. මොන රජා වුණත් එච්චරයි. ඒ නිසා රාජ්‍යත්වය කියන එක හරියට මෙහෙව්වොත්, කුසල් උපදවගෙන සමාජයත් යහපත් කරගෙන ධාර්මිකව ඊටා ඉහළට යන්න පුළුවන් එකක් අපිටත් වඩා. මේක වැරදියට මෙහෙව්වොත් එහෙම තමයි. අපායට යන්න ඕනේ නම් නුඹට කරපම් මහමතිකම එක දවසකට, නැත්තම් පන්සලක දේවාලයක සිට අධිපතිකම තුන් දවසක, විහාරාධිපතිකමත් එහෙම තමයි. ඒ කියන්නේ මේ අත බොහොම ශ්‍රද්ධාවෙන් හැමදේම සිව්පසය පූජා කරනවා. මේ අත බොහොම ගෞරවයෙන් තමයි වෙහෙර විහාරස්ථාන නඩත්තු කරන්නේ. වෙහෙර විහාරස්ථානවල අධිපතිත්වය දරන අපේ ගෞරවනීය නායක හාමුදුරුවරු අපි ඒක හොඳට තේරුම් අරගෙන මේ ඇත්තන්ට බොහොම සහනශීලීව කුසල් උපදව ගන්න, වරදින් මුදවන්න, සුගතියට මග කියන්න කටයුතු කරන්න ඕන. ඒව නොකර වෙන ඒව කළොත් අපා යනවා. දේවාලේ කපුකම. අපි දේවාල වලට යන්නේ ප්‍රශ්න ගොඩක් ඔළුවේ තියාගෙන, ප්‍රශ්න ගොඩක් හිතේ තියාගෙන. ගොඩක් ප්‍රශ්න ඔළුවේ තියන් හිතෙන් තියන් ගියාම ඒව කෛරාටිකව කපු මහත්තයා පූජා පඳුරුපා කුඩම් වෙනුවෙන් වැය කරලා වැඩ කළොත්, එයා ප්‍රතිපත්ති ගරුක නොවී දේවාලේ වැඩ කළොත් කපු මහත්ය අපා යනවා. අපි හැමෝමත් එමයයි. අපිට පැවරිච්ච වගකීම් ප්‍රමාණයක් තියෙනවා. අපි මැරෙනකන් ඒ වගකීම් ඉටු කරන්න ඕනේ. රාජ්‍යට පැවරිච්ච වගකීමක් තියෙනවා. රාජ්‍යයේ වගකීම මනාව තේරුම් ගන්න ඕනේ. මේ ඇත්තන්ට අම්මා තාත්තා හැටියට ලොකු වගකීමක් තියෙනවා. විභාග සමත් වෙච්ච, ජීවිත අසමත් වෙච්ච දරුවෝ නිර්මාණය නොකරන්න. ඒ වෙනුවෙන් දහමත් අනත් ගුණයත් එක හා සමානව භාවිතා කළෝතින් අර තථාගත දේශනාට අනුව අපි යම් දවසක වැරදි කළාට ආයති සංවරය හදාගෙන වරද තේරුම් ගත්තා, මං ඒ වරදෙන් අත් මිදුණා, නැවත වරදක් කරන්නේ නැහැ කියලා චිත්තුප්පාද පරියාය හදාගත්තා. ඔය මහා යානේ තියෙනවා පින්නතුනි බෝසත් සංකල්පේ. බෝසත් හැම මහායාන බෞද්ධයෙක්ම හිතනවා මම බෝසතාණන් වහන්සේ නමක්. ඒ දැඩි අදිෂ්ඨානයෙන් වැඩ කරනකොට බෝසතාණන් වහන්සේ කියන සංකල්පයට ප්‍රතිවිරුද්ධ කිසි දෙයක් ඒ ඇත්ත කරන්නේ නැහැ. ඇයි? කවදා හරි අපි බුදු වෙනවා කියලා අදහසක් ඒ ඇත්තන්ට තියෙන නිසා අපිටත් එවැනි අදහසක කටයුතු කරන්න පුළුවන් නම් ඒක මහා ලාභයක්. ඒ සඳහා මේ දහම මහඟෝසුවක් ඖෂධයක්ම වේවා කියලා පින්නතුනි ප්‍රාර්ථනා කරමු. ශ්‍රී ලංකා යුද්ධ හමුදාපති ලුතිනල් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහත්මයාගේ උපදෙස් පරිදි ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මෙම යුද්ධ හමුදා බෞද්ධ බල මණ්ඩලයේ සභාපති මේජර් ජෙනරාල් ලලිත් පෙරේරා මැතිතුමාගේ මෙහිවීමෙන් යුද්ධ හමුදා බෞද්ධ බල මණ්ඩලයේ පූර්ණ අධීක්ෂණය මත මෙම නිකිණිපුර පසළොස්වක පොහොය පින්කම සංවිධානය කරන්නේ. මෙම අවස්ථාවට සහභාගී වෙලා ඉන්න ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අධ්‍යක්ෂක ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මෙම යුද්ධ හමුදා විජයබාහු පාබල රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සුභාත් සංජීව මැතිතුමා. මේ පින්කම සාර්ථක කර ගන්න දායකත්වය ලබා දෙනවා ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකාය බලකාධිපතිතුමන් ඇතුළු සියලුම නිලයන් සිවිල් සේවක මහත්ම මහත්මී. මේ පින්කමේ මූලික පරමාර්ථය තමයි පුරා 30 වසරක් මුළුල්ලේ පැවති කුරිරු යුද්ධයේ හේතු කොටගෙන සිය මාතෘභූමියේ ස්වෛරීත්වය, ස්වාධිපත්‍ය සහ භෞමික අඛණ්ඩතාවය සුරකීම උදෙසා සකිය ජීවිතය පරිත්‍යාග කළ රණවිරුවන්ට පුණ්‍යානුමෝදනා කිරීම, රණක්සිතයට පත් ජීවිතක්ෂයට පත් වෙච්ච සියලුම අයට පින් අනුමෝදන් කිරීම, එවැගේම යම් වෙලාවක රෝගී වෙච්ච පිරිසක් නම් ඒ අයට ඉක්මන් සුවය ආශිර්වාද කිරීම, විශ්‍රාමික යුද්ධ හමුදා නිලයන්ට ඔවුන්ගේ පවුල්වල සියලු දෙනාට, සිවිල් සේවක මහත්ම මහත්මීන්ට ඔවුන්ගේ පවුල්වල හැමට, සමස්ත ශ්‍රී ලංකා වාසී ජනතාවට නිදුක් නිරෝගී සුවය සහ චිරජීවනය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සද්ධර්මය ශ්‍රවණය කළ පින්නතුන් නමින් මියගිය සියලු දෙනාමත් මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා මියගිය සැමටත්, අපි ඔබ හැමටත්. දෙව් මිනිස් සැප කෙලවර උතුම් නිවනින් සැනසීම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු ලෝක සාසනං.
1: සාදු සාදු සාදු. අපේ හාමුදුරනේ ධර්මය ඇහෙනවා, ධර්මය අහනවා. අපේ හාමුදුරනේ ධර්මය ඇහෙනවා කියන එකේ, ධර්මය අහනවා කියන එකේ වෙනසක් තියෙනවා. අපේ හාමුදුරුවන්ගේ ධර්මදේශනාව අපි ශ්‍රවණය කළා, අපි ඇහුවා. මට හිතෙනවා මේ මොහොතේ ස්වාධීන රූපානි සේවේ නරඹන ඇතැම් විටක මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න, වෙළඳ හෙළදාම් කරන කෙනෙක් ඉන්නවා නම් මා හිතනවා අපේ හාමුදුරුවන්ගේ ධර්මදේශනාව ප්‍රමාණවත්, එයින් මිදෙන්නට. ඉතාමත් වටිනා ධර්මදේශනයක් මේ උතුම් පුර පසළොස්වක පොහොය දිනේදී අපිට ශ්‍රවණය කරන්න ලැබුණා. ගෞරවනීය ස්වාමින් වහන්සේට අපි සාදු නාද නංවා උන්වහන්සේගේ මේ ධර්ම සම්නිවේදන දිවියට අපි ආශිර්වාදේ කරමු. සාදු සාදු සාදු. අද අප මේ මොහොතේ ධර්මදේශනය සිදු කළ ගෞරවනීය ස්වාමින් වහන්සේට අෂ්ට පරිෂ්කාර පූජා කිරීමේ අවස්ථාව සමකින් දැන් සම්බන්ධ වන්නේ වයිතාමත් ගෞරවණීයව ආරාධනා කර සිටිනවා ගෞරවනීය ස්වාමින් වහන්සේ වෙත අෂ්ට පරිෂ්කාර පූජා කිරීම සඳහා කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී ආරක්ෂක සේනා මූලස්ථානයේ බටහිර මිරොයි ඩයස් මෙතුමන්ට ඉතාමත් ගෞරවණීය යුක්තව සාධු සාධු සාධු. අපි උදෑසන පටන් මේ උතුම් නිකිණිපුර පසළොස්වක බොහෝ දිනේ සේලු ආගමික වැඩසටහන් ඔබට සමීප කරන්නේ පනාගොඩ යුද හමුදා ශ්‍රී මහා බෝධි රාජාරාම විහාරස්ථානයේ සිට. ඔබට පෙනෙනවා ඇති, ඒ වගේම පෙනෙන දසුන් මගින් ඔබට යම් අවබෝධයක් ලැබෙනවා ඇති, මේ ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන් කොතරම් බෞද්ධ සංස්කෘතිය සුපෝෂණය කරන්නට දායකත්වය ලබා දෙනවාද කියා. මේ හැම ගොක්කුල නිර්මාණයක්ම ඉතාමත් ශ්‍රද්ධා සම්පන්නව ඒ නිලධාරීන් මහතුන්ගේ මෙහෙවීමෙන්, හමුදා නිලධාරීන්, යුද හමුදා නිලධාරීන් තාමත් සියුම්ව මේ සියල්ල සිදු කරලා තියෙන්නේ. ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කරන්නට නම් ඊට අවැසි පසුබිමක් සැකසිය යුතුයි. මේ යුද හමුදා පනාගොඩ යුද හමුදා ශ්‍රී මහා බෝධිරාජාරාම විහාරස්ථානයේ ඉතාමත් සුපිළිවෙලයි. අපිට හැම තැනකදීම සිත පහදවා ගන්නට හැකියාව ලැබෙන යුද හමුදා කඳවුරක් කියන සිතුවිල්ල පවා අපිට අමතක වී යන තරමටම අපිට දැනෙන්නේ ත්‍රිවිධ රත්නෙම වැඩ සිටින උතුම් පිම්බීමක් විදියට. ඒ තරමටම මේ පුණ්‍යවන්ත භූමිය පවත්වාගෙන යන්නට ශ්‍රී ලංකා යුද හමුදාව නිරන්තරයෙන්ම කටයුතු කරන ආකාරය අපිට දැක බලා ගැනීමට හැකියාව ලැබුණා. අප සිහිපත් කළ යුතුයි ශ්‍රී ලංකා යුද හමුදා පති ලුතනන් ජෙනරල් නිලන්ත ප්‍රේමරත්න මැතිතුමාගේ උපදෙස් පරිදි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මෙන්ම යුද හමුදා බෞද්ධ මණ්ඩලයේ සභාපති මේජර් ජෙනරල් ලරිත් පෙරේරා මැතිතුමාගේ මෙහෙවීම යටතේ යුද හමුදා බෞද්ධ මණ්ඩලයේ පූර්ණ අධීක්ෂණයේ මත මෙම නිකිණිපුර පසළොස්වක බොහෝ දිනේ මේ උතුම් පින්කම් සිදු කරන්නට අවස්ථාව අපට ලබා දීලා තිබෙන්නේ. උදෑසන අෂ්ටාංග පෝෂිත සීලයේ සිට මේ දක්වා අප සිදු කළ සෑම පින්කමක් සේම ඊළඟට ආශිර්වාද පූජාව මේ පුණ්‍යවන්ත භූමියේ සිට පූජ්‍යපාද දීගලපිය දස්සී ගෞරවනීය ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් පැවැත්වීමට නියමිතයි. එය ඒ සඳහා සූදානම් වනතුරු අප දැන් අවස්ථාව ලබා දෙනවා ප්‍රධාන සම්බන්ධතා මැදිරියට.

0: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝම වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
1: David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රී රෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා. DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 706 600.
2: උදෑසන 8:52.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
2: වාර්තාපික වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනය නොතුරයි රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
5: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය DeepTech Pressure Pumps. අමතන්න 077 777 7374.
6: David Pierce Motor Company within Rajya Sevaka Opata Pidana DPMC Rajya Pranama. Amathanna 0114 700 600.
7: Lakhanda Radio ITN
8: 8:54.
9: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
10: අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3-wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: මඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝ වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහපොළවට මහබලයක්
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකියි.

0: මෝටර් සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තින් නවීන තාක්ෂණීය ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර් සයිකලය පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර් සයිකලය පැදලම බලන්න TVS XL 100 Heavy Duty මෝටර් සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100
1: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB යූත් ප්ලස් විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB යූත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම

0: උදේ 9 විනාඩි 6යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තාතික වාර්තා කබුණු කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් ගුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලු සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: ප්‍රදේශ රැසකට අදත් මිලිමීටර 75ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලිපින විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත් මෙන්ම මහනුවර නුවරලිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ද ඒ අතර වනවා. මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශ උතුර උතුරු මැද සහ වයඹ පළාත් වලත් ත්‍රිකුණාමලය සහ මොණ්ඩාගල ඇතුළු දිස්ත්‍රික් වලත් විටින් විට හමන සුළඟේ වේගේ පැයට කිලෝමීටර 50ක් පමණ විය හැකි බවයි කාලිකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. අධික ජලකැලීම් සහ ඩායිහම් හේතුවෙන් නේපාලයේ පුද්ගලින් 160 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ටිබෙට් නේපාල දේශ සීමා ආශ්‍රිත තවත් විශාල පිරිසක් අතුරුදන් වෙති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. ඒ අතර විදේශිකයන් ගණ්ඩාවක්ද වෙනවා. ඉන්දියා ජාතිකයන් 100 දෙනෙක්, අමරිකා ජාතිකයන් 54 දෙනෙක් සහ ඔස්ට්‍රේලියා ජාතිකයන් 34 දෙනෙක්ද ඒ අතර වෙනවා. විපතට පත්වුවන්ට සහන සැසීම සඳහා සහාය ලබා දීමට ඇමරිකාව, චීනය, ඉන්දියාව සහ යුරෝපා සංගමයේද ඉදිරිපත්ව සිටිනවා. ලකන බීලඟ ප්‍රවෘත්ති ප්‍රකාශය උදේ 10ට බලාපොරොත්තු වන්න.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
1: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
2: උදැසන 9:00 විනාඩි 12 වෙලාව අපි මෙතන සිට යලි ඔබ සම්බන්ධ කරන්න සූදානම් ITN සමනක් රැස් වැඩසටහනේ මීළඟ අංගයේ වශයෙන් අද දවසේ පැවැත්වෙන ආශිර්වාද පූජාව දීගල පියදස්සේ ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් ඒ සමග ඔබ සියලු දෙනා එකතු කරන මොහොතයි.
3: දීගල පියදස්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි පාද නමස්කාර පෙරදැරි සිතින් පිළිගනු ලබනවා. සාදු නදනම්වා. සාදු සාදු සාදු. උන්වහන්සේ වෙත දැහැත්වට්ටිය පිරිනමා මේ ආශිර්වාද පූජාව වෙනුවෙන් ආරාධනා කිරීම සිදු කරනු ලබන්නේ ආරක්ෂක සේනා මූලස්ථානයේ බටහිර කර්නල් පාලනහා බකාස එවැගේම යුද හමුදා බෞද්ධ බලමණ්ඩලයේ ගරු ලේකම් කර්නල් නිලන්ත රත්නායක මැතිඳුන් විසින්. නිකිණි පොහොයේ වැදගත්කම වටිනාකම ඔබට හඳුන්වා දෙමින් පසුවස් සමාදන් වන ඉතාම වටිනා පින්කම් බහුල ලෙස සිදු කරන පොහෝ දිනයක සවනක් රැස් පෝදා විකාශයෙන් ඔබේ ආධ්‍යාත්මික සුවදායකත්වය ළඟා කර දෙන ආශිර්වාද පූජාව සිදු කිරීමට අපි මෙතැන් සිට ගෞරවනීය දේශකයාණන් වහන්සේට පාද නමස්කාර පෙරදැරිව ආරාධනා කරනවා.

දවසක්. අද නිකිනි පුර පාසලොස්සක පොහොය දවසක්. ප්‍රථම ධර්ම සංගායනාව සිදුවීමත් ඒ වගේම ආනන්ද හිමියන් රහත් බව ලැබීමත් භික්ෂුන් වහන්සේලා පසුවස් එළඹීම සහ දළදා පෙරහැර පැවැත්වීම ආදී සුවිශේෂී සිද්ධීන් රැසක් සිදුවන උතුම් නිකිනි පොය දවසේ පණගොඩ යුද හමුදා විහාරස්ථානය වන බෝධිරාජාරාම විහාර පින්බිමේ සිටයි අප ස්වාධීන රූපවාහිනී සවනක් රැස් තුළින් රැගෙන එන ආශිර්වාදාත්මක සම්බුද්ධ වන්දනාවයි අදත් මෙලෙස සිදු කරන්නට සැදී පැහැදී බලාපොරොත්තු වන්නේ. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සියලු නිලධාරීන් ප්‍රමුඛව මේ පින්කමට අපහා මේ හඬ ඇසෙන තෙක් මානේ සිට ඒකාත්මික වීමට සැදී පැහැදී සිටින කරුණික පින්වතුනි, බුදුන් පුද නොවේ වාසනාවන්ත දෑත දැන් හැමෝම තමන්ගේ හිස මුදුනට අරගෙන අපි අත් දෙක මේ විදිහට පපු ඉස්සරහට ගෙන වැඳගන්නේ ආයුබෝවන් කියන නමස්කාරය. නමස්කාරය කියනකොට වුණත් ඔබ පන්සිල් සමාදම් වෙන්න නමස්කාර කියන්නට ඕන මේ විදිහටයි. හිස මුදුනට අත් දෙක අරගෙන හැමෝම ඔබේ දෑත මේ විදිහට හිස මුදුනට අරගෙන පහනක් ඔබේ අතේ නොමැති නිසා රැගෙන ආපු කෙනෙක් ඇත්නම් දල්වා ගත්තට කමක් නැහැ. අන් හැමෝම දොහොත් මුදුනේ තබා වැඳ මේ විදිහට ප්‍රාර්ථනා ඇති කරගෙන දවසින් දවස අපේ ජීවිතවලට ග්‍රහ නක්ෂත්‍රානුකූලව නවග්‍රහ නමදෙනා වහන්සේලාගෙන් ජීවිතයට බලපාන සකලාන්තරාය සරූපද්‍රවයන් දුරින් දුරු වේවා.

එහෙම නෙමෙයි වන්දනා කරන්න. හයියෙන් කියන්න, ශබ්ද නගල. මේක බණක් අහන විදිය නෙමෙයි කියලා මුලින් කිව්වේ ඒකයි. ආසාවෙන් ඝාතකයන්. ඔයට වඩා හයියෙන් කියන්න පුළුවන්. අපහු කියන්න.

වම්මත උඩින් දකුණු අත තියාගෙන මිනිත්තු දෙකක් මෛත්‍රී භාවනා වඩමු. වම්මත උඩ දකුණු අත තියාගත් ඔබ හිස පාත් කරන්නේ නැහැ. හිස හරි කෙලින් ශරීරය නිවැරදිව පිහිටුවාගෙන මිනිත්තු දෙකක් මෛත්‍රී භාවනාව.

සාදු කියන්නේ. උතුම් මව්පිය ගුණ සිහි කරමු. ඔබත් ඔබේ සෙනෙහබර මව් දෙමව්පියන් සිහියට නගාගෙන

උදැසනවේ විනාඩි 58යි වෙලාව. අපි උදැසනවේ 30ට නියමිත ලොතරැයි ප්‍රතිඵලය ඔබට මතක් කරන්න ඕනේ. අපි ආශිර්වාද පූජාවත් එක්ක මේ සමගාමි විකාශයක් විදියට ITN සමග එකපත් වෙලා හිටමු නිසා පුංචි වෙලාවක් මේ ප්‍රමාද වෙලා අපි මේ ලොතරැයි ප්‍රතිඵලය ඔබට මතක් කරන්නේ මහජන සම්පතිය දවසේ දිනු මැද්ද W අක්ෂරය අංක 2 අංක 4 අංක 7 අංක බිංදුව අංක 4 සහ අංක 6 ගොවිසත ගතනම් කිව් අක්ෂරයත් එක්ක අංක 16 අංක 18 අංක 71 සහ අංක 78 ඒ වගේ මෙගා පව ගතනම් I අක්ෂරයත් එක්ක අංක 20 ඒ තමයි ප්‍රසාද අංකය ඒ වගේම 26 58 68 සහ අංක 70 ධන නිදානේ F අක්ෂරයත් එක්ක අංක 2 අංක 3 අංක 44 අංක 53 හඳන් නොතරයි වෘෂික ලග්නේ එක්ක අංක 8 අංක 23 අංක 31 සහ අංක 45 ඊට පස්සේ අපි බලන්නේ අද සම්පත ලොතරැයි අංක 4 අංක 6 අංක බිංදුව අංක 4 අංක 6 අංක 7 අංක බිංදුව අංක 4 අංක 6 W අක්ෂරයත් එක්ක NLB ජයලොතරයක් ගතනම් W අක්ෂරයත් එක්ක අංක 3 අංක 7 අංක 1 සහ අංක 4 සුබ දවසක් කන්‍යා ලග්නයේ සහිතව අංක 29 අංක 46 සහ අංක 61 ජාතික ලොතරැයි මණ්ඩලයෙන් මේ මතක් කිරීම.

0: ago.
1: Youth again noya ge future ekata plus point ekak. RDB Youth Plus. Vishesha pratilabha rasak samagin youth ekata ma set wenna banking partner. RDB Youth Plus kinuma oba wenuenma.
2: David Pierce Motor Company within Rajya Sevaka Opata Pidana DPMC Rajya Pranama Amatanna Binduai Ekai Ekai Hatarai Hatsiyai Hayasiyaya
1: Youth again noya ge future ekata plus point ekak. RDB Youth Plus. Vishesha pratilabha rasak samagin youth ekata ma set wenna banking partner. RDB Youth Plus kinuma oba wenuenma.
3: NLP hadahana ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
4: ඇසේ සුද ඇවිල්ලාද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
5: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0117 679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්
7: David Pierce Motor Company within Rajya Sevaka Opata Bajaj Three Road Rata Saha Motorcycle Sandaha Suvisheshi Varaprasad Saha Deemana DPMC Rajya Pranama Amatanna Bindu

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: උදේ 10 විනාඩි 2යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනිය නුතරයෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: පවුල් 5000කට සිත සැරසෙන පානීය ජල ව්‍යාපෘති ආරම්භ වුණා. ඌවපන්න ගම යහල් අරාව නව ජල පවිත්‍රාගාරය ඉදිකිරීම සහ අලුතින් ඉදිකළ ලුණුවත්ත ජල පවිත්‍රාගාරය විවෘත කිරීමද ඒ අතර වෙනවා. යහල් අරාව ජල ව්‍යාපෘතිය මගින් දිනකට ජලය ගනි මීටර 2000ක ධාරිතාවකින් සමන්විත පද්ධතියක් ස්ථාපනය කරනවා. කොටවීර උඩගම කන්දිගොල්ල යහල් අරාව අතර ප්‍රදේශ රැසකට ඉන් පානීය ජල පහසුකම් සැපීමයි අරමුණ. කටාර් අග්‍රාමාත්‍ය ෂේක් මොහමඩ් බින් ඉරානයේ සංචාරක නිරත වනවා. අමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡා යළි ආරම්භ කිරීම වෙනුවෙන් මූලික අවධානය යොමු කිරීමයි අරමුණ. කටාර් විදේශ අමාත්‍යවරයාද එම සංචාරයට එක්වන බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. ඉරානයේ නියෝජිතයින් කිහිප දෙනෙකු සමග ඔවුන් අදහස් හුවමාරු කර ගැනීමට නියමිතයි. කලාපයේ ආරක්ෂාව සහ ස්ථාවරත්වයේ සහතික කිරීමත් මූලික අරමුණක් වී තිබෙනවා. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පෙරවරු 11ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලකන ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: උදේ 10යි විනාඩි 6යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි

தெரியல.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
4: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
0: ලඛන මොමලින් ඒසල්
1: සම අනුග්‍රහය
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.බී. ධන නිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011 6 7 9 5 7 9.
2: David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 011 4 700 600.
3: දෙත්තා

0: අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ

0: කන පැකේජ් ප්ලසක් SLT මොබිටෙල් ෆයිබර්.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
2: ලක්හඬ බොත්තර

0: ඇසුරුවන්නේ පුර පසළොස්වක පුන් පොහෝ දින පනාකොඩ යුද්ධ හමුදා ශ්‍රී මහා බෝධිරාජාරාම විහාරස්ථානයේදී
1: ITN සමනක් රැස් වැඩසටහනට සමකාමී විකාශයක් ලෙස පෙරවරු හයේ සිට ලක්හඬ
0: බුද්ධ රශ්මි මෙත් සිත් පෙරතෙරිව බුදුන් දකින්නට ඔබත් එක්වන්න.
2: ක්‍රෂිේත්‍රයට නව පනක් ලපා තිබින් කසකල ප්ලාන්ටේෂන් මකින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර මසකට රුපියල් 25,000ක් දක්වා මිලති ගැනීම සඳහා ණය සහනයක් හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
3: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus. යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කියනවා.
4: මේ මොහොතේ සිට ඔබට ශාසනාලෝක වැඩසටහන සාමණේර ස්වාමින් වහන්සේ සමග විශේෂ වැඩසටහන සමග සම්බන්ධ වෙන අවස්ථාව තියෙනවා.
5: එදා සිට අද දක්වා නොනැසී ඉදිරියට එන බුදු දහමත් බුදු සසුනත් අපට හිමි කර දෙන්නට මහා පිටිවහලක් වූ ප්‍රථම මහා ධර්ම සංගායනාව පැවැත්වීම ඇතුළු සම්බුද්ධ චරිතයේත් ශාසන ඉතිහාසයේත් වැදගත් සිදුවීම් සමුදායක් සනිටුවන් වෙච්ච නිකිණි පුර පසළොස්වක පොහොය නිමිති කර ගනිමින් ස්වාධීන රූපවාහිනිය සවනක් රැස් පෝදා විකාශය පනාගොඩ යුද හමුදා ශ්‍රී මහා බෝධිරාජාරාම විහාරස්ථානයේ සිට සත් සිතින් සැදැහැ සිතින් ඔබට සමීප කරන්නේ. ඔබ දකින්නේ අද දවසේ සිත මහන කළ යතිපරපුරක් වෙත පිදෙන ශාසනාලෝක වැඩසටහන වෙනුවෙන් වැඩම කරන පුංචි සාමණේර ස්වාමින් වහන්සේ පනාගොඩ යුද හමුදා ශ්‍රී මහා බෝධිරාජාරාම විහාරස්ථ මේ රුක් ගොමුවේ රුක් හෙවනේ ඉදිකල විශේෂ මණ්ඩපයේ වෙත වැඩම කරවාගෙන එන ආකාරය. ඉතින් කසා වතින් සැරසිලා සන්සුන් ගමනින් නියුණු විලාසයෙන් පැමිණෙන්නට යෙදුණු වැඩම කරන්නට යෙදුණු උන්වහන්සේලා දකිද්දී අපේ සිත් නිවා පහන් වන්නේ අපේ රටේ බුදු සසුනේ අනාගතය බාරගන්න ඒ අනාගතයට වගකීම් දරන්නට අපට පහළවන යතිවරයාණන් වහන්සේට පෙරමන් කියන පුංචි සාමණේරවරු නේද කියලා අපට තුටු සිතින් සතුටු වන්නට සම්මාදන් වන්නට හැකියාව තිබෙනවා. ඉතින් ස්වාධීන රූපවාහිනියේ අපේ සහෝදර ගුවන්විදුලි නාලිකාව ලක්හඬ ගුවන්විදුලිය හා එක්ව දියත් කරන සිත මහන කළ යතිපරපුරකට පිදෙන ශාසනාලෝක වැඩසටහනයි අද පනාගොඩ යුද හමුදා ශ්‍රී මහා බෝධිරාජාරාම විහාරස්ථානයේ කේන්ද්‍ර කර ගනිමින් මේ ආකාරයෙන්

0: ආරම්භ වෙන්නේ. අපේ වැඩසටහන වෙනුවෙන් වැඩම කරන්නට යෙදුණු තායිලන්ත ධම්මකාය මහා විහාර වාසික පුංචි අතුරුගිරිය ආනන්ද බෝධි විහාරයේ ආදි කතෘ සහගරු විහාරාධිපති ආනන්ද බෝධි සාමණේර ආයතනයේ නිර්මාතෘවර ආයතනාධිපති භාවනා කම්මට්ටානාචාර්ය ගෞරව විද්‍යාවේදී පූජ්‍ය බලන්ගොඩ ආනන්ද බෝධි තෙරුන් වහන්සේ අප ඉතාම ගෞරව පාද නමස්කාර පෙරදැරිව පිළිගනු ලබනවා. ඉන් අනතුරුව මා සූදානම් වන්නේ අද දවසේ පරණ අතුරුගිරිය ආනන්ද බෝධි විහාරයේ සිට ආනන්ද බෝධි විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් අපගේ මේ වැඩසටහන වෙනුවෙන් වැඩම කරන්නට යෙදුණු පුංචි ස්වාමීන් වහන්සේලා අපේ සාමණේර හාමුදුරුවරු ටික ඉතාම ගෞරවයෙන් යුතුව පිළිගන්න. ඉතින් අපිට පිළිවෙලින් දකින්න හැකියාව ලැබේවි අද සාසනාලෝක වැඩසටහන වෙනුවෙන් වැඩම කරන්නට යෙදුණු අපේ පුංචි සාමණේර ස්වාමීන් වහන්සේලා. දීපංගොඩ කුමාරිපුත්ත බෝධි පොඩි හාමුදුරුව තමයි අපිට පළමු වෙනුවටම දකින්න හැකියාව ලැබෙන්නේ. උන්වහන්සේගේ වයස අවුරුදු 12ක් වෙනවා. වතුපිටිවල සම්බෝ පොඩි හාමුදුරුව වයස අවුරුදු 11යි. ඊට පස්සේ කන්දකැටියේ දහම්බෝධි පොඩි හාමුදුරුව අපේ සාසනාලෝක වැඩසටහන වෙනුවෙන් වැඩම කරලා ඉන්නවා. අග්‍රහැර ධීරබෝධි පොඩි හාමුදුරුවොත් සීලපුර සීලබෝධි පොඩි හාමුදුරුවොත් පිළිවෙලින් ඔබට ඊළඟට දකින්නට පුළුවන්. හෝමාගම පුන්නබෝධි පොඩි හාමුදුරුව තමයි ඔබ ඊළඟට දකින්නේ. සිරිපුර සද්ධාබෝධි පොඩි හාමුදුරුවොත් අද සාසනාලෝක වැඩසටහනට වැඩම කළා. රත්මල් කණ්ඩියේ උදයබෝධි පොඩි හාමුදුරුවෝ, ඒ වගේම නාරන්වල අග්ගබෝධි පොඩි හාමුදුරුවෝ වගේම අතුරුගිරියේ සුචිත්ත බෝධි පොඩි හාමුදුරුවෝ කියන මේ සාමණේර ස්වාමින් වහන්සේ අපි ඉතාම ගෞරවයෙන් පාද නමස්කාර පෙරදැරිව පිළිගන්නේ අද දවසේ පනාගොඩ යුද හමුදා ශ්‍රී මහා බෝධිරාජාරාම විහාරස්ථ මේ රොක්ගොමුවේ විශේෂ මණ්ඩපයට වැඩම කළා සාසනාලෝක වැඩසටහන දියත් කරන්නට. ඉතින් අපි මේ වැඩසටහන දියත් කිරීමෙන් බලාපොරොත්තු වන කාරණා කිහිපයක් තිබෙනවා. හෙට දවසේ මේ සසුන භාර ගන්න ඉන්න පුංචි සාමණේර ස්වාමින් වහන්සේට උන්වහන්සේගේ ධර්ම ශාස්ත්‍රීය කටයුතු සාක්ෂාත් කරගන්න අවශ්‍ය ධර්ම පුස්තක ඇතුළු සෙසු පරිෂ්කාර පූජා කිරීම, ඒ වගේම ඇසිදිසි මාධ්‍යෙන් ධර්ම ප්‍රචාරය කටයුතු සඳහා උන්වහන්සේට අවශ්‍ය මාර්ගෝපදේශනයේ පෙරහුරුවක් ලබා දීමටත් අප මේ හරහා බලාපොරොත්තු වෙනවා. මෙවන් වටිනා පින්කමක අරුත පිළිබඳව පුංචි හෝ සටහනක් තබන්නට හැකියාව ලැබෙනවා නම්, පුංචිම හෝ අනුශාසනාවක් අහන්නට ලැබෙනවා නම් හරිම අගනේයි. එවෙනුවෙන් මා ඉතාම ගෞරව පෙරදරිව ආරාධනා කර සිටින්නේ පූජ්‍ය බලන්ගොඩ ආනන්ද බෝධි ගෞරවණීය ස්වාමින් වහන්සේට. මෙවැනි වැඩසටහනක මෙවැනි සත්කාරයක වටිනාකමක් ගැන අපේ හාමුදුරනේ පුංචි අනුශාසනාවක් අපිට ඉදිරිපත් කරන්නකෝ.
1: තෙරුවන් සරණයි. ITN මාධ්‍ය ජාලය එකතු වෙලා මේ වගේ දෙවන්ත පුණ්‍ය කර්මයක් සූදානම් කිරීම සම්බන්ධයෙන් අපි ඉස්සෙල්ලම කෘතඥ වෙන්න ඕන ඒ ආයතනයටත්, ඒ ආයතනයේ අධිපතිතුමා ඇතුළු ඒ සේවක මඬුලටත්. ඒ වගේම අපි සතරවරම් දෙවිවරු වගේම මේ බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න දායක වෙන පිරිසක් තමයි අපේ මේ අම්මලා මව්පියවරු. ඒ දෙමව්පියන් කුඩා කාලයේ සිටම මේ පුංචි දරුවෝ ලොකු මහත් කරලා ශාසනයට පූජා කිරීම නිසා තමයි අපිට මේ වගේ ලස්සන පුංචි සාමණේර ස්වාමීන් වහන්සේලා මේ අනාගතය බාර ගන්නට ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් අපි මයිතන්නේ අපේ තුඩුගල මහත්තයා අපේ විහාරස්ථානයට ආපු වෙලාවේ බොහොම පැහැදීමකටපත් වෙලා මේ පොඩි ශාමින් වහන්සේලාව දැකලා මේ වැඩසටහන මම හිතන්නේ ඉක්මනින්ම සූදානම් කරගන්න යදුනා. ඉතින් ඒ තුඩුගල මහත්තයා, එහෙම නැත්නම් අපේ තුඩුගල ඉන්ඩස්ට්‍රි ආයතනයේ අධිපතිතුමාත්, ඒ වගේම රන්දීර් ඔටෝ පාර්ට් ආයතනයේ අපේ රන්මල් ඒ මහත්මයාත් එකතු වෙලා මේකට ප්‍රධාන දායකත්වය දරලා තිනවා. ඒ වගේම මේ විහාරස්ථානය ගොඩනගලා තිනවා අපේ ත්‍රිවිධ හමුදාවේ යුද්ධ හමුදාවේ මේ විහාරස්ථාන අතර මේ පූජා භූමියත් අපිට ලබා දුන්න මේ වගේ පුණ්‍ය කර්මයක් කරන්නට. ඉතින් අපි මේ හැමෝටම ස්තුතිවන්ත වෙන්න ඕන අපිට මේ වගේ පුණ්‍ය කර්මයක් සූදානම් කරලා ශාසනය ආරක්ෂා කරන්නට අපකැප වෙනවට. ඉතින් අපි අපේ දෙමව්පියෝ ගැන ගත්තොත් එහෙම පොඩි කාලේ ඉඳලම රෑ නිදිම රාගෙන ඒ ලේ කිරි කළා පොවලා ඒ දරුව ලොකු මහත් කළා. යම් යම් අවස්ථාවලදී දරුවෝ අපි විශේෂයෙන්ම අපි සාමාන්‍ය සමාජයේ ගත්තොත් එහෙම දරුවෙක් අවුරුදු 18 20 වුණාට පස්සේ කසාද බඳිනවා කියලා ඒකත් දානයක් තමයි. ඉතින් ගෙදර හදලා ඉවරලා කාට හරි දෙනවා. ඉතින් ඒ වගේ ශාසනයට පූජා කරන එක විශේෂම පුණ්‍ය කර්මයක් තමයි. ඒක මම හිතන්නේ පින් බලාපොරොත්තු වෙම කරන කාර්යයක් නෙවෙයි. නමුත් ඒක ඉතාම දැවැන්ත පුණ්‍ය කර්මයක්. ඒ දරුවන් ශාසනයට පූජා කිරීම, දරුවන් දන් දෙන එක, ඒ සංසාරයෙන් පුරුද්දක් කරගත්ත ඒ දෙමාපියන්ට විතරයි ඒ වගේ දෙයක් කරන්නත් පුළුවන්. ඉතින් අපි අම්මලාට අපි බලාපොරොත්තු වෙනවා නම් මේ සංසාරය තුලදී මේ භවය තුලදී ඒගොල්ලෝ නිවන් ප්‍රාර්ථනා කරනවා නම් අපි මේ පොඩි දරුවෝ මේ ශාසනයට පූජා කළා අපේ බුද්ධ ශාසනය ආරක්ෂා කරගෙන අනාගතයට මේ ධර්මය ගෙන යන්න ඉන්න මේ පොඩි ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් අපි ඒ දෙමාපියන්ට පුණ්‍යානුමෝදනාව කරන්න ඕන. මේ භවය තුලදීම ඒ දෙමාපියන්ටත් සංසාර දුකෙන් නිදහස් වෙලා ඒ උතුම් බුදුරණන් වහන්සේ දේශනා කරපු ශ්‍රේෂ්ඨ ප්‍රඥාවන්ත ලෝකෝත්තර ජීවිතය සාක්ෂාත් කරගන්නට වාසනාව, ශක්තිය, ධෛර්යය ලැබේවා කියලා තෙරුවන් සරණයි.
0: පුංචි උනත් ඉතාම වටින අනුශාසනාවක් බවට පත් වුණා. අපේ හාමුදුරුව අනුශාසනා කළා උන්වහන්සේත්, ඒ වගේම අනිකුත් සෙසු අපේ පුංචි හාමුදුරුව සියලු දෙනා ශාසනයට පූජා කරන්න තරම් උන්වහන්සේගේ දෙමව්පියෝ කොයි තරම් සසරේ පින් කරලා ඇද්ද, ඒ පින් පල දෙන ඒ පිනෙහි මහිමය ලෝකයට කියන වැඩසටහනක් විදිහට අපිට ශාසනා ලෝක වැඩසටහන හඳුන්වන්නට හැකියාව තිබෙනවා. තායිලන්ත ධම්මකාය මහාවිහාර වාසී පුංචි අතුරුගිරිය ආනන්ද බෝධි විහාරයේ ආදිකර්තෘ සහ ගරු විහාරාධිපති ආනන්ද බෝධි සාමණේර ආයතනයේ නිර්මාතෘ ආයතනාධිපති භාවනා කම්මට්ටානාචාර්ය ගෞරව විද්‍යාවේදී පූජ්‍ය බලන්ගොඩ ආනන්ද බෝධි තෙරුන් වහන්සේට අපේ ගෞරව පාද නමස්කාර පෙරදරි ස්තුතිය පිරිනමා සිටිනවා. ඉතින් ශාසනාලෝක වැඩසටහන අදියර දෙකකින් දියත් වෙනවා කියන කාරණාව අපි ආරම්භයේ පටන් කිව්වා. පුංචි සාමණේර ස්වාමින් වහන්සේට උන්වහන්සේගේ ධර්ම ශාස්ත්‍රීය කටයුතු සාක්ෂාත් කරගන්න අවශ්‍ය පිටිවහල ලබා දෙනවා වගේම මෙවන් පුංචි හාමුදුරුවෝ සසුනට දායාද කළ, සසුනට පූජා කළ දෙමව්පියන්ට උපහාර දක්වන්න අපි මේ වැඩසටහන තුළ විශේෂ අංගයක් වෙන් කරලා තිබෙනවා. ඉතින් අද දවසේදීත් ඒ ආකාරයෙන්ම සිද්ධ වෙද්දී දෙමව්පියන් සඳහා පිදෙන පරිත්‍යාගයන් මුලින්ම අපි පුංචි හාමුදුරුවන්ට පූජා කරනවා. ඊට පස්සේ දෙමව්පියෝ ඇවිල්ලා පුංචි හාමුදුරුවන් වෙතින් මේ දේවල් ලබා ගැනීම ඉන් අනතුරුව සිදු කරනවා. ඉතින් අපි මතක් කරන්න ඕන ශාසනාලෝක වැඩසටහන ආරම්භයේ පටන් දෙහිවල නැදිමාල තිසාරා ආර්ට් සෙන්ටර් අධිපති සර්ණා නීලවල මහත්මිය දක්වන දායකත්වය ඔන්න අද දවසේ පනාගොඩ යුද හමුදා ශ්‍රී මහා බෝධිරාජාරාම විහාරස්ථානයේට එතුමිය පැමිණිලාම ඉන්නවා. එතුමියත් දියණිය තිසාරා නීලවල සමග එකතු වෙලා අද දවසේ බුද්ධ ප්‍රතිමා වහන්සේ පරිත්‍යාග කිරීම සිදු කරනවා දෙමව්පියන් වෙත. ඉතින් දෙහිවල තිසාරා ආර්ට් සෙන්ටර් අධිපතිතුමිය සර්ණා නීලවල මැතිණිය දියණිය තිසාරා ඇතුළු අපි සියලු දෙනාටම ගෞරව පෙරදරි ස්තුතිය පිරිනමා සිටින්නට සූදානම්. ඒ වගේම දෙමව්පියන් වෙත සුදු සාරි පරිත්‍යාග කිරීම බොරලැස්ගමුව උත්සාහයේ ඔටෝ ට්‍රේඩින් අධිපති අජිත් කුමාර අතපත්තු මැතිතුමන් ඇතුළු පවුලේ සියලු දෙනාම එකතු වෙලා සිදු කරන වග අපි මතක් කරනවා. මා මේ මතක් කිරීම සිදු කරන අතරතුර ඒ සිදු කරන පරිත්‍යාගයන් සිදු කරන්නට පරිත්‍යාග සිදු කරන භවතුන්ට හැකියාව තිබෙන වගත් මා මතක් කර සිටින්න කැමැති. ග්‍රන්ථ පරිත්‍යාගය පනාගොඩ තුඩුකල ඉන්ඩස්ට්‍රීස් අධිපති මනෝජ් තුඩුකල මැතිතුමන්, එම මැතිතුමන්ගේ මෑණියත් අද දවසේ මේ වැඩසටහනට සහභාගී වෙන බව අපට දැනගන්නට ලැබුණා. ඒ වගේම එම මැතිණිය ඇතුළේ පවුලේ සියලු දෙනාවත් අපි මතක් කර සිටිනවා ග්‍රන්ථ පරිත්‍යාගයෙන් අපහා දක්වන දායකත්වය පිළිබඳව. ඒ වගේම රන්තිය ඔටෝපාට් අධිපති රන්මල් සංජීව මැතිතුමන් ඇතුළු පවුලේ සියලු දෙනා, ඒ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම අපි ගෞරව පෙරදරිව සිහිපත් කරනවා. ඇත්තටම අපේ මේ වැඩසටහනට සාසනාලෝක වැඩසටහන වෙනුවෙන් දිරි දෙන අනුග්‍රහකත්වයේ දක්වන ආයතන බොහොමයක් තිබෙනවා. අපේ දෙමව්පියන්ටයි දැන් කරන ආරාධනාව පුංචි හාමුදුරුවන් අසලට ගිහිල්ලා උන්වහන්සේට වැඳ නමස්කාර කරලා ඔබට පිදෙන මේ පරිත්‍යාග ලබා ගන්නට තමයි දැන් අවස්ථාව ඒ සිදු කරන්න කියන කාරණාව අපි මතක් කර සිටිනවා. දෙමව්පියෝ නැකිටලා පුංචි හාමුදුරුවන් වෙතින් මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ සුදු සාරි ග්‍රන්ථ ඇතුළු සෙසු පරිස්කාර සෙසු පරිත්‍යාගයන් ලබා ගැනීම මේ මොහොතේ සිදු කරන ආකාරය ඔබට දකින්නට පුළුවන්. ඇත්තටම අපි දිරි දෙන්න ඕන කාරණාවක් කාලෝචිත කාරණාවක් බවට පත් වෙනවා. සම්බුදු සසුන රැක ගැනීම අපේ රටේ අපි සෑම සියලු දෙනාගේම මාහැඟි යුතුයකමක් බවට පත් වෙනවා. ස්වාධීන රූපවාහිනී මාත්‍රිජාලය ඒ මාහැඟි යුතුයකමට උර දෙමින් සාසනාලෝක වැඩසටහන ඉතාම සත් පෙරදැරිව දියත් කරන වැඩසටහනක් වග මතක් කර සිටින්නට ඕන. ඒ වෙනුවෙන් බැතිබර අනුග්‍රහකත්වයේ දක්වන බැතිබර සම්මාදම දක්වන ආයතන අනුග්‍රහක බවතුන් අපි ඉතාම ගෞරව පෙරදැරිව නැවත නැවතත් සිහිපත් කර සිටින්නේ. ඒ නිසා දැන් අපි සූදානම් වන්නේ පුංචි සාමණේර ස්වාමින් වහන්සේ වෙත උන්වහන්සේලාගේ ධර්මශාස්ත්‍රීය කටයුතු සාක්ෂාත් කරගන්න ග්‍රන්ථ ඇතුළු සෙසු පරිස්කාරයන් පූජා කිරීම සඳහා. පුංචි ස්වාමින් වහන්සේ වෙත අධ්‍යාපනික උපකරණ පරිත්‍යාගය ලෝක බෞද්ධ මහා සම්මේලනයේ උපසභාපති වගේම බෞද්ධාලෝක පදනමේ සභාපති ජගත් සුමතිපාල මැතිතුමන්ගේ අනුග්‍රහක දායකත්වයේ ඇතිව ඒ වගේම බෞද්ධාලෝක පදනමේ අධ්‍යක්ෂිකා සමන්තා සුමතිපාල මැතිනියගේ සහභාගීත්වය නැති වුණත් අද දවසේ ඔවුන් හැමදාමත් මේ වැඩසටහන සමග අත්වැල් බැඳ ගනිමින් හැකි සෑම විටම සහභාගී වෙමින් අපට දක්වන දායකත්වයේ අප ඉත සිටින් මතක් කර සිටින්නට කැමැති. ඒ වගේම සිවුරු පරිස්කාර පරිත්‍යාග කරන්නේ මහරගම නාවින්න සෞසෙත් පූජා භාණ්ඩ ආයතනයයි. ඉතින් අද දවසේ පනාගොඩ යුද හමුදා ශ්‍රී මහබෝධි රාජාරාම විහාරස්ථානයේ කේන්ද්‍ර කර ගනිමින් මේ පින්කම පවත්වද්දී මේ සත්කාරය පවත්වද්දී අපිත් එක්ක එකතු වන සදැහැති සෑම සියලු දෙනාත් මේ පරිස්කාරයන් සිදු කරන්නට ඉදිරිපත්ව සිටින ආකාරය අපිට දකින්නට පුළුවන්. ඉතින් මෙවැනි සත්කාරයක් දියත් කරන්නට සෑම පුන් පොහෝ දිනයකම ස්වාධීන රූපවාහිනිය කටයුතු කරන්නේ හෙට දවසේ අපේ සසුන රැකගැනීමේ පරම යුතුයකම පැවරෙන පුංචි සාමණේර ස්වාමින් වහන්සේලාට උන්වහන්සේලාට ඉතා හොඳින් තමන්ගේ ධර්මශාස්ත්‍රීය කටයුතු සාක්ෂාත් කරගන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය සහ උපකාරය පරිස්කාරයක් විදිහට පූජා කිරීම අරමුණු කරගනිමින් මෙවන් පින්කමක් සිදු කිරීම සම්බන්ධයෙන් අපට අනුග්‍රහකත්වයේ දක්වන ආයතන පාර්ශ්ව පුද්ගලයින් සෑම සියලු දෙනාම අපි ඉතාම ගෞරවයෙන් සිහිපත් කරන්නේම මේ කාරණාව ඉතාම වැදගත් නිසා. ඉතින් සමනක්‍රැස් පෝදා විකාශය ඔබට සමීප කරද්දී කසාගල සමූහ ව්‍යාපාරයේ දක්වන බැතිබර අනුග්‍රහකත්වයේ පිළිබඳව අප නිරන්තරයෙන් ඔබව දැනුවත් කරනවානි. ඉතින් කසාගල සමූහ ව්‍යාපාරයත් එකතු වෙලා අද දවසේ මේ දෙමව්පියන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මලු බෙදා දීම වගේම දෙමව්පියන් සඳහා එක් දෙමව්පියෙකුට රුපියල් 5000 බැගින් මූල්‍ය පරිත්‍යාගයන් සිදු කරන්නත් බලාපොරොත්තු වෙනවා. කසාගල සමූහ ව්‍යාපාරයේ නියෝජනය කරමින් ප්‍රාදේශීය අලෙවි කළමනාකරුවන් වන සුරංග විජේරත්න මැතිතුමන් පුබුදු ප්‍රසංගිකා මැතිනිය ඇතුළු සෙසු කාර්ය මණ්ඩලයේ සමාජික සමාජිකාවන් එක්වන ආකාරය ඔබට දකින්නට හැකියාව ලැබෙනවා. කසාගල සමූහ ව්‍යාපාරයේ විශේෂයෙන්ම කසාගල සමූහ ව්‍යාපාරයේ කියන්නේම කෘෂිකර්මාන්තය, වැවිලි ව්‍යාපාර, ආනයන අපනයන, සුපිරි වෙළඳසැල්, හෝටල් සහ නිවාඩු නිකේතන, ඉදිකිරීම් සහ ලක්සරි අපාර්ට්මන්ට් ඇතුළු විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ඔබට සමීප වන සමූහ ව්‍යාපාරයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් කසාගල සමූහ ව්‍යාපාරයේ බැතිසිතින් ස්වාධීන රූපවාහිනියත් එක්ක අත්වැල් බැඳගෙන මේ සත්කාරය දියත් කරනවා. අද දවසේ එක් දෙමව්පියක් පියෙක් වෙත රුපියල් 5000 බැගින් රුපියල් 50,000ක මූල්‍ය පරිත්‍යාගයන් සිදු කරන ආකාරය දැන් ඔබට දකින්නට හැකියාව තිබෙනවා. ඉතින් මේ මූල්‍ය පරිත්‍යාගයනුත් අද දවසේ කාලීනව ඉතාම වැදගත් දෙයක් බවට පත් වෙලා තිබෙනවා. ඒ දෙමව්පියන්ට තමන්ගේ කටයුතු සාක්ෂාත් කරගන්න ඉතාම වටිනා දෙයක් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් අපට තවත් සුවිශේෂ කටයුත්තක් සිදු කරන්නට තියෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රථම විදුලි අධිකාරී චිත්‍රා බොතේජු කොළතුංග මහත්මිය, කිත්සිරි, පසිඳු හා කෙමිදු යන මහත්වරුන් හා එක්ව රුපියල් 5000කින් රුපියල් 50000ක මූල්‍ය පරිත්‍යාගයන් සිදු කරන වග අද දවසේදීත් ඒ කාරණාව සිද්ධ වෙන වග අපි මතක් කරන්නට ඕන. ඒ අතරතුර කසාගල සමූහ ව්‍යාපාරයේ බැතිබර දායකත්වයේ ඇතිව අපේ පූජනීය ආනන්ද බෝධි ගෞරවනීය ස්වාමින් වහන්සේ වෙත අෂ්ඨ පරිස්කාර ඇතුළු සෙසු පරිස්කාරයන් පූජා කළා. අපට දැන් හැකියාව ලැබේවි ශ්‍රී ලංකාවේ ප්‍රථම විදුලි අධිකාරී චිත්‍රාබෝතේ ජුකුලතුංග මහත්මිය, කිත්සිරි, පසිඳු හා කෙමිඳු යන මහත්වරුන් හා එක්ව සිදු කරන නිරන්තරයෙන් අප හා එක්වෙමින් දියත් කරන වැඩසටහන රුපියල් 5000 බැගින් රුපියල් 50000ක මූල්‍ය පරිත්‍යාගයන් අද දවසේ දෙමව්පියන් වෙත සිදු කරනවා. ඒ පරිත්‍යාගයන් සිදු කරන ආකාරය තමයි අපට දකින්නට ලැබෙන්නේ. ඉතින් අනුග්‍රාහක බවතුන් මේ බැතිබර සම්මාදමෙන් එකතු වන සත්පුරුෂ හිතවතුන් අපිත් එක්ක නිරන්තරයෙන් අත්වැල් බැඳගෙන මේ පින්කමට එකතු වන්නේ ඔවුන් දන්නවා, ඔවුන්ට හැඟෙනවා සසුන රැකගැනීමේ මාහැඟි වටිනාකම, මාහැඟි යුතුකම පැවරිලා තියෙන මේ පුංචි හාමුදුරුවන්ව රැකගන්න එක, උන් වහන්සේට අපි පරිස්කාර පූජා කරන එක හරිම වටින දෙයක් කියන කාරණාව. ඉතින් ඔන්න අපි දෙමව්පියන්ට පරිත්‍යාග සිදු කළා, මූල්‍ය පරිත්‍යාග සිදු කළා, ඒ වගේම අපේ පුංචි හාමුදුරුවන් වෙත පරිස්කාරයන් සිදු කළා. මා මුලින්ම ඔබට සඳහන් කරපු දෙයක් තමයි අපේ පොඩි හාමුදුරුවෝ මතු දවසක මේ සසුන අඹර දිදුලන මහා යතිවරයාණන් වන්නට පෙරුන් පුරන පුංචි හාමුදුරුවෝ. ඉතින් ඇසිදිසි මාධ්‍යෙන් මේ ධර්ම ප්‍රචාරක කටයුතු කරනවා කියන එකත් අද දවසේ සුලභ කාරණාවක් බවට පත් වෙලා තියෙනවා. අපේ පොඩි හාමුදුරුවන්ටත් ඒ සඳහා හොඳ පෙරහුරුවක් අවශ්‍යයි, ඒ සඳහා මාර්ගෝපදේශයක් අවශ්‍යයි. අපි සාසනාලෝක වැඩසටහන හරහා ඒ වෙනුවෙනුත් අවස්ථාවක් ලබා දෙන්න සූදානමින් සිටිනවා. ඉතින් ඒ වෙනුවෙනුයි මේ ආරාධනාව සිදු කරන්නේ පූජනීය දීපන්ගොඩ කුමාරි පුත්ත බෝධි පොඩි හාමුදුරුවන්ට, ඒ වගේම අග්‍රහැර දීරබෝධි පොඩි හාමුදුරුවන්ට, හෝමාගම පුන්නබෝධි පොඩි හාමුදුරුවන්ට, නාරංවල අග්ගබෝධි පොඩි හාමුදුරුවන්ට වගේම අතුරුගිරියේ සුචිත්ත බෝධි පොඩි හාමුදුරුවන්ට අපි ආරාධනා කරනවා අද දවසේ සාසනාලෝක වැඩසටහන උපවත් කරමින් ආලෝකවත් කරමින් මේ අනුශාසනාමය ඉදිරිපත් කිරීම ඉදිරිපත් කරන්නට.

ඒ ඔබ සම්බන්ධුවේ සාමනීර ස්වාමීන් වහන්සේලා සමග පැවති ශාසනා ලොග වැඩසටහනේ අවසානයත් සමග උදේ 10:47 වෙලාව.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගිදෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: David Pierce Motor Company within Rajya Sevak Upadapidana DPMC Rajya Pranama Amatanna 0114 700 600
2: උදේ 10:55
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි
4: FM 93.5 FM 93.7 Lakhana Radio ITN

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි.
1: අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: ඓතිහාසික සෙංකඩගල ඇසළ මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරනවා. ඒ සවස 6:40ට යෙදෙන සුබ මොහොතින් උතුරු දිශා භූමිකව දලදා වීදිය යටිනුවර වීදිය කන්දි වීදිය සහ ඩී සේනනායක වීදිය ඔස්සේ ගමන් කරන පෙරහර රජ වීදියෙන් ශ්‍රී දලදා මාළිගයේ වෙත ගෙවදීමට නියමිතයි. අවසන් රන්දෝලි පෙරහැර නැරඹීම සඳහා විශාල පිරිසක් පැමිණීමේ සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ඊශ්‍රායල් ආරක්ෂකංශය දකුණු ලෙබනේ ස්ථාන රැසකට ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. පිපිරීම් ගණනාවක් වාර්තා වී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ. සිදුව ඇති හානි පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නැහැ. මීට පෙරද අවස්ථා ගණනාවකදී ඊශ්‍රායලය ලෙබනේ තෝරාගත් ස්ථාන ගණනාවකට ප්‍රහාර එල්ල කළා. කැරලි ක්‍රියාකාරකම් නතර කිරීම අරමුණ බවයි ආරක්ෂකංශය පවසන්නේ. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ 10:12ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්
5: Youth එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus Youth එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා Youth එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් Youth එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
6: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374
7: ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක් මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5-6 අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්නේ

0: மீ பே மொய்மு மத கிரீம சுரேக்கி முமகத்துண்ட
1: රථවාහන තදබදයක් ඇති අවස්ථාවක අපරීක්ෂාකාරී ලෙස ධාවනය නොකරන්න.
0: සුපකමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.
2: SLT Mobitel fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel fiber.
3: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණේ රැකත් පැල්වත්ත කෙරේ දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
4: ලක්හඬ බුද්ධ රශ්මි.

0: වැනි පුරපසළොස්වක පුන් පොහෝ දින පනාගොඩ යුද්ධ හමුදා ශ්‍රී මහා බෝධිරාජාරාම විහාරස්ථානයේදී
1: ITN සමනක් රැස් වැඩසටහනට සමකාමී විකාශයක් ලෙස පෙරවරු 6 සිට ලක්හඬ
0: බුද්ධ

0: එක්වන්න. දායකත්වය
1: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක් හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡායයයි.
2: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හැම වංගුවකම අලුත් කතාවක්. අලුත් කතාවක්.
2: අලුත් කලාවක්. අලුත් කලාවක් සොයා ගත්තමං දිනු වෙන්න ඕනෑ නම්.
1: සතියේ දිනවල උදේ 10ට ළඟදීම
0: 10

0: එල්බි හදහන ලංකාවේ වැඩිම තෑගිදෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය එල්බි හදහන ඔබත් අදම එල්බි හදහන බලාගන්න
1: 11 විනාඩි 36

0: ඇවට හිනා වෙවි සිින්දුවහන්න ඒවිනි ප්‍රයි චම් ඇන්චාරු
1: සගේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය යුත්තකයි නොයාගේ ෆියචේකට ප්ලස් පයින් එකක් RDB Youth Plus යුත්තකටම සෙට්වන බැංකින් පාට්න RDB Youth Plus කිනවා
1: එකොළහයි විනාඩි හතලිහයි
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනිය නුතරයින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: එල්පී හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය එල්පී හදහන ඔබත් අදම එල්පී හදහන බලාගන්න
1: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus

0: на столе.
1: ඉදිරි වසර 10 තුළ ණය ගෙවීමට ගැටලු නැති බවට මහ බැංකුව අධිපතිගෙන් සහතිකය. නේපාල ගම්මුතුරු ශ්‍රී ලාංකිකයන්ට අනතුරක් නැහැ. විපතපත් නේපාලයට පූර්ණ සහාය දෙන්න ජනපති සූදානම්. අවසන් රන්දුලි පෙරහැර පස්රුවේ යෙදෙන සුබ මොහොතේ. ප්‍රදේශ කිහිපයකට වැසි සමග තරමක තද සුළං. අතුරුදන්ඩු 1500ක් සොයා නේපාල හමුදාව මෙහෙයුම්වල. හෙළේ ඉලක්කයේ පළමු තැන යලි රොමේෂ්ට. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය. ප්‍රවෘත්ති සංස්කරණය චන්දන මාරසිංහ. නිකිණිපුන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා ආගමික වැඩසටහන් රැසක් සංවිධාන කර තිබෙනවා. ශාසන ඉතිහාසයේ වැදගත් කරුණු රැසක් සටහන් වූ අවස්ථාවක් ලෙසයි නිකිණි පොහොය සැලකෙන්නේ. පළමු ධර්ම සංගායනාව පැවැත්වීම විනය කර්ම සිදු කර වස් එළඹීම නොහැක වූ භික්ෂුන් වහන්සේට පසු වස් එළඹීම සඳහා බුදුන් වහන්සේ අනුදන වදාළේද නිකිණිපුර පසොස්සක පොහෝ දිනකයි. පළමු ධර්ම සංගායනාවට පෙර ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන් වහන්සේ රහත් භාවයට පත්වේද අද වෙනි දිනක බවයි ශාසන ඉතිහාසයේ සඳහන් වන්නේ. බුදුන් වහන්සේ බුද්ධත්වයේ ලබා පළමුව උරුමල් දනව්වේ සේනානිගමට වැඩම කරවීමද අදවැනි පුන් පොහෝ දිනයක සිදු වුණා. සදනු පණි සෑම් පොහෝ දිනකම ගෙනෙන සමනක් රැස් සජීව වැඩසටහන මෙවර විකාශය කරන්නේ පනාගුණ යුද හමුදා ශ්‍රී මහා බෝධි රජ මහා විහාරස්ථානයේ කේන්ද්‍ර කර ගනිමින් පිටිපන දකුණ ගලාහේන සීවලී පදනම් සෙවන අනුශාසක පූජ්‍ය ගෝණදිනයේ සීවලී ස්වාමීන් වහන්සේ ප්‍රධාන ධර්මානුශාසනාව පැවැත්තුවා. ලක්කන ගුවන්විදුලි ශාසනලෝක වැඩසටහනද එම විහාරස්ථානයේදීම පැවැත්ුණා. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන අපනියෝජිත මනෝජ් කොඩ විතරණ.
2: අද නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය වැතිසිතින් ගෙනෙනු ලබන ස්වාධීන රූපවාහිනී සවනක් රැස් වැඩසටහන ලක්කන ශාසනලෝක වැඩසටහන මේ ආගමික වැඩසටහන සියල්ල අද විසිරවාහරණ ලබන්නේ පනාගුඩ යුද හමුදා ශ්‍රී මහා බෝධිරාජාරාම විහාරස්ථාන පින්බිම කේන්ද්‍ර කරගනිමින් අද පෙරවරු 6ට සවනක් රැස් වැඩසටහන ආරම්භ කළා. මේ මොහොතේ පටන්ම මේ අවත ප්‍රදේශවාසීන් වගේම දුරබැහැරින් පැමිණි පිරිසත් දුවතින් සැරස පෙහෙවස් සමාදන්ව මේ ආගමික වැඩසටහන සඳහා ඒකාත්මිකව සිටින ආකාරයක් තමයි අපිට මේ පින්බිම පුරාම අපිට දැක ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. පෙරවරු 8ට ධර්ම දේශනාව පවත්වන්නට යෙදුණා. එයත් සජීව විකාශය වුණා. ඒ වගේම ලක්කන ශාසනාලෝක වැඩසටහනක් පවත්වන්නට යෙදුණා. ඉතාමත්ම සාර්ථකව සිත මහාන කළ යති පරපුරක් වෙනුවෙන් ලක්කන ශාසනාලෝක වැඩසටහන සම්මුතු බුදු සසුනේ චිරස්ථිතිය ඒකායන පරමාර්ථය කරගැනීමෙන් තමයි ලක්කන ශාසනාලෝක වැඩසටහන පවත්වන්නේ. එෙහිදී පොඩි ආමුදුරන් වහන්සේට පිරිවෙන් අධ්‍යාපනයට ඉතාමත්ම වටිනා අධ්‍යාපනික ධර්ම ග්‍රන්ථ කත්තල අපි පූජා කිරීම සිද්ධ කරනවා. ඒ වගේමයි ඒ පොඩි අමුතුන් වහන්සේලාගේ දෙමව්පියන්වත් අපි කැඳවාගෙන දරුවෙක් ශාසනයට පූජ කරමින් සිට කළා වූ ඒ යුග මෙහෙවර අගයමින් දෙමව්පියන්ටත් අපි විශේෂ පූජෝපහාරයන් පවත්වන්නට යෙදුණා. තවත් සුළු මොහොතකින් අපි සූදානම් වෙනවා තවත් ආගමික වැඩසටහන් රාශියක් මේ පින්බිමේ සිට දවස පුරාවටම පවත්වන්නට විශේෂයෙන්ම අපි සේපත් කරන්නට ඕනේ. මේ ආගමික වැඩසටහන අද දවස පුරා මේ විහාරස්ථාන පින්බිමේ සිට ලංකාවාසී සියලුම දෙනාටම ඒ වගේම ලෝකවාසී බෞද්ධ ජනතාව සියලු දෙනාටම සජීවව ඉසුරුවා හරිදී අපි සමගින් ඉතාමත්ම බැතිබරව බැඳගෙන ඉන්නවා කසාගල සමූහ ව්‍යාපාරය කසාගල ක්‍රීන්සුක ඒ ව්‍යාපාර ජාලය අපිත් එක්ක සම්බන්ධ වෙනවා බැතිසිතින් යුක්තව. ඒ වගේම විශේෂයෙන්ම සේපත් කරන්නට ඕනේ RDB බැංකුවත් අපිත් එක්ක ඉතාමත්ම බැතිබරව මේ ආගමික වැඩසටහන සඳහා සම්බන්ධ වෙලා ඉන්නවා මේ දවස පුරාවටම ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සමගි. තවත් මොහොතක තොරතුරු ගෙනෙන්නට සූදානම්. ලක්කන ප්‍රවෘත්ති වෙනුවෙන් මම මනෝජ් ගුණවිතාරණ පනාගුඩ යුද හමුදා ශ්‍රී මහා බෝධිරාජාරාම විහාරස්ථානයේ සිට.
1: ඓතිහාසික සෙංකඩගල ඇසළ මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරනවා. ඒ සවස 6:43ට යෙදෙන සුබ මොහොතින් උතුරු දිශාභිමුඛව දළදා වීදිය යටිනුවර වීදිය කන්දි වීදිය සහ ඩී සිරනායක වීදිය ඔස්සේ ගමන් කරන පෙරහැර රජ වීදියෙන් ඉහළට වෙත් ශ්‍රී දළදා මාළිගයේ වෙත ගෙවීම නියමිතයි. අවසන් රන්දෝලි පෙරහැර නැරඹීම සඳහා විශාල පිරිසක් පැමිණීමේ සිටින බවයි අපවාර්තාකරු නදීක දයාපණ්ඩාර සඳහන් කළේ.
3: සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීම අද රාත්‍රී යෙදෙන සුබ මොහොතින් සිදු කරනවා. අද රාත්‍රී 6:43ට යෙදෙන සුබ මොහොතින් උතුරු දිශාභිමුඛවයි මෙම පෙරහැර ගමන් කිරීම ආරම්භ වන්නේ. දළදා වීදිය, යටිනුර වීදිය, කන්දේ වීදිය, DS සේනානායක වීදිය ඔස්සේ ගමන් කොට ශ්‍රී දළදා මාලිගාව වෙත යලි ගෙවදීම සිදු කෙරෙනවා. මෙවර සදාතුක පෙරහැර කරඬුවේ වැඩම කරවන්නේ ඓතිහාසික ගෙඩිගේ රජ මහ විහාරයේදී. අනතුරුව සිව් මහා දේවාල පෙරහැර ගැටබේ දිය කපනා ගන්තොටට ගමන් කොට දිය කැපීමෙන් අනතුරුව දහවල් පෙරහැර ගෙඩිගේ ආදාහන මළුව රජ මහා විහාරයේ සිට ශ්‍රී දළදා මාලිගාව වෙත ගමන් ගැනීම සිදු වෙනවා. අනතුරුව පෙරහැර නිල වශයෙන් සමාප්තියට පත් වූ බව සඳහන් සංදේශය දියවඩන නිලමේ ප්‍රදීප නිලංග තෑල මහතා විසින් ජනාධිපතිවරයා වෙත මහනුවර ජනාධිපති මැදුරේදී බාර දීමෙන් අනතුරුවයි මෙවර වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍ය නිමාවට පත්වන්නේ. අවසන් රන්දෝලි පෙරහැර නැරඹීම සඳහා මේවන විටත් සැදැහැවතුන් විශාල වශයෙන් මහනුවර මග දෙපස රැඳී සිටිනු දැකිය හැකි. මම නදීක දයාබණ්ඩාර ලක්කන විනයෙන් මහනුවර සිට.
1: මේ අතර පොලිසිය සඳහන් කළේ පෙරහැර වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බවයි. ගමන් මාර්ගයේ දුර කිලෝමීටර 2යි මීටර 150ක් වෙනවා. පෙරහර ගමන් කරන කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය ඉල්ලීමක් කළේ. විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක වෙනවා. 2022 ආර්ථික අර්බුදයට පෙර පැවති මට්ටමට ශ්‍රී ලංකා ආර්ථිකය මෙවන විට වේගයෙන් ළඟාවමින් පවතින බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළා. ඒ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සංවිධාන කළ ජ්‍යෙෂ්ඨ රාජනිලධාරීන් සහ රාජතාන්ත්‍රික ප්‍රජාවගේ හමුවකට එක්වෙමින් ජාත්‍යන්තර ද්වේපාක්ෂික සහ වාණිජ හවුල්කරුවන්ගේ සහය ඇතිව ශ්‍රී ලංකාව ඉදිරි වසර 10ක කාලය තුළ සම්පූර්ණ ණයකිවීම පිළිබඳ කිසිදු ගැටලුවක් නොමැති බවයි මහබැංකු අධිපතිවරයා පවසන්නේ.
0: ආර්ථික අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාව අඛණ්ඩව තෙවැනි වසරටත් ආර්ථික වර්ධනයක් වාර්තා කරමින් සිටිනවා. මෙම වසරේ ආර්ථික වර්ධනය 4.5% අතර මට්ටමක පවත්වා ගැනීමට අපේක්ෂා කරනවා. 2022 වසරේදී උග්‍ර විදේශ විනිමය හිඟය, ඉහළ උද්ධමනය, රුපියල යව ප්‍රමාණය සහ ණය අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාව ආර්ථික පීඩනයකට ලක් වූ අතර එම තත්ත්වයෙන් පසු කෙටි කාලයක් තුළ ආර්ථික ස්ථාවරත්වයේ යළි ගොඩනැංවීමට හැකිවීම විශේෂ ජයග්‍රහණයක්. රාජ්‍ය ආදායම ඉහළ නැංවීම, රාජ්‍ය වේදම් පාලනය කිරීම සහ මූල්‍ය විනය පවත්වා ගැනීම ආර්ථික ප්‍රකෘතිය සඳහා ප්‍රධාන වශයෙන් දායක වී තිබෙනවා. පසුගිය වසර 3ක කාලය තුළ රාජ්‍ය ආදායමේ දළ දේශීය නිෂ්පාදිතයට ඇති අනුපාතය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ ප්‍රගතියත් සමග ඉදිරි වසර 10 සඳහා ශ්‍රී ලංකාවේ ණය සේවා කරන බගකීම් වඩාත් කළමනාකරණය කළ මට්ටමකට පත්කර ගැනීමට අපට හැකි වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ සෛරී ණය ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවීම සම්බන්ධයෙන් ප්‍රධාන ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන 3 සමගද මෙවන විට සාකච්ඡා පවත්වනවා. ඉදිරියේදී තවත් ශ්‍රේණිගත කිරීමේ ඉහළ යාමක් ලැබෙනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. කෙසේ වෙතත් මෙතෙක් ලබාගෙන ඇති ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාම සඳහා අඛණ්ඩ මූල්‍ය විනය ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා දිගුකාලීන වර්ධනයක් තවදුරටත් අත්‍යවශ්‍යයි.
1: නේපාලයට බලපෑ ජලකිලීම් සහ නාහියම් වලින් විපතපත් ජනතාව මුදා ගැනීමේ සහ සහන සැසීමේ මෙහෙයුම් සඳහා සහාය වීමට ශ්‍රී ලංකාව සූදානම් බව ජනාධිපති අනුකුමාර දිසානායක මහතා සඳහන් කළා. සමස්ත නේපාල ජනතාව වෙත ශ්‍රී ලංකාවේ බලවශෝකයේ පළකරන බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. එක්සත් අනතමින් ජනාධිපති අනුකුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළා. අග්‍රාමාත්‍ය ආචාර්ය හර්නි අමරසූරියද නේපාල ජනතාවට සිය බලවශෝකය පළ කර තිබෙනවා. මෙම අසීරු කාල සීමාවේ නේපාල ජනතාවට ශක්තියක් වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බවයි අග්‍රාමාත්‍යවරිය පවසන්නේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද විපතපත් ජනතාව වෙනුවෙන් ශෝක පණිවිඩයක් නිකුත් කළා. ශ්‍රී ලංකාව නේපාල රජයේ සහ ජනතාව සමග එක්ව සිටින බවයි විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ. සිදීන් පුද්ගලයන් 165කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා. සුන්බුන් අතර සිරි වී සිටින පුද්ගලයන් සෙවීම මෙහෙයුම්ද ක්‍රියාත්මකයි. නේපාලයේ පවතින හදිසි තත්ත්වය පිළිබඳ දැඩි අවධානයෙන් සහ ආරක්ෂිතව පසුවන ලෙස ඒට සිටින ශ්‍රී ලාංකිකයන්ට කත්මනු ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දුන්නා. අවධානම් සහිත ප්‍රදේශවල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසයි දැනුම් දී තිබෙන්නේ. යම් ශ්‍රී ලංකිකයෙකුට හදිසි සහායක් හෝ සම්බන්ධීකරණයක් අවශ්‍ය නම් කත්මණ්ඩුෙහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ඇමතීමේ හැකියාව පවතිනවා. ඒ 977-98-51-04-86-53 යන දුරකථන අංකය ඔස්සේ. නේපාලයට බලපෑ ගංගොතර සහ නායාම් හේතුවෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව ඇති බවට වාර්තා නොවන බවයි කත්මන්ඩු ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසන්නේ. ප්‍රදේශ රැසකට අදත් මිලිමීටර 75ක පමණ තදවැසි ඇති වී හැකි බව කලුම් විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. බස්නාහිර සබරකමු සහ වයඹ පළාත් මෙන්ම මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ද ඒ අතර වනවා. මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශ උතුර උතුරු මැද සහ වයඹ පළාත් වලත් ටෙකුණාමලේ සහ මොණ්ඩාකලතුරු දිස්ත්‍රික් වලත් මෙටින් පිට හමන සුළඟේ වේගය පැයට කිලෝමීටර 50ක් පමණ විය හැකි බවයි කාලුකු විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර නැගෙනහිර පළාත මෙන්ම පොළොන්නරුව යාපනය කිලිනොච්චි මුලතිව් සහ මොණ්ඩාකල දිස්ත්‍රික් වල ඇතැම් ස්ථානවලට උණුසුම් දර්ශකයේ අවධානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකි බවත් දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නා. වේලි කාලගුණ හේතුවෙන් ප්‍රදේශ ගණනාවකම ජලය නැමැති වීමෙන් ජනතාව මෙන්ම වන සතුන්ද පීඩාවට පත්ව සිටිනවා. මෙදිරිගිරි ප්‍රාදේශීය කම් කොට්ටාසේ මලල්ලාරු සහ බෙරිවිලන ප්‍රදේශවලටද ඉන් බලපෑම ලැබුණා. ජලය සහ ආහාර නැමැති වීමෙන් අලියතුන් ගම්මානවලට කඩා වැදී වගා විනාශ කරන බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. මෙම තත්ත්වයේ හැම පීඩාවට පත්වුවන්ට සහන සැලසීමට රජයේ පුළුල් වැඩපිළිවෙලක් මේ වන විට සකස් කර තිබෙනවා. අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති බවයි රජයේ පවසන්නේ. වගහානි සඳහා වන්දිගෙවීමේ කටයුතුද ආරම්භ කර තිබෙනවා. පවුල් 5000කට සිත සැරසෙන ජාතික ජල ව්‍යාපෘති ආරම්භ වුණා. ඌව පන්නගම යහල් අරාව නව ජල පවිත්‍රාගාර ඉදිකිරීම සහ අලුතින් ඉදිකළ ලුණුවත්ත ජල පවිත්‍රාගාර විවෘත කිරීමද ඒ අතර වනවා. යහල් අරාව ජල ව්‍යාපෘතිය මගින් දිනකට ජලය කන මීටර 2000ක ධාරිතාවකින් සමන්විත පද්ධතියක් ස්ථාපනය කරනවා. කොටවීර උඩගබ කන්දිගොල්ල යහල් අරාව අතර ප්‍රදේශ රැසකට ඉන් පානීය ජල පහසුකම් සැපීමයි අරමුණ. මේ අතර මැදපෙළ ප්‍රදේශයේ පවුල් 1500කට සිත සලසමින් රුපියල් මිලියන 160ක වියදමින් තවත් ජල ව්‍යාපෘතියක් ඉදිකිරීම ආරම්භ වුණා. ඒ වෛද්‍ය සුසිල් රණසිංහ සහ සමන්ත විද්‍යාරත්න යන අමාත්‍යරුන්ගේ ප්‍රධානත්වයෙන් ජලතාවට පහසුකම් සැලසීම සඳහා යාන්ත්‍රණ කිහිපයක් සූදානම් බවයි අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පෙන්වා දුන්නේ.
4: අපි රජයක් විදිහට මේ පුරෝගතනය කරන එකේ නරකම දේට සූදානම් වෙන එක තමයි හොඳම දේ. මේ ආපදාවට මුහුණ දීම සඳහා යාන්ත්‍රණ කිහිපයක් දැනට ක්‍රියාත්මක කරලා තියෙනවා. ආපදා බලමනාකරණ යාන්ත්‍රණය ඊට අමතරව කැබිනට් මණ්ඩලය මගින් පිහිටෙව්වා කැබිනට් අනුකමිටුවක් මේ එල්ලිනොතත් මුහුණ දීම සඳහා එහි බලපෑම අවම කිරීම සඳහා ක්‍රියාත්මක වෙන්න. ඒ වගේම ව්‍යසන කළමනාකරණ ජාතික සභාව මේ ජනාධිපතිතුමා මූලිකත්වයෙන් මේ යාන්ත්‍රණය ආරම්භ වෙන්නේ. ඉතින් අපි රජයක් විදිහට අපි දන්නවා දිත්වා වලින් බැට කාලා ඉන්නේ. ආපහු එල්ලිනෝ එනවා වුවහම සමාජයේ තැති ගන්නවා. නමුත් මේකේ පූර්ව සූදානම තමයි හොඳ මේක. ඒ නිසා අපි රජයක් විදිහට මේකට අවශ්‍ය පූර්ව සූදානම හොඳින්ම අපි සකස් කරලා තියෙනවා.
1: අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාද අදහස් පළ කළා.
5: නීතිය ක්‍රියාත්මක වෙනකොට අර ජනාධිපතිතුමා කිව්වා වගේ ක්‍රියාත්මකට කේන්ද්‍රී ගන්න එපා කියලා කිව්වා. දැන් කේන්ද්‍රී විතරක් නෙවෙයි ආංගිරි ගන්නවා, අඳුනා දෙනවා, විලාප තියනවා, හතුරෝ, ජන සතුරෝ, ඒ වගේම අපරාධකාරයෝ එකට එකතු වෙනවා, කල්ලි ගහනවා, යම් යම් විරෝධතා රටේ මතු කරන්න හදනවා. ඒ විශ්ස දෙන්නේ රටේ සමාජ අර්බුදයක් බව මම ඔබතුම් උන්වහන්සේට මතක් කරන්න කැමැති.
1: ජාතික පුනරුද්‍යා පිළිබඳව ආණ්ඩුවේ දැක්මක් පවතින බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සඳහන් කළා. ජාතික පුනරුද්‍යාක් අත්‍යවශ්‍ය බවයි කතානායකවරයා පෙන්වා දුන්නේ. අර්ලගන්විල බමුණාකොටුව බෞද්ධ විහාර සහ නව බක්කුල සෑරදුන්ගේ ඉදිකිරීම ආරම්භ කිරීම කතානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. මහා සංඝරත්නය සහ යුද හමුදා ප්‍රතිරතුරන් චට්ටාල් නිලන්ත ප්‍රේමරත්න මහතාද එම අවස්ථාවට එක්ව සිටියා.
6: අපි දන්නවා සමහර වෙලාවට කියනවා බොහොම අලුවට යන්න බෑ බාට දෙක ගලවලා තියලා එනකොට බාට දෙක නැහැ කියලා. හෙල්මට් එක ගලවලා තියලා යන්න බෑ පන්සල ඉස්සරහා හෙල්මට් එක නැති වෙනවා කියලා. මේ එතන තියෙනවා උද්ගලයේ තියෙන මේ අර ලෝභයද ද්වේෂයද මෝහයද මෙයා ප්‍රහීන කරන පුද්ගලයා තමයි ආධ්‍යාත්මික සපවත් භාවයක් ලබන්නේ. මේ ආධ්‍යාත්මික සපවත් භාවය ලබා ගැනීම සඳහා තමයි අපිට බුදුරජාණන් වහන්සේ ඒ වගේම මේ බුද්ධ පුත්‍රයන් වහන්සේලා අපිට මාර්ගය පෙන්වන්නේ. අපි දකින්වා ආණ්ඩුවේ දැක්මක් තියෙනවා ජාතික පුනරුද්යක් ගැන අපි කතා කරනවා. ජාතික පුනරුද්යක් අපිට අවශ්‍යයි. හැබැයි ඒ ජාතික පුනරුද්ය ගන්න නම් අපේ තුල ආධ්‍යාත්මික පුනරුද්යක් අවශ්‍යයි.
1: අධිකරණ ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව සඳහා රජයේ විවිධ වෙනස්කම් සිදු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ චන්දිම හෙට්ටිආරච්චි මහතා සඳහන් කළා. මූර්තිකයන්ගේ පුරප්පාඩු සපුරාලීමටද පේවරක නැති බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ. ඒ පනාගොඩ පිණිතිය මුල්ල කොට්ටාස සභාවට එක්වෙමින් එම පිරිස අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේ කඩිනමින් නඩු අවසන් වන විට ඊට අකමැති පිරිසක්ද සිටින බවයි.
7: අපිට අධිකරණ ඕනේ දැන් අලුතෙන්. ඇයි 11,000ක් නඩු තියෙන අධිකරණ පද්ධතිය අහන්න අමාරුයි. අහලා ඉවර කරගන්න අමාරුයි. ඒ නිසා අලුත් අධිකරණ සංකීර්ණ ඕනේ. ඒ නිසා අර ඇමතිලා සැප බංගලා තියාගෙන හිටියා. අපි ඒව පාවිච්චි කරන්නේ නැහැ. අපි ඒ ටික අරගෙන අධිකරණ වලට දීලා තියෙනවා. සමහර උනම් කී කියනවා අග්‍රවිංශකාරතුමාගේ විතරයි. එක්කෙනෙක්ගේ දික් කරලා 11,000ක් අහන්න බැහැනේ. ඒවා බොරු කතා. නඩු ඉක්මනින් ඉවරනට විරුද්ධ වෙන්නේ කවුද? අපි කළලා තියෙන්නේ විවස්ථා සංශෝධනයක් ගෙනල්ලා තිනවා, පනත සංශෝධනයක් ගෙනල්ලා තිනවා, අධිකරණ වල සංඛ්‍යාව වැඩි කරන, අධිකරණ විනිසුරු අංක සංඛ්‍යාව වැඩි කරන, ඉන්න අයගේ වයස වැඩි කරන. සිස්ටම් චේන්ජ් එකක් ගේන. අපි ජනතාවට පොරොන්දු වුණා අපි පෝසත් රටක් ලස්සන ජීවිතයක් දෙනවා කියලා. ඒක තමයි මේ ඉලක්කේ.
1: නේපාලයේ හටගත් ජලකෙලීම් සහ නායාම් වලින් පුද්ගලයන් 165 දෙනෙක් මියගොස් තිබෙනවා. මල්සිරු 157ක් සොයාගත් බවයි පොලිසිය පවසන්නේ. 1500 දෙනෙක් පමණ අතුරුදන්ව සිටිනවා. ඒ අතර සිටින විදේශිකයන්ගේ සංඛ්‍යාව 500 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ. ඉන්දීය ජාතිකයන් 300 දෙනෙක්, අමරිකානු ජාතිකයන් 47 දෙනෙක් සහ ඔස්ට්‍රේලියානු ජාතිකයන් 34 දෙනෙක්ද ඒ අතර වෙනවා. ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා ආරක්ෂකංශයේ සමාජිකයන් 2000කට වැඩි පිරිසක් යොදවා තිබෙනවා. කෙසේ වෙතත් සන්නිවේදන පද්ධති බිඳ වැටීම හේතුවෙන් සම්බන්ධතා ඇතිකර ගැනීමට බලපෑම් ලැබුණා. නායාමයේ අවධානම තවමත් පවතින බවයි නේපාල සහන කණ්ඩායම් පෙන්වා දුන්නේ. සුන්බුන් අතර සිරිමේ සිටින පුද්ගලයන් සෙවීම සඳහා පුළුල් මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. එක්සත් ජනපද භූවිද්‍යා සමීක්ෂණ ආයතනයේ පෙන්වා දුන්නේ ග්ලැසියර කඩාවැටීම් සහ සුන්බුන් පහළට ගලා එීමෙන් මේ විනාශකාරී තත්ත්වය හටගෙන ඇති බවයි. විපතටපත් වූවන්ට සහන සැලසීම සඳහා අමරිකාව, චීනය සහ ඉන්දියාව සහ යුරෝපා සංගමයේ ඉදිරිපත් වුණා. විශේෂඥයින් පවසන්නේ ආපදා කලාපවල ගංගාවල ඇති සුන්බුන් යළි ගංගෝත්‍ර අවදානමක් ඇතිවීමට හේතුවක් විය හැකි බවයි. ඉන්දියාවට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවනිම සඳහා පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 329ක් රැස් කරගෙන සිටියා. කඩලු 6ක් බිඳ වැටුණා. පසඳු සූරිය බණ්ඩාර ලකුණු 92ක් රැස් කළා. කමුදු මෙන්ඩිස් ලකුණු 55යි. ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙනිම වෙනුවෙන් ලබාගත් ලකුණු සංඛ්‍යාව 290ක්. සොනල් දිනෝෂ ලකුණු 103යි. පසඳු සූරිය බණ්ඩාර පළමුවෙනිමේදී ලකුණු 80ක් රැස් කළා. ඉන්දිය කණ්ඩායමසේ පළමුවෙනිම වෙනුවෙන් ලබාගත් ලකුණු සංඛ්‍යාව 503ක්. දේවදත් පඩික්කල් සහ ඩ්‍රෙවර් ජුරිල් ශතක රැස් කිරීමට සමත් වුණා. ලෝක හෙළ විසිකිරීමේ ශ්‍රේණිගත කිරීමවල යළිත් වරක් පළමු ස්ථානය හිමි කර ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් තිබෙනවා. ඒ ප්‍රසාද ලකුණු 1063ක් ලබා ගනිමින් මෙතෙක්හි පෙරමුණේ පසු ජර්මනියේ ජෝලියන් වේබර් දෙවන ස්ථානයට පත්ව තිබෙනවා. ප්‍රසාද ලකුණු 1342ක් ලබා ගනිමින් ග්‍රෙනඩාවේ ඇන්ඩර්සන් පීටර්ස් තුන්වන ස්ථානයේ පසු වනවා. ලක්කන්ද ප්‍රවෘත්ති යළි සිරස්තල. ඉදිරි වසර 10 තුර නාගිය වීමට ගැටලු නැති බවට මහා බැංකු අධිපතිගෙන් සහතිකයක්. නේපාල ගංගෝත්‍රයෙන් ශ්‍රී ලාංකිකයන්ට අනතුරක් නැහැ. විපතටපත් නේපාලයට පූර්ණ සහාය දෙන්න ජනපති සූදානමේ. අවසන් රන්දෝලි පෙරහැර පසුරුවේ යෙදෙන සුබ මොහොතේ. ප්‍රදේශ කිහිපයකට වැසි සමග තරමක තද සුළං. අතුරුදන්වුවන් 1500ක් සොයා නේපාල හමුදාව මෙහෙයුම්වල. හෙළේ ඉලක්කයේ ලෝ පළමු තැන යළි රොමේෂ්ට. ලකුණු මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පසුරු එකට බලාපොරොත්තු වන්න.
8: 24 පෑම සිරුවෙන් ලකුණු ප්‍රවෘත්ති.
1: දැන් ඉකොනොමික් ගෝල් විශේෂාංගය.
9: අත ඉත සරු හෙට දවසට ආර්ථික ඉලක්කය. ඉකොනොමික් ගෝල්.
10: ශ්‍රී ලංකාවේ ස්වභාව ධර්මයේ පදනම් කරගත් සංචාරක ව්‍යාපාරයේ තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 1ක ප්‍රධානයක් ලබා දීමට ලෝක බැංකුව එකඟ වී තිබෙනවා. ඒ පිළිබඳව විමසීමට අප සම්බන්ධ කරගත්තේ ඌව වෙල්ලස විශ්වවිද්‍යාලයේ කළමනාකරණ විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය ආචාර්ය නීල් වසන්ත මහත්මයා.
11: ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කරන්න අපිට අවදි කීපයක් තියෙනවා. එකක් තමයි ප්‍රධානම අවදියක් තමයි අපේ සහභාගික තියෙන පරිසරය. සහභාගික සුන්දරත්වය ඇත්තටම අපිට විකුණන්න පුළුවන්. මේ තියෙන ස්වභාව සෞන්දර්ය විඳින්න වෙන රටවල් වල විදේශික සංචාරකයෝ ඒ

0: එකම රට තුළ මේ හැම කාලගුණික දේශගුණික සාධකයක් සහිත ස්වභාව සෞන්දර්යෙන් අනූන ජෛව පරිසරයක් අපිට නිර්මාණය කරලා දීලා තියෙනවා. ඒතකොට මේ ජෛව පරිසරය ඇත්තටම වත්කමක්. මේක තවදුරටත් මේ වත්කමේ අගය වැඩි කර ගැනීම වෙනුවෙන් තමයි ඇත්තට මේ ඩොලර් මිලියනයක් ලෝක බැංකුව දුන්නම අපි ආයෝජනය කරන්න මේකේ පොරොන්දු වෙලා තියෙන නිසා ස්වභාව ධර්මයේ පදනම් කරගත් සංචාරකයක් අපිට. ඇත්තටම අපිට පහසුව ඒක තමයි අපේ රටේ විය යුත්තේ සංචාරක
1: සංචාරක කර්මාන්තයේ දියුණු කළ යුතු හඳුනාගත් විශේෂ ක්ෂේත්‍ර මොනවාද?
0: පැහැදිලිවම අපිට අංක එකට ගන්න පුළුවන් ශ්‍රී ලංකාව කියන්නේ දූපතක්. ඒක ශ්‍රී ලංකා වටේ තියෙන මේ වෙළඳ ආශ්‍රිතව අපිට සංචාරක කර්මාන්තයේ විශේෂයෙන් දියුණු කරන්න පුළුවන්. විශේෂයෙන්ම බටහිර රටවල් අපේ වෙළඳ ආශ්‍රිත සංචාරක මධ්‍යස්ථාන ඇති කරොත් හැබැයි එතනදී අපේ ස්වභාව සෞන්දර්යයට හානියක් නොවන විදිහට ඒ වගේම ස්වාභාවික පිහිටීම වල හානියක් නොවන විදිහට තමයි අපි මේ පිළිකිරීම සහ සැකසීම් සිදු විය යුත්තේ. ඒතර ඒ තුන අපිට නිර්මාණශීලීව කොහොමද මේ වර්ණාශ්‍රිතව සංචාරකයන් ඇද ගන්න මධ්‍යස්ථාන ඇති කළ යුත්තේ කියන එකට යම් පණිවිඩයක් අපිට ලබා දෙන්නත් පුළුවන්. හැබැයිම නමුත් ඒක තමයි පළවෙනිම කාරණය. දෙවෙනි කාරණය තමයි අපේ රටේ තියෙන වනහන්තර පතන තියෙනවා. ඒ වගේම තමයි අපිට තියෙන අභය භූමිය ආශ්‍රිතව. මේ ආශ්‍රිතව නැවතත් කියන්න ඕන ස්වභාව සෞන්දර්යයට හානිය නොවන පරිදි ඒට විරුද්ධ නොවි ඒකට අවනත වෙලා මේ සංචාරක මධ්‍යස්ථාන ඇති කළ යුතුයි. විශේෂයෙන් ඇල්ල බදුල බණ්ඩාර වෙන ඇල්ල ප්‍රදේශය. අනිත් එක තමයි ලංකාවේ තියෙන ස්වාභාවික වැව් අමුණු දියෑලි. එතන මෙන්න මේවා යොදාගෙන අපිට විශේෂයෙන් සකස් කරගත් සංචාරක ක්ෂේත්‍රයක් අපිට ඇති කරන්න පුළුවන්. ලංකාවේ තියෙන දෙනියාය පැට්නා. ඒතර මේ පැට්නා ආශ්‍රිත වුණත් අපිට යම් කිසි සංචාර කලාපයක් ඒ හරහා ඇති කරන්න පුළුවන්. මොකද මෙයත් සිංහරාජ අඩවිය හා මායිම පිහිටි නගර නිසා. ඒ වගේම තමයි කාලගුණික දේශගුණික වශයෙන් රට බෙදිලා තියෙන්නේ. ඒකට සමහර මිනිස්සු කැමති අපේ තුමෝ බටහිර රටවල් සීත කලාපෙන් වෙන රටවල් එයාලා කැමති ලංකාවේ විවිධ දේශගුණයේ විදිහ. සමහර කැමති අපේ සීත දේශගුණයේ විදිහ. ඒතකොට මේ හැමෝටම ගැලපෙන විදිහට ඒ ප්‍රදේශ ඉලක්ක කරගෙන ඒ රටවල් ඒකට හරියන විදිහට අපි මේ පසුබිම් හදන්න ඕනේ. ඒ වගේම අනිත් අයට ගැලපෙන විදිහට සීත කලාපවල වෙනම් පසුබිම් හදන්න ඕනේ.
1: රටක සංචාරක ක්ෂේත්‍රයේ දියුණුව ඒ රටේ ජනතාවට සහ ආර්ථිකයට බලපාන්නේ කොහොමද?
0: මෙතන හැදිනව කාරණේ තමයි අපි ඩොලර් මිලියන එක මෙතන ඇත්තම ආයෝජනය. මේ ප්‍රධානයක් හම්බුනාම අපි ඒක නිවැරදිව ආයෝජනය කළොත් අපේ මේ සංචාරක ව්‍යාපාර දියුණු කරන්න ඒ තුළ අපිට විනිමය ආදායම ඩොලර් විනිමය ආදායම ඉන්න ප්‍රමාණය වැඩි වෙනවා. අනිත් එක තමයි ඒ ආශ්‍රිතව සේවා නියුක්තිය වැඩි වෙනවා. ඒ ආශ්‍රිත ප්‍රදේශවල යම් යම් කුඩා පරිමාණ ව්‍යාපාර බිහි වෙන්න පටන් ගන්නවා. එතකොට ප්‍රයන් රැකියා කරන සමහර මිනිස්සුන්ට අපි උනන්දු කරවුවොත් ඒ අය මේ ආශ්‍රිතව වැඩ කරලා යම් කිසි ආදායමක් උපයනවා. ඒ වගේම තමයි කවදුරටත් ඩොලර් විනිමය ජනනය කරන්න පුළුවන් ව්‍යාපෘතිය හරහා නිර්මාණ වීමක් සිදු වෙනවා අනිවාර්යයෙන්ම. ඒ තුළ රටේ දේශ නිෂ්පාදනය සේවාංශයට වෙන දායකත්වය වැඩි වීම තුළින්
1: ශ්‍රී ලංකාවේ ස්වභාවික සම්පත් සුරකිමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ලැබුණු මේ සුවිශේෂී අවස්ථාව පිළිබඳවයි අද අපි ආර්ථික අනාවරණය තුළින් විමසීමට ලක් කළේ. Economic Goal. Economic Goal. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: Dawal dola kayo, winang rutihay.

0: மெய் பேய் மொழிமமா தக்கிரீம சுரேக்கு முமாக தொட்ட
1: மார்க பாவிதேதி ஜங்கம துரக்கதனை பாவிச்சினு கரான்
0: சுப கவனாக பரிசுமின் கிகினேன்
1: හැත්තෑ පස්ස සිරකටත් වඩා විශ්වාසය දිනු ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
0: ක්‍රිමිරාජ සුවසේන ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න නෙවරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
1: ක්‍රිමිරාජ සුවසේන
0: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසඳෑවට එක්වන්න සාදර අනුග්‍රහය
2: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි දැන් කාගිල්ස් ලාව් සුපිරිවෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලී ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය
0: තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා
0: Cybergen මේ next gen එකයි Cybergen
3: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි සෙනසුරාදා උදේ 8ට

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවස වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ
4: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන ලොල්ලු සැමට දැනුම් දීමයි ඉවත් වෙන
5: ඔය වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩේ

0: හැන්දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සමුස හතරට
2: සම අනුග්‍රහය
3: මාක්ස්මන් සමහ ව්‍යාපාරය විතුන්ගෙන් අපිත අහරන දැන් නවනිමාවකින් එන ඩෝමාස්වන්ට්‍ර වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරයකු වන්න අදමාවතන්න බිදුව එකකයි හතයි හයිසේ හැතනමයයි පන්සේ හැතනමය
2: සහයෝගීතා අනුග්‍රහය රන්පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.
4: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.

0: විලාපසු රේඛයි.
1: විලාප ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා කබිනේ කෝටි යටේ NLB දනට තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණය චන්දන මාරසිංහ.
3: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
5: මුහුදෙන්වත් කුමනින්වත් උඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දන් දීමයි.
6: සහයෝගීතා අනුග්‍රහය
7: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: අපරාධ හා මධ්‍යම නිවාරණය සඳහා පොලිසිය ආරම්භ කළ මෙහෙයුම්වලින් තවත් පුද්ගලයින් 28,000කට වැඩි පිරිසක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. ඒ දින තුළ සැකපිට අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන්ගේ සංඛ්‍යාව 489. අපරාධ සම්බන්ධයෙන් 17 දිනක ඍජුව හඳුනාගෙන තිබෙනවා. විවෘත වරින්දුකරුවන් 156 දිනකද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය පවසන්නේ.
1: ලක්කඩ විදේශීය ප්‍රවෘත්ති.
0: නේපාලයේ ජලකෙලීම් සහ නායාමලින් විපතට පත්වුවන් ගලපා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බව බලධාරීන් සඳහන් කළා. අයහපත් කාලගුණ හේතුවෙන් ඊට දැඩි ඵලපෑම් මෙල්ල වී තිබෙනවා. මාර්ග සහ පාලම් වලට හානි සිදු වුණා. ඒ අනුව ගලවා ගැනීම සඳහා බාධා මතුව ඇති බවයි ආරක්ෂකංශ පවසන්නේ. මෙහෙයුම් අතරතුර ජලවිදුලි ව්‍යාපෘතියක් ආශ්‍රිත උමක සිරවී සිටි 7 දිනකු බේරාගත් බවත් ආරක්ෂකංශ සඳහන් කළා. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 2ට බලාපොරොත්තු වන්න.
8: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
9: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන් අපිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස්වන් ට්‍රිවී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96 අමතන්න
4: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කියනවා
0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්යබල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071 711 711 1
5: එලා හවස 1:08

0: jute ke in noya ke future ekata plus point ekak RDB youth plus vishesha pratilabha rasak samagin youth ekata ma set wenna banking partner RDB youth plus kinuma oba winuenma
1: වාර්තා පිට වාර්තා කබිනේ කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු
2: වන්න. වෙතින් රාජ්‍ය සේවක ඔබට පිදෙන DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600
3: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැළඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ. ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.
4: ටේකියා සුරකින් මගතොට.
5: FM 93.5 FM 93.7 ලකන්න රේඩියෝ ITN
6: එලා හෝස එකයි විනාඩි 9යි දැන් ලක්කඩහගෙන ඉන්නේ අද නිකිනි 15ක පොය දවසක් මේ ඔන්න පන්තියක ඉන්නවලු ඉස්කෝලේ ටීචර් කෙනෙක් එතකොට ඔන්න ටීචර් උදේම ගිහිල්ලා මේ ළමයින්ට විභාගයක ලකුණු බෙදනවලු papers බෙදනවලු බලපු papers හරි උත්තර පත්‍ර බෙදනවලු එතකොට ඔන්න බෙදාගෙන යද්දි කියනවා සුපුන් ඔයාට 80යි කියලා ඔහොම ඉතින් ලකුණු බෙදනවා පිටමු විෂය බුද්ධහගම විෂය හරි ගෙහෙලා ඔහොම ලකුණු බෙදනවා 70යි වාට නිකිනි 70යි වාට නෙත්මි වාට 92යි ඔහොම ලකුණු ටික ටික බෙදනවලු හරිද ඔය අතරේ ගියාට පස්සේ මේ එක ළමයට ලකුණු තිබුණලු 99ක් 100යි උපරිම ලකුණ 99ක් ලකුණු තිබුණලු හැබැයි මේ 99 ලකුණු තියෙන ළමයා ඒ ලකුණු දුන්නාට පස්සේ මේ එකපාරට මුණ ඇඹුල් වෙලා ටිකක් අඬන්න ගත්තලු. ඊට පස්සේ ටීචර් හවලු මේ ඇයි ළමයා අඬන්නේ? මොකද මේ ප්‍රශ්නේ මේ මෙහෙමයි මෙහෙමයි කියලා ඇහුවට පස්සේ මේ ළමයා කියලා දෙන්නේ අනේ ටීචර් මේ මට ලකුණු 99යිනේ. ඊට පස්සේ තව එක ලකුණක් මට තිබ්බනම් මම 100ක්නේ ලකුණු වගේ. එතකොට මට ගෙදරින් තෑගි හැමත් හම්බේනවා. අම්මලා හොඳ හැමත් කියනවා තාත්තලා හොඳ හැමත් කියනවා එහෙම කියලා කිව්වා. පස්සේ මේ ටීචර් පොඩ්ඩක් එහා පැත්ත බලද්දී එක ළමයෙක්ට ලකුණු මතක විදිහට එයාට මං හිතන්නේ ලකුණු 50 60ක් කියලා හිතමුකෝ. මේ ළමයාට 50ක් 60ක් නැත්නම් 40 වෙන්නත් පුළුවන්. කීයේ හරි අර ළමයාට වැඩි ලකුණු අඩු ළමෙක්. හරිද? ඊට පස්සේ මේ ළමයා ටීචර් පොඩ්ඩක් එහා පැත්ත බලද්දි මේ ළමයා ආවලු ළඟට. ඇවිල්ලා හිනාවෙවි ඉන්නවලු. පොඩි ළමයිනේ නේද? ළමයි කාලේ තමයි හිනාවෙවි බොහොම සතුටින් නිදහසේ ඉන්න කාලේ. ඇවිල්ලා හිනාවෙවි ඉද්දි ටීචර් හවලු මොකද දරුවෝ හිනාවෙන්නේ මේ? ඔයාගේ යාළුවා අඬනවානේ. මෙහෙම මෙහෙම කියලා කිව්වා. ඊට පස්සේ මේ අර ලකුණු අඩු ළමයා ඇහුවලු ටීචර් මේ මට ලකුණු මෙන්න මෙච්චරයි තියෙන්නේ මගේ ලකුණු වලින් එකක් මගේ යාළුවාට දෙන්න දීලා එයාට 100ක් කරන්න එතකොට එයා අඬන එක නවත්තයි කියලා අන්න එහෙම තමයි ශ්‍රී ලංකාවේ ළමයි හැදුනේ ලංකාවේ ළමයි සමාජගත වුණේ අන්න එහෙම පස්සේ මේ ළමයින්ට මොකද උනේ ඔයා හිතන්නේ පස්සේ මේ ළමයින්ට මොකක්ද උනේ වෙලාව හවස 1:12

0: හැත්තෑ පස්ස සිරකටත් වඩා විශ්වාසය දෙනු. ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්.
1: ක්‍රිමිරාජ සුවසනෑ. ආයුර්වේද ඖෂධ හඳුනාගන්න නෙවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
0: ක්‍රිමිරාජ සුවසනෑ.
1: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසනෑවට එක්වන්න. සාදර අනුග්‍රහය.
2: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලින් ක්‍රිමිරාජ.

නිකම් පන්සල්ල මෙම කට්ටිලා ඇස්තිර ඇති. ඔයලා දන්නවද ගොඩක් මිනිස්සු අවශ්‍යතාවට එහා ගිය ආශාවල් පස්සේ හඹාගෙන යනවා කියලා. සමහර කට්ටිය කියනවා තමන්ගේ ආශාව තමන්ගේ රැකියාව කරගන්න, තමන්ගේ ව්‍යාපාරය කරගන්න එහෙම කියලා කියනවා. හැබැයි මේ වෙද්දි ලෝකයේ සමාජයේ ගොඩක් තැන්වලට ඉස්මතු වෙලා තියෙන දෙයක් තමයි මිනිස්සු තමන්ගේ අවශ්‍යතාවට වැඩිය ආශාව ගැන හොඳ ටිකක් හිතනවා වැඩි. ඉගෙන ආශාව ලස්ට් එක ආශාවට ඉස්සරහට ඇවිල්ලා දෙන්න තියෙන ඊට කඩ වැඩි. ඒකට හොඳ උදාහරණයක් තමයි මේ ඔගොල්ලන්ට ඔගොල්ලෝ ප්‍රවෘත්ති බලනවා නම් ප්‍රවෘත්ති අහනවා නම් ඔගොල්ලන්ට අහන්න දගින ලැබෙන්නේ නැති අර මේ iPhone එකක් අරගෙන ඒ වාරිකේ ගෙවා ගන්න බැරුව ණය වාරිකේ ගෙවා ගන්න බැරුව සීදි විහානි කරගන්න හොම හොම එක එක ප්‍රශ්න කරගන්න හදමු කට්ටියගෙන නේද බලන්න. ඉතින් දැන් තමන්ගේ අවශ්‍යතාව මොකද්ද, තමන්ගේ උමනාව මොකද්ද, තමන්ගේ ආසාව මොකද්ද කියලා හරියට අඳුනගන්න පුළුවන් වෙන එකත් ඇත්තටම හොඳ හැකියාවක්. මොකද අපිට අපේ අවශ්‍යතාවත් ඒ වගේම ආශාවත් ඔය දෙක වෙන් කරගන්න බැරි වුණොත් වෙන්නේ ගොඩක් කාලවට එච්චර හොඳ දෙයක් නෙමෙයි. මොකද ඒ හම්බෙන විපාකය අපිට අපේ ජීවිතයේ සාර්ථකත්වයේ කියන දේට ගොඩක් බලපානවා, සාර්ථකත්වයේ හීන කරන්න බලපානවා. ඒ නිසා අපි නිතරම අපේ ජීවිතයේ අවශ්‍යතාව මොනවද, ආසාව කියන්නේ මොකද්ද කියන එක හොඳට අඳුරගෙන ඉන්න ඕනේ. එළව එකයි විනාඩි 24යි.

0: 105 FM 93.7 Lakhana Radio ITN
1: Milawa hawas ekai vinadi 31 ekai
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න

එලා හවස එක විනාඩි 33යි. ඔන්න ඔයාට මං කියන්න හදන්නේ අර මේ ළමයින්ට මොකද වුනේ කියන එක ගැන. මොකද්ද අර විදියට හිතපු, ඒ කියන්නේ Tamanට තියෙන පුංචි දේ තව කෙනෙක් වෙනුවෙන් දෙන්න හිතපු ඒ ළමයින්ට මොකද වුනේ මේ වෙද්දි? මේ වෙද්දි ළමයි බොහොම තරඟයක ඉන්නවනේ. ලොකු තරඟයක ඉන්නවා. මොකද්ද තරඟය? මම එයාට වැඩිය ගන්න ඕනේ කොහොම හරි. මම එයාට වැඩිය යන්න ඕනේ. එයා යන්නේත් මේකේ, මමත් යනවා මේ පාරේම, මාත් යනවා ඒ පාරේම උඩට. එහෙම කියලා එහෙම හිතන ද ළමයි තමයි ගොඩාක් දැන් ඉන්නේ නේද? එතකොට මට ওই කතාව කියන්න ඔයාලට හේතුන දෙයක් සිද්ධ වුණා. මං ඔයාලට කියන්න. හරි. මොකක්ද දන්නවද? ඔන්න මේ ඊයේ මං ගෙදරදී මට හම්බුණානේ අපේ මේ ඉස්කෝලේ බුද්ධඝම ගන්නපු ටීචර් හම්බුණා. මං ඉතින් කතා කළා. ආ ටීචර් කොහමද කියලා කතා කළා. ටීචර්ට ඉතින් විස්තර කිව්වා. මගිනුත් විස්තර ඇහුවා. බලන්නකො පුතේ දැන් ළමයි කියලා කිව්වා. ඊට පස්සේ මං කිව්වා, "ඇයි මිස් මොකද වෙලා තින්නේ? ඇයි ටීචර් ළමයිට මොකද වෙලා තින්නේ?" කියලා. ටීචර් කිව්වා මෙන්න මෙහෙම. "පුතේ මේ ඉස්සරණං සාමාන්‍යයෙන් පන්තියක ඉන්නවා කිව්වා ටිකක් පරාර්ථකාමී ළමයි ටික. හැබැයි මට මේ විදිහේ ඒක බොහොම අඩුපත් එක තමයි තියෙන්නේ. හැබැයි මට ඊයේ සිද්ධ වුණා මෙන්න මෙහෙම වැඩක්. එයාත් ඔය උත්තර පත්‍ර බලද්දි, එයාගේ පේපර්ස් බලද්දි ප්‍රශ්නයක් අහලා තිබුණාලු බුද්ධඝම පේපර් එකේ බුදුගුණ කීයද කියලා. බුදුගුණ කීයද කියලා අහලා තිබුණාලු. එතකොට ගොඩාක් ළමයි ඉතින් ලියලා තිබ්බලු ඇත්තනේ බුදුගුණ 9යි. මොකද්ද? බුදුගුණ 9යි. උත්තරේ හරි. අන්න ලකුණු 5යි. හරිද? ලකුණු 5යි. බුදුගුණ 9යි. ඒ අතරේ එක ළමෙක් ලියලා තිබුණලු. කොහොමද දන්නවද? මෙන්න මෙහෙම ලියලා තිබුණලු එක ළමෙක්. බුදුගුණ 9යි. සෛද්ධාන්තික බුදුගුණ 9යි. හැබැයි බුදුගුණ අනන්තයි කියලා. හරි. ඉතින් ඒ ළමයා ওই පැහැදිලි කිරීම ලියලා තිබුණලු. බලන්න නේද? මෙහෙම ළමයි අතරේ, ඒ කියන්නේ කොහොම ළමයිද? අර පරාර්ථකාමීත්වයේ අඩු ළමයි ඉන්න සමාජයක් වුණත් අර වගේ ළමයිනොත් ඉන්නවා. ඒ කියන්නේ පොඩ්ඩක් හිතලා නේද? සාමාන්‍යයෙන් ටිකක් බොහොම සංසුන්න තමන්ගේ දේ ගැන විතරක් නෙවෙයි. අර නිකන් මොකද්ද මේ කලාවේ හැදුවේ කවුද කියලා අහුවහම ධාතුසේන රජතුමා නෙවෙයි මිනිස්සු කියලා කියන ළමයිත් ඉන්නවා. ඒ වගේම ඉන්නවා තව කවුද ඉන්නේ මේ වගේ පරාර්ථකාමී ළමයිනොත් ඉන්නවා. ඒ කියන්නේ පොඩ්ඩක් හිතලා බලලා තමන්ට තියෙන පුංචි දේත් තව කෙනෙක්ට දෙන්න උත්සාහ කරන ඒ වගේ මරවා කියලා ළමයි කවුද? බුදුගුණ කීයද කියලා අහුවහම බුදුගුණ 9යි නෙමෙයි ටීචර් බුදුගුණ අනන්තයි කියලා ලියන ළමයිනොත් මේ ලෝකේ ඕන්තරම් ඉන්නවා. වෙලා හවස 1:36යි.

0: ඔයාට අද මම ඩිනර් එන්න ඕනේද?
1: නෑ මේ මට හිතුණා ඔයාට කැම ටිකක් හදලා දෙන්න ඕනේ කියලා.
0: ෂා නියමයි. ඒ તો ආදරේ කන්න පුළුවන් නේද? ඔයාට සාමාන්‍යෙම වැඩ බෑනේ.
2: ෂාන් ජයරත්න නිර්මාණයක් අසන්දිමිත.
3: Now you are trying to be selfish. Don't be that. නෑනට හැමදාම ජීවතුන් අතරේ ඉන්න බෑනේ. හැබැයි මුතේ මං කොහේ හිටියත් හැමදාම හැම මොහොතකම මං ඔයගේ බලාගෙන ඉන්නවා පුතේ.
2: සති අග රාත්‍රී 8ට ITN බලන්න.

0: නොමියන හඬ
1: ආතරගේ ජෝති
0: ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය මල් මල් ගොන් ගොන් හසන් සමීර නිර්මාණකාරයාක්
2: සර්දා ලොක්කාය කියන්නේ බේබිසිටර් කෙනෙක්ට ආයුගම වෙන්න පුළුවන් කියලා
3: ආයු බලන්න එන්න මතක් කියලා තියෙන සිතාසියාවට පස්සේ ඔයවිත් ඉන්නේ ආයු අරන් යන්න එයාගේ වාසීට
2: සතියේ
0: දිනවල රාත්‍රී 8ට ITN බලන්න.

වෙලා හවස එකයි විනාඩි 48යි දැන් ලක්හඬහගිනින 93.5 93.7 දැන් ඉතින් කට්ටිය සමහර කට්ටිය ඉන්නව නේද මේ සීටි 100 එකක් ගන්නවා ගෙදර තියෙන බයික් එකක් ගන්නවා තාත්තා බයික් එකක් ගන්නවා ටිකක් ලොකු සුදු බාර ටී-ෂර්ට් එකක් ඇඳ ගන්නවා දාන පාරට යමම් මචං අද අපි යමු දුර පන්සලකට එහෙම කියලා යනවා එතකොට ඔයා යද්දි වේගය කීයට විතර යනවද සාමාන්‍යයෙන් 50ට 60ට 80ට 70ට ඒ ගානට යනවනේ එහෙම යන්න එපා මොකද දන්නවද පොය දවසේ කියන්නේ ඔයා විතරක් නෙමෙයි පාරින්නේ පොය දවසේ ගොඩක් වෙලාවට සමහර කට්ටිය ඉන්නවා තමන්ගේ වැඩ ඉවර කරලා නිවාඩුවට යනවා ගෙදර තව ඉන්නවා සමහර කට්ටිය නේද පාරේ ගමන් කරන මගීනුත් ඉන්නවනේ පාරේ ගමන් කරන කට්ටියත් ඉන්නවා ඒ නිසා බොහොම පරිස්සමෙන් තමන්ගේ ගමන යන්න ඕනේ විශේෂයෙන්ම ওই යතුරුපැදි වල යන කට්ටිය තමයි මේ කියන්නේ ටීනේජර්ස්ලා කියන්නේ යංග ඇඩල්ට්ස්ලා වෙන්න පුළුවන් ටීනේජර්ස්ලා තරුණ වියේ ඉන්න කට්ටිය මේකට හරි ආසයි ඉතින් නේද බයික් එක අතර ගත්තට පස්සේ 80ට 70ට පාගල යන්න හරි ආසයි හැබැයි මතක තියාගන්න තමන් විතරක් නෙමෙයි පාරේ යන්නේ සමහර වෙලාවට එහෙම නෙමෙයිනේ නේද තනිරෝදෙනුත් යනවනේ තනිරෝදෙන් යනවා ඊට පස්සේ සමහර වෙලාවට තව කෙනෙක් පිටිපස්සේ දාගෙනත් අනිරෝධෙන් යනවා. එහෙමත් උත්සාහ කරනවානේ. ඒ වගේ දේවල් උත්සාහ කරන්න එපා. මොකද ඒ වගේ දේවල් වලට වෙනම පාර්ට්ස් වෙනම රේසින් පාර්ට්ස් තියෙනවා. වෙනම රේසින් ස්ටේඩියම්ස් තියෙනවා. ඒ නිසා ඒ වගේ දේවල් ඒ වගේ තැනක try කරනවා මිසක් උත්සාහ කරනවා මිසක්. අද වගේ දවසක හිතන්න එපා පෝය කියලා. කට්ටිය අඩුයි පාරේ. අද අපි තනිරෝධෙන් යමු මචං තියමුද රේස් එකක්. පොතර පොත තියලා යමුද රේස් එකක්. එහෙම කරන්න එපා. මොකද පෝය කියන්නේ ගොඩක් කට්ටිය ගෙදර යනවා සමහරු පින්කම් වලට ආගමික වතාවත් වලට යනවා ඒ නිසා බොහොම පරිස්සමින් තමන් ගැනත් ඒ වගේම පාරේ ගමන් කරන අනිත් අය ගැනත් හිතලා ගමන් කරන්න ඕනේ වෙලා හවස 1:50යි

0: විලාව සෝස දෙකයි.
1: විලාව ඔබ වෙත ගෙන ආවේ.
2: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB තන නිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානය.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුර ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මොහොතෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති
0: මද්‍රව්‍ය සැපයුම් ජාලය අඩාර කිරීම සඳහා අඛණ්ඩවම මෙහෙයුම් සිදු කරන බව පොලිසිය සඳහන් කළා. ඒ දින තුළ සැකරුවන් 792 අත්අඩංගුවට තිබෙනවා. ඒ අතරින් දෙදෙනෙකු සම්බන්ධයෙන් රැඳියුම් නියෝග ලබාගත් බවයි පොලිසිය පවසන්නේ. තවත් 7 පුන්නුතාපඩ යොමු කර තිබෙනවා. මෙහෙවලදී හෙරොයින් අයිස් සහ ගංජා ඇතුළු මද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වුණා. හෝමුස් කලාපයේ නාවික ගමනාගමන කටයුතු වලට තවමත් බලපෑමිල්ල වී තිබෙනවා. අමරිකාව සහ ඉරානය අතර මතභේදාත්මක වාතාවරණය අඛණ්ඩව පැවතීමයි ඊට හේතුව. නාවික ගමනාගමනයේ තත්ත්වය පෙන්වා දෙන්නේ සමුද්‍ර සන්ධිය හරහා භාණ්ඩ නැව් යාත්‍රා කිරීම සුළු වශයෙන් ඉහළ ගොස පැවතියද මීට පෙර ගමනාගමන කටයුතු සාසස්නීමේදී ඒ පහළ අගයක පවතින බවයි. ලකන මීළඟ පැවති ප්‍රකාශයේ සවස 3ට බලාපොරොත්තු වන්න.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ඇසේ සුදැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
1: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
2: දෙත්තා ගතිගත් දෙත්තා දෙත් දෙත්තා

වෙලාව හවස දෙකයි විනාඩි 9යි දැන් මේ දවස්වල ඇසල පෙරහැර පැවැත්වෙනවා. ඉතින් අද 2026 අවුරුද්දේ අගෝස්තු 27 බ්‍රහස්පතින්දා නිකිනි පුර පසළොස්වක පොහොය අද තමයි මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ අවසන් සහ මහා රන්දෝලි පෙරහැර වීදි සංචාරය කරන රාත්‍රී 6:43ට වීදි සංචාරය කරන නියමිතයි. කොහොමදත් ඒ ගැන චූටි දෙයක් කියන්න තමයි හිතුවේ. මොකක් දන්නවද? පෙරහැර ගැන දෙයක් නම් නෙවෙයි. හැබැයි ඔයාලා දැනගන්න ඕන දෙයක්. මොකක් දන්නවද? මේ ඔන්න පොඩි න්ියුස් එකක් තියෙනවා. මොකක් දන්නවද? න්ියුස් එකක් තියෙනවා. ඇසල පෙරහැර රාජකාරියේ සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙක් පොලිස් නිලධාරීන්ට පහර දීලා පුද්ගලෙක්. ඇයි අනේ එහෙම කරන්නේ? එහෙම කරන්නේවා. ඇයි? පොලිස් නිලධාරීන් හරිද පොලිස් ඔෆිසර්ස්ලා ඉන්නේ අපේ ආරක්ෂාවට නැතුව හරිද? එහෙම නැතුව අපිට අපිව නිකන් ඔයා මේක කරන්න එපා මෙතන ඉඳන් බලන්න එහෙම මුකුත් කියන්නේ නැහැ නේද? අපේ ආරක්ෂාවට ඒ අදාළ නීතිය ක්‍රියාත්මක කරන්න තමයි පොලිස් නිලධාරීන් ඉන්නේ. ඒ හින්දා එහෙම කරන්න එපා. දැන් ඒකට හේතුව බලන් ගියාට පස්සේ මොකක්ද දන්නවද හේතුව? මේගොල්ලෝ කරුණු වර්තා කරලා දිනන අධිකරණයට පොලිසිය මේ ගැන විමර්ශනයක් කළා. මත්පැන් පානය කළලු ඉඳලා තියෙනවා. මාර මිනිස්සෙන් නේද? ඇසල පෙරහැර බලන්නත් වෙනවද? මත්පැන් පානය කළා. පුදුම මිනිස්සෙන් නේ. හරි. ආයි එහෙම කරන්න නැහැ නේ. ආයි එහෙම කරන්න එපා. හරි. හොඳ පිළිවෙලට යන්න ඕනේ. හොඳ ශ්‍රද්ධාවන්තයෙක් විදිහට. හරිද? හොඳට පිළිවෙලා යන්න ඕනේ. හරි. එළවහස 2:10යි.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනින්
1: සඳදිය දහය සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ එන්එල්බී දනඩි තහනිය දුතරයි ප්‍රති සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: සම්වරය
3: කදයක් මතක තියා ගන්නවා බල්ලා මැරුණාම මැක්කොත් මැරෙනවා මගේ මේ ඇමති පට්ටම ගැලුණාම තමසල ඔක්කොම මහපාරට වැටෙනවා
4: එහෙම වෙන්නේ නෑ සර්
3: එහෙම වෙන්නේ නෑ ඒක තමසල හිතාගෙන ඉන්නේ මට මොනව හරි වුණොත් එහෙම තමසල මහපාරට වැටෙන්නේ නෑ කියලාද
1: ප්‍රියන්ත ප්‍රනාන්දු අධ්‍යක්ෂණයක්
5: එහෙම කියන්නේ පා සර් දැන් අර නිලන්තිගේ කේස් එක ඒ ගෑණි බඩක් හදාගත්ත වෙලාව මන් නොහිටින්න ඈ
3: ඒත් සරයක් කරගෙන වැදලා ගත්ත මං කියලා තිනවා මේ ගෙදර ඔය වචන කියන්න එපා කියලා
5: අයියෝ සෝරි සර් සෝරි අම්මට ගුණා සර්
1: සති අග රාත්‍රී 9ට ITN බලන්න සම්වරය

0: වෙලාව හවස 2:20.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: රිය පැදවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.

වෙලාව හවස දෙකයි විනාඩි 21යි. ඔයාට පුංචි මතක් කිරීමක් තියෙනවා. ඊටකලින් මම පොඩි දෙයක් කියන්න මොකක්ද දන්නවද? දැන් මේ අපි පන්සල් යද්දි මොනවද අරන් යන්නේ? පන්සලකට යද්දි අපි අරන් යනවා මල්වට්ටියක්. ඒ කියන්නේ මල්වට්ටි විතරේ දරන ගන්නේ නෑ නෑ නෑ. මල්වට්ටිය මල් කඩාගෙන තමයි යන්නේ. මල් කඩාගෙන යනවා. ඊට අමතරව පොල් තෙල්, ඊට පස්සේ පහන් තිර, ගිනි පෙට්ටියක්, ගිලන්පස මේ දේවල් අපි අරන් යනවනේ පන්සල් යද්දි. අද පෝය යන්නේක. හරිද? ඔන්න ඔයා පන්සල් යද්දි අපි හිතනවා සමහර වෙලාවට මේ ওই කට්ටිය පොල් තෙල් ගනිද්දි පොඩි පොඩි කියනවනේ කෑමට මේ පොල් තෙල් පහන් පත්තු කරන්න මේ පොල් තෙල් කියන්නේ පූජා ආගමික කතාවත් වලට මේ පොල් තෙල් එහෙම එහෙම කියලා වෙන් කරනවා නේද? නෑ. හරිද? ඔයා දන්නවද? අපි කවදාවත් එහෙම අපි ඕනම වැඩකට පරිභෝජනයකට ගන්න ඕනම දෙයක් ඒක 100%ක් ගුණාත්මක බව තියෙන්නත් ඕනේ. ඒ වගේම ඒක හොඳ පිරිසිදු දෙයක් වෙන්නත් ඕනේ. ඒක අපි බුදුන්ට පූජා කරන පහනද නැත්නම් එතෙන්ට ඒකට දාන පොල් තෙල්ද එහෙමත් නැත්නම් අපි කන්න පාවිච්චි කරන පොල් තෙල්ද කන්න නෙමෙයි කන්න දේවල් බැද ගන්න පාවිච්චි කරන පොල් තෙල්ද එහෙම කියලා වෙන් කරන්න හොඳ නැහැ. ඒ හින්දා මේ මතක් කිරීම ඔයාට ඩෝමා හෝම් ඔයිල් මේක ගැන. ඉතින් ඩෝමා ඉතින් ඔයාට ඔන්න ඩෝමා හෝම් ඔයිල් මේක එකක් අඳුනලා දීලා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් මේකෙන් පොල් භාවිතින් ඔයාගේ ගෙදරදීම පොල් තෙල් හදාගන්න. මොකද අපිට 100%ක් ෂුවර් කරන්න බෑනේ. සමහර අපි ගන්න කඩවල තියෙන පොල් තෙල් එහෙම සෞඛ්‍යට හිතකරයිද පරිභෝජනට හිතකරයිද කොහොමද කියලා අපි දන්නේ නැහැ. ඒ හින්දා වඩ පොළොව මේකෙන් පොල් තෙල් බෝතල් එකක් දෙකක් අතර ප්‍රමාණයක් හදාගන්න.

0: Lakhanda Radio ITN මේ පැය මොයිම මතක් කිරීම සුරේකිමු මගතොට ඔබ ලිස්සන සුළු මාර්ගයක ගමන් කරනවා නම් නිරන්තරයෙන් ඔබේ වාහනයේ ටයර් පිළිබඳව සහ තිරිංග පද්ධතිය පිළිබඳව අවධානය යොමු කරන්න.
1: සුපර් කවලක්
2: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN
3: වෙලාව හවස දෙකයි විනාඩි 32යි දැන් ලක්හඬහගෙන ඉන්නවා මේ 93.5 93.7 මට පුංචි දෙයක් මතක් වුණා කියන්න. අද පෝය නිසාමත් තමයි මට මේ දෙ කියන්න හිතුනේ. හැබැයි අද නෙමෙයි. ගිය පෝයට අපේ ගමේ මේ පුංචි ශ්‍රමදානයක් තිබ්බා. මොකක්ද දන්නවද ශ්‍රමදානේ? අපේ ගමේ පන්සල සුද්ධ පවිත්‍ර කරන එක. හරිද? එතකොට මේ උණ දැයි තින් කට්ටියට කලින් දවස් දෙක තුනක ඉඳන් කියලා මෙහෙමයි මෙහෙමයි කියලා අපේ කොල්ලෝ සෙට් එක ඊට පස්සේ අපේ තාත්තලා අම්මලා ඊට සාචිල සීයලා නංගිලා මල්ලිලා ඔක්කොම එකතු කරගෙන වැඩේට අපි ගියා. හරි යද්දී ඔන්න දැන් අපේ තියෙනවනේ ඉතින් ආගම් කීපයක් තියෙනවා අපිට. එතකොට ලංකාවේ ආගම් කීපයක් තියෙනවා. ඊට පස්සේ මේ ඔහොම යද්දී දැන් හිමීට යද්දී පාරේ යද්දී අපේ ගෙදරට එහා පැත්තේ තියෙනවා මේ මගේ යාළුවෙක් ඉන්නවා. එයා මුස්ලිම් යාළුවෙක්. හරිද? එයාගේ නම ඉබ්‍රාහිම්. එයා කියනවා මේ මචං කොහෙද යන්නේ කියලා ඇහුවා. ඊට පස්සේ මේ මං කිව්වා මෙහෙමයි මචං මේ ඔන්න අද අපි පෝයනේ මේ පන්සල ශ්‍රමදානයක් තියෙනවා. මේ අපි යනවා ඉතින් අපේ කට්ටිය යනවා මේ එක එක සමිතියලුන් තැවිල් තිබුණා. මරණදා සමිතිය රකම එක කියයි එක එක සමිති තියෙනවානේ ගම්වල. ඒවෙන් ඇවිල්ලා තිබුණා කට්ටිය. එතකොට මගෙන් මේ යාළුව ඇහුවා මේ අපේ වයසේ මේ යාළුවෙක් හරි. ඒ කියන්නේ ටීනේජර් කෙනෙක්. යංග ඇඩල් කෙනෙක් කියන්නත් පුළුවන්. හරි. මෙයා ඇහුවා මගෙන් මචං මේ අපිත් එන්නද කියලා ඇහුවා. එයාගේ තව අයියලා දෙන්නෙකුත් ඉන්නවා. ඇහුවා මේ එන්නද මේ එහෙම අවුලක් නැද්ද කියලා. මං ඉතින් ගිහින් කතා කරා එහෙම අවුලක් නැහැ මචං එන්න මේ ඉතින් අපි කොහොමද ශ්‍රමදානයක් ගමේ පන්සල ගැන අපේ අපි හැමෝටම අයිති දෙයක් අපි හැමෝටම අයිති අපිට නිවෙන්න තියෙන තැනක් ඒක. ඉහිඳ මේ එහෙම අවුලක් නැහැ එහෙමයි කියලා මේ කතා කළා. ඉතින් ඔන්න යාළුවත් ආවා. හරිද? බලන්න එතන තිබ්බ වෙනස මොකද්ද? අපි නම් එහෙම යයිද? ඔයා නම් එහෙම යයිද? ඔයා නම් ඔයාගේ ආගම නොවන වෙන ආගමක මොන හරි එහෙම උත්සවයක් ඒ වගේ දෙයක් තිබුණොත් ඔයා යනවද? ඒ වගේ ඔයා යනවද? පොඩ්ඩක් හිතලා බලන්න. ඔයා එහෙම යනවද නැද්ද කියලා. එලා හවස දෙකයි විනාඩි 34යි.

වෙලා හවස දෙකයි විනාඩි 43යි දැන් ලක්හඬහගෙන ඉන්නේ. අද නිකිනි පුර පසළොස්වක පෝය. පෝය කියලා මම පොඩි සයන්ටිෆික් දෙයක් වඩ කියන්න හිතුවා. ඒ කියන්නේ මේක පෝයටත් සම්බන්ධයි. ආගමික අතවත්වල සම්බන්ධ දෙයක්. අපි පිරිත් අහනවානේ නේද? පිරිත් අහනවා, පිරිත් සජ්ජායනා කරනවා නේද? එතකොට මේ ඔයාලා දැකලා තියෙනවනේ කොහොමත් ඔය පිරිත් සජ්ජායනා කරද්දී අපි පිරිත් සජ්ජායනා ඉවරනාට පස්සේ අර පිරිත් පැන් ටිකක් නේද? පිරිත් පැන් ටිකක් අපි මේ බොනවා, මුණි ගා ගන්නවා, ඒ වගේ කරගෙනවානේ. මොකද අපිට ආශිර්වාද ලබා ගන්න කියලා අපි එහෙම කරනවා. ඔයා ඔය පිරිත් පැන් චුට්ටක් බිව්වට පස්සේ ඔයාට දැනෙලා තියෙනවද? මට දැනෙලා තියෙන දේ මොකද්ද? මට දැනෙලා තියෙන්නේ, මට දැනෙලා තියෙනවා ඔය ඒක අපි බොන සාමාන්‍ය වතුර වලට වැඩිය ඇත්තටම ටිකක් වෙනස් කියලා. වෙනස් කියන්නේ පොඩි නිකන් ඒක බිව්වහම අපිට ඇඟ නිවෙනවා වගේ එකක්, ඊට පස්සේ නිකන් හිතත් නිවෙනවා වගේ එකක් වෙනවා නේද? ඇත්තටමයි එහෙම වෙන්නේ. එහෙම වෙන්නේ ඇයි දන්නවද? එහෙම වෙන්නේ මේ කාරණා දෙකක් උඩ. එකක් තමයි අපේ හිත. අපි හිත හිතේ අපි ඇතුළට දාගෙන තියෙනවා. ඒ කියන්නේ අපි මොලේ විසින් හිත කියන එක පාලනය කරලා තිනවා. මේක ඇවිල්ලා ආශිර්වාදාත්මක දෙයක්. එතකොට මේක පාවිච්චි කළාට පස්සේ, මේක බිව්වට පස්සේ, මේක පොඩ්ඩක් මූණි ගාගත්තට පස්සේ අපිට හොඳ ආශිර්වාදයක් ලැබෙයි කියලා. ඒක එක කාරණාවක්. ඒක තමයි හොඳටම බලපන්නේ. හැබැයි විද්‍යාත්මක දෙයක් තමයි දෙවෙනි කාරණාව. ඒ තමයි මොකක්ද දන්නවද? ඔය පිරිත් සජ්ජායනා කරද්දී අපේ ස්වාමීන් වහන්සේලා නැත්තම් ගිහි විදිහට පිරිත් සජ්ජායනා කරන කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ ඔය පිරිත් සජ්ජායනා කරද්දී තියෙනවනේ ඔය ධ්වනියේ තියෙන ඔය එන සවුන්ඩ් එකේ වොලියුම් එකේ සංඛ්‍යාතයක් තියෙනවා. අපි කියනවා ෆ්‍රීකවන්සි එකක්. සමහර ෆ්‍රීකවන්සි වලට ඔය ජලයේ තියෙන සමහර පොඩි පොඩි බන්ධන, ඒ කියන්නේ ජලය කියන්නේ මොන හරි අණුවක්නේ. ජලය කියන්නේ හයිඩ්‍රජන් දෙකයි ඔක්සිජන් එකයි තියෙන අණුවක්. එතකොට ඔය අණුවේ සමහර බන්ධන තියෙන බන්ධන බිඳෙන්න පුළුවන්, නැත්නම් අලුත් බන්ධන හැදෙන්න පුළුවන්. ඒ වගේ ඔය එන ෆ්‍රීකවන්සි එක නැත්නම් ධ්වනි ශක්තිය නිසා පොඩි පොඩි වෙනස් වීම් වෙනවා. ඒ කියන්නේ ඒකට එක උදාහරණයක් ගත්තොත්, දැන් සාමාන්‍ය මුහුදු ජලයේ ටිකක් උෂ්ණත්වයේ වැඩි තැන්වල තියෙනවා ප්‍රසාරණය වෙච්ච වතුර. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ටිකක් බන්ධන ක්‍රියාකාරීත්වය, කියන්නේ බන්ධන වල ශක්තිය අඩු. ඒ වගේ දෙයක් තමයි ඔය පිරිත් පැන්වල වෙන්නේ. ඒ හින්දා අපි ඊගෙන චුට්ටක් දැනගමු. මොකද අපි පිරිත් අහන ආගමික වතාවත් වලට ගරු කරන රටක්නේ. වෙලාව හවස 2:46.

එලා හවස දෙකයි විනාඩි 53යි ලක් හඩාගෙන ඉන්නේ. ඔයාගේ ගමේ තියෙනවද වැලක්? කොහෙද ඔයාගේ ගමේ? ඔව් එක එක පැතිවල වැව් තියෙනවානේ. එතකොට ඔයාගේ ජීවිතේට ඔය වැව උදාහරණයක් විදියට ගන්න. ගොඩක් කලාවට ඔය මේ වැවි තියෙනව නේද? ඔය මඩ වගුරු සහිත පැති. වැවක තියෙනවා මඩ වගුරක් වගේ සාමාන්‍ය පැත්තක්. ඊහා මෙරෙන වැඩි දඟල දඟල යන්න බෑ. එරෙනවා. හරි. දැන් මේ අපේ ජීවිතෙත් එහෙම තමයි. ඇයි එහෙම කියන්නේ? අපේ ජීවිතේ අපි පොයට විතරක් අද තමයි සිල් ගන්න ඕනේ. අද තමයි අපි පන්සල් යන්න ඕනේ. අනිත් දවස් ටික මොකද කරන්නේ? අනිත් දවස් ටික හැල්මේ දුවනවා. සමහර අය මීටර 100ක් දුවනවා. දුවනවා දුවනවා දුවනවා ඉවරයන්නේ. ඒක මඩපාරක් නම් එරෙරි දුවනවා. වතුර පාරක් නම් ඒක පීනගෙනත් යනවා. එහෙමම හීන පස්සේ හඹාගෙන යනවා. ඔයා පොඩ්ඩක් කල්පනා කරලා බැලුවද? ඔය හීන පස්සේ යනවා කියලා. හීන පස්සේමද යන්නේ? කල්පනා කරලා බලන්න. ඔයා හීන පස්සේමද ඔය දුවන්නේ කියලා. එලා හවස 2:54යි.

0: විලාව සවස තුනයි.
1: විලාව ඔබ වෙත ගෙන ආවේ.
2: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB ධන නිධානය නුතරයි. ප්‍රති සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණය චන්දන මාරසිංහ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දන් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති
0: විදුලි සරවදී ශ්‍රී ලමුන්ද දෙදෙකු බේරාගෙන රෝහල්ගත කිරීමට බටවල පොලිසියට හැකිව තිබෙනවා. කොයිල්වත්ත විද්‍යාලයේ 7 සහ 8 ශ්‍රේණිවල ඉගෙනුම් ලබන ළමුන් දෙදෙනෙකුට විදුලි සැර වැදි තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ඒ වුන් ගසක නැග සිටියේදී අධිපති විදුලි රැහන් පද්ධතියක් එහි ගැටීම හේතුවෙන් එක්ලම්බුගේ සිරුරේ ස්ථාන කිහිපයක පිළිසුම් තුවාල හටගෙන තිබෙනවා. අනෙක් ළමයාට කම්පන තත්ත්වයක් පමණක් තිබූ බවයි පොලිසිය පවසන්නේ. නේපාලයේ විවතර පත් ජනතාවට සහන සැලසීම සඳහා හදිසි අරමුදලක් පිහිටවන බව එක්සත් ජාතීන්ගේ සන්නාහකතින් පිළිබඳ සම්බන්ධීකරණ ආයතනය සඳහන් කළා. ඇමරිකානුල මිලියන 2ක මුදලක් රැස් කිරීමටයි කටයුතු යොදා තිබෙන්නේ. රටවල 29කට ඇත විදේශිකයන් 470කට වැඩි පිරිසක් අතුරුදන් වුණා. ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, ජර්මනිය සහ ජපානයේද ඊට අයත්. ඉන්දියාව සහනදර රැගත් දෙවන යානයත් නේපාලට යොමු කිරීමට කටයුතු කර තිබෙනවා. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 4ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලකන ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: Capital Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හනහඩ බලා ගන්න.
2: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින. දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න. අදම අමතන්න. 011767679579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
3: David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රී රෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 011 4 700 600.
4: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.
3: David Pierce Motor Company within Rajya Sevak Opata Pidana DPMC Rajya Pranama Amatanna 011 4 700 600.

වෙලාව හවස 3යි විනාඩි 9යි ලක්කඩ හගෙන ඉන්නේ. අපි හැමදාම කරන්නේ මොකද්ද? අපි પરම්පරාවක් ඉස්සරහට යනවා නේ. යද්දි හොම ඉස්සරහදී මොනවද කරන්නේ අපි? අපි ඉස්කෝලේ යනවා. ඉපදුනාට පස්සේ මොන්ඩිසෝරි යනවා, ඉස්කෝලේ යනවා, ඊට පස්සේ විභාග පාස් වෙනවා, විශ්වවිද්‍යාලය යනවා, එහෙමත් නැත්නම් රැකියාවක් කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ මොකද්ද? ඊට පස්සේ විවාහ වෙනවා, දරුවෝ හදනවා. ඊට පස්සේ තව ඊට පස්සේ දරුවෝ උස්මහත් කරනවා. අන්තිමට මොකද්ද? අන්තිමට අපි හැමෝම මරණයටපත් වෙනවානේ. දැන් එතනින් එහාට දෙයක් ඔයා හිතලා තියනවද කවදා හරි? මොකද්ද? එතනින් එහාට දෙයක් කියන්නේ. ඊගෙන දැන් ඔය ටික කරනවා ඇරින්න. තව මොන හරි දෙයක්? ඒ කියන්නේ ඔය ටික තමයි නේද බලන් ගියාම අපේ ජීවිතේ. ඇයි අපි ඒ ටිකම අපේ ජීවිතේ කරගෙන තියෙන්නේ? ඒ ටිකද අපේ ජීවිතය කියන්නේ. අපේ ජීවිතේ මේ සංසාර ගමන ගත්තට පස්සේ ගොඩක් ස්වාමීන් වහන්සේලා වගේම ඔය ආගමිකින් අපේ ආගමික නායකයෝ කියන දේ තමයි මිනිස්සු හැමදාම ඔය ටික කර කර ඉන්නවා. හැබැයි පෝයක් ආගමික දවසක් ආවට පස්සේ විතරක් අර වගේ දෙයක් කරන්න පෙළඹෙනවා කියලා. හැබැයි ඒගොල්ලෝ කියනවා මෙන්න මෙහෙම දෙයක්. සංසාර ගමන ගත්තට පස්සේ ඔය අපි කරන ටික ඇත්තරම ටිකක් තමයි. අපි හිතන් ඉන්නවා හැබැයි අපි හින ගොඩක් කරනවා කියලා. ඔය ටික හරිම පොඩ්ඩයි. ඒ කියන්නේ නිකන් අර අපි හිතමු ගිහිල්ලා මහා මේරු පර්වතයේ උඩින් චූටි අශ්වකෙන්දක් ගිහිලා තිබ්බා වගේ තමයිලු ඔය අපි සංසාර ගමනේ කරන ටික.

0: ಜಾರ್ಖಂಡ್ ರೇಡಿಯೋ ITN
1: ವಿಲಾಹವಸ ತುನೈ ವಿನಾಡಿದ ಹತರೈ
2: ವಿಲಾವ ඔබ වෙත ගෙන ආවේ
3: අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මොටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මොටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි
4: youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB youth plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් youth එකටම set වෙන banking partner RDB youth plus කිනුමා ඔබ වෙනුවෙන්මයි

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටික් අයිකිය හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකිය හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
4: මේ පැයි මොල්ම මතක් කිරීම සුරේකිමු මගතොට
5: පාර මාරුවීමේදී පදික මාරුව නිතරම භාවිතා කරන්න නැත්නම් පොලිස් නිලධාරියෙකු සිටින ස්ථානයකින් පාර මාරු වෙන්න
4: සුබ ගමනක් පරිස්සමින් කිහිලෙන්න
6: මල් මල් ගොන් ගොන්
7: අපි දැන් මොකද කරන්නේ නැන්ද
8: අපි අපි නෙමෙයි ඔයා ඊගෙදරලා අගේට කාලෙන්දලා ඉන්න බැරුවට මෙහාට මම කරන්නේ
6: හසන් සමීර අධ්‍යක්ෂණයක් මල් පිකොන්
9: කරපු බුරු වැඩ නිසානේ එළියෙන් කකා අගු පිළිවෙල ලැගලා ඉන්නේ මෙච්චර සැපට gederi ඉන්න පුළුවන්කම තියෙනකොට
10: මං අපේ gedera පෞද්ගලික දේවල් ඔයාලට කිව්වේ ওই විදියට ආයුධයක් කරගනි කියලා ඉතල නම් නෙවෙයි හොඳේ
11: බැලුවම් මෙන්න යා නිකන් හැසෙන්නේ මිල් ළමයාගේ අම්මා වගේ
6: සතියේ දිනවල රාත්‍රී 8ට ITN බලන්න
12: මල් පිකොන්
13: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
14: Pelawa hawasa 3 vinadi 21 ay den Lakhana agen inne ඔයා පොයේට පන්සල් යනවද? අමතක කරන්න එපා. පොයේට පන්සල් යන්න ඕනේ. ඇයි අපි එහෙම යන්න ඕනේ? ඒක ගැන තමයි මේ කියන්න හදන්නේ. ඒක ගැනත් ඒ වගේම තව වෙච්ච සිද්ධියක් තියෙනවා. ඒකිනේ ඔයාලට කියන්න ඕනේ. ඒක තමයි මේක. මොකද ඒක ගිය පොයේට පන්සල් යන කලින් ඔන්න මං යාළුවෙක් එක්ක පන්සල් යන්න කතා කරා. මචං හෙට පන්සල් යමුද? මොකද කියන්නේ? කාලෙකින් ගියෙත් නැහැ කට්ටියත් එක්ක වැඩ නිසා මෙහෙම මෙහෙම කියලා කතා වුණා. එතකොට ඔන්න පන්සල් හරි මචං අපි යමු පන්සල් හෙටනේ හෙට යමු හෙට උදේ මං එන්නම් මේ ගිහිල්ලා ලොකු හාමුදුරුවෝ හම්බෙලා කතා කරලා එමු කියලා දැන් ඔන්න මේ උදේ බලන් ඉඳලා මං හිටියා බලාගෙන හිටියා මම ඇඳගෙන ගියා සුදු පාට ෂර්ට් එකක් කළු පාට කලිසමක් ඇඳගෙන ගියා මේ යාළුවා මගේ මගේ යාළුවා මේ ටිකක් තදට හුරු පාට ටී ෂර්ට් එකක් ඇඳගෙන දිග කලිසමක් ඇඳගෙන ආවා මම පාඩක් කියන පාඩ මතක විදිහට තද කොළ පාට වගේ පාඩක් ඇඳගෙන ආවා. ඇවිල්ලා මට කිව්වා මේ මචං මේ පාට අවුලක් නෑ නේවා. මේ එහෙම ශ්‍රද්ධාව තියෙන්න ඕනේ හිතේනේ. එහෙම එහෙම කියලා කිව්වා. මම ඉතින් කල්පනා කළා එහෙමද මෙහෙමයි කියලා. මම ඉතින් ඕක කල්පනා කළාට පස්සේ මට හිතට ගියා මෙන්න මෙහෙම දෙයක්. මට හිතට ගියා කියන්නේ මට මතක් වුණා මේ ආච්චි අම්මා කෙනෙක් දවසක් පන්සලේදී කිව්ව කතාවක්. පුතේ මෙහෙමයි මොකක්ද දන්නවද? අපේ හිතේ ශ්‍රද්ධාව තියනවා කියලා පේන එක සලකුණක් තමයි අපි පන්සලට යද්දි අඳින ඇඳුම. සංවරත්තේ කියන එක. මොකද්ද? සංවරත්තේ කියන එක. අපි හිතේ ශ්‍රද්ධාව තියාගෙන ඉන්නා නම් අපිට හිතනවලු ඇත්තටම අපි පන්සලට යද්දි පොඩ්ඩක් සාමාන්‍යයෙන් ලාපාට ඇඳුමක් අඩුම සුදුම වෙන්න ඕනෙත් නැහැ. අඩුම ගානේ ලාපාට ඇඳුමක් ඇඳගෙන යනවත් අපිට හිතෙන්න ඕනෙලු. ඒක තමයි නියම සංවරත්තේ කියලා කියන්නේ.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
2: වෙලාව සවස 3:31. දැන් අපි සූදානම් ඔබව ස්වාධීන රූපවාහිනිය සමග සමගාමී විකාශයකට එකතු කරගන්න මේ සවනක් රැස් සැන්දෑ ධර්මදේශනය.

0: සම්මුදු සසුනේ වැදගත් සිදුවීම් සමුදායක් සනිටුවන් වෙච්ච නිකිණිපුර පසළොස්වක පොහෝ දිනය අද. එවෙනුවෙන් ස්වාධීන රූපවාහිනිය ඔබට රැගෙන එන දහම් තිළිණය සවනක් රැස්පෝදා විකාශය අද හිමිතිරි උදෑසන පටන් පණාගොඩ යුද හමුදා ශ්‍රී මහා බෝධිරාජාරාමේ සිට අප ඔබට සමීප කරමින් ඉන්නේ. උදෑසන අෂ්ටාංග උපෝෂිත සීලය සමාදන් වීමේ පටන් දාන ශීල භාවනා පෙරට කොටගත් ආමිස ප්‍රතිපත්ති පූජාවන් රසක් අප ඔබ සමීපයට රැගෙන ආවේ අද මේ පින්බිමේ පෙහෙවස් සමාදන් වන සියලු දෙනාට වගේම නිවසේ සිට අපහා එක්වන සියලු දෙනාට මේ ආධ්‍යාත්මික පින්කමෙහි නිරත වන්නට හැකියාව ලැබෙන පරිදි. විශේෂයෙන් අප මතක් කළ යුතුයි පණාගොඩ යුද හමුදා ශ්‍රී මහා බෝධිරාජාරාම විහාරස්ථානයේ කේන්ද්‍ර කර ගනිමින් මේ උතුම් පින්කම ඔබට සමීප කරද්දී ශ්‍රී ලංකා යුද හමුදා අපති ලුතිනල් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මැතිතුමන්ගේ උපදෙස් පරිදි ආරක්ෂක සේනා මූලස්ථානයේ බටහිර ආඥාපති මෙන්ම යුද හමුදා බෞද්ධ බලමණ්ඩලයේ සභාපති මේජර් ජෙනරාල් ලලිත් පෙරේරා මැතිතුමාගේ මෙහෙයවීම යටතේ යුද හමුදා බෞද්ධ බලමණ්ඩලයේ පූර්ණ අධීක්ෂණය මත මේ පින්කම සංවිධාන වන වග. ඉතින් මේ අවස්ථාවට උදෑසන පටන් කිහිප අවස්ථාවකදී සහභාගී වුණා ශ්‍රී ලංකා යුද හමුදාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මෙන්ම යුද හමුදා විජයබාහු පාබල රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සුභාත් සංජීව මැතිතුමන් මෙම පින්කම සාර්ථක කරගන්නට ලබා දෙන දායකත්වය සහභාගීත්වය අපි ඉතාම ගෞරව පෙරදරිව මතක් කර සිටිනවා. ඒ වගේම ශ්‍රී ලංකා යුද හමුදා සංඥා බලකායේ බලකාධිපතිතුමන් ඇතුළු සියලුම නිලයන් සිවිල් සේවක මහත්ම මහත්මීන් බැති සිටින් සිහිපත් කරන්නටත් මෙය අවස්ථාවක් බවට පත් කරනවා. අපි හැමෝම දන්න කාරණාව පුරා 30 වසරක් පැවති කුරිර යුද්ධය හේතුවෙන් අපේ මාතෘභූමියේ සෛරීත්වය ස්වාධිපත්‍ය එවැගේම භෞමික අඛණ්ඩතාව රැක ගැනීම වෙනුවෙන් තම ජීවිත පරිත්‍යාග කළ රණවිරුවන්ට පුණ්‍යානුමෝදනා එකතු කිරීම එවැගේම රණක්ෂිතයට පත් රණවිරුවන්ට සුවපැතීම ආශිර්වාද කිරීම දැනට සේවෙහි නිරතව සිටින සහ විශ්‍රාමික සියලු යුද හමුදා නිලධරයන්ට ඔවුන්ගේ පවුල්වල සියලු දෙනාට සිවිල් සේවක මහත්ම මහත්මීන්ට ඔවුන්ගේ පවුල්වල සියලු දෙනාට සමස්ත රටවාසීන්ට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම මේ වැඩසටහනේ මුඛ්‍ය අරමුණක් බවට පත් වුණා කියන එක අප මතක් කළ යුතුමයි. ඒ සිහිපත් කිරීමත් සමග සවනක් රැස් පෝදා විකාශය ඔබට සමීප කරද්දී අපහා බැතිබර සම්මාදම ලබා දුන්නේ කසාගල සමූහ ව්‍යාපාරය, ස්වදේශී කර්මාන්තායතනය, එවැගේම ලෝටස් දඹදිව වන්දනා, එවැගේම ඕනෑම සන්ධි වේදනාවකට ප්‍රබල ක්‍රියාකාරී හා විද්‍යානුකූල විසඳුම ඕතෝෂේල් කියන මේ ව්‍යාපාර ආයතන එකතු වෙලා අපට බැතිබර සම්මාදමෙන් අපේ වැඩසටහන හා අත්වැල් බැඳගත්තා කියන කාරණාවත් මතක් කළ යුතුයි. නිකිණි පොහොයේ වැදගත්කම වටිනාකම ඔබට පහදමින් අද දවසේ සවනක් රැස්පෝදා විකාශයේ ධර්මදේශනය ඉන් අනතුරුව අෂ්ටපාන පූජාව සහ සිල් පවාරණය කිරීමේ කටයුත්තට අපි යොමු වන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් වැඩම කරන්නට යෙදුණු පිටිපන ශ්‍රී උත්තරාරාම විහාරවාසී පූජ්‍යපාද දොඩම්පේ සද්ධා විමල ගෞරවනීය ස්වාමින් වහන්සේ පාද නමස්කාර පෙරදැරිව අප පිළිගනු ලබනවා. සාදු සාදු සාදු. උන්වහන්සේ වෙත දැහත් වට්ටිය පිරිනමා මේ ධර්ම දේශනාව ඇතුළු සමගාමී පින්කම වෙනුවෙන් ආරාධනා කරන්නේ බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ කර්නල් සම්බන්ධීකරණ කර්නල් සුදත් සෙනවිරත්න මැතිදුන් විසින්. අද නිකිණිපුර පසළොස්වක පොහොය ඉතාම වටිනා පුන් පොහෝ දිනයක් බවට පත් වෙනවා. අද දක්වා එන මතු දක්වා පවතින මේ බුදුදහම සංගායනාවක් ලෙස ප්‍රථම වරට සිදු කරනු ලබන්නේ අද වෙනි පුන් පොහෝ දිනක. ඉතින් මෙතෙන් සිට ධර්ම දේශනාව ඉන් අනතුරුව අෂ්ටපාන පූජාව සහ සිල් පවාරණය කිරීමට අපි ගෞරවනීය දේශකයාණන් වහන්සේට ඉතාම නමස්කාර පෙරදැරිව ආරාධනා කර සිටිනවා.
1: හොඳයි පින්වතුනි, සාදුකාරයක් පවත්වන්නා.

ඒ භාග්‍යවත් වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. කාරුණික සදහැවත් පින්වත්නි, අද නිකිණිපුර පසළොස්වක පොහේ දවස, වස් කාලය ඇරඹිලා මාසෙකුත් ගත වෙලා අවසන්. මේ උදා වෙන්නේ වස් කාලයෙන් පස්සේ දෙවැනි පොහේ දවස. ඉතින් වස්වාසය කර වැඩ සිටින්න බැරි උන ස්වාමීන් වහන්සේලාට වස්වසා වැඩ සිටින්න අවස්ථාව තියෙන පොහේ දවස, ඒ වගේම ප්‍රථම ධර්ම සංගායනාව සිදු කරලා මුළු ලෝකයටම සද්ධර්මය පවතින සකස් කරපු පොහේ දවස අද දවස. මේ ශාසනයේ වැදගත් විශේෂ මහරහතන් වහන්සේ නමක් වැඩ සිටිනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය එක සුතියෙන් ධාරණය කරගත්ත බුදුහාමුදුරුව 45 වසක් පුරාවට දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය සිය මතකයෙන් දරාගෙන හිටිය ආනන්ද මහස්වාමීන් වහන්සේ උතුම් රහත් භාවයට පත් වෙන්නෙත් නිකිණිපුර පසළොස්වක පොහේ දවස. ඔය වගේ ශාසනික වශයෙන් විශේෂ වූ කාරණාවන් කීපයක් නිකිණිපුර පසළොස්වක පොහේ දවසේ සිදු වෙනවා. ඒවත් අනුස්මරණය කරමින් පින්වතුන් අද දවස පුරාම බණ දහම් පුරමින් ඉතා වටිනා ජීවිතයක් වටිනා දවසක් අද ගත කරන්නට යෙදුනා. ආධ්‍යාත්මිකව තමන්ගේ ජීවිතය සංවර්ධනය කරගත්තා. දැන් මේ මොහොතේ බලාපොරොත්තු වෙන්නේ කෙටි ධර්මානුශාසනාවකට සවන් දෙන්න. පින්වතුනි, ලෝකේ ඉතා ශ්‍රේග්ගයෙන් මිනිස්සුන්ව වෙලාගෙන පැමිණෙනවා මිත්‍යා දෘෂ්ටික අදහස්, මිත්‍යා දෘෂ්ටිය. බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙන්නේ මිනිස්සුන්ගේ හිත්වල තියෙන මෝහාන්ධකාරය දුරු කරන්න. මෝහාන්ධකාරය කියන අකුසල ධර්මය නිසා තමයි, අකුසල මූලය නිසා තමයි මිත්‍යා දෘෂ්ටිකාදී සිතුවිලි හටගන්නේ. මිනිස්සුන්ගේ තියෙන බලවත්ම අකුසලය, මිනිස් වෙතින් වෙන්න පුළුවන් බලවත්ම අකුසලය තමයි මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටික අදහස් ආවහම මිනිස්සුන්ට කුසල කර්ම වල නිරත වෙන්න සිතක් පහළ වෙන්නේ නැහැ. යහපත් ක්‍රියාවන් වල නිරත වෙන්න සිතක් පහළ වෙන්නේ නැහැ. ගුණධර්ම පුරුදු පුහුණු කරන්න හිතක් පහළ වෙන්නේ නැහැ මිත්‍යා අදහස් දරන අයට. ඒ මිත්‍යා අදහස් වලින් මිනිස්සුන්ව ඈත් කරලා නිවැරදි මාර්ගයට ගන්න තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙ පහළ වෙන්නේ. ඒ පහළ වෙන බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාව ඇති කරගත්තොත්, උන්වහන්සේගේ අවබෝධය කෙරෙහි සද්ධාව ඇති කරගත්තොත්, ඒ කෙනාට පුළුවන් ඒ සම්මියද්දෘෂ්ටික මාර්ගයේ ගමන් කරන්න. සම්මියද්දෘෂ්ටික මාර්ගයේ ගමන් කරගෙන යන කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ වචනය ජීවිතේ සකස් කරගන්න මහා ඖෂධයක්. සසරේ දුක් පීඩා විඳින, අනේක විද වේදනාවන් විඳින අපිට බුදුහාමුදුරුවන්ගේ බුද්ධ වචනේ තරම් තවත් ශ්‍රේෂ්ඨ වචනයක් කොයින්ද? ඒ නිසා සදහත් පින්වත් හැමදෙනාම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉතා මැනවින් පිළිගන්නවා, මැනවින් ශ්‍රවණය කරනවා, මැනවින් ධාරණය කරනවා, ඒ ධර්මයට අනුව හැසිරෙන්න උත්සාහ දරනවා, වෙහෙසෙනවා. අද ඔබට කියා දෙන ධර්මයක් ඒ වගේ වෙහෙසිලා රැකගන්න ඕනේ ධර්මයක්. වචනේ කියන එක භාවිතා කරනකොට බොහොම පරිස්සමෙන් භාවිතා කරන්න ඕනේ. වචනයක් නිවැරදිව භාවිතා කිරි නොකළහොත් ඒ වචනය නිසා ගොඩාක් විපත් අපිට සිදුවෙන්න පුළුවන්. බුදුහාමුදුරුවන්ගේ කාලේ හිටියා ජම්බුක කියලා ආජීවකයෙක්. ආජීවකගේ නම මොකද්ද? ජම්බුක. මෙයා අවුරුදු 55ක් වයස වෙන කාලේ තමයි බුදුහාමුදුරුවන්ට හම්බ වෙන්නේ.
බුදුරජාණන් වහන්සේ මේ ජම්බුක ආජීවක ඉන්න තැනට වැඩම කරනවා. වැඩම කරලා ඒ ජම්බුක ආජීවකත් එක්ක ධර්මයේ සාකච්ඡා කරනවා. පෙන්වතුනි දන්නවද ජම්බුක ආජීවකගේ තියෙන විශේෂත්වය? ජම්බුක ආජීවකගේ පුරුද්දක් තිබ්බා. එයා ආහාරයට ගන්නේ අසුචි. එයා ඉපදිලා දැනුම් තේරුම් තියෙන කාලේ ඉඳන් ආහාරයට ගන්න පුරුදුනේ අසුචි. ඒ නිසා අම්මයි තාත්තයි මෙයාව අචේලකයන්ට බාර දෙනවා. අචේලකයන් බාරගත්තේ දවසේ තලයට අරගෙන ඒ තලයට වලින් කෙස් ගලවනවා. තලයට වලින් ඇදලා කෙස් ගලවලා එයාගේ හිස මුඩු කරලා තමයි අචේලක ධමයට ගන්නෙ. එහෙම අරගෙන 55 වසක් යනකම් මේ තැනත්තා අසුචි ආහාරයට ගනිමින් ඇඟේ කිසි වස්ත්‍රයක් දවට ගන්නේ නැතුව නිර්වස්ත්‍රව සිටිමින් ඇඳක වැතිරෙන්නේ නැතුව බිමක වැතිරෙමින් තමයි කාලය ගත කරේ. බුදුරජාණන් වහන්සේ හමුවෙලා උන්වහන්සේ ධර්මයේ දේශනා කරාට පස්සේ මෙයා සෝවාන් භාවයට පත් වෙලා ධර්මය අවබෝධ කරගෙන රහත් වෙන්න තරම් පින ලබනවා. එහෙම ලැබපු ජම්බුක ආජීවකට අර වගේ දුක් විඳින්න සිද්ධ වුණේ ඇයි? කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ තැනත්තා අවුරුදු 20,000ක් මහණදම් පුරපු කෙනෙක්. අවුරුදු 20,000ක් මහණ වෙලා හිටියා. ඒ කාලේ මේ ස්වාමීන් වහන්සේ වැඩ හිටියේ විහාරයේට රහතන් වහන්සේ නමක් වැඩම කරනවා. පැහැදුණු දායක දායකාවන් එකතු වෙලා මහරහතන් වහන්සේට දන් පූජා කරනවා. චීවරය සකස් කරගන්න කියලා සලුවක් පූජා කරනවා. හිස බෝගා ගන්න කියලා කරණ වෑමියෙක් ලබා දෙනවා. සැතපෙන්න කියලා ඇඳක් සකස් කරලා දෙනවා. දැන් මේ මහරහතන් වහන්සේ මේ විහාරේ වැඩ හිටියි කියලා අර ස්වාමීන් වහන්සේට තරහක් ඇති වුණා. කේන්තියක් ඇති වුණා. ඒ කේන්තිය ඇති වුණ නිසා රහතන් වහන්සේට බැන්නා. කොහොමද බැන්නේ? ඔය මිනිස්සුන්ගෙන් දානේ වළඳනවට වඩා ඔබ වහන්සේ අසුචි කෑවනම් හොඳයි කිව්වා. ඔය සිවුරු පරවනවට වඩා නිර්වස්ත්‍රව හිටියානම් හොඳයි කිව්වා. ඇඳක් මොකටද ඇඳක්ක නිදා ගන්නවට බිම තමයි ගැලපෙන්න කිව්වා. ඔය කරණ වෑමිය ලවා හිස බෝගා ගන්නවට වඩා තලයට අරගෙන ඉසක සිගුල්ල දාන එක තමයි වටින්න කිව්වා. කොහොම කියලා දොස් පවරන්න පටන් ගත්තා. මහරහතන් වහන්සේ කල්පනා කරා මේ මිනිස්සයා පව් සිද්ධ කරගන්නවා මං හිටියොත්. ඒ නිසා මම මෙතනින් වැඩම කරනවා කියලා මහරහතන් වහන්සේ වැඩම කළා. වැඩම කරාට පස්සේ අර ස්වාමීන් වහන්සේ කාලයක් ගත කරලා මිය පරලොව ගිහිල්ලා අවීචි මහ නරකයේ උපදිනවා. ආයිත් උපදින්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලේ. අවුරුදු 20,000ක් මහණදම් පුරපු එකේ පිනක් තියෙද්දිත් මෙයාට දැනුම් තේරුම් තියෙන කාලේ ඉඳන් අසුචි කන්ට වුණා. ඇඳක නිදා ගන්න හිත දුන්නේ නැ, බිමමයි නිදා ගන්න හිතුනේ. වස්ත්‍රයක් ඇඟේ දවට ගන්න හිතුන්නේ නැ, නිර්වස්ත්‍රවමයි ඉඳ හිතුනේ. එහෙම කාලය ගවන්න වුණා. අන්තිමට තමන්ගේ හිසකෙස් තලයට වලින් ඇදලා ගලවන්න තත්ත්වෙටම පත් වුණා. අවුරුදු 55ක් අසුචි වළඳමින් නිර්වස්ත්‍රව මෙයා හිටියා. පාප කර්මේ වචනේ භාවිතා කිරීම, වචනයෙන් දොස් නැගීම. පේනවද වචනයක් ප්‍රකාශ කරනකොට කොච්චර පරිස්සම් වෙන්න ඕනෙද කියලා. මම මුලින් දේශනා කරපු ගාතාවක් බුදුහාමුදුරුව දේශනා කරේ ඒකයි. උන්වහන්සේ අපිට හැම වෙලේම අවවාදයක් ලබා දෙනවා හිතට වාරණයක් දාගෙන තියාගන්න කියලා. මොකද්ද? නචේව මේ චිත්තම් විපරිණිතම් පවිස්සති. මොන දේ වුණත් මගේ හිත පෙරලෙන්නේ නැහැ, වෙනස් වෙන්නේ නැහැ. නච පාපිකම් වාචං නිච්චාරිස්සාමි. පාපී වචනයක් මගේ කටින් නිකුත් කරන්නේ නැහැ කියලා හිතාගන්නලු. පාපී වචනයක් මගේ හිතින් වචනයක් මගේ මුවින් නිකුත් කරන්නේ නැහැ කියලා හිතන්නකො.
හිතානු කම්පීච විහරිස්සාමීති. හිතානු කම්පාවෙන් මං ජීවත්වෙන මෙත්ත චිත්තෝන නදෝසන්තරෝ. මෛත්‍රියෙන් දේශ කරන්නේ නැතුව. දේශයක් හිතේ හටගන්නවයි කියලා කියන්න ඉතාම නරකයි. දේශයක් හිතේ හටගන ඒ දේශයෙන් කටයුතු කරනවායි කියලා කියන්න ඒක තමන්ට නරකක්මයි ගේන්නේ. ඒ ද්වේෂේ නිසානේ අර ස්වාමීන් වහන්සේ බැනලා අර තරම් අපරාධයක් කරගත්තේ. ඒ තරම් අපරාධයක් වුණේ ද්වේෂේ නිසා. ඒ නිසා ද්වේෂ කරන්නත්, ඒ ද්වේෂේ නිසා නරක වචන පිට කරන්නත් ඉතාම පරිස්සමෙන් නොකළ යුතු දෙයක්. බුදුහාමුදුරුවෝ ඒකට හොඳ උපමාවක් දේශනා කරනවා. කකචූපම කියලා සූත්‍රයක් තියෙනවා. සූත්‍රේම දේශනා කරන්න වෙලාව නැති වුණත් ඒ සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කරන උපමා ටික විතරක් ඔබට මම සිහිපත් කරන්නම්. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යම්කිසි කෙනෙකුට කේන්ති එනවා නම්, තරහෙන් වචන ප්‍රකාශ කරන්න හිතනවා නම් පොඩ්ඩක් හිතන්න කියලා. බුදුහාමුදුරේ ඒකට උපමා කතාවක් කියනවා. තමන්ගේ හිත මේ වගේ හදාගන්න කියලා. මිනිස්සෙට හිතෙනවා පෘථිවි මණ්ඩලයම විනාශ කරන්න ඕනේ කියලා. පෘථිවිය විනාශ කරන්න ඕනේ කියලා මිනිස්සෙට හිතලා ඒ මිනිස්සයා උදැල්ලකුත් අරගෙන ඊළඟට කූඩේකුත් අරගෙන එනවා. ඇවිදිලා උදැල්ලෙන් පොළොවට ගහලා ගහලා පොළොව කොටනවා. පොළොව කොටලා කූඩේට පස් දාලා වීසි කරනවා. වීසි කරනවා මම මේ මහ පොළොව විනාශ කරනවා කියලා. ඊළඟට මහ පොළොවට කෙල ගහනවා, මුත්‍රා ගහනවා, මේ මහ පොළොව විනාශ වේවා කියලා කියනවා. මහ පොළොව විනාශ වෙනවද? මහ පොළොව විනාශ වෙන්නේ නැහැ. මහ පොළොව විනාශ කරන්නත් බෑ. හරියට හිතක් හදාගත්ත කෙනෙක්, එයා හදාගත්තොත් මගේ හිත පෙරලෙන්නේ නැහැ, මං නරක වචන කියන්නේ නැහැ, හිතානුකම්පාවෙන් මං ජීවත් වෙනවා කියලා එයා හිත හදාගත්තොත් එයා හරියට මහ පොළොව වගේ. තව දවසක මිනිස්සෙක් විවිධ පාට වර්ග අරගෙන එනවා ආකාශ චිත්‍ර අඳින්න කියලා. මං ආකාශ රූප ඇඳලා අහස රූප පේන්න සලස්සනවා කියලා එනවා. ඒ මිනිස්සයාට පුළුවන් ද ආකාශ රූප අඳින්න? ආකාශය කියන්නේ අරූපී දෙයක්. ඒ අරූපී දේක රූපය ඇඳලා එයාට පෙන්වන්න බෑ. ඒක කරන්න ගියොත් එයා කලන්තේ හැදෙනවා. එයා අපහසුතාවයටපත් වෙනවා. අපේ හිත පෙළන්න එන කෙනෙක් අපහසුතාවයටපත් වෙනවා මිස ඒ කෙලසීමටපත් අපි අපහසුතාවයටපත් නොවන විදිහට අපි කටයුතු කරන්න ඕනේ. අහසක් වගේ වෙන්න කියලා බුදුහාරෝ දේශනා කරනවා. තව මිනිස්සෙක් කෙනවලු ගිනි හුලකුත් අරගෙන හුලුවත්තකුත් අරගෙන මේ හුලුවත්තේ මං ගංගා කියන ගඟම විනාශ කරනවා කියලා හිතාගෙන එනවලු. මේ උණු කරනවා කියලා හිතාගෙන එනවලු. හුලුවත්තකින් පුළුවන් ද පින්වතුනි ගඟක් උණු කරන්න? ඒක කරන්න ගියොත් එයාම වෙහෙසට පත් වෙන එක තමයි වෙන්නේ. හරියට හිතක් හදාගත්තොත් ඒ හිත හදාගත්ත එක්කෙනා හරියට හුලුවත්තක් ගංගාවක් වගේ. එයාව විනාශ කරන්න බැහැ. ඉතින් ඒ වගේ හිතක් හදාගන්න කියලයි බුදුහාමුදුරුව අපිට දේශනා කරන්නේ. හරියට හිතක් හදාගත්තොත් අකුසල ධර්ම වලින් ඈත් වෙන්න අපිට හැකියාව තියෙනවා. ඒක නිසා මතක් කරගන්න, සුළු වැරද්දකින් හරි සුළු දෙයකින් හරි අපිට ලොකු අපරාධයක් වෙන්න පුළුවන්. ඒ නිසා බුදුහාරෝ දේශනා කරනවා සොර සතුරු ඇවිදිලා තමන්ව අල්ලගෙන දෙපැත්තට අදින කියතකින් තමන්ව ඉරද්දී. සොර සතුරු ඇවිදිලා දෙපැත්තට අදින කියතකින් තමන්ව ඉරනවා. එහෙම ඉරනකොටත් කෙනෙක්ට පුළුවන් නම් මගේ හිත වෙනස් වෙන්නේ නැහැ කියලා, මම මගේ කටින් නරක වචනයක් පිට කරන්නේ නැහැ කියලා, මම කෝපයෙන් තරහවෙන් ජීවත් වෙන්නේ නැහැ කියලා හිත හදාගන්න, අන්නේ කෙනා මගේ වචනේ පිළිගන්න කෙනෙක් කියලා බුදුහාරෝ දේශනා කරනවා. බුද්ධ වචනේ ආරක්ෂා කරන කෙනෙක් කියලා බුදුහාරෝ දේශනා කරනවා.
මේ තරම් බලවත් විදිහට බුදුහාමුදුරුව අපේ වචනේ ආරක්ෂා කරගන්න කියන්නේ ඇයි? අපේ වචනයෙන් පිට වෙන එක වචනයකින් අපි නතර වෙනවද? නතර වෙන්නේ නැහැ. එක නරක වචනයක් පිට කරලා අපි නතර වෙන්නේ නැහැ. නැවත නැවත නරක වචන කියන්න පටන් ගන්නවා. එතනින් කෝපේ තරහව ඇවිස්සෙන්න පටන් ගන්නවා. කෝපේ තරහව ඇවිස්සුනහම මිනිස්සු කරන කියන දේවල් මිනිසුන්ට මතක නැහැ. පැහැදිලි නැහැ. බුදුහාමුදුරුවන්ගේ කාලේ සාරිපුත්ත මහරහතන් වහන්සේට හිටියා උත්තර කියලා සාමණේර හාමුදුරු කෙනෙක්. උත්තර හාමුදුරුවන්ව සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇව්වා ඖෂධ වර්ගයක් හොයාගෙන එන්න කියලා. උත්තර ස්වාමීන් වහන්සේ තමන්ගේ ගුරු හාමුදුරුවන්ට ඖෂධ හොයාගෙන යන අතරේ පොකුණක් ළඟ මුහුණ සෝදන්න කියලා නතර වුණා. ඔය අතර හොරෙක් මුදල් වගයක් හොරකම් කරගෙන යන ගමන් උත්තර හාමුදුරුවන්ගේ පාත්‍රයට දැම්මා. රාජපුරුෂය ඇවිදින්න අල්ලගත්තේ කවද? උත්තර හාමුදුරුවන්. රාජපුරුෂය බලනකම් උත්තර හාමුදුරුවෝ දන්නේ නැහැ පාත්‍රේ කහවණු තියෙනවයි කියලා. ඉතින් උන්වහන්සේ ආවුණා. අධිකරණ ශාලාවට අරගෙන යනකොට අධිකරණ ශාලාවේ නඩුහන් ඉන්නේ තමන් එක්ක ගිහි කාලේ තරහ වෙච්ච මිනිස්සෙක්. දැන් ඉතින් නඩු තීන්දුවක් ලබා දුන්නා. හොරකම කොහොම වුණත් හිතේ තියෙන තරහට නඩුකාර තැන එයාට දඬුවමක් දුන්නා උල තියන්න. උල තිබ්බහම දවස් දෙක තුනක් යනකම් ඒ උල ශරීරයේ සිදුරු කරනවා. එතකන් ඒ වේදනාව දරා ඉන්න ඕනේ. බුදුහාමුදුරුවන්ව මතක් කර කර උත්තර හාමුදුරුව වැඩ හිටියා. සැරියුත් හාමුදුරුව ගෝල නම පරක්කු වෙන්නේ ඇයි කියලා බැලුවා. බලනකොට නොකල වරදකට හම් වෙලා උල තියලා. බුදුහාමුදුරුව සැරියුත් හාමුදුරුවොත් උත්තර හාමුදුරුව ගාවට වැඩම කළා. උත්තර හාමුදුරුවන්ගේ හිස අතගාමින් බුදුහාමුදුරුව පුතේ වේදනාව කොහොමද කියලා වේදනාව ගැන බණ දේශනා කළා. ඒ ධර්මයේ දේශනා කරනකොට ඒ ධර්මයේ ගැන හිත යොමු කළා. උත්තර හාමුදුරුව රහත් වුණා. උලමත රහත් වුණා. එහෙම රහත් වෙන්න පින තිබ්බේ උත්තර හාමුදුරුවන්ට උල තියලා දඬුවම් විඳින්න තරම් පාප කර්මයක් කරගත්තේ පෙර සංසාරේ අම්මට බැනපු නිසා. අම්මා එක්ක පොඩි වරදකට කේන්ති ගිහිල්ලා තෝව උල තියෙනවා කියලා අම්මට බැනලා තියෙනවා. එතකොට පේනව නේද වචන භාවිතා කිරීම? අපි සමහර වචන භාවිතා කරලා පස්සේ පසුතැවෙනවා. අපරාධේ මම මේක නොකිය ඉන්න තිබ්බේ කියලා. හැබැයි ඒ වෙනකොට වචනේ කියලා ඉවරයි. ඒ වෙනකොට රැස් වෙන්න තිබිච්චි අකුසලයේ රැස් වෙලා ඉවරයි. හිත රිදෙන්න තිබිච්ච එක්කෙනාගේ හිත රිදිලා ඉවරයි. එතකොට කොච්චර සමාව ගත්තත් පළක් නැහැ පින්වතනේ, අකුසලයේ තමන් කරගෙන ඉවරයි. ඒ නිසා හැම වෙලේම වෙහෙසෙන්න ඕනේ, මහන්සෙන්න ඕනේ තමන්ගේ හිත පරිස්සම් කරගන්න. ඒ වගේ සුළු වැරද්දක්වත් සුළු කියලා නැහනේ, දඬුවම් ලැබෙනකොට විපාක ලැබෙනකොට සුළු කියලා නැහැ. අපි සමහර වැරදි කරලා හිතනවා අනේ සුළු වැරද්දක් නේ උනේ එහෙම කියලා හිතනවා. හැබැයි ඒක විපාක වෙනකොට කිසිදු වැරද්දක් සුළු වෙලා නැහැ. ඒක කියන වෙලාවේ තමන්ගේ හිත කොච්චර දූෂිත වෙලා තිබ්බද කියන එක මත තමයි ඒ දේ තීරණය වෙන්නේ. ඒ නිසා පින්වතුනි පරිස්සම් වෙන්න. අකුසලයට බය වෙන්න ඕනේ. කුසල් දහම් දිනු කරන්න ධෛර්යවන්ත වෙන්න ඕනේ. ගහක පිළිලයක් හටගත්තහම ඒ පිළිල නිසා මොකද වෙන්නේ? ගහ විනාශ වෙන්න පටන් ගන්නවා. ගහේ තියෙන සාරය ඒ පිළිලට උරා ගන්නවා. ඉතින් ගහේ අභිවෘද්ධිය සලකන කෙනෙක් නම් මොකද කරන්නේ? පිළිල අයින් කරනවා. පිළිල හැදලා තියෙන අතු ටික කපලා දානවා. කපලා දැම්මට පස්සේ ආයෙත් ගහ හොඳට හැදෙන්න පටන් ගන්නවා. මල් පිපිලා ගෙඩි හැදිලා පළදාව ලැබෙනවා. මිනිස්සුන්ගේ හිතවල ඇති වෙන කෙලෙස් ධර්මත් හරියට පිළිල වගේ. කෙලෙස් ධර්ම හිතේ හටගන්න හටගන්න, අකුසල ධර්ම හිතේ හටගන්න හටගන්න
ඒහි දූසිත වෙනවා. මිනිසුන්ගේ මනුස්ස ගුණධර්ම හීන වෙලා යනවා. මනුස්ස ගුණධර්ම නැති වෙලා මානව ධර්ම පිරිහෙච්චි සමාජ බිහි වෙනවා. ඒ නිසා හිතේ අකුසල ධර්ම නැමැති පිළිල අයින් කරන්න, කුසල ධර්ම දියුණු කරන්න අදිස්ථාන කරගන්න. එතකොට තමයි මානව ධර්ම වලින් පිරිච්ච සමාජයක් හැදෙන්නේ. අපි හැමදාම අනිකාට ඇඟිලි දික් කරනවා, මේ සමාජයේ වැරදි, මේ සමාජය යන විදිහ වැරදි කියලා. තමන් ගැන හිතුවද? තමන්ගේ කුසල ධර්ම තමන් කොච්චර දියුණු කරාද? තමන්ගේ හිතේ කොච්චර නරක දේවල් තියෙනවද? ඒවා ඉවත් කරන්න තමන් කොච්චර වෙහෙසිලා තියෙනවද? ලෝකයක් රටක් හදනවට වඩා ලේසි තමන්ව හදාගන්න එක. ඒ නිසා තමන්ගේ හිත පිළිබඳ අවබෝධ කරගෙන තමන්ගේ හිතේ තියෙන අකුසල ධර්මයන් දුරු කරන්න, වෙහෙස දරන්න, මහන්සි වෙන්න කියන එක සිහිපත් කරමින් ඔබේ හිතේ ධෛර්යයක් ඇති කරගන්න. හිත පෙරලෙන්න ඉඩ දෙන්නේ නැහැ. නරක වචන භාවිතා කරන්නේ නැහැ. ඒ වගේම හිතානුකම්පාවෙන් මෛත්‍රී සහගතව මං ජීවත් වෙනවා. ද්වේෂය තමන්ගේ ළඟට ගන්නේ නැහැ කියන අදිස්ථානය ඇති කරගන්න. ධර්මානුශාසනාව අවසන් වෙනවා. දැන් පින්වතුනි අෂ්ඨපාන පූජාව සඳහා සූදානම් වෙමු. හැමදෙනාම සාදුකාරයක් පවත්වන්න.

අනන්දයි සාද කියමු. අප විසින් සකසා පිළියෙල කරගන්නට යෙදුණු ගිලම්පස දානේ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කරමි, පූජා වේවා කියන හැඟීමෙන් මා සමග ගාථාවන් කියමින් සම්බුද්ධ පූජාවන් පවත්වමු.

siyalu kele sun keren duru seka siyalu lo vasi ange amisa pati pante puja සියල්ලටම සුදුසු වනසේක එනිසා අරහත් නම් වනසේක බුදු රජාණන් වහන්සේ මෙසේ අනන්ත වූ

යහපත් කොට පිළියෙල කරන ලද අස්ටපාන සහිත වූ

0: අන්තර හොඳයි සාදු කියන්න. අද නිකිණිපුර පසළොස්වකත් පොහේ දවසේ පොහේ වැඩසටහනේ අවසන් හෝරාවයි අපි ගත කළේ. ධර්මානුශාසනාවට සවන් දීලා අෂ්ටපාන පූජාවන් පවත්වලා අපි විසින් ජනිත කරගන්නට යෙදෙන සියලු කුසලානිසංස ධර්මයන් මේ ලෝකේ සම්බුද්ධ ශාසනය ඔබව ආරක්ෂා කරන සියලුම ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලා ශ්‍රීමත් විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන් ඇතුළු කොට ඇති ශාසන භාර දෙවි දේවතාවුන් වහන්සේලා මේ පින් අනුමෝදන් වේවා. පින් අනුමෝදන්ව දෙවියෝ සතුටපත් වෙත්වා, දියුසුරු වඩා වර්ධනය කරගනිත්වා කියලා සාදු කියනවා. ඒ වගේම පින්වත් ඔබ හැම දෙනා නමින් මිය පරලොව ගිය සියලුම දෙනා සිහිපත් කරගන්න, විශේෂයෙන් අපේ මාතෘභූමිය ආරක්ෂා වෙනුවෙන් තම ජීවිතය කැප කළ ආදරණීය රණවිරුවන්ට අපි පුණ්‍යානුමෝදනා කරමු. ඒ හැම දෙනාටම සසර දුක් කෙලවර කොට අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ පින හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම හැම දෙනාටම ආශිර්වාද කරනවා. මාතෘභූමිය ආරක්ෂා කිරීමේදී රණක්සිතේට පත්වෙච්චි ආදරණීය රණවිරුවන්ට, එවැගේම අපේ ත්‍රිවිධ හමුදා පදිතුමන් ඇතුළු කොට ඇති සමස්ත යුද හමුදා පතිවරු ඇතුළු කොට ඇති සමස්ත ආරක්ෂක මණ්ඩලයට අපි ආශිර්වාද කරනවා. එවැගේම මේ වැඩසටහනේ අනුග්‍රාහක භවතුන් හැම දෙනාටමත්, කාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත්, පින්වත් ඔබ හැම දෙනාටමත් ආශිර්වාද කරනවා. අතුරුණුවන්ගේ ආශිර්වාදයෙන්, දෙවියන්ගේ පිහිට ආරක්ෂාවෙන් මෙලොව අභිවෘද්ධිය සැලසේවා, මෙලොව දියුණුව සැලසේවා. හැම දෙනාගේම යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා. මෙලොව ජීවිත දියුණුව, පරලෝක ජීවිත දියුණුව සැලසේවා. ඔබ අපි හැමෝටම අමා මහ නිවනින් සැනසීම පිණිස මේ පින හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා.
1: සාදු සාදු සාදු. සවස ධර්මදේශනය සිල් පවාරණේ සහ අෂ්ඨපාන පූජාව පවත්වන්නට යෙදුණු පිටිපණ ශ්‍රී උත්තරාරාම විහාරවාසී පූජපාද දොඩම්පේ සද්ධා විමල ගෞරවනීය ස්වාමින් වහන්සේට අප පාද නමස්කාර පෙරදරි ස්තුතිය පිරිනමා සිටිනවා. උන්වහන්සේ වෙත පරිෂ්කාර පූජා කිරීමේ පින්බර මොහොතට යොමුවන්නට බලාපොරොත්තු වෙනවා. කර්නල් පාලන භකාස, ආරක්ෂක සේනා මූලස්ථානයේ බටහිර, ඒ වගේම යුද හමුදා බෞද්ධ බල මණ්ඩලයේ ලේකම් කර්නල් නිලන්ත රත්නායක මැතිඳුන්ට අපි තාම ගෞරවයෙන් ආරාධනය කරනවා ඒ පින්බර මොහොත සඳහා. ඉතින් අද නිකිණිපුර පසළොස්වක පොහෝ දිනය නිමිති කරගනිමින් ස්වාධීන රූපවාහිනිය හිමිතිරි උදෑසන පටන් සවනක් රැස් පෝදා විකාශය ඔබට සමීප කරන්නේ පිටිපණ යුද හමුදා ශ්‍රී මහා බෝධි රාජාරාම විහාරස්ථානයේ කේන්ද්‍ර කරගනිමින් පින්කම් රැසක අසිරිය ඔබට සමීප කළා. නිකිණි පොහේ වැදගත්කම, වටිනාකම ඔබට හඳුන්වා දෙන වැඩසටහන රැසක් දියත් කළා. මෙහිදී අපි විශේෂ සිහිපත් කිරීමක් කරනවා කපිතාන් තෙනුක මලින්ද මැතිතුමා ඇතුළු සහෘද කැල දක්වන ලද දායකත්වයේ පිළිබඳවත්, අපිට දැක් වූ සහයෝගය පිළිබඳවත් විශේෂ සිහිපත් කිරීමක්, ස්තුතිපූර්වක වීමක් සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් නිකිණි පොහොය, අපි අද දවසේ මේ නිකිණි පොහොය නිමිති කර ගනිමින් මේ වැඩසටහන් මාලාව නිමාවටපත් කරන්නේ අද නිකිණි සඳ මැදින් ජීවිතේ සැබෑ

දැනෙද්දි තවත් පළාතකට අධික වර්ෂාව ඇති වෙලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි, අපි හැමෝම දන්න කාරණාවක් නේපාලයේ ඊයේ දිනේ වූ අවාසනාවන්ත සිදුවීම් මාලාව. ඒ නිසා අපි සබාධහමට ආදරය කරමු, සබාධහමට ගරු කරමු, ඒ මැදින් දහමේ සැබෑ අරුත දකිමු කියන කාරණාවත් මතක් කරමින් අද සවනක් රැස් පෝදා විකාශයෙන් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්.

0: සුබ සන්ධ්‍යාවක් හවස 4:26යි.
1: වාර්තාපිට වාර්තා තමනි කෝටි 8 NLB දනඩ තහනේ නතරයෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දනනි දහනේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලු සැමට දැන් දීමයි ඉවර වෙන
4: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය

0: මිස් ඉක්බලදා සිට සඳුදා අදාදා සිකුරාදා දිනවල පස්වරු එකේ සිට පුරා පැය තුනක් ලක්හඳ Golden Voice FM 93.5 FM 93.7 ලක්හඳ Radio ITN
1: අවස හතරයි විනාඩි 34යි වෙලාව ලක්හඳහගෙනින්ද වෙලාව යාට මතක් කරන්න ඕනේ දැන් ඔය ව්‍යාපාරයක් කරනවා නම් ඒකට අවශ්‍ය කරන යන්ත්‍ර ටික වර හරි විදිහට තෝරගන්න ඕනේ නම් දැන් සහලශිත ව්‍යාපාරයක් කරනවා වෙන්න පුළුවන් ඒකට අවශ්‍ය කරන යන්ත්‍ර ටික අවශ්‍ය මාදිලි වලින් අවශ්‍ය ධාරිතා වලින් වගේම ඔයගේ ව්‍යාපාරයට ගැළපෙන විදිහට තෝරගන්නවා යන්න ඕන තැන තමයි මාක්ස්මන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ දැන් මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ඉතින් වාට පුළුවන්කම තියෙනවා සහලශිත ව්‍යාපාරයක් කරනවා නම් ජෝමා වෙතින් කළුවැටිවත් ක්‍රීමේ යන්ත්‍ර කරනු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර වගේම සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර මේකේන යන්ත්‍ර ටික මිලදී ගන්න පුළුවන්කම තියෙනවා ඒ වගේ මෙතනින් එහා පැතර ගියාට පස්සේ දැන් ඔයා ඇඹුරු මාෂිත මොන හරි ව්‍යාපාරයක් කරනවා ඒකට අවශ්‍ය කරන යන්ත්‍ර වගේම පිරිසිදු පොල් තෙල් ටිකක් ගෙදරදිම හදා ගන්න ඕනේ කියලා හිතනවා නම් ඔනේ වෙනුවෙනුත් පොල් තෙල් හිඳන යන්ත්‍රත් ඔයාට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා නොම්බර 30 කැල්හේන පාර මහරගම කියන ඇඩ්‍රස් එකට ගියොත් ඔයාට පුළුවන් ගිහිල්ලා බලලම ඔයාට අවශ්‍ය විදියට දේවල් මිලදී ගන්න එහෙම නැත්නම් කතා කරලා මාක්ස්මන් හෝල්ඩින්ග් සම්බන්ධ කරගන්න හැකියාව තියෙනවා 011-679-579 011-679-579 රිකෝල් එකක් දීලා ඔයාට පුළුවන්කම තියෙනවා මාක්ස්මන් හෝල්ඩින්ග් සම්බන්ධ කරගන්න ඒ දෙකම මේ වෙලාව ඔයාගේ වාසනාව ගැන මතක් කරන ඕනේ අපි හැමදාම කියනවා ඔයාට ලොතරැයියක් අරගෙන ඔයාට ගොඩ යන්න පුළුවන් කියලා ඒ වෙනුවෙන් ඉඩ හසර වෙන් කළා තියෙන NLB ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාගේ වාසනාව ලග්නත් එක්ක ගලප ගන්න හඳහන ලොතරැයිය මිලදී ගන්න ඉතින් ඒ තුලින් ඔයාට පුළුවන්කම තියෙනවා ජයග්‍රහකෙක් ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙන්න ඒ වගේම තමයි ඔයා ඒ ගන්න පුංචි රුපියල් 40 දීලා ගන්න හඳහන ලොතරැයියෙන් ඔයා දන්නවා රටේ සංවර්ධනයට තුර දෙන්නෙක් වෙන්න ඔයාට ඒ හරහා හැකියාව තියෙන බව හවස 4:36යි ලක්හඳ හගෙන ඉන්නේ

ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන් වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකෙටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 01176 679

0: රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ.
1: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරම.
2: ලකන මොවලින් දිස්සයි.
3: සම අනුග්‍රහය.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
5: 75%කටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්.
6: ක්‍රිමිරාජ සුවසනෑ.
7: ආයුර්වේද ඖෂධ හඳුනාගන්න, නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න, තෑගි දිනන්න
5: ක්‍රිමිරාජ සුවසනෑ.
7: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසනෑවට එක්වන්න. සාදර අනුග්‍රහය.
8: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලි. ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය.
9: ලකන රේඩියෝ ITN.

0: සතියේ දිනමලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහර සඳදිය දහර
2: FM 93.5 FM 93.7 ලක්කන රේඩියෝ ITN

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හවස 4යි විනාඩි 55යි
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: Youth again no age future ekata plus point ekak RDB Youth Plus vishesha pratilabha ruwasak samagin youth ekata ma set wenna banking partner RDB Youth Plus kinuma oba wenuenma
0: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
1: හවස 4 විනාඩි 56යි වෙලාව. ලකඩ හගෙන ඉන්න වෙලාව ඔයාට මතක් කරන්න ඕනේ. කසාගල සමූහ ව්‍යාපාරය ගැන. එතනිනුත් කසාගල ග්‍රීන් සුපර් එක ගැන ඔයාට මතක් කරන්න ඕනේ. දැන් ඔයා ගෙදරට අත්‍යවශ්‍ය බඩු ටික ගන්නකොට කොයින් හරි ලාභ තැනක් අපි හොයනවනේ හැම වෙලාවෙම. වට්ටම් තියෙන තැනක්, ඩිස්කවුන්ට් තියෙන තැනක්. එතනදිත් අපි බලනවානේ ඩිස්කවුන්ට් තියෙනකොට, වට්ටම් තියෙනකොට හොඳ දේ ගන්නත් අපිට ඕනේ. ඉතින් ඒ වෙනුවෙන් ඔයාට යන්න පුළුවන් එකම තැන තමයි කසාගල ග්‍රීන් සුපර් කියලා කියන්නේ. අපි යෝජනා කරනවාට කසාගල ග්‍රීන් සුපර් එකට යන්න කියලා. එතන ඔයාට අලලුණු පරිප්පු එදිනෙදා අපිට හැම වෙලේම ඕන කරන ද්‍රව්‍ය ටික, ආහාර ද්‍රව්‍ය ටික ඔයාට පුළුවන්කම තියෙනවා ඩිස්කවුන්ට් එකම මිලදී ගන්න. ඒ වගේම තමයි සුපිරි වාසි ගොඩට යන ඇතුළත් වෙලා තියෙන කසාගල ග්‍රීන් සුපර් එකේ රුපියල් 25,000කට වැඩි බිල්පතට ණය පහසුකමක් වගේම දැන් ඩෙලිවරි පහසුකම අර ගෙදරටම ලබා ගන්නත් පුළුවන්කම තියෙනවා. රුපියල් 25,000කට වැඩියෙන් ඔයා කසාගල ග්‍රීන් සුපර් එකෙන් දේවල් මිලදී ගත්තොත් එහෙම. ඒ නිසා කසාගල කියන්නේ වගබිමෙන් ආරම්භ කරලා නිෂ්පාදනය හරහා වෙළඳපොළ දක්වාත්, දේශීය වෙළඳපොළ ජාත්‍යන්තර වෙළඳපොළ දක්වාත් ගමන් කරන ව්‍යාපාරික අත්දැකීමක් කියලා මතක තියාගන්න. ඉතින් දේවල් ඔයා ගෙදරට අවශ්‍ය කරන ද්‍රව්‍ය ටික ගනිද්දී යන්න ළඟම තියෙන කසාගල ග්‍රීන් සුපර් එකට.

0: ITN රටට වග කියන රේඩියෝ
1: මේ පැය මොළව මතක් කිරීම සුරේකිමු මගතොට
2: යතුරු පැදියක ගමන් කරන ඔබ නිතරම ආරක්ෂිත හිස්වැසුම් පළඳින්න. ආරක්ෂිත හිස්වැසුමක් තෝරා ගන්නා විට SLS 517 සම්මත ප්‍රමිතියේ හිස්වැසුමක් තෝරා ගැනීමට කටයුතු කරන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිපෙන්න.
2: සුබ සන්ධ්‍යාවක් කනහන් එන වෙලාව 5:02.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
5: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB යූත් ප්ලස් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB යූත් ප්ලස් කිනුමා
6: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
7: සාස්තරේ දන්න අයයි, සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
6: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර් ජෙන්
8: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8

0: ෆයිබක ගෙදනම ෆිට කරන්න ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න ගේමින් වලට ලෝ ලේටන්සි ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක් SLT මොබිටෙල් ෆයිබර්
1: දශක තුනක ලක්හඬ අභිමානීය සමගි නවතම රේඩියෝ රියැලිටිය

0: ඉක්වනදා සිට සඳුදා පදාදා සිකුරාදා දිනවල පස්වරු එකේ සිට පුරා පැය තුනක්
1: ලක්හඳ Golden Voice
2: හවස පහයි විනාඩි 12යි දැන්. වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරි. දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
3: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල, බත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.

0: ඔබ මෝටර් සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳ ගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැකගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.
1: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
2: හවස පහයි විනාඩි 13යි ලක් අඩහගෙන ඉන්න වෙලාවේ ඔයාට මතක් කරන්න ඕනේ කසාගල සමූහ ව්‍යාපාරය ගැන. කසාගල සමූහ ව්‍යාපාරය කෘෂිකර්මාන්තය වගේම වැවිලි ව්‍යාපාර, එතකොට ආනයන හාපනයන, සුපිරි වෙනසල් වගේම හෝටල්, එතකොට අනිවාර්ය නිකේතන ඉදිකිරීම් වගේම ලක්ෂරි අපාර්ට්මන්ට්ස් ඇතුළු විවිධ ශ්‍රේෂ්ඨෝසී ක්‍රියාත්මක වන ව්‍යාපාර සමූහයක් කියලා දැන් ඔබ දන්නවා. ඒ අතරින් ඔයාට මතක් කරන්න ඕනේ ඔයාට වාසි ගොඩක් අරගෙන තියෙන ඇවිල්ලා තියෙනවා කසාගල සමූහ ව්‍යාපාරයේ කසාගල ග්‍රීන් සුපර් එක. දැන් කසාගල ග්‍රීන් සුපර් එක එකතුනොත් එහෙම කිසිදු වෙළඳ සුපිරි වෙනසලකින් ලැබුණු නැති අත්දැකීමක් ඔයාට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. දැන් අඩුම මිලකට අල ලූණු පරිප්පු වගේ අත්‍යවශ්‍යමාන මිලදී ගැනීම හැකියාව තියෙනවා. වගේම මට මතක් කරන්න ඕනේ කසාගල ග්‍රීන් සුපර් එකෙන් ඔයා රුපියල් 25,000කට වැඩියෙන් බිල්පතක් ගත්තොත් එහෙම, ඒ කියන්නේ බඩු ගත්තොත් එහෙම රුපියල් 25,000කට වැඩියෙන් ඔයාට ණය පහසුකමක් වගේම නිවසටම ඩිලිවරි පහසුකම ලබා ගන්න ඕන කසාගල ග්‍රීන් සුපර් එකෙන් ඔයාට පුළුවන්කම තියෙනවා. එනිසා ඔයාට පුළුවන් අතින් යන වියදම වැඩි කරගන්න නැතුව අඩු කරගෙන අවම කරගෙන ඔයාට ගෙදරට ගන්න තියෙන බඩු ටික ඔක්කොම අරගෙන ඔන ඩිලිවරි පහසුකම වගේම ණය පහසුකමුත් ලබා ගන්න කසාගල ග්‍රීන් සුපර් එකට ඔයා ගියොතින්. හවස 5:14යි වෙලාව ලක්හඩහගෙන ඔබ දිගටම ඉන්නවා.

0: 25 විනාඩි 22යි දැන්.
1: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්ව බල 50ක එන්ජින් ධාරිතාව, අවම ඉන්ධන දහන, පහසුවෙන් හැසිරවීම, නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම, 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින්. රක්ෂණය, ලියාපදිංචිය, අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහපුලවට මහ බලයක්.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන, ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
4: යුත්තකෙයි නොයාගේ ෆියුචේකට ප්ලස් පොයින්ට එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාබර රැසක් සමගින් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම
5: David Peters Motor Company within Rajya Sevak Upadapidana DPMC Rajya Pranama Amatanna 011-4-600-600
6: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077-777-7374
7: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
0: හවස 5:24 වෙලා වලක් හදාගෙන ඉන වෙලාවේ දවා හිතනව නම් ආගෙම කියන ව්‍යාපාරයක් පටන් ගන්න ඕනි කියලා. දැන් කාගාව හරි වැඩ කර කර ඉන්නවා නම් දැන් මේ ඇති මගේ කියලා දෙයක් මම පටන් ගන්න ඕනේ. හැබැයි ඒක වෙනස් දෙයක් වෙන්න ඕනි කියලා හිතනවා නම් ඔනවාට පුළුවන්කම තියෙනවා. සහලාශිත මොනා හරි ව්‍යාපාරයක් කරන්න. ඒකෙන් ඔයාට ගොඩ යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකට අවශ්‍ය කරන

කරනවා නම් කෙනෙක්ට ඔන්න අවශ්‍ය කරන යන්ත්‍ර ටික අවශ්‍ය මාදිරි වලින් අවශ්‍ය ධාරිතා වලින් මිදදී ගැනීම හැකියාව තියෙනවා වගේම එතනින් එහාට ගිහිල්ලා දැන් පොල්තල් හිඳින යන්ත්‍ර වගේම ඒ වගේම ඇඹරුම් යන්ත්‍රත් මිලදී ගන්න හැකියාව තියෙනවා මේ හැම දෙයක්ම ඔයාට ගිහිල්ලා අවශ්‍ය විදිහට ඔයාගේ ව්‍යාපාරයට ගැළපෙන විදිහට ඔයාට ඕන විදිහට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා නම්බර 30 ගැලහෙන පාර මහරගම මං කියපු ඇඩ්‍රස් එකට ගියොත් යන්න කලින් ඔයාට වැඩිදුර විස්තර දැනගන්න ඕන නම් මාක්ස්වින් හෝල්ඩින්ග්ස් ගැන අවශ්‍ය යන්ත්‍ර ගැන ඔයාට පුළුවන් කෝල් එකක් දීලා ඒගොල්ලන්ව සම්බන්ධ කරගන්න වැඩි විස්තර දැනගන්න 011-779-579 ට කෝල් එකක් දුන්නොත් ඔයාට පුළුවන්කම තියෙනවා අලවියෙන් පසුත් ඔබට හොඳ සේවාවක් නිරන්තරයෙන් ලබා දෙන මාක්ස්මන් හෝල්ඩින්ග් සම්බන්ධ කරගෙන ඔයාගේ ව්‍යාපාරයේ ගැටලු ටික විසඳ ගන්න ඔයාගේ ව්‍යාපාරය තව දුරටත් වැඩි දියුණු කරගන්න හවස 5:26 වෙලාව

0: ලස්සන්ට මල් පිපිලා තියෙන ගහක කුල හැලිලා කනාටුවෙන් ආයෙත් ඒ ගහ ලස්සන්ට දළු දාලා මල් පිපෙන්නේ. තමුසගේ ජීවිතයටත් ආයෙ ලොයෙත් නැති වෙන මල් පිපෙනවා.
1: සති අක රාත්‍රී 8ට ITN බලන්න.

0: ഹസ്സൻ സമീർ അധ്യക്ഷനയാക്ക്
1: മേനക തരുവാ രംഗിട്ടെ
2: മേക മാറ വേടക് നീ മങ്ങായ മഗി തരുവാ ബലന്ന കൊ ദെന്ന ലമേ
3: എന്ന പുതേ ആയു എൻ എൻ എൻ ആയു എൻ
1: തരുവാ രംഗിട്ടെ അന്ന
2: നാ ബലമുകോ അദ ലമേയ വരാങ് മിസക് മം മെതനിൻ യന്നഹ
0: മൽ മൈ കോൻ കോൻ
2: മങ്ങാവേ ആയു ബലന്ന
4: ലൊക്കയ്യ ഓയാട് കീല തീനോനെ හැමදේම වෙන්නේ නීතියට. උසාවියේ නියෝගයක් දෙයි වාර ආයු බාන්න බලන් කොහොමද කියලා. එතකොට එන්නේ දැන් යන්.
2: නොගියොත්.
4: යන්නේ මේ නිදියක්ේ. මෙතන ප්‍රශ්න ඇති කරන්නේ නැතුව කරුණාකර යන්න මෙතනින්.
0: සතියේ දිනවල රාත්‍රී 8ට ITN බලන්න.
5: මල් දිනුනි.
6: අම්මයි
5: මේ
0: දෙයියන්ගෙම පිහිටයි ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්.
7: ගෑනු පිරිමි වයසක මිනිස්සු පිරෙන්න ගේන්න ඕන.
8: අයියෝ ලොක්කා පොසා මං ගේන්නම්කෝ ගෑනු ඇතියලක.
7: මම ගෑන ඔබත් එක්ක ඉන්න ගෑනු ගැන නෙමෙයි. හරි මේ වැඩේට ඕන ගෑනු ගැන.
0: දෙයියන්ගෙම පිහිටයි.
9: හමස දන්නවද? ඒක අපි නන්දිත් එක්ක පරිලිලා. අනේ දැන් හොම්බ බිම වෙනගෙන ඉන්නේ. අපේ අප්පච්චි දැනගත්තද එහෙම තමසේ කිතක එෆ එකක් තියනවා කියලා තමසේ රෙදි නැතුව තමයි ගෙදර යන්න වෙන්නේ.
10: ඔයාගේ අප්පච්චි සද්ගුණවත් ධර්මරත්න මහත්තයානේ.
0: දෙයියන්ගෙම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.
11: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN.
12: හවස 5 වෙනාඩි 32යි දැන්.

0: රටට වග කියන රේඩියෝ
1: 5:45
2: ලක්කන් ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න සම

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: 6:43 දින සුබ නැකත ලොව විසිවන තැන්ට පත් වූ කොළඹ වරාය හෙල්ලින් පළමු තැන්ට යලි පැමිණි රුමේෂ් නේපාලයේ ඛේදවාචකය
3: ලක්කන්ද ප්‍රවෘත්ති සංසහයතියට බලාපොරොත්තු වන්න

0: ਲੱਖਣ ਲੱਖਾਂ ਵਡਮਾ ਲੱਖਣ ਤੇਰਾ
1: ਨੋਵੇਰੋ ਹਵਸ ਪਹਾਈ ਵਿਨਾਡੀ 56
2: ඇසේ සුද ඇවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයිකියා රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
3: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ නිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය පිළිදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
4: මෝටර්සයිකල්ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේති නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය. වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
6: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB යූත් ප්ලස් විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB යූත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම
7: FM 93.5 FM 93.7 ලකන Radio ITN

0: දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විතුන්ගෙන් අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රි වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කියනවා
0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවිබිමට කදිම සූර්යබල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0.71 711 711 1
1: රීදා වයි බීට් එකට මික්ස් වෙනවා

0: ඇහේ දොර ගඟේ තල නැහි නහදෙම විපෙනිලා
1: සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තමන කෝටි යටේ එන්එල්වි දනට තහනේ ලොතරයියෙන් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: 75%කටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත්ත්ව සහතිකෙන් පිටුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
4: ක්‍රිමිරාජ සුවසඳ ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
3: ක්‍රිමිරාජ සුවසඳ
4: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසඳවට එක්වන්න සාදර අනුග්‍රහය
5: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල් ගුලි දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලී ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය
6: FM 93.5 FM 93.7 ලකන්න රේඩියෝ ITN
7: හවස 6 විනාඩි 12යි ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නව නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.
8: ලාංකේය විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 011176479579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
7: හවස 6 විනාඩි 14 වෙද්දී ලක්කඩහගරිනෝ කියලා මම දාන්න FM 93.5 FM 93.7 මේ වෙලාවේ අද මතක් කරන ඔනේ කසාගල ග්‍රීන් සුපර් එක ගැන දැන් හවස 4 ඉඳන් මම ඔයාට මතක් කරා ඔයාගේ අත්‍යවශ්‍ය බර ටික ගන්නකොට ඔයාට පුළුවන්කම තියෙනවා වාසිත එක්ක ඩිස්කවුන්ට් එක ඔනේ කසාගල ග්‍රීන් සුපර් එකෙන් හොඳම දේවල් මිලදී ගන්න දැන් හැමදාම ඔයා ගන්න අලලුණු පරිප්පු මෙන්න මේ වගේ දේවල් වලට සුපිරි වාසි රසක් කසාගල ග්‍රීන් සුපර් එකෙන් ආර ගන්න පුළුවන්කම තියෙනවා ඒ විතරක් නෙවෙයි රුපියල් 25,000කට වැඩි බිල්පතට ණය පහසුකමක් වගේම දැන් නිවසටම ඩෙලිවරි පහසුකමක් වාර ලබා ගන්න පුළුවන්කම තියෙනවා කසාගල ග්‍රීන් සුපර් එකෙන් ඉතින් මේ වාසි ඔක්කොමත් එක්ක වාර පුළුවන් කසාගල ග්‍රීන් සුපර් එකෙන් මේ හැම බඩුවක්ම මිලදී ගන්න ඒ නිසා කසාගල කියන්නේ වගා බෙමෙන් ආරම්භ කරලා නිෂ්පාදනයේ හරහා වෙළඳපොළ දක්වාත් ඒ දෙකම දේශීය වෙළඳපොළෙන් ජාත්‍යන්තර වෙළඳපොළ දක්වාත් ගමන් කරන ව්‍යාපාරික අත්දැකීමක් තිංගාරි පොළංකම තියෙන කසාගල ග්‍රීන් සුපර් එකත් එක්ක වගේම කසාගල සමූහ ව්‍යාපාරයත් එක්ක විශ්වාසයෙන් එකතු වෙන්න හවස 6 විනාඩි 13යි වෙලාව ඒ වගේම මේ වෙලාවට මතක් කරන්න ඕනේ හඳහන ලොතරැය ගැන පුංචි රුපියල් 40න් ඔයාගේ වාසනාව ඔයාගෙම කරගන්න දැන් හැකියාව තියෙනවා ඒකට කරන්න තියෙන්නේ ලග්නත් එක්ක ඔයාගේ වාසනාව ගලප ගන්න ඔයාට පුළුවන්කම තියෙනවා හඳහන ලොතරැය මිලදී ගන්න ඒකෙන් ඔයාට අද හෙට වාසනාව හිමි වෙන්නේ නැති වෙන්න පුළුවන් හැබැයි ඔයාගේ පුංචි රුපියල් 40 අපතේ යන්නේ නැහැ මොකද ඒකෙන් ඔයාට පුළුවන්කම තියෙනවා රටේ සංවර්ධනයට අතුර දෙන්නෙක් වෙන්න ඒ නිසා ඔයාට පුළුවන්කම තියෙනවා මේ හැමදේමත් එක්ක ඔයාගේ වාසනාව ඔයාගෙම කරගන්න ගමන් රටේ සංවර්ධනයට අතුර දෙන්නෙක් වෙන්න ඔන්න හදහර ලොතරැය මිලදී ගන්න කියලා මේ වෙලාවේ මතක් කරනවා හවස 6 විනාඩි 14යි දැන්

0: FM 93.7 La Khanna Radio ITN
1: Habis sahaya minari dahatai.

0: හමසහයයි විනාඩි 22යි.
1: ඇසේ සුද ඇවිල්ලාද? දියබැටියාව ග්ලූකෝම වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හඳහන. ඔබත් අදම NLP හඳහඳ බලා ගන්න.
0: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබෙන කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජුමිලකන යටතේ ඔබේ පසුබිමට සහනයක්ද? මාසකට රුපියල් 25,000ක් දක්වා මිල තිකිනීම සඳහා ණය සහනයක් හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
3: FM 93.5, FM 93.7, ලකන Radio ITN.
4: බුද්ධ ධර්මය අවබෝධ කරත්වා.
0: හවස 6:23 වෙලාව. අදට හෙදන් ගිහින් එන්න හෙටත් හවස 4ට හම්බ වෙන බලාපොරොත්තු වෙයි. අට සුබ දවසක්.

0: අනුග්‍රහය
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB Youth Plus Youth එකටම set වෙන banking partner RDB Youth Plus කිනුවා
3: අවසන් රන්දෝලිය සුබනැකතට වීථි සංචාරයට සූදානමින් ඉදිරි වසර 10 දී නැගීමට ගැටලුවක් නැතැයි මහබැංකුව අධිපතිගෙන් සහතිකයක් බහලු වරායන් අතරින් කොළඹ වරාය ලෝ 20 වන ස්ථානයේ

0: කබරගල නිවාස ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් හෙට මලගම් පජාවට. පානීය ජලය සපයන්නේ රජයෙන් දෙවියන් පුරා ව්‍යාපෘති. නේපාලයේ කේත වාචකය. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම මෙනුරි ගින්නලිය. ප්‍රවෘත්ති සංස්කරණය චන්දන මාරසිංහ. නිකිලි පුන් පොහොය නිමිත්තෙන් දෙවිනපුරා ආගමික වැඩසටහන් රැසක් පැවැත්වෙනවා. ශාසන ඉතිහාසයේ වැදගත් කරුණු රැසක් සටහන් වූ අවස්ථාවක් ලෙසයි නිකිලි පොහොය සැලකෙන්නේ. පළමු ධර්ම සංගායනාව පැවැත්වීම විනය කර්ම සිදු කර වස් එළඹීමට නොහැකි වූ භික්ෂුන් වහන්සේට පසු වස් එළඹීම සඳහා බුදුන් වහන්සේ අනුදැන වදාළේද නිකිණිපුර පසොස්සක පොහෝ දිනකයි. පළමු ධර්ම සංගායනට පෙර ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන් වහන්සේ රහත් භාවයට පත්වේද අද වෙන දිනක බවයි ශාසන ඉතිහාසයේ සඳහන් වන්නේ. බුදුන් වහන්සේ බුද්ධත්වයේ ලබා පළමුව උරුමෙල් දනව්වේ සේනාලී ගමට වැඩම කරවීමද අදවැනි පුන් පොහෝ දිනක සිදු වුණා. ස්වාධීනෝපහණේ සෑම පොහෝ දිනකම ගෙනෙන සමනක්‍ර සජීව වැඩසටහන මෙවර විකාශය කළේ පනාගුඩ යුද හමුදා ශ්‍රී මහබෝධි රජ මහා විහාරස්ථානයේ කේන්ද්‍ර කරගනිමින් ලක්කන ගෝන්දරේ ශාසනාලෝක වැඩසටහන ඇතුළු ආගමික වැඩසටහන් රැසක් එම විහාරස්ථානයේ පැවති බව අප නියෝජිත මනෝජ් කොඩවිතාරණ සඳහන් කළා.
1: ස්වාධීන රූපවාහිනිය ඒ වගේම ලක්හඬ ඒකාබද්ධව සිදු කරන්නට යෙදෙන නිකිණි පුන් පොහෝ දිනය වෙනුවෙන් ආගමික වැඩසටහන් මාලාව අද යුද්ධ හමුදා ශ්‍රී මහා බෝධි රාජාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පවත්වන්නට යෙදෙන බව ඔබ දන්නවා. ඉතින් අද දවස පුරාවටම පෙරවරු 6ට පේවස් සමාදන් වීම වැඩසටහනෙන් අනතුරුව සාර්ථක ආගමික වැඩසටහන් රැසක් පවත්වන්නට යෙදෙන අපි මේ පින්බිම කේන්ද්‍ර කරගනිමින් මතක් කරන්න ඕන දහස් සංඛ්‍යාත ඕසෝසෙන් පිරිසක් මේ පින්බිමට අද පැමිණ සිටියස්. විශේෂයෙන්ම දානශීල භාවනා වැඩසටහන්, ධර්මදේශනා වැඩසටහන්, විශේෂයෙන්ම ලක්හඬ ශාසනාලෝක වැඩසටහන, පොඩි හාමුදුරන් වහන්සේගේ හෙට දවස වෙනුවෙන් මහා යතිවරයාණන් වහන්සේ ලබාවට පත්වන්නට අද දවසේදී කැපවීමෙන් පිරිවෙන අධ්‍යාපනය ලබන පොඩි හාමුදුරන් වහන්සේ වෙනුවෙන්ම කැපවුණු මහා ග්‍රන්ථ පූජාව ශාසනාලෝක වැඩසටහන 141 වරකට පත ඉතාම සාර්ථකව මේ පින්බිමේ සිට අපිට පවත්වන්නට පුළුවන්කම ලැබුණා. ඒ වගේම උන්වහන්සේ ශාසනයට පූජා කළ දෙමව්පියන්වත් අපි මේ පින්බිමට කැඳවා ගනිමින් දරුවෙක් ශාසනයට පූජා කරමින් සිද්ධ කළා වූ ඒ යුග මෙහෙවරාගයමින් ඒ දෙමව්පියන්ට විශේෂ පූජෝපාරයන් පවත්වන්නට යෙදුණා. ඒ වගේම විශේෂයෙන්ම සේවක මේ දවස පුරාවට මේ වැඩසටහන ඔබ වෙත සමීප කිරීමේදී අපිට කසාගල සමූහ ව්‍යාපාරයේ විශේෂ දායකත්වයක් ලබා දුන්නා. ඒ වගේම කසාගල ග්‍රීන් සුපර් එතකම මතක් කරන්න ඕනේ RDB බැංකුවත් අපිත් එක්ක ඉතාමත්ම බැතිපරව මේ ආගමික වැඩසටහන සඳහා අපිට විශේෂ දායකත්වය ලබා දුන්නා. ඔබ වෙත මේ ආගමික වැඩසටහන සමීප කිරීමේදී අද දවස පුරාවටම බොහෝ වැඩසටහන් රැසක් අපි සිද්ධ කළා. ස්වාධීන රූපවාහිනිය සමගින් ලක්හඬ ඒකාබද්ධව මේ පනාගොඩ යුද හමුදා ශ්‍රී මහා බෝධි රාජාරාම විහාරස්ථාන පිම්බිමේ සිටීම ඉතාමත්ම ර්ථකව මේ වැඩසටහන් අපිට දවස පුරාවටම ඔබ වෙනුවෙන් ගෙනෙන්නට හැකියාව ලැබුණා. මම ලක්කන ප්‍රවෘත්ති වෙනුවෙන් මනෝජ් කුඩවිතාරණ පනාගොඩ යුද හමුදා ශ්‍රී මහා බෝධි රාජාරාම විහාරස්ථානයේ පින්බිමේ සිට.
0: ඓතිහාසික සෙංකඩගල ඇසළමංගලයේ අවසන් රන්දෝලි පෙරහැර අද සවස 6:43 දින සුබ මොහොතින් වීථි සංචාරය කරනවා. දළදා වීදිය, යටි නුවර වීදිය, කන්දි වීදිය සහ ඩීසරණායක වීදිය ඔස්සේ ගමන් කරන පෙරහර රජ වීදියෙන් ඉහළට විත් ශ්‍රී දළදා මාළිගය වෙත ගෙවීම නියමිතයි. අවසන් රන්දෝලි පෙරහර නැරඹීම සඳහා විශාල පිරිසක් ඒකරාශී වී සිටින බවයි අපවාර්තාකරු නදීක දයාපණ්ඩාර සඳහන් කළේ.
2: සෙංකඩගල ඇසළ පෙරහැර මංගලයේ අවසන් රන්දෝලි පෙරහැර වීදි සංචාරය ඇරඹීමට තව තියෙන්නේ ස්වල්ප මොහොතක්. අවසන් රන්දෝලි පෙරහැරක් නැරඹීම සඳහා සැදැහැවතුන් විශාල වශයෙන් මාර්ග දෙපස රැස්ව සිටිනවා. දේශීය සැදැහැවතුන් මෙන්ම විදේශජයන්ද මෙවර පෙරහැර නැරඹීම සඳහා රැස්ව සිටිනු දැකිය හැකි. සැදැහැවතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 6000ක් පමණ සේවය යොදවා ඇති අතර ඔවුන්ට අවශ්‍ය පහසුකම් පෙරහැර සංවිධායක මණ්ඩලය මගින් ලබා දී තිබෙනවා. අද රාත්‍රී අවසන් පෙරහැර වීදි සංචාරය කිරීමෙන් අනතුරුව අලුයම දිය කපනා ගන්තොටේදී දිය කැපීම පසුදින දහවල් පෙරහැර සහ පසුදින සන්ධ්‍යාවේ එනම් හෙට දින පෙරහැර සමාප්ති සඳහන් පෙරහැර නිල වශයෙන් සමාප්තියට පත්වව සඳහන් සංදේශය දියවැඩ නිලමේවරයා විසින් ජනාධිපතිවරයා වෙත බාර දෙමින් අනතුරුව මෙවර වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍ය නිමාවට පත්වෙනවා. මම නදීක දයාබණ්ඩාර ලක්හඬ වෙනුවෙන් මහනුවර සිට.
0: මේ අතර පොලිසිය සඳහන් කළේ පෙරහැර වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බවයි. ගමන් මාර්ගයේ දුර කිලෝමීටර 2 150ක් වෙනවා. පෙරහර ගමන් කරන කාලය තුල විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය ඉල්ලීමක් කළේ. විශේෂ ආරක්ෂක වැඩිපුරක්ද ක්‍රියාත්මක වනවා. 2022 ආර්ථික අර්බුදයට පෙර පැවති මට්ටමට ශ්‍රී ලංකා ආර්ථිකයේ මෙවැනි විට වේගයෙන් ළඟා වෙමින් පවතින බව මහා බැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළා. ඒ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සංවිධානය කළ ජ්‍යෙෂ්ඨ රාජනිධාරීන් සහ රාජතාන්ත්‍රික ප්‍රජාවගේ හමුවකට එක්වෙමින් ජාත්‍යන්තර ද්වීපාක්ෂික සහ වාණිජ්‍ය හවුල්කරුවන්ගේ සහය ඇතිව ශ්‍රී ලංකාව ඉදිරි වසර 10ක කාලය සඳහා සම්පූර්ණ ණය ගෙවීම පිළිබඳ කිසිදු ගැටලුවක් නැමැති බවයි මහා බැංකුව අධිපතිවරයා පවසන්නේ.
3: ආර්ථික අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාව අඛණ්ඩව තෙවැනි වසරටත් ආර්ථික වර්ධනයක් වාර්තා කරමින් සිටිනවා. මෙම වසරේ ආර්ථික වර්ධනය 4.5% අතර මට්ටමක පවත්වා ගැනීමට අපේක්ෂා කරනවා. 2022 වසරේදී උග්‍ර විදේශ විනිමය හිඟය, ඉහළ උද්ධමනය, රුපියල යව ප්‍රමාණය සහ ණය අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාව ආර්ථික පීඩනයකට ලක් වූ අතර එම තත්ත්වයෙන් පසු කෙටි කාලයක් තුළ ආර්ථික ස්ථාවරත්වයේ යළි ගොඩනැංවීමට හැකිවීම විශේෂ ජයග්‍රහණයක්. රාජ්‍ය ආදායම ඉහළ නැංවීම, රාජ්‍ය වියදම් පාලනය කිරීම සහ මූල්‍ය විනය පවත්වා ගැනීම ආර්ථික ප්‍රකෘතිය සඳහා ප්‍රධාන වශයෙන් දායක වී තිබෙනවා. පසුගිය වසර තුනක කාලය තුළ රාජ්‍ය ආදායමේ දළ දේශීය නිෂ්පාදිතයට ඇති අනුපාතය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ ප්‍රගතියත් සමග ඉදිරි වසර 10 සඳහා ශ්‍රී ලංකාවේ ණය සේවා කරන බගකීම් වඩාත් කළමනාකරණය කළ මට්ටමකට පත්කර ගැනීමට අපට හැකි වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ සෛරී ණය ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවීම සම්බන්ධයෙන් ප්‍රධාන ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන තුන සමගද මෙවන විට සාකච්ඡා පවත්වනවා. ඉදිරියේදී තවත් ශ්‍රේණිගත කිරීමේ ඉහළ යාමක් ලැබෙනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. කෙසේ වෙතත් මෙතෙක් ලබාගෙන ඇති ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාම සඳහා අඛණ්ඩ මූල්‍ය විනය ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා දිගුකාලීන වර්ධනයක් තවදුරටත් අත්‍යවශ්‍යයි.
0: නේපාලයට බලපෑ ජලගැලීම් සහ නාය හම්බලින් විපතටපත් ජනතාව මුදා ගැනීමේ සහ ස්ථාන සැසීමේ මෙහෙයුම් සඳහා සහාය වීමට ශ්‍රී ලංකාව සූදානම් බව ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා සඳහන් කළා. සමස්ත නේපාල ජනතාව වෙත ශ්‍රී ලංකාවේ බලවත් ශෝකය පළ කරන බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. එක්සත් අනතමමින් ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළා. අග්‍රමාත්‍ය ආචාර්ය හර්මි අමරසූරියද නේපාල ජනතාවට සිය බලවත් ශෝකය පළ කර තිබෙනවා. මෙම අසීරු කාල සීමාවේ නේපාල ජනතාවට ශක්තිමත් වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බවයි අග්‍රමාත්‍යවරිය පවසන්නේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද විපෘතපත් ජනතාව වෙනුවෙන් ශෝක පණිවිඩයක් නිකුත් කළා. ශ්‍රී ලංකාව නේපාල රජය සහ ජනතාව සමග එක්ව සිටින බවයි විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ. සිද්ධියෙන් පුද්ගලින් 165කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා. සුන්බුන් අතර සිටමේ සිට පුද්ගලින් කිසෙවීමේ මෙහෙයුම්ද ක්‍රියාත්මකයි. නේපාලයේ පවතින හදිසි තත්ත්වය පිළිබඳ දැඩි අවධානයෙන් සහ ආරක්ෂිතව පසුවන ලෙස යට සිටින ශ්‍රී ලාංකිකයන්ට කත්මනු ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දැනුම් දුන්නා. අවධානම් සහිත ප්‍රදේශවල විසින ශ්‍රී ලාංකිකයන්ට ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසයි දැනුම් දී තිබෙන්නේ. යම් ශ්‍රී ලාංකිකයෙකුට හදිසි සහයක් හෝ සම්බන්ධීකරණයක් අවශ්‍ය නම් කත්මන්ඩුහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ඇමතීමේ හැකියාව පවතිනවා. ඒ 977-98-51-4-86-53 යන දුරකථන අංකය ඔස්සේ. නේපාලයට බලපෑ ගංවතුර සහ නායාම් හේතුවෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව ඇති බවට වාර්තා නොවන බවයි කත්මන්ඩු ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසන්නේ. ලෝකී කාර්යබහුලම බහලුම් වරායන් අතරින් කොළඹ වරාය ලෝ 20 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. කොළඹ වරාය දකුණු ආසියාව සහ ඉන්දිය සාගර කලාපය සඳහා ප්‍රධාන ප්‍රතිනියෝගිත මධ්‍යස්ථානයක් ලෙස ශක්තිමත් වීමෙන් පවතිනවා. ඒ අනුව කොළඹ වරාය ගෝලීය වරාය ක්ෂේත්‍රයේ සිය තරංකාරීත්වය තවදුරටත් ඉහළලංවා ගනිමින් සිටින බවයි ජාත්‍යන්තර සමෘද්ධිය ක්ෂේත්‍රය පවසන්නේ. ඇල්පලයින් වික්ලි මැට්‍රින් නිවස්ටේල් වාර්තාව පෙන්වා දුන්නේ පසුගිය වසරේ 26 වන ස්ථානයේ සිට කොළඹ වරාය මේ වන විට 20 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති බවයි. 2026 ජනවාරි සිට ජූනි දක්වා කාලය තුළ කොළඹ වරායේ ක්‍රියාත්මක බහලුම් පරයන්ත පහ එක්ව අඩි 21 බහලුම් එකක 44,44,034ක් මේවා තිබෙනවා. 2025 වසර සමග සැසීමේදී ඒ සියයට 11.9% වර්ධනයක්. කොළඹ වරායේ ප්‍රධාන ව්‍යාපාරික ක්ෂේත්‍රයේ වන ප්‍රති නැවගත මහලු මෙහෙයුම් 12.6% වර්ධනයක් පෙන්නුම් කර ඇති බවයි වාර්තාවෙහි සඳහන් වන්නේ. දේශීය මහලු මෙහෙයුමේද 8.3% වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. පසුගිය වසරේ පළමු මාස 6 තුල නෞකා 216ක් වරායට පැමිණි අතර මේ වසරේ මුල් මාස 6 තුල නැව 266ක් වරායට පැමිණ තිබෙනවා. මලියගම් ප්‍රජා වෙනුවෙන් ක්‍රියාත්මක කළ කපරගල නවෝද්‍යාපුරම් නිවාස ව්‍යාපෘතිය ජනාධිපති අනුකුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට එම ජනතා වෙත පැවරීමට නියමිතව තිබෙනවා. 2023 මාර්තු මාස 19 වෙනිදා හල්තුමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට ඇත පූනාගල කබරගල ලියන්ගහවිල කන්ද ප්‍රදේශයේ නායමකෙන් පවුල් 50කට ආසන සංඛ්‍යාවකට දිවාස අහිබුණා. එතැන් සිට ඔවුන්ට සිදුවේ ප්‍රදේශයේ වසදමා තිබූ තේකම්හලක අතිශය දුෂ්කර ජීවිතයක් ගත කිරීමටයි. ඕනිම දුෂ්කරතාවෙන් මුදාගෙන නිවාස ලබා දීමට වත්න රජයේ තීරණය කළා. ඒ පොහොසත්ට ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති යථාර්ථයක් බවට පත් කරමින් මලේගම මහිචී වැඩසටහන් නැරතේ ඔවුන් වෙනුවෙන් නව නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කළේ වැවිලි හා ප්‍රජා යටතල පහසුකම් අමාත්‍යංශයේ බෝලිකත්වයෙන්. 5.10 බැගින් වූ ඉඩමක අංග සම්පූර්ණ නිවාස 50ක් ඉදිකර තිබෙනවා. වර්ගඩි 550කින් සමන්විත මෙම එක් නිවසක් සඳහා වැය කර ඇති මුදල රුපියල් 132ක්. නිදන කාමර දෙකකින් සාලයකින් මුළු තැන්ගේකින් සහ නාන කාමරයකින් මේ සමන්විතයි. ඉඩම සමග එක් නිවසක වටිනාකම රුපියල් 160කට අධික බවයි පුරෝකථනය කර ඇත්තේ. මේ නිවාස සඳහා වැය කර ඇති සම්පූර්ණ මුදල රුපියල් මිලියන 160ක්. ප්‍රදේශ රැසකට අදත් වැසි ඇති වී හැකි බව කාලුණු විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. බස්නාහිර, සබරගමු සහ වයම් පළාත් මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ද ඒ අතර වනවා. මධ්‍යම කඳුකරේ බටහිර බැවම් ප්‍රදේශ, උතුර උතුරු මැද සහ වයම් පළාත්වලත්, ටෙකුණාමලේ සහ බොණ්ඩාගලතු දිස්ත්‍රික්වලත් විටින් විට හමන සුළඟේ පැවේගය 5 km/h පමණ විය හැකි බවයි කාලුණු විද්‍යාඥ සචිත්‍ර වික්‍රමසූරිය මහතා පවසන්නේ.
4: ඊයේ දිනේට සාපේක්ෂව වැසි තත්ත්වයේ ප්‍රමාණාත්මක සුළු අඩුවීමක් අද දිනේ බලාපොරොත්තු වෙනවා. කෙසේ වෙතත් බස්නාහිර, සබරගමුව, ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය යන ප්‍රදේශවල අද දිනේ සිටින්නට වැසි අපේක්ෂා කරනවා. මේ ප්‍රදේශවලින් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි වැසි අද දිනේත් බලාපොරොත්තු වෙනවා. මොනරාගල, අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට යන දිස්ත්‍රික් වැසි යෝගිකුරුම් සහිත වැසි අද දිනේත් ඇතිවීම සුළු හැකියාවක් පවතිනවා. සෙසු ප්‍රදේශවල වියලි කාලගුණ තත්ත්වය තදුරටත් පවතිනවා. මුහුදේ වැසි තත්ත්වය සැලකුවොත් හලාවත සිට කොළඹ රහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි අපේක්ෂා කරනවා. කෙසේ වෙතත් කංකසන්තුරේ සිට මන්නාරම හරහා හලාවත දක්වා සහ හම්බන්තොට සිට පොතුල් දක්වා වෙලට ඔබ වෙන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය 50-60 දක්වා වැඩි වෙන්න පුළුවන්. ඒ හේතුවෙන් මුහුදු ප්‍රදේශ විටින්නට රළු වීම හැකියාව පවතිනවා.
0: මේ අතර නැගිරින පළාතමින් පොළොන්නරුව, යාපනය, කිල්නොච්චිය, මුළුතෙව් සහ මොණ්ඩාගල දිස්ත්‍රික්වල ඇතැම් ස්ථානවලට උණුසුම් දර්ශකය අවධානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකි බවත් දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නා. වියලි කාලගුණයේ හිතින් ප්‍රදේශ ගණ්ඩාමකම ජලය නොමැති වීමෙන් ජනතාව මෙන්ම වනසතුන්ද පීඩාවට පත්ව සිටිනවා. මැතිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ මලල්ලාරු සහ බෙරිවිලෙන ප්‍රදේශවලටද ඉන් බලපෑම් ලැබුණා. ජලය සහ ආහාර නොමැතිවීමෙන් අලියතුන් ගම්මානවලට කඩාවැදී වගා විනාශ කරන බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. මෙම තත්ත්වය හැම පීඩාවට පත්වුවන්ට සහන සැසීමට රජයේ පුළුල් වැඩපිළිවෙලක් මෙවන විටත් සකස් කර තිබෙනවා. අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති බවයි රජය පවසන්නේ. වගා හානි සඳහා බන්දි කිවීමේ කටයුතුද ආරම්භ කර තිබෙනවා. බොණ්ඩාගල දිස්ත්‍රික්කයේ ජල සම්පාදක සේවා අඛණ්ඩව පවත්වා ගැනීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වුණා. වසර 20ක් නොසඳුණු වැටුප් විෂමතා විසඳීමට වත්මන් රජයේ වැටුප් කොමිසම පිහිටුවා තිරසර විසඳුමක් ලබා දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූර්යරච්චි මහතා සඳහන් කළා. එහි දේපළ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථාන ශ්‍රමණාගාරයේ පැවති සංවර්ධනධාරී සංගමයේ මාධ්‍ය හමුවකට එක්වෙමින්
5: එහෙමනම් එදා පාරේ වැටුප් විෂමතාවය නිවැරදි කරන්න කියලා සටන් කරපු 6/2006 වැටුප් චක්‍රලේඛනෙන් නැති කරපු ඒ වැටුප් විෂමතාවයට වසර 20ක් තිස්සේ විසඳුම් ලබා නොදීපු වටපිටාවක අද ජාතික ජනබලවේගයේ ආණ්ඩුවත් එවගේම ජනාධිපති සහ මුදල් අමාත්‍යවරයා ලෙස අනුරසනායක ජනාධිපතිතුමා ඒ විශේෂ ගැසට් නිවේදනයකින් එතුමාගේ විධායක බලතල යටතේ ඒ පත් කරපු වැටුප් කොමිසම දැන් වැඩ ආරම්භ කරලා තියෙනවා. ඒ නිසා ඔබ සමාජිකයන්ව අන්දන් නැතුව, සමාජිකයන්ව බොරුවට රවට්ටන්න නැතුව, සමාජිකයන්ට බොරු තොරතුරු දීලා අවුස්සල නිකන් තමන්ගේ බඩ වඩා ගන්න, තමන්ගේ පටු වාසි ලබා ගන්න උත්සාහ නොකර වගකීතු වෘත්ති සමිති විදිහට කළ යුතුව තියෙන්නේ තමන්ගේ සේවාවේ ශ්‍රේණියේ ඒ තියෙන වැටුප් විෂමතා, තමන්ගේ යෝජනා ටික, අදහස් ටික, විෂමතාවයන් ටික පැහැදිලිව සටහන් කරලා වැටුප් කොමිසමට පළමුව බාර දීම තමයි මේ රටේ වගකීතු සෑම වෘත්ති සමිති ව්‍යාපාරයකම වෘත්ති සමිතියකම නායකත්වයේ වගකීම් විය යුත්තේ කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා මේ රටේ සමස්ත වැඩ කරන ජනතාවට අපි පණිවිඩයක් දෙනවා මේ වෙලාවේ තමන්ගේ සේවාව ශ්‍රේණියට අදාළව තමන්ගේ වෘත්ති සමිතියේ කටයුත්ත කරන්න නැත්නම් තමන්ට උනත් පුළුවන් පෞද්ගලිකව තමන්ගේ තනතුරට සහ සේවාවට ශ්‍රේණියට අදාළව ගැටලු විෂමතාවය ලිඛිතව කොමිසම් සභාවට බාර දෙන්න පුළුවන්. වගකීතු වෘත්ති සමිතිය තමන්ගේ වගකීම පැත්තක තියලා වෙනත් ඒකාබද්ධ විපක්ෂයේ සුම්බුම් විපක්ෂයේ උමනාවන් ඉටු කරන්න, නිකන් වැඩ කරන පන්තිය පාවිච්චි කරන්න, විවිධ සටන් වලට පොළඹවන්න උත්සාහ කරනවා නම් අපි සමාජිකයට කියනවා, වැඩ කරන ජනතාවට කියනවා, ඔබේ ගැටලුව වැටු කොමිසම යුනියන් එක හරහා වේ නැතත් බාර ගන්නවා. ඒ නිසා තනි තනි සමාජිකයට උනා තැපෑලෙන්, විදුලි තැපෑලෙන්, WhatsApp මගින්, ඊමේල් මගින් තමන්ගේ ගැටලුව විෂමතාවය වැටු කොමිසමට ලබා දෙන්න පුළුවන්කම තියෙනවා.
0: ඉල්ලීමක් නොකර රාජ්‍ය සේවකයින්ට ඉහළම වැටුප් වැඩි කිරීමක් සිදු කළ එකම රජයේ වත්මන් රජයේ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අජන්ත ගම්මැත්තගේ මහතා සඳහන් කළේ.
6: තාමත්ම බංකොලොත් වෙච්ච මහා භාණ්ඩාගාරය හිස් කරපු එහෙම රටක් තමයි තිබුණේ. හැබැයි එහෙම රටක් තිබිලත් අපිට පුළුවන් වුණා විශේෂයෙන්ම පහුගිය අයවැය වලදී රාජ්‍ය සේවකයන් පාරට බහින්නේ නැතිව එයාලගේ වෘත්ති අයිතිවාසිකම් දිනා ගන්න පුළුවන් විදියට ඉල්ලන්නේ නැතුව වැටුප් වැඩි කරපුකම ආණ්ඩුව මං හිතන්නේ මේ ආණ්ඩුව වෙනදා අයවැය කිට්ටු වෙනකොට රජයේ සේවකයෝ පාරට බැහැලා සටන් කරලා චම් වැටුප් දිනා ගන්නවා. නමුත් ඊට වඩා ජීවන වියදම ගැන සලකලා රජයේ මුදල් පිළිබඳව සැලකිලි ලක් කරගෙන අපි ඉතාමත්ම සාධනීය විද්‍යාත්මක වැටුප් වැඩිවීමක් 2027 දක්වා වැටුප් වැඩි වෙන විදිය පිළිබඳව 2025 අයවැයේදී අපි ඉදිරිපත් කළා තියෙනවා. සමස්ත රාජ්‍ය සේවය ගැන හිතලා මේ තීන්දුව తీරන අරගෙන අදාළ මැදිහත්වීම් කරා.
0: විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවයේ අනන්‍ය සේවාවක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය ලැබීමෙන් එම සේවාව රටට වැඩි වශයෙන් ලබාගත හැකි බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කළා. ඒ පිළිබඳව අදහස් පළ කරන සංගමේ ලේකම් විශේෂඥ වෛද්‍ය ආර් ඥානසේකර මහතා
7: රජයේ අමාත්‍ය මණ්ඩලයෙන් විශේෂ වෛද්‍යවරු වෙනුවෙන් අනන්‍ය සේවා කාණ්ඩයක් ස්ථාපිත කිරීමට අනුමැතිය දීලා තියෙනවා. මෙය අවුරුදු 15ක 20ක ඉල්ලීමක් අවශ්‍යතාවක්. මේ තීරණය මගින් ශ්‍රී ලංකා වෛද්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් වෙයි. රජය විසින් ගත්ත මේ තීරණය නිසා ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවයට ලොකු වරප්‍රසාදයක් ලැබිලා තියෙනවා. වඩාත් ගුණාත්මක සේවය ඉස්සරහට ලැබිය යුතුයි. අතිමණ්ඩලයේ තීරණ නිසා විශේෂඥ වෛද්‍යවරුන් වෙනම සේවා කාණ්ඩයකට යටත් වෙනවා. එහෙම ගත් එකෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සර්විස් කැටගරි එක වෙනස්ුනාම සේවා කරන අවස්ථාව ඒකට සුදුසුකම් එම අදාළ සුදුසු විදියට රජයෙන් ලබා දෙන්න පුළුවන්. දැන් පෞගිය දවස්වල තිබිච්ච ලොකුම ප්‍රශ්න තමයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ බුද්ධිගරණ. ඒ වගේම තව විශේෂ ප්‍රශ්නයක් තිබුණා අලුතින් පත්වීම අරගෙන යන කනිෂ්ඨ වෛද්‍යවරු විශේෂඥ වෛද්‍ය පුහුණු වලට ඇතුළත් වෙන්නේ නැහැ. ඒකට හේතුව විශේෂඥ වෛද්‍යවරු අදාළ තනතුරු අදාන පාසුකම් සැලකිලි ලැබිලා නැති හින්දා මේ ගත්ත වැදගත් තීරණ නිසා ඉස්සරහට පුළුවන් විශේෂඥ වෛද්‍යවරු සේවාවට අවශ්‍ය තැන ලබා දීලා විශේෂඥ සේවාව ශක්තිමත් කරන්න.
8: දැන් ඒ අතර බෙදීමක් ඇති වෙන එකක් නැද්ද මේ තුලේ?
7: නෑ, බෙදීමක් ඇතිවෙන්න හේතුවක් නැහැ. දැන් විශේෂඥ වෛද්‍යවරු වෙනවලා ගියාම සාමාන්‍ය ශ්‍රේණි වෛද්‍යවරුන්ටත් ඒගොල්ලෝගේ කැරියර් පාත් එක හදාගෙන තවත් ඉහළට යන්න එක තවත් එතන ප්ලස් පොයින්ට් එක තව වරප්‍රසාදමක් ඒගොල්ලටත් ලැබෙනවා මේකෙන්.
0: පාසල් නිවාඩු සමයේ දෙහිවල ජාතික සත්ව උද්‍යානයට වාර්තාගත පිරිසක් පැමිණ තිබෙනවා. සාමාන්‍ය දිනයකට වඩා හතර ගුණයක් එසේ පැමිණෙන බවයි සත්ව උද්‍යානයේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය චන්දන රාජපක්ෂ මහතා පවසන්නේ. සත්ව මාරු වැඩසටහන යටතේ ඉදිරියේදී දුර්ලභ සතුන් කිහිප දෙනෙකුම දෙහිවල සත්ව උද්‍යානයට ලැබීමටද නියමිතයි.
9: 10,000කට අධික සංඛ්‍යාවක් ඊයේ දවසේ පමණක් දෙහිවල සත්ව උද්‍යානය නැරඹීම සඳහා පැමිණලා තියෙනවා. සාමාන්‍යයෙන් දෛනිකව අපට පැමිණෙන්නේ 2000ක් 2500ක පමණ සංඛ්‍යාවක් තමයි නරඹන්නන්. නමුත් මෙය සිව් ගුණය දක්වා වැඩිලා තිනවා මේ වෙනකොට. ඊයේ දවසේ විතරක් රුපියල් මිලියන 2.5ක පමණ ආදායමක් ලබාගෙන තිනවා සත්වෝද්‍යානය. කොවිඩ් සමයේදී සත්ව හුවමාරු වැඩසටහන් කෙරුණෙම නැහැ. මේ නැවතත් සත්ව හුවමාරු වැඩසටහන් ආරම්භ කරලා තියෙන්නේ. විශේෂයෙන්ම ඔක්තෝබර් මාසයේදී ජිරාෆ් ජෝඩු දෙකක් උගණ්ඩාවෙන් අපට ලැබීමට නියමිත වෙලා තියෙනවා. තවත් සතුන් විශේෂ ගණනාවක්ම සත්වෝද්‍යානයට වීමෙන් කිසි තියෙන අඩුපාඩුවක් තියෙනවා නම් එය මගහැරලා යෑම ඉතාම ඉක්මනින් අපිට කරගන්න පුළුවන්.
0: රාජකාරී වේලාවන් තුළ සමාජ මාධ්‍ය භාවිතය සහ දුම්රිය මෙහෙයුම් කටයුතුවල සංවේදී තොරතුරු සමාජගත වීම වැළැක්වීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ චක්‍ර ලේකයක් නිකුත් කර තිබෙනවා. දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් සහ සේවකයන් රාජකාරී වේලාවන් තුළ සහ රාජකාරියට සම්බන්ධ අවස්ථාවලදී සමාජ මාධ්‍ය හරහා සංවේදී තොරතුරු ප්‍රසිද්ධියට පත් කිරීමේ ප්‍රවණතාවක් නිරීක්ෂණය වුණා. එමගින් දුම්රිය සේවයේ විශ්වසනීයත්වය, මගේ ආරක්ෂාව සහ ආයතනික විනය බරපතල ලෙස අනතුරු වැටීම හේතුවෙන් ඒ වළක්වා ගැනීමට චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ. දුම්රිය සාමාජිකාරිවරයා, දුම්රිය නිල මාධ්‍ය ප්‍රකාශකවරයා සහ තොරතුරු නිලධාරියට පමණක් දෙපාර්තමේන්තුවේ නිරතුරතුරු බාහිර පාර්ශ්වයන් වෙත හෝ මාධ්‍ය වෙත ලබා දීමේ අවසරය හිමිව තිබෙනවා. චක්‍රලේඛයේ උපදෙස් උල්ලංඝනය කරමින් කටයුතු කරන නිලධාරීන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි අදාළ චක්‍රලේඛයේ සඳහන් කර තිබෙන්නේ. සමාජ මාධ්‍ය ඔස්සේ කාන්තාවන් සහ ළමුන්ගේ පුද්ගලික ඡායාරූප මෙන්ම ලිංගික දර්ශන මිලදී ගැනීම සහ අලෙවි කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය බරපතල අනාවරණයක් සිදු කර තිබෙනවා. මෙවැනි ක්‍රියාකාරකම් හේතුවෙන් කාන්තාවන් සහ ළමුන්ගේ පෞද්ගලිකත්වය මෙන්ම ආරක්ෂාවටද බරපතල තර්ජන එල්ල විය හැකි බවයි අමාත්‍යංශය පෙන්වා දුන්නේ. එබල නීති විරෝධී ක්‍රියාකාරකම් සිදු කරන පුද්ගලින්ට එරෙහිව පවතින නීති යටතේ පියවර ගන්නා බවත් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය අවධාරණය කළා. සමාජ මාධ්‍ය අවකාශය තුළ සමූහ මගින් ළමුන්ගේ සහ කාන්තාවන්ගේ ලිංගික දර්ශන මෙන්ම පුද්ගලික ඡායාරූප මිලදී ගන්නා සහ මුදලට අලෙවි කරන මාර්ගගත ජවරම්කම් පිළිබඳවයි එලෙස තොරතුරු හෙළි කරගෙන තිබෙන්නේ. ව්‍යාජ ගිණුම් මගින් තමන්ට සමීප පුද්ගලයන් සහ පෞලිය සමාජිකයන්ගේ ඡායාරූප පවා අලෙවි කිරීමට උත්සාහ දැරීම පිළිබඳව තොරතුරු හෙළි වුණා. එම සමූහ අතරින් බහුතරයක් විදේශවල සිට ක්‍රියාත්මක වන බවද හෙළි කරගෙන තිබෙනවා. නේපාලේ හටගත් ජලකෙලීම් සහ ඩායම් වලින් පුද්ගලයන් 359 දෙනෙක් මිය ගොස් තිබෙනවා. මල්සිරු 270ක් සොයාගත් බවයි පොලිසිය පවසන්නේ. 1500 දෙනෙක් පමණ අතුරුදන්ව සිටිනවා. ඒ අතර සිටින විදේශිකයන්ගේ සංඛ්‍යාව 700 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ. ඉන්දීය ජාතිකයන් 200 දෙනෙක්, ඇමරිකානු ජාතිකයන් 47 දෙනෙක් සහ ඕස්ට්‍රේලියානු ජාතිකයන් 34 දෙනෙක්ද ඒ අතර වෙනවා. ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා ආරක්ෂකංශය සමාජිකයන් 2000කට වැඩි පිරිසක් යොදවා තිබෙනවා. කෙසේ වෙතත් සන්නිවේදන පද්ධති බිඳ වැටීම හේතුවෙන් සම්බන්ධතා ඇතිකර ගැනීමට බලපෑම් ලැබුණා. නායම් අවධානම තවමත් පවතින බවයි නේපාල සහන කණ්ඩායම් පෙන්වා දුන්නේ. සුන්බුන් අතර සිටීමේ සිටින පුද්ගලින් සෙවීම සඳහා පොළොල් මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. මෙහෙයුම් අතරතුර ජලවිදුලි ව්‍යාපෘතියක් ආශිත උමක සිරවේ සිටි හත්දිනකු බේරාගත් බවත් ආරක්ෂකංශ සඳහන් කළා. එක්සත් ජනපද භූවිද්‍යා සමීක්ෂණ ආයතනය පෙන්වා දුන්නේ ග්ලැසීරයේ කඩාවැටීම් සහ සුන්බුන් පහළට ගලා ඒමින් මෙම විනාශකාරී තත්වය හටගෙන ඇති බවයි. විපතට පත්වූවන්ට සහන සැසීම සඳහා අමෙරිකාව, චීනය සහ ඉන්දියාව සහ යුරෝපා සංගමයේද ඉදිරිපත් වුණා. විශේෂඥයින් පවසන්නේ ආපදා කලාපෝල ගංගාවල ඇති සුන්බුන් යළි ගංවතුර අවධානමක් ඇතිවීමට හේතුවක් විය හැකි බවයි. ඒ අනුව නේපාල බලධාරීන් යළි ජලකෙලීම් අනතුරු ඇඟවීමද නිකුත් කර තිබෙනවා. ලෝක හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගත කිරීමල යළිත් වරක් පළමු ස්ථානය හිමි කර ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් තිබෙනවා. ඒ ප්‍රසාද ලකුණු 1363ක් ලබා ගනිමින් මෙතෙක්හි පෙරමුණේ පසු ජර්මනියේ ජෝලියන් වෙබ දෙවන ස්ථාන පත්ව තිබෙන්නේ ප්‍රසාද ලකුණු 1342ක් ලබා ගනිමින්. ග්‍රෙනිඩාවේ ඇන්ඩර්සන් පීටර්ස් තුන්වන ස්ථානයේ පසුවනවා. ශ්‍රී ලංකා ඉන්දියා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජයපරිදිමෙන් තොරව අවසන් වුණා. සිය පළමුව වෙනුවෙන් මුලින් පන්දර පහර දුන් ඉන්දිය කණ්ඩායම ලකුණු 503ක් රැස් කළා. ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙනිමේදී රැස් කළේ ලකුණු 290ක් පමණයි. දෙවනි නිමිත ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව දිනය අවසන් වන විට කඩලු 9ක් තැවී ලකුණු 429ක් රැස් කරගෙන සිටියා.
10: ලකුණු ප්‍රවෘත්ති යළි සිරස්තල
0: අවසන් රන්දෝලිය සුබ නැගතට වීථි සංචාරය ආරම්භයි. ඉදිරි වසර 10 දී ණය ගෙවීමට ගැටලුවක් නැතැයි මහ බැංකු අධිපතිගෙන් සහතිකයා. බහළු වරායන් අතරින් කොළඹ වරාය ලොව 20 වන ස්ථානයේ. කබරගල නිවාස ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් හෙට මලේගම් ප්‍රජාවට. පානීය ජලය සපයන්න රජයෙන් දෙවිනපුරා ව්‍යාපෘති. නේපාලයේ ඛේදවාචකය. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. යළිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
10: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
11: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: සුබ සන්ධ්‍යාවක් හවස 6:58.
1: ඇසේ සුදැවිල්ලද? ඩයබටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල බත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
2: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus. විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර්. RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
0: තිමිර උඩල මත් නිර්මාණයක්.
3: මට හිතෙන විදිහට දෝනි, තාත්තගේ මොකක් හරි ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඔය මාත්‍යත් එක්ක.
4: ප්‍රශ්නයක් තිබ්බත් ඒක පාරණ ප්‍රශ්නයක් වෙන්න ඕනේ නැන්ද? සමහර විට මම බස් වල වැඩ කරන කාලේ මොකක් හරි හිතමනාපයක් වුණාද දන්නේ
3: නැහැ. අනේ මන්ද දරුවෝ. අනිත් එක ඉතින් එහෙම දෙයක් වුණා නම් මේ මනුස්සයර මාත් එක්ක කියන්න පුළුවන්. කිසි දෙයක් කියන්නේ.
0: සිහිනක තනි වෙලා.
5: මං සචිගේ ෆෝන් එකකින් මැසේජ් එකක් දැම්මා අම්මා. මං තාට එකකින් කෝල් එකක් දෙන්න.
6: කෝල් කරලා අහනොත් එන්න ගහනවා ෆෝන් එක පොලේ.
4: අනේ නිකි මගේ ෆෝන් එක නම් දෙන්න බෑ. මගේ ෆෝන් එක පොලේ ගහයි.
0: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.

0: ප්‍රේමේ අනන්තේ විඳින්න
1: සඳදී තහර
0: සමානුග්‍රහය
2: කෝටි 11 දන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 1000 160 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 දන නිදානයේට රුපියල් 40ක් හොඳටම ඇති
3: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011 76 679 579
0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන

0: සෙත නෙවී පහන් වෙන තවත් දවසක්. උදේ ඉඳන් මං හිතන්නේ බොහෝ දේවල් අහන්නට ඇති හිත නිවි පහන් වී යන දේවල්. එනිසා ඒ නිවුණු පහන් සෙත තව දුරටත් ආදරයෙන් මානවීය ප්‍රේමයෙන් පුරවන්න අවසරයි අදත් සඳදිය දහර තුළ නිකිණි පුර පසළොස්වක පොහොය දිනය. අද පොහොයක වැදගත්කම කියන දේ ගැන අපි නිරන්තරයෙන්ම කතා බහ කරනවා. එහෙම කතා කරද්දී ස්වාමීන් වහන්සේලා වස්සමාදන් වීමේ කටයුතු වලදී පසු වස්සමාදන් වීමේ කටයුතු ආරම්භ වෙන නිකිණි පොහොය දවසක, ඒ වගේම ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ කරලා තියෙන්නේ නිකිණි පුර පසළොස්වක පොහොය දවසක. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා මාස 3ක් ගත වුණාට පස්සේ එන මේ වගේ බොහොමයක් කාරණාවන් තියෙනවා. නිකිණි පුර පසළොස්වක පොහොය පිළිබඳව කතා කරද්දී විශේෂත්වයන් විදිහට ශාසනික ඉතිහාසය තුළ සිදු වුණු ඉතින් මේ සියලු දේවල් එක අද අපි ඔබේ හිතට දැනෙන ගීත එකතුවක් එක්ක හමු වෙනවා. රාත්‍රී 9 වෙනතුරු සඳ දිය දහර සමග ආදරෙන් ගත කරන්න. ඉතින් නියුණු පහන් වනුසෙත ආදරෙන් මානවීය ප්‍රේමයෙන් පුරවන්නයි අපි අද මේ සූදානම් වෙනද වගේ.
1: ඔව්, දැන් අද දවසේ නම් ගොඩාක් කලාවට අපේ හිත වෙනස් පාරකට ගෙනියන්න දේවල් තමයි ඇහෙන්නේ. ඉතින් ඒක හැමදාටම ඒ හිත ඒ තත්ත්වේ පවත්වාගෙන යන්න පුළුවන් නම් වටිනවා. නමුත් ඉතින් අපිත් පුරුදු වෙලා තිනවා පොයේ දවසට අපි මේ විදිහට හිත හදා ගන්න ඕන, අනිත් දවස්වල කමක් නැහැ කියලා. නමුත් මතක තියාගන්න ඕනේ දේ තමයි පොයේ දවසට වුණත් අනිත් දවස්වලට වුණත් විශේෂ දෙයක් කියලා දෙයක් නෙමෙයි. පොයේ දවසට පව නොකල ඉන්නවා කියන එකේ තියෙන කොන්දේසිය හොඳයි, අඩු ගන්න පොයේවත් ඉතුරු වෙන එක. හැබැයි ඒවා නොකර ඉඳීම තුලින් සැනසීම ලැබෙන්නේ ඔබට, ඔබේ හිතට තමයි. ඒ නිසා පොයේද පොයේ දවසට වෙන දවසක්ද කියන එක හිතන්න එපා. ඔබට පුළුවන් නම් ඔබේ හිත හදා ගන්න ඒ

0: දහර සමග ලකන හගෙන ඔබ අද සඳදේ දහර වෙනුවෙන් අනුග්‍රහක දායකත්වය ලබා දෙන කවුද කියලාත් මතක් කරන්න ඕනේ. ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදයේ කියන ජාතිකල උතරයි මණ්ඩලයේ සමගින් ඩෝමාසන් ග්‍රේවි කිටේ මේ යන්ත්‍රය ඔබට මෙලදී ගැනීමේ අවස්ථාව ලබා දෙන මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් පොත්ගලික සමාගම තමයි අනුග්‍රහක දායකත්වය ලබා දෙන්නේ සඳදේ දහර වෙනුවෙන්.
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන

0: සුසිල් ප්‍රේමරත්න මෙගිත ගෑන්නේ ලතාවල්පල එක්ක ආනන්ද සරත් විමලවීර ගීතය ලිව්වේ. අපි කලින් ඇහෝ ගීතයේදී එක තැනකදී අපිට ඇහුණා මල් සුවඳ දුන් මහියංගනේ කියලා. මේ ගීතත් එක්ක අපිට යන්න පුළුවන්කම තියෙනවා ඒ මතකයන් හොයාගෙන. සොර බොර වැව හා මහියංගනයද බින්තැන්නට හිමි වූයේ.
1: මේ ගීතය බෞද්ධ ආගමික ගීතයටත් වඩා පොඩ්ඩක් ලංකාව ගැන කියවෙන ගීතයක් තියෙන්නේ. ලංකාව ගැන අපිට හැමදාම තියෙන අර අතීත ස්මරණ, අතීත මුතුන් මිත්තෝ අපට හදලා දුණු, රට පිළිබඳ ඇති වෙන ආඩම්බරය මුසු හැඟීම ජනිත කරවන ගීයක්. ඒ නිසාම කළු කැලණි නදී කියලා මහවැලි නෑ, හැබැයි මෙතන ඒ ගංගාවල් ගැන කතා කරන, සමනල කිරිගල විදුරු තරාගල වගේ කඳු ගැන කතා කරනවා, හග්ගල පේරාදෙණිය මල්වතු ගැන, දුන් හිඳ වගේ දියැලි ගැන කතා කරනවා. මේ ඔක්කොම සබාදහමේ ආශ්චර්යවත් නිර්මාණ අප වෙනුවෙන් අපට ලබා දුන්නු. අප ඒ ආශ්චර්ය විනාශ කරමින් ගියා වුණත් ඊළඟට මිනිසාගේ දායකත්වයේ නිර්මාණය වෙච්ච සීගිරි සිතුවම්, දඹුලු පොළොන්නරෝ ගල් කැටයම්, අවකන බුදු පිළිම, ඉසුරුමිණියේ පිළිම මතක් කරලා තියෙනවා. අවසානයේ සොරබුර වෙවහා මහියංගනය බින්තන ගැනත් කතා කරනවා. කතරගමේ කිරිවෙහෙරත්, නාගදීපේ වගේ තැනුත් තියෙනවා. මුළු ලංකාව පුරාම නරඹන්න පුළුවන්, විඳින්න පුළුවන් ස්ථාන ගැන මතක් කරලා තියෙනවා. දැන් අපි කලින් ගීතයේදී මහියංගනේ වෙච්ච සින්දුවක් නේ තිබේ, මල් සුවඳ දුන් මහියංගනේ. දැන් මෙතනදී මහියංගනේ ගැන කතා කරනවා සොරබුර වෙවත් එක. දැන් සොරබුර වෙවත් එක අතීත කතාව මතක් වෙනවා. මේ බුලතා කියලා යෝධෙක් හිටියා. බුලතා මේ දුටුගැමුණු රජතුමාගේ බුලත් වඩපු කෙනා කියලා තමයි හැඳින්වෙන්නේ. එතකොට ඒ අවස්ථාවේදී ඔහුට හම්බ වෙන්න තිබිච්ච තිබිලා පොඩි විවේක කාලය ඇතුළත තමයි ඔහු මේ සොරබර වෙව හදන්නේ. ඔහුට කෑම ගේන ඔහුගේ භාර්යාව. ඒ භාර්යාවට එන්න ඕනේ මේ මලය කඳුපන්ති ඉන්න තියෙන. එතකොට නැගලා එන්න ඕනේ තැන හින්දා, එනේ ගමන අසීරු හින්දා, අර බුලත් භාර්යාව දෙවහාරේ අරන් එන අතරතුරේදී පොඩි පඩිපෙලක් විදිහට ගල් කැටේ තියලා පාර හදමින් තමයි එයා යන්නේ. අවසානයේදී බුලතා කියන යෝධයා දුර්ගම රජතුමාට ආරාධනා කරනකොට අපි සොරබර වැව විවෘත කරන්න එන්න කියලා රජතුමා පුදුම වෙනවා. ඒ පුදුම වෙනකොට තිබිච්ච දේ තමයි ඒ හා සමගාමීව අලුත් පාරක් මිනිසුන්ට යන්න එන්න අපහසුයෙන් තොරව මේ කඳු තරණය කරලා යන්න එන්න පුළුවන් පාරක් ඔහුගේ භාර්යාවත් සකසලා තියෙනවා. ඉතින් අය යෝධි කියලත් කියලා කියනවා. ඉතින් යෝධයෙක්ගේ භාර්යාව නම් යෝධි කියලත් කියන්න එපා. ඉතින් ඒ නිසා මේ මහියංගනයේ එබඳු ශක්තිමත් මිනිස්සු ජීවත් වෙලා තියෙනවා. ඒ අතර ඒ ශක්තිමත් මිනිස්සු අතර ඉඳලා සබා දහමේ තීරණයට හිස නමන්න වෙලා ඒ තීරණයට ගැලවෙන්න බැරි වෙච්ච යුවතියක් ගැන තමයි කලින් ඇහුවේ. ඒ වගේම මේ සබා දහමත් මේ රටත් මතක තියාගන්න පුළුවන් මිනිස්සු කණ්ඩායමකගේ නිර්මාණ ගැන මේ ගීයෙන් අපිට අහන්න ලැබෙනවා.

0: සඳේද හැරිතුරන ප්‍රහනවාශර දන්දම්මාලනී කයනා කරන ගීතයක් ඊළඟට කලින් ගීතයේදී අවකන පිළිමේ දෙන බුදු මහිමේ ඉසුරුමුණිය මනහාරී කියලා අපිට හුණ නේද? අවකන පිළිමේ දෙන බුදු මහිමේ මේ ගීතයේදී නන්දමාලනී කියනවා මහමෙවුනාවේ සමාධි බුදු ඇස රෑවට සීතල පින්නෙන් පිරුණිද
1: නැතිනම් සැබවින් කඳුලින්ම සුනිද දැන් අර අවකන බුදු පිළිමේටේ බුදු මහිමේ දීලා තියෙනවා. ඒ කියන්නේ මේ සිත් පිට නැති කළු ගලක් තමයි මේ නිර්මාණයක් බවට නිර්මාණකරුවා පත් කරන්නේ. එකතැනක සේකර කියන අවකන ගැන ලියන කවි පද දෙකක් දකින්න හම් වෙනවා සක්වාලිහිණි කෘතියේ. මට මතකයි අනිත් එක බෝඩිම වෙන්න ඕනේ. ඒ කෘති දෙකේම එකක ලියන්නේ බුදු පිළිමේ ඇසේ මතුවෙන කඳුළු බිඳුගෙන ඔබේ සිරිපා දොවන්නම් හදේ පැලවෙන කැලෑමල්ගෙන ඔබේ සිරිපා පුදන්නම් කියලා කියන ගීතයේදී ඔහු කියන්නේ මේ නිර්මාණය දැකලා මේ අවකන බුද්ධ ප්‍රතිමාව දැකලා ඔහුට ඇතිවෙන පුදුමයත් එක්කෙන ශ්‍රද්ධාව භක්තිය ගැන. ඊළඟට ඔහු තව කවියක් ලියනවා. ඒ කවියේදී කියන්නේ මේ නිර්මාණය හදපු කෙනා පිළිබඳ පුද්ගලයා පිළිබඳ ඔහුගේ හදවතේ එන හැඟීම. ඔහුත් මම වගේම මිනිසෙක් කියලා ඇතිවෙන ගෞරවාදරය සහ ඒ සතුට තමයි කියන්නේ. එතකොට එකම නිර්මාණය දිහා බලලා නිර්මාණකරුවෙකුට අදහස අවස්ථා දෙකක් විදිහට අපිට මේ ඒ නිර්මාණ දෙකම සේකරයන්ගේ දකින්න පුළුවන්. දැන් මෙතනදි කියන්නේ මේ මහමෙවුනාවේ කියන්නේ මොකද? මහමෙවුනාවේ තියෙන මේ සමාධි බුදු පිළිමේ කළුගල් මාධ්‍යයෙන් නිර්මාණය වෙච්ච පූර්ණ උන්නතව නෙලා තියෙන පිළිම වහන්සේ නම වීරාසන ක්‍රමයක් තියෙනවා. ධ්‍යාන මුද්‍රාව නිරූපණය වෙනවා කියලා කියවෙන්නේ. එතකොට මෙතනදී මේ ගේපද රචකයා වෙනත් අර්ථකථනයකට ගෙනෙනවා. ඒ තමයි මේ සමාධියට සමාධි සුවයට පත්වෙලා එන බුදුහාමුදුරුවන්ගේ ඇහි දකින්න හම්බ වෙන දියර ගතිය තියෙන දියරයක් වගේ පේන සීතල පින්නද එහෙම නැත්නම් කඳුළුද කියලා. ඒකට හේතුව තමයි මේ බුදු පිළිමේ ගලින් නෙළුවා වුණාට බුදු පිළිමේ අවට ලෝකෙ පේන්න පුළුවන්. එතකොට එහෙම මේ සිද්ධ වෙන ඛේදවාචක අනුරාධපුරේ කියලා නැහැ මොනිකා ශ්‍රී දූෂණ සිද්ධ වෙනවා. පොඩි දැරිවිය දූෂණයට පත් වෙනවා. ඊළඟට අසාධාරණ ආයුතුකම් මරා මිනිමෙරුම් මේ සියල්ල සිද්ධ වෙනවා. හැබැයි ඒ සිදුවීම් අතර පිළිමේකට උනත් ගල් වෙලා ඉන්න පුළුවන්ද කියන ප්‍රශ්නය තමයි මේ නිර්මාණකරුවා බොහෝ කාලයකට කලින් අහන්නේ. මේක ලියන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්න. ඒ ප්‍රශ්නේ තමයි අහන්නේ සැබවින් කඳුලින් වැසුනිද කියලා. පන්සලක තියෙන බුදු පිළිමයක බුදුගයක් ඇතුලේ එහෙම දේවල් වෙන්න පුළුවන්ද කියලා අපිට හිතා ගන්න බෑ. නමුත් එහෙම වෙන්න පුළුවන්. මොකද කවුරු හරි කෙනෙක් එහෙම කාට හරි ඒ කියන්නේ සිද්ධ විය හැකි නපුරු දේවල් ඕන තරම් සිද්ධ වෙන්න පුළුවන්. අවිගැටනාහඬ රණදෙරණේ දෝංකාර දේ එයි නෙගෙමින් ඒස බුදු ඇස කඳුරෙන් තෙමුණුද. බුද්ධ ධර්මය ඇතුලේ කියන්නේ සතුන් මරන්න එපා සබ්බේත සති දණ්ඩස්ස කියලා කියන සියලුම සත්තු මරණයට බයයි. එහෙම කියලා තියෙද්දිත් මිනිස්සු මරා ගන්නවා නම් බුදු පිළිමයට වඳින මිනිස්සු මේ දේවල් වලට තීන්දුව తీරන ගන්නවා නම් මොකද කරන්නේ? හදේ ඊළඟට කියනවා නොමිනිස්කම් දලු දමා වැඩේ මිනිස්සත් භාවයේ ගිනි තබමින් ඒ ඇසු බුදු ඇස කඳුලින් තෙමුණු.

අහගෙන මේවා දැකගෙන බුදු පිළිමයක් ඉන්නේ කොහොමද? සමහර අය බුදුන් වැඳලත් ප්‍රාර්ථනා කරනවා, අනේ අරයව නෙමේ මට මෙයාවම ලැබෙන්නේ, පවුල කැඩිලා හරි මට මෙයාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනාත් කරනවා. ඒ නිසායි කියන්නේ මේ නොමිනිස්කම් සිද්ධ වෙනකොට මේ කළුගල් වෙලා ඉන්න සිද්ධ වෙලා තියෙනවා. හැබැයි ඇතුලේ තියෙන හදවතේ දයාදිය තමයි මේ, එහෙම නැත්නම් සහකම්පණය ගැන තියෙන හැඟීම තමයි මේ කියන්නේ.

0: එල්බි හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය එල්බි හදහන ඔබත් අදම එල්බි හදහන බලාගන්න
1: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්විපැණිය හන්දි තෛලය මුඛ සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
2: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහර මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාව මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 0117 679 579

0: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374
1: වාර්තා පිට වාර්තා තමනි කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දනනි දහනිය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුම ඔබ වෙනුවෙන්ම
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්න
4: ජීවිතයක් නැති කර ගැනීමට ගතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක් රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදී ප්‍රවේශම් වන්න
5: තේකියා සුරකින් මගතොට
2: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුම ඔබ වෙනුවෙන්ම

0: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණේ රැගත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන

මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක ව්‍යමන සඳතිය දහර ආදරේ නැහගෙන ඉන්න ඔබ අනුග්‍රහක දායකත්ව ලබා දෙනවා ජාතකලතරයි මණ්ඩලය. ධන නිධානය ගැන මේ කියන්නේ ඔබ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය රැගෙන එන ලොතරැයි ලොවේ මහගෙදර ජාතික ලොතරැයි මණ්ඩලය. යළි යළිත් විශ්වාසය තහවුරු කරමින් 2005 වසරදී වගේම 2006 වසරේදීත් පසුගිය ජූලි මාසයේදී පැවැත්තු ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන රාත්‍රියේදී රාජ්‍ය සේවා අංශයෙන් අනුශෝරතාවය දිනා ගන්නවා. ඉතින් මේ විශිෂ්ට ජයග්‍රහණය කරා යාමට එනබි වෙතට හැකියාව ලැබුණේ දසත පුරා විහිදී සිටින පාරිභෝගික ඔබගේ විශ්වාසය. ඒ වගේම දිවෙන පුරා විහිදී තිබෙන NLV අලෙවි ජාලයේ ශක්තිය හා පරිසර සංරක්ෂණය, තිරසර සංවර්ධනයට සමාජ වගකීම් ඉටු කිරීම සහ ප්‍රජා සවිබල ගැනීම සඳහා ජාතික ලොතරැයි මණ්ඩලය අඛණ්ඩව ලබා දෙන දායකත්ව යන මේ සියල්ලේම එකතුවෙන් ලැබුණු පන්නරය නිසා කියලා ඉතාමත්ම සතුටෙන් ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLV. කුඩා වීකෙටීමේ ව්‍යාපාර හිමිකරුවන් වෙත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් සාදම්බරෙන් හඳුන්වා දෙනු ලබන නවතම උපංගය තමයි ස්ටීම් බට්ට කියලා කියන්නේ. ඉතාම අඩු කාලයකින් වීතම්බා වියලා ගැනීම සඳහාම සකස් කරලා තියෙනවා. වරකට කිලෝග්‍රෑම් 100 සිට 500 දක්වා ධාරිතාවන්ගෙන් යුත් යන්ත්‍ර පෙළක් සහිතයි. පැය 3ක් ඇතුළත එක කාණ්ඩයක් නිමවා ගන්නත් පුළුවන්. ඒ වගේම වීතම්බා වේලා කැටීමත් සිදු කරන්න පුළුවන්කම තියෙනවා. සහල් වලට ඉහළ ගුණාත්මක භාවයක් ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි, නිෂ්පාදන පිරිවැය අඩුයි, පරිසර ගැටළු වලින් තොරයි. ක්‍රියාත්මක කිරීම ඉතාම පහසුයි, පූර්ණ ස්වයං ක්‍රියාකාරී යන්ත්‍රයක්. වැඩි විස්තර දැනගන්න කතා කරන්න 0117 679 579 නම්.

0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර අද සඳදිය දහර අපේ සොඳුර හමුවීම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සජන සංවිධාන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය අචරහන් සුමානාර ටිකහපල සමග නිකිනි පුරපසලසක පොහොය අද පොය දවසක් වුණාම මේ ගොඩක් කලාවට අපි පුරුදු වෙලා ඉන්නේ දැන් කොහොමත් ලංකාවේ අපිට පොහොය දවසේ නිවාඩු ලැබෙනවානේ අපි මොන ජාතියක මොන ආගමකුණත් අපිට ගොඩක් කලාවට රජයේ නිවාඩු ලැබෙනවා පෞද්ගලික අංශයට මේක සමහර තැන්වලදී අදාළ වෙනවා සමහර තැන්වලදී අදාළ නොවන සේවාවන් තියෙනවා ඉතින් ඔය කොයි හැටි වෙතත් අපි හිතනවා දැන් මේ නිවාඩුවක් හම්බ වෙන්නේ ට්‍රිප් එකක් යන්න විනෝද වෙන්න යාළුවෝ හම්බ වෙන්න යන්න ඒ වගේ දේවල් වලටත් කියලා. හැබැයි අර අපි කලිනුත් ඔබතුමිය සඳහන් කළා වගේ අඩුමතර මේ එක දවසක් හරි ජීවිතේ මාසෙකට එක දවසක් හරි මොකක් හරි යහපතක් වෙනුවෙන් කර ගන්න පුළුවන් නම් ඉතින් අද හොඳ දවසක්. මොකද මේ සමහර දේවල් තියෙනවා අපිට වයසත් එක්ක කාලයක් ගත වුණාට පස්සේ තමයි මතක් වෙන්නේ. හැබැයි ඒ වෙනකොට සමහර වෙලාවට අශ්වයා ගිහිල්ලා ඉවර වෙලා තියෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඊට කලින් ස්ථානේ වහගත්තොත් අපිට අශ්වයාගෙන් අපිට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්කම තියෙනවා. අපි තව ගීතයකට යනවා. අශ්වර දාරත්න රණතුංග ගයන ගීතයක් මේ. දැන් අනුරාධපුරය ගැන කතා කරනකොට විශේෂයෙන්ම බෞද්ධ ශාසනික ඉතිහාසය ඇතුලේ කේන්ද්‍රගත කරගන්න ප්‍රධානම ස්ථාන දෙකක් තමයි ජයශ්‍රී මහා බෝධිය සහ රුවන්වැලිසෑය කියලා කියන්නේ. ඉතින් මේ ගීතය ඇතුලේ මේ සියලුම සිද්ධස්ථාන විශේෂයෙන්ම මෙතන මේ අටම ස්ථානය නෙමෙයි 16ම ස්ථානයම තියෙනවා මේ ගීතයට එකතු කරලා. කලින් අපි විරාමයට කලින් ඇහුව ගීතයේදී අචරණන්ද මල්ලිගේ හනින් ඇහුණා හදේ ගලාගිය මෙත් ගඟොලේ සීතල දිය රැලි ගල් ගැසෙමින් කියලා. මේ ගීතයේදී කියනවා මහවැලි කළු කැළණි නදී වල වේගින් සිසිල දෙති නිවහල් නව ගීතකයයි නවෝදයට අසිරිපතයි.
1: මතු පිටින් අපිට මේ සිද්ධස්ථාන වල තියෙන අර මතු පිටාර්ථය අපිට අග්මිෂ පූජාමය ලක්ෂණ ගැන කියනවනම් මේ ගීතේ ඉතාම හොඳ ගීතයක්. ඒ හින්දම තමයි ජයශ්‍රී මහ බෝධිය, රන්වැලි සෑ ආදී මිහින්තලේ සුරුමුණිය, අවුකඩ සිරිපායමේ, රන්රන්ගිරි දඹුරු ගලේ ඒ සියල්ලම සරණ මේ හෙළයට හෙළේ නිදහසට ලබා දෙන්න කියලා ඉල්ලා සිටින්නේ. ඒ සඳහා අපිත් ඉතින් මල්වට්ටි ගණන් පහන් වැටවල් ගණනාවක් තව තනුන් කූරුද මේ සියල්ල පූජා කරමින් අපි හැමෝම කරන ආමිෂ පූජාව ඇතුලේ තියෙන දේවල් මේකට සමානුපාත වෙන්න පුළුවන්. එහෙනම්මයි මොනිකා මේකේ මහවැලි කළු කැළණි නදී වලවේග සිසිල දිදී කියන්නේ. මේ සිසිල භෞතිකව අපිට ලැබෙන සීතල. හැබැයි කලින් ගීතයේ කියන මෙත් කඟුලේ සීතල ඊට වැඩිය වෙනස්. ඒක මේ භෞතික ශරීරයට දැනෙන සීතලක් නෙමෙයි. අපි ප්‍රශ්න වලින් හැම එකෙම අපේ හදවතේ මෛත්‍රිය උතුර කරනකොට ඒක භෞතිකව දැනෙනවා තමයි. හැබැයි ඒ සිසිලෙන් ඒ මෙත් කඟුල මේක මහවැලි කළු කැළණි නදී වලවේ කියන ගංගා හතර අභිභවන තරමින් ඒ සිහිලස අපිට දැනෙනවා. ඒ සිහිලසේ බලය වැඩි. ඒ සිහිලසට පුළුවන් වෙනවා සියලුම වෛරස් නිවා දමන්න. එතකොට මේ අපිට අපේ වගේ රටකට අවශ්‍ය වෙන්නේ අපි වගේ රටක් විතරක් නෙවෙයි ලෝකේ හැම රටකටම අවශ්‍ය වෙන්නේ මේ නම් ගම්වලේ තියෙන මහා ජලස්කන්ධ දරාගෙන ඉන්න ජලාශ වගේ තියෙන ඒවත් ගංගා වලටත් වඩා මෛත්‍රී කියන ගංගාවේ වැදගත්කමම තමයි. මොකද මෛත්‍රිය තියෙනකොට අපිට පුළුවන් වෙනවා අපිව සංසන්දනය කරන්න යන්නේ නැතුව අනිත් හැම කෙනා කෙරෙහිම එක සිත පතුරවන්න. මේ එකම සිත පතුරවන්න පුළුවන් වෙන්නේ මෛත්‍රියට විතරමයි. අනුරාධපුර පොළොන්නරුව තිස්ස මහා රාම නුවර රුහුණි පිහිටි මායාරට පවසයි නිදහස් සුදාව කියන එක ඇතුළේ කියන මේ නිදහස කියන එක වචනෙම උද්දීපනය කරන්න හේතුව වෙලා තියෙන්නෙම තව කවුරු හරි අපිව අත්පත් කරගන්න ගනිමින් අපි බේරුණා කියන එක තමයි. අපි ස්වාධීන වෙනවා කි පරාදීනව කියන එක නිදහස් කියන්නේ. පරාදීන වෙනවා කියන අපි යටත් වෙනවා. යටත් වෙන නම් අපි කවුරු හරි අපිත් එක්ක එදිරිවාදිකම් කරන කොටසක් ඉන්නවා. ඒ කොටස තමයි කලින් ගීතයේ කිව්වේ අවිගැටෙනා හඬ රණදෙරණේ දෝංකාර දෙයි කියලා. ඉතින් තව තියෙන දේ මදි වෙලා තව කෙනෙක්ව යටත් කරගන්න එන අයට අපිට මෛත්‍රිය පතුරනවද? එහෙම නැත්නම් යටත් වෙනවද කියන ප්‍රශ්නේ එන්න පුළුවන්. හැබැයි සියලු දෙනාගේම ඇතුලේ තියෙන මෛත්‍රිය සහගත සිත් නම් තව කෙනෙක් නිදහස වෙනුවෙන් සටන් කරන්න යන්න ඕනෙ වෙන්නේ නැහැ.

0: මහින්ද චන්ද්‍රසේකරයන්ගේ ඒ පද සංකල්පනාවක් චරෝණ වීරසිංහන්ගේ සංගීතයට විශාරද දීපිකා ප්‍රදර්ශන පිරිස්කන ගීතයක් අපි අහන්නේ ඊළඟට. පහුගිය සියවස් ගානක් මුළුල්ලේ පවතුණු විවිධ දුෂ්කර කාලයන්වලදී ජයශ්‍රී මහබෝධීන් වහන්සේව බොහොම පරිස්සමෙන් රැක බලා ගන්න පෙරමුණ ගත්ත මිනිස්සු ඉන්නවා. ඒ පෙරමුණ ගැනීම තුළේ ඔවුන් සමහර වෙලාවට ලේ කඳුළු දහඩිය විතරක් නෙමෙයි ජීවිත පවා කැප කරලා පරිත්‍යාගයෙන් එදවල් කරලා තියෙනවා. ඉතින් ඒ එහෙව් මිනිස්සුන්ට උඩුමහලට යන්නට වරම් නැති කතාව මේ ගීතය වගේ මචර රත්නායකයන් ගානා කරන පාතෙන්දන් අපි ආවේ නාමල් පූජා කරන ගීතෙත් මේ පන්ති පරතරය හින්දා ඇති වෙන ඒ පීඩනය කොයිතරම්ද කියලා තියෙනවා. අර ආරිවංශ රණවීරයන්ගේ තොරන් සහ පුවක් කොටන් කවිය තමයි ඉතින් මතක් වෙන්නේ නේද? කොයිතරම් දැන් මේ දවස්වල නම් අපිට මේ පුවක් කොටන් මත ඉදුණු තොරණ එහෙම දකින්නට ලැබෙන්නේ නැහැ. ඩිජිටල් තොරන්නේ දැන් දකින්න ලැබෙන්නේ. හැබැයි ඒ වුණාට අර සාමාන්‍යයෙන් දැකලා තියෙන කෙනෙක් නම් තොරණ ඉදි වෙනා තියෙන්නේ මේ පුවක් කොට මේ වගේ දේවල් ශක්තිමත් දේවල් වල ඒවා හරි රළුයි. හැබැයි ඒවා කාටවත් පේන්නේ නැවතින් පිටුපස්ස ඉදිරියේ තියෙන අලංකාර විදුලි බවලු ඒ රූප ඒවා තමයි පේන්නේ. ඒ වගේ තමයි මේ පන්ති අතර අරගරය හැමදාමත් මේ පිළිබඳව කතා බහ කරලා කරන ඔය වෙද නිර්මාණස්වරෙන් මේ ගීතයකින් එහෙම කියන තැනක් තාරත් රණතුංගයන්ගේ ගීතය ජයශ්‍රී මහ බෝධි රන් වැලි සෑදී දීපිකා ප්‍රදර්ශනී ගයනවා. ජයශ්‍රී මහා මුතුරුවනේ දර මිටියත්තා රෑ නිදිවැරුවා ගිනි මැල ගහගෙන රැක හිටියා.
1: එහෙව් අපිට අද එන්න තහංචිද? දැන් මේ තහංචි වැටෙනවනේ මේ විශේෂයෙන් කාන්තාවන්ට මේ සිද්ධිය එනවා මොනිකා. ඒ තියෙන මේ ශුද්ධ වූ වස්තුන් වැඩ සිටින තැන්වලට කාන්තාවන්ට යන්න තහන. හැබැයි ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ලංකාවට වැඩම කරවන්නේත් කාන්තාව සංගමිත් තෙරණිය. ඊළඟට දන්ත ධාතුන් වහන්සේ වැඩම කරවන්නේත් කාන්තාව.
0: හිම මලකමරිය.
1: හිසේ තමයි
0: සංගෝගෙන.
1: ඒ වුණාට ඒ හිස කෙස් අතරේ දන්ත ධාතුන් වහන්සේට රැඳිලා ඉන්න පුළුවන් වුණාට පිස්සු පෝආහාරයකට එහෙම කෙස් ගහක් පුසු වෙන්න පුළුවන්ද? එතකොට මේ වගේ කැටලු කරාගත දින මෙතන කියන්නේ නම් කාන්තාව කියන එක විතරක් නෙවෙයි සමස්ත සමාජ පන්තියක් ගැන කතා කරනවා. මොකද මේ බෝධි වංශ වගේ කතන්දර ලියවෙන්නේ සමහරට බෝධි ආරක්ෂා කරන්න වෙනම කුලයක් ඇවිල්ලා තිබ්බා බෝධින් වහන්සේ ලංකාවට වැඩම කරන අවස්ථාවේදී. ඒ අයගේ රැකියාවම තමයි බෝධි ආරක්ෂා කිරීම. ඒක එක්කලා බෝධිගුප්ත, බෝධි වංශ, බෝධිපක්ෂ වගේ නම් ගණනාවකුත් එකතු වෙනවා අපේ නාම ලේඛනයට මේ බෝධියත් එක්කලා. එතකොට මේ කියන්නේත් එහෙම එකක් තමයි. වැලිමලුවේ ඉඳ සාදු කියනකොට අහිතක් නොහිතා ඉන්න හොඳයි. දැන් වැලිමලුවේ අපිට සියලු මිනිසුන්ට කැපයි. ඉහළ මලුව තමයි අකප වෙන්නේ. ඉහළ මලුවට යන්න තීන්දුව తీරණය වෙච්ච කොටසක් ඉන්නවා. ඒ කොටස ඇත්තටම මේ ශුද්ධ වස්තුවට ආදරය කරනවද ගෞරව කරනවද කියන එක ගැන ප්‍රශ්නයක් නැහැ. ඉස්සර වාගේම දාදිය මුහුණු අපේ බාර පිළිගන්න හොඳයි. දැන් මේ බාර මේ වෙන බාර පිළිගන්නවා නම් බෝධින් වහන්සේ වේ දහදිය තියෙනවා. ඒ නිසා දහදිය තියෙන මිනිස්සු තමයි කියන්නේ මේ පැහැදිලිවම කියන ශ්‍රමිකයෝ. මේ වෙනුවෙන් වැහස මහස වෙන ශ්‍රමිකයෝ. රන්වැට පාමුල සාදු කියනකොට ලෙංගතුකම් නොහිතන්න හොඳයි. අද කාටද මම ලෙංගතු මෙයා තමයි වැඩියෙන් හොඳ කියන්න එපා. අපි ඔක්කොම ඉන්නේ එකම තැනක ඉඳලා. බුදුහාමුදුරෝ දුටුවා වගේ දුක ඉවසා වැඩ ඉන්න හොඳයි. බෝධියෙන් ඉල්ලසනේ මේ බෝධිය නෙමෙයි මේ තීරණය කරන්නේ. බෝධිය ආරක්ෂා කරන්න පත් වෙන අය ඒ අයට ඕන විදිහට නීති රීති පනවා ගැනීම නිසා බුදුහාමුදුරෝ හැමෝටම එක හා සමානව සැලකුවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ අනෙක් මිනිස්සු අතරදී. ඒ නිසයි ඇයට සිද්ධ වෙන්නේ දසාමණ ජයශ්‍රී මහා බෝධිය කියන මිස කාමුද්‍රෝ කියන එක ගාමි වට් කටවහර ඇතුළෙම තමයි එන්නේ. ඒ වචන ඇතුළ තියෙන්නේ ඒ මිනිස්සුන්ගේ තියෙන අප්‍රමාණ ගෞරවය, අප්‍රමාණ ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධා හිතින්මයි මේ ඉල්ලීමත් ඕන් කරන්නේ.

0: ಆಚಾರ್ಯ ರತ್ನಶ್ರೀ ವಿಜಯ ಸಿಂಘ್ಯಾನ್ ಮೇಗಿತೆಲಿಯ ನೇ ವಿಶಾರದ ಗುಂಡಾಸ ಕಪ್ಪುಗೆ ಸಂಗೀತವತ್ಕರೆ ನಿರಂಜಲ ಸರೋಜಿನಿ ಮೇಗಿತೆ ಗಾಯನ ಕರಾನೆ ಕಾಲಿನ್ ಗೀತೆ ಅಪಿಟ ಹುರಾನೆ ದೀಪಿಕಾ ಪ್ರದರ್ಶನಿಗೆ ಹಲಿನ್ನ ಜಯ ಸಿರಿಮಾ ಹಾಮುದ್ರೋಣೆ ಕೇಲ ಮೇಗೀತೆ ಸಿರಿಪಾದ ವಂದವನ್ ಹಿಸ ಒಲಿಯಲ್ ಬದಲ ಸಿರಿಮಾ ಬೋ ಸಾಮಿನಿ ಮಠ ಪಿರಿಮಿ ಪುತೆಕ್ ನತುವ
1: දැන් කතාවටත් කියනෝනේ මොනිකා මේ ශ්‍රී මහ බෝධිය ගාවට ගිහිල්ලා තමයි වන්දනාමාන කරලා දරුවෝ ඉල්ලන්න ඕනේ කියලා. වැරදි දෙන්නේ කියොත් එහෙම එතනදී ඉන්න යාත්ම තීරණය කරලා මේ දෙන්නා නම් හොඳයි අම්මයි තාත්තටයි කියලා. එතකොට ඒ අය වෙන අයට අයිති වෙලා හිටත් කැඩිලා බිදිලා ආපහු එකතු වෙනවා කියලා මිනිස්සු කතා වෙනවා. කතාව හරි තියෙනවා. දැන් මේ මෙතනදී තිල්ලා සිටින්නේ ඒ එන අයගෙන් එතන ඉඳගෙන පින්වන්ත මවක්කෝ පියෙක් එනකම් බලාගෙන ඉන්න උපත්තියක් හොයාගෙන ඉන්න අය ඉන්න නිසා ඒ අය වෙනුවෙන් තමයි මේ ඉල්ලීම කරන්නේ. මේ ශ්‍රී මහ බෝධීන් වහන්සේ වෙනුවෙන් වාර්ෂික පවත්වන ප්‍රධාන පූජා එවත් මංගල කීපයක් දකින්න හැමෙනවා. මේ දුරුතු මංගල්‍යය, අලුත් සහල් මංගල්‍යය, පරණ අවුරුදු මංගල්‍යය, නානුමුර මංගල්‍යය හා කාර්තික මංගල්‍යය. මෙන්න මේ මංගල්‍ය අතුරේ විශේෂතනක් ගන්නවා මේ අලුත් සහල් මංගල්‍යය. මේක අග්‍රශස්ය හෝ අගසස්ථානය කියලා හඳුන්වනවා. අලු සහල් මංගල්‍යය කියලා කියවෙනවා. මේ අලු සහල් කියන එක තමයි මොනිකා අලුත් සහල් වෙන්නේ. අලුත් සහල් කියලා කියන්නේ මේ පින්වතිය නැත්නම් මේ බැතිමතිය උපාසිකාව කිරියාහාර පූජාවට අලුත් සහල් පුදලා ජයශ්‍රීමා බෝධීන් වහන්සේගෙන් ඉල්ලනවා කෙනෙක්. ඒ තමයි පිරිමි පුතෙක්ව හිස ඔලියල් බදලා සිරිපාදේ වන්දවන්න ඕනින්. මොකද දැන් මේ මිනිස්සුන්ගේ විවාහය අනුව ගැමි සිතුම් පැන්සුම් සහ මං කියන මේ සමාජ අනුමැතිය ඇතුළ තියෙන පරම්පරාව ගෙනියන්න නම් පිරිමි පුතෙක් ඉන්න එපා. සර්නේම් එක ගෙනිය ගන්න. ඒ නිසා තමයි මිනිස්සු සමහර ගෙවල් වල ඉන්දියාව වගේ රටක නම් පිරිමි දරුවෙක් නැති වුණොත් ඒ පවුල් විනාශ වෙනවා. ඉන්ද සමහර අයට සිද්ධ වෙනවා කොහොම හරි පිරිමි දරුවෙක්ම වෙනකන්
0: ළමයි හදන්න.
1: සමහරට ළමයි ඉන්නවා පඩි පෙළ වගේ ගෑනු ළමයි. මොකද ගෑනු ළමයා කියන කෙනා ගැහැණිය කියන එක මේ සමස්ත සමාජ සංස්ථාව දරාගෙන රැකගෙන හිටියා වුණාට ඇයට පිළිගැනීමක් නැහැ. ඇයගේ පිළිගැනීම නැති කරලා තින්නෙත් හැබැයි තවත් ගැහැණියක් කියලා අමතක කරන්න බෑ. මොකද ඒ ගැහැණුම තමයි පිරිමි පුතෙක් ඉල්ලා සිටින්නේ. ඉතින් ඔවුන්මයි මේ සමාජක මේ පවතින ක්‍රෙඩි නඩත්තු කරන්නේ. ඒ නඩත්තුව මත තමයි නැවතත් පිරිමි පුතුම හොයන්නේ. දැන් නම් පිරිමි පුතු වැඩිනුත් හොයන්න වෙනවා. මොකද ලංකාවේ පිරිමි ජනගහන එන්නම අඩු වෙමින් පවතින නිසා. ඒකට හේතුව ඇය කියනවා ඇතෙක් වගේ තනි මන්සල බයක් නැතුව යන්නයි. ඒ කියන්නේ මේ සමාජය අනාරක්ෂිතයිනේ. අම්මා කෙනෙකුටවත් ආච්චි කෙනෙකුටවත් පවතින්න පුළුවන් විදිහේ ශික්ෂිත සමාජයක් අපිට නැහැ. හැමෝගෙම තියෙන රාගික හැකියින් තමයි හැම දෙයක්ම බලන්නේ. ඒ නිසා හොරෙක් හතුරෙක් එන්නත් පුළුවන්. ඒ වගේ තනි මන්සල බයක් යන්න නැතුව යන්න පුළුවන්. මොකද අර බමුණු මතේ නනු කුඩා කලදී ගැහැණියක් දැරියක් විදිහට ඉන්නකොට තාත්තා යටතේත් පස්සේ ස්වාම පුරුෂයාටදී වයසක යාමදී පුතා යටතේත් තින්න ඕනේ. ඒ මතවාදයේම නැවතත් මෙතනත් එනවා කියලා දැනෙනවා මේ වචන කියනකොට. කොතක් වගේ සතර දිගට පෙනෙන්න බබලෙන්නයි. ඒ විශ්වාසය තියෙන පිරිමියෙක් තමයි බබලෙන්නේ. ගැහැණු ළමයි කොයිතරම් ඉහළට ඉගෙනගෙන කොයිතරම් ඉහළ තානාන්තර ලැබුවා වුණත් ඕන් හැමතිස්සම නියෝජනය කරන්නේ දෙවෙනි ස්ථානෙ. කියන්නේ කවුද? ගැහැණියක්ම තමයි මේ කියන්නේ. හැබැයි ලියලා තියෙන පිරිමියෙක් හින්දා පිරිමියාගේ කතාව තමයි මේ කියවෙන්නේ. ගැහැණු අපිට සංසාරේ බර හැලු වෙන්නයි.
0: අන්න කතාව.
1: අන්න එළියට ආවා. ඉන්ද මේ සංසාරේ පුරාවට ගැහැණියක් වීමේ බරක් ඇදිමින් යනවනේ. ඒක නැති වෙන්න හරි පිරිමි පුතෙකුට උත්පත්තිය දීමෙන් හරි මේ ණය ෂෙයා කරගන්න උත්සාහ කරන්න. වී අහුලන කුරුළු කොබේ පෙරහැර කරවන්නයි. දැන් මේ වී අහුලන්න එන කුරුළු කොබෙයුත් එක්ක එකතුලා පෙරහැරක් කරවන්න. මොද පෙරහැර යන්න පුළුවන් පිරිමියෙකුට මිසක් ගැහැණියෙකුට නෙමෙයිනේ. මොකද දියවඩනේ නිලමේ කියලා තනතුරක් තිබ්බට ඒක ස්ත්‍රීලිංගික පදයක් අපිට නැහැනේ.
0: දියවඩනේ මණිකේ කියලා.
1: මණිකේ කෙනෙක් හෝ ළමා තැනී හෝ කුමාරිහාමි කෙනෙක් පෙරහැරක යන්නේ නැහැ. ඒ හින්දා අය ඉල්ලනවා මේ සමාජ සංස්ථාවේ චරිතයක් වෙච්ච හින්දා ඇයට සිද්ධ වෙනවා මේ සංස්ථාව නඩත්තු කරන්න. ඒ නඩත්තුව සිද්ධ කරන්න නම් මට පිරිමි පුතෙක්ම ලැබෙන්න කියලා. ඒත් මේ විශ්වාස පද්ධතිය ඇතුළේ ගියා වුණා නම් මොනිකා බුදු ශාසනය කියන එක රැකෙන්නේ පවත්වගෙන යන්නේ උපාසිකාව හිතා. ඔවුන් තමයි දන් පිළි හදන්නේ. හැම දවසකම වැඩිපුර පන්සල් වල ඉන්නේ ගැහැණු උදවිය පිරිමින් ඉතාමත් උසයි. පිරිමි සංසාරයෙන් එතර වෙන්න කරන දන් පිංකම් බොහොම අඩුයි. හැමතිස්සෙම මූලිකත්වයේ ගන්න ගැහැණුමයි. එහෙම තියෙද්දි සමාජයේ අනුමැතිය ලැබිලා තියෙන්නේ ගැහැණු නෙමෙයි ඉන්න ඕනේ.

0: සමුද්‍ර වෙත සිංහ මිකිටෙලියන්නේ ආචාර්ය රෝහණ විලසිංහන්ගේ සංගීතය සුනිල් ඇදලිසිංහන් ගීතය ගායනා කරන්නේ. කලින් ගීතයේදී අපිට ඇහුණනේ කිරියාහාර පූජාවට අලුත් සහල් පුදලා කියලා. මේ ගීතෙත් අලුත් සහල් මංගල්‍යෙට මං තනියෙන් ආවේ දලදා හාමුදුරුවනේ ඇසල පෝය දවසේ. හැබැයි මේ දලදා හාමුදුරුව ගැන කියද්දී නම් අපිට පෙරහැර මංගල්‍ය ගැන කතා කරන්න වෙන්නේ. නිකිනි පුර පසලසක පොහොය දවසේදී තමයි රන්දොලි පෙරහැර පැවැත්වෙන්නේ.
1: ඕ මොනිකා, දැන් මෙතන මේ අපි කතා කරේ ජයශ්‍රී මහ බෝධින් වහන්සේ ගැන කතා කරනකොට එහෙ බුදුන් වහන්සේගේ පාරිභෝගික වස්තුව, පරිභෝජනය කරපු වස්තුවක් නේක. එතකොට දලදා හාමුදුරුව කියන්නේ ශාරීරික වස්තුවක්. අපි කලහත්තහලින් කතා කරපු මහමෙවුනාවේ සමාධි බුදු පිළිමේ අවකන බුදු පිළිමේ කියන්නේ
0: උද්දේශික ත්‍රිවිධ චෛත්‍යයන් ගැන කතා කරද්දී උද්දේශික විදිහට තමයි අපිට මේ පිළිමයන් ගන්න පුළුවන්කම ලැබෙන්නේ.
1: පිළිම මහන්සියලා ගන්න ලැබෙන්නේ. එතකොට දැන් මෙතනදි කියනවා, දැන් අර ජයශ්‍රී මහ බෝධීන් වහන්සේට වගේම මොනිකා දළදා වහන්සේ වෙනුවෙනුත් මේ අලුත් සහල් මංගල්‍යයක් සිද්ධ කරනවා. සාමාන්‍ය දළදා වහන්සේ ජීවමාන බුදුන් විදිහට තමයි සලකා වන්දනාමාන කරන්නේ. මට මතකයි මම අපි සාමාන්‍ය ළමයි එක්කලා මේ වාර්ෂික ශ්‍රේෂ්ඨ චාරිකාවක් යනවනේ. එක්සරයක් එහෙම අරගෙන දළදා වහන්සේ දළදා මාලිකාව කියන්නේ ඉතාම විචිත්‍ර රූප සහ විශේෂයෙන් මේ කැටයම් එවෙන් පිරිච්ච තැනක්. ඒකත් අපේ ළමයින්ගේ පරණ රජ මාලිගාව තියෙනවා. එතන ඊළඟ පරණ රජ මාලිගාවේ කොටස් හතක් අපිට දකින්න හම්බෙනවා. වෙංකටරංග මාර්ගයේ යහන් ගබඩාව තියෙනවා. බිසෝ මාලිගයේ උල්පැන්ගේ අතපත්වස මේ වගේ ගණනාවක් දකින්න හම්බෙන තැනක්. ඒ නිසා අපි දළදා වහන්සේ කියන්නේ වන්දනාමාන කරන්න යනවා. එතන ආගමික සිද්ධස්ථානයක් වගේම රජ මාලිගාවක් කියන සංකල්පයෙන් තමයි අපි ළමයිව අරගෙන යන්නේ. ඒ යනකොට එකදී කුඩා කරි පන්සලක හරි පිරිවෙනක හරි වෙන්නදී පුංචි සාමණේරයන් වහන්සේලා ගන්න නාවක් එතනට වැඩලා එක පෙළට අර ඉස්සරහා දළදා වහන්සේ ඉන්න උඩු මහල් තලයේ ඉස්සරහා බිම මෙහෙම වැඳ වැටිලා, ඒ කියන්නේ පසඟ පිහිටුවා වැඳ වැටෙමින් කිව්වා එක ගාතාවක්. ඒ තමයි කායේන වාචා චිත්තේන
0: පමාදේන මයාකතං අච්චං කමබේ බන්තේ
1: බුරිපන්න තථාගත. බුදුන් වහන්සේකෙන් සමාව ඉල්ලන තමයි මට හිතන්නේ දැන් බුදුහන් වහන්සේගෙන් සමාව ඉල්ලන්න තියෙන උචිතම තැන එතනනේ. මොකද ශාරීරික ධාතුන් වහන්සේ නමක් ඉන්නේ එතනනේ. ඉතින් ඒකින්ද මේ ජීවමාන බුදුන් ලෙස සලකන්නේ අන්නේ කාරණාව හින්දා. ඒ වගේ බලපම දළදා මාලිගාවේ පුද පූජා ගණනාවක් පැවැත්වෙනවා. දෛනික පුද පූජාවල් සප්තාහිකවත් සතියකට වරක් කෙරෙන පුද පූජා සහ වාර්ෂික පුද පූජා. මෙන්න මේ වාර්ෂික පුද පූජා අතර හතරක් දකින්න හම්බෙනවා ප්‍රධාන වශයෙන්. ඒ හතර තමයි වට හතර මංගල්‍ය කියලා කියන්නේ. අලුත් සහල් මංගල්‍ය, අලුත් අවුරුදු මංගල්‍ය, පෙරහැර මංගල්‍ය සහ කාර්තික මංගල්‍ය. දැන් මේ ගීතේ කතා කරන්නේ අලුත් සහල් මංගල්‍ය ගැන. නිකිණි පෝයත් එක්ක මේ වෙනකොට කලෙලි බැහැලා තියෙන්නේ පෙරහැර මංගල්‍ය තමයි. ඉතින් මෙතනදී කියන්නේ මේ ඇසළ පෝය දවසේ තමයි එන්නේ අලුත් සහල් මංගල්‍යට මේ තරුණය ඇවිල්ලා තිනුව තනියෙ. ඒනකොට පොඩි අලුත් සහල් මංගල්‍ය ගැන ලියව ජන කවියක් මතක් වෙනවා මොනිකා. ලෞතුරු මුනිඳුගේ අනය මුළුල්ලේ
0: සිව්වර දෙවියෝ මහ මෙසියල්ලේ
1: සෞසත රකිනා උපත කිල්ලේ
0: සංසිරි වෙයි අලුසල් මංගල්‍යේ.
1: අර අලුසල් කියන වචනේ මෙතනටත් ඇවිල්ලා තියෙනවා. එතකොට මේ තරුණයා අලුත් සහල් මංගල්‍යයට තනියෙන් ඇවිල්ලා තියෙන්නේ. ඔහුට තවත් කෙනෙක් නැහැ, දෙන්නෙක් වෙන්න කෙනෙක් නැහැ. ඒ ඇවිල්ලා ඔහුගේ අර අපි කියනවනේ අපිට ලෞතරුද ලෝකෝත්තරද ප්‍රාර්ථනා කියලා. එතකොට මේ ලෞකික ප්‍රාර්ථනාවක් තමයි මේ කරන්නේ. මේ ලෞකික ප්‍රාර්ථනාව තමයි තනි නොතනිය යන්න එක මේ දුර සංසාරයේ ආලහිතක් මට ලැබෙන්න පැතුවා එනවාරි. ලියන්නේ සමුද්‍ර වෙත්ත සිංහ මං කඩුත්කම් මගේ විශ්වවිද්‍යාලේ පන්ති සගේ ක්‍රම පන්තිය ඉගෙන ගත්ත. ඔහුත් මේ ප්‍රාර්ථනාව කරාට පස්සෙ වෙන්න ඕන හුටත් මේ ආලහිතක් ලැබිලා දැන් විවාහ ප්‍රාප්ත වෙලා ඉන්නේ. එහෙනම් ඒ ප්‍රාර්ථනාව වැරදිලා නෑ. ඔහු කියනවා ඒකටත් හේතු කියනවා මේ පෙම්වතා. පාළු කුමුරු අස්වද්දන රන් බිජුවට වෙන්ටයි, නිල් පැල්පත කිරිවද්දන කිරිගෙන වැඩ එන්ටයි, මාත් එක්ක සංසාරයේ අත්තල් බැඳ යන්ටයි, කාත් කවුරුවත් නැති මට එළියක් වියෙන්ටයි. එතකොට මේ ප්‍රාර්ථනා අතර අපි ආමිෂ පූජා කරන අපි අතර අපිට තියෙන වැඩිම නම්ම ප්‍රාර්ථනා තියෙන ලෞකික ප්‍රාර්ථනා. ඒ ප්‍රාර්ථනාව සිද්ධ වෙන්නේ දෙව් මිනිස් සැප කෙලවර තමයි අපි අමා මහ නිර්වාණ සම්පත්තිය ඉල්ලා සිටි. කවදාකවත් ගන්න පුළුවන්කක් නෙමෙයි. වටවන්දනාවක් යනවා වගේනේ. මොකද දෙව් මිනිස් සැප ලැබලා ඉවරනකොට සැප ලබන්න අපිට ඒවට තව ආශක්ත වෙනවා මිසක්
2: තණ්හාව වැඩි වෙනවා මිසක්
1: මේ රාගයෙන් බැඳීමෙන් ඈත් වෙන්න අපිට හිතෙන්නේ. ඉතින් ඔහුත් ඒකයි කියන්නේ සංසාරේ මේ එන්නේ දලදා වහන්සේ බඳින්න. අලුත් සහල් මංගල්‍යට එන්නේ. හැබැයි ඇවිල්ලා කරන ප්‍රාර්ථනාව සංසාරේ අත්වල් බැඳගෙන මේ රාගයෙන්, රාගය කියන්නේ බැඳීම් නම් ඇලීම් නම් ඒ ඇලීමෙන් මේ යන්න ගමනක් ප්‍රාර්ථනා තමයි කර ප්‍රාර්ථනා කරන්නයි හොයවිත් තියෙන්නේ. මල් සුවඳක් සේමාවට සුවඳ දෙදී ඉන්න මොනවද පංචේන්ද්‍රියන් මතක් වෙනවා. ඇල් සුළඟක් වී අවුදින් ගත සිත පුබුදන්ටයි මාත් එක්ක සංසාරයේ අත්වල බැඳ යන්න. ඉතින් මෙහෙම ප්‍රාර්ථනා නම් ඔබට තියෙන්නේ අද පොය දවසෙත්. පොඩක් හිතන්න සංසාරේ පුරාම එකම කතාව එකම විදිහට විවිධ තැන්වල වුණත් එකම විදිහටම කරනකොට ඒකේ ඉවරයක් තියෙවිද කියලා.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
2: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක්. RDB Youth Plus. විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් youth එකටම set වෙන banking partner. RDB Youth Plus කිනුමා. ඔබ වෙනුවෙන්ම.
3: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය නුතරයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
4: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN

සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

0: මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: ලොවක් සනසන ඔබ

0: නොමියන හඬ
1: ආතරින් ජෝටි
0: ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය
1: FM 93.5 FM 93.7 ලකන්න Radio ITN මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සදතිය දහර සදතිය දහර
0: සදතිය දහර වෙනුවෙන් අනුග්‍රහ කරගත් ලපාතිද NLP සාඩම්බර ගමන් නියමුකු වන NLP ලොතරැයි පවුලේ ජාතියේ මහා ධන සම්පත ධන නිධානය ඔබේ ජීවිතයේ සිහින දිනවන බව තව තවත් සාක්ෂි දරමින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරදී මේ වන විටත් ඔබව ජයග්‍රහකයෙකු බවට පත්කර හමාරයි. ධන නිධානය ලොතරැය තුළින් මේ අවුරුද්දේ ප්‍රථම සුපිරි ත්‍යාගලාභියා කන්ද උඩරටින් අලවිකර ලොතරැයි පතකට රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් කුරුණෑගල මදුරාගඩු පදිංචි ජයග්‍රහකයෙකු වෙත ලබා දීමට NLB වෙතට හැකියාව ලැබුණා වගේම කඩුවල ප්‍රදේශයෙන් අලවිකර ලොතරැයිපත් අතරින් ධන නිධානයේ දෙවන සුපිරි ත්‍යාගලාභියා බිහි කරන්න හැකියාව ලැබී තියෙනවා. ඉතින් රුපියල් 9,31,00,000කට අධික ත්‍යාග මුදලක් හිමි කර දෙමින් මේ ජයග්‍රහී අවස්ථාවන් ලබා දෙන්නට හැකියාව ලැබී තිබෙනවා. ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය NLP.

0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදී දහර දෙවැනි පැයටයි අපි ආවේ. ශ්‍රජාවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සජන සංවිධාන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය ආචාර්ය හංසවලරටි කහපතට ගෞරවණීය සහභාගීත්වය. නිකිණි පුරපසලසක පොහොය වෙනුවෙන් අද අපි මේ සියලුම ගීතවල විවිධ ස්ථානවලට, හරියටම කිව්වොත් මේක නිකන් වන්දනා ගමනක් වගේ තමයි අපි යනවා හොයාගෙන. හැබැයි ඒ ගීත තුළ තියෙන විවිධ කතන්දරත් එක්ක අපිට මේ විවිධ තේමා එක්ක මේ කතාව ඉස්සරහට අරගෙන යන්න පුළුවන්. අපි මීට කලිනුත් කතා කළ මාතෘකාවක් මේ පන්ති අරගලය. ඊළඟ ගීතේ මේ ගීතය අචරත්න ශ්‍රී විජයසිංහන්ගේ ගීපද වික්‍රත්නායක තමයි සංගීතකට ගායනා කරන්නේ. දැන් අපි පළමු පැය අවසාන ගීතය ඇහුවේ සුනිල් එදිරිසිංහන්ගේ හඬින්. දලදා හාමුදුරුවනි ඇසල පෝය දවසේ අලුත් සහල් මංගලයට මන් තනියෙන් ආවේ කියලා ඒ ගීතේදී කිව්වේ. මේ ගීතේදීත් දලදා හාමුදුරුවන්ටමයි ආරාධනා කරන්නේ දලදා හාමුදුරුවනි පාතමාලයට වඩින්න.
1: මොනික දැන් මේ දලදා වහන්සේ වැඳ පුදා ගන්න ඇවිල්ලා ඉන්න අතර එක්කෙනෙක්ව අපි දකිනවා. ඒ තමයි අනාගත ජීවිතේට සහකාරියක් හොයන් ආව කෙනෙක්. ජයශ්‍රී මහා බෝධිය වඳින්න ගිය අතර එක්කෙනෙක් හිටියා. ඒ උඩමළුවට යන්න බැරුව ඒ කුඩු කේඩුකම් දෙවෙනි වීම වලට ලක් වෙච්ච කොට්ටාසය. ඊළඟට දරුවේ ප්‍රාර්ථනා කරපු කාන්තාවක නිරීක්ෂණයකුත් වුණා. දැන් මෙතනදී ඊළඟ තව කොටසක් නිරීක්ෂණය වෙනවා අපි මේ වන්දනා ගමනක් කියලා ගත්තොත්. ඒ තමයි මේ පාතේ ඉඳන් නාමල් පූජා කරන්න ආව කොටස. ඒ අයට උඩු මහලට යන්න බෑ. මොකද ඔවුන්ගේ කුලය ඔවුන්ට හරස් වෙලා තියෙනවා. ඒ සඳහා නියම වෙච්ච කොටසට විතරයි යන්න පුළුවන්. තින්ද ඔහු කියනවා හීල් හෙවනි ඉඳගෙන බෑ හේන් කුඹුරු වැඩ කරන්න. හේන් කුඹුරු වැඩ කරනවා නම් හීල් හෙවනි ඉන්න බෑනේ. අවුවට පේරෙන් අවුවට කළු වෙන්න ඕන. දහඩියත් එක්කලා අර ෆෑන් යට ඒසී කරපු කාමරවල ඉන්න කොටසක් නෙමෙයි මේ අය. එකයි හීල් හෙවන කියලා කියන්නේ. හැබැයි මුදල් යහමින් ගැවසෙන්නේ අර ඒසී කාමරවල ඉන්න අයට. ඒ අයට තමයි ඇතුළට යන්න පුළුවන් විදිහේ දානමාන දේවල් ලැබෙන්නේ. මොකද ක්‍රය ශක්තියෙන් දෙන්නේ ඒකින්දනේ. බුදුහාමුදුරුව වෙනුවෙන් දානය දෙන අය අතර රජකොල්ලෝ තමයි වැඩියෙක් හිටියේ. හැබැයි බුදුහාමුදුරුව තමන් වෙනුවෙන් දානය දෙන අනිත් අයටත් අවකාශ උදා කරලා දුන්නා. දළදා වහන්සේට ඒක කරන්න පුළුවන් කමක් නෑ. දළදා වහන්සේ නඩත්තු කරන බලා ගන්න උපස්ථාන කරන අය ඒ අවස්ථාව සලස්සලා දෙන්නේ ඉතාම අඩුවෙන්. ඒකයි මේ කියන්නේ ඇඟපත කළු ඉක්ුණු නැති හිත බලන්න. සමහරට හීල් හැවෙන ඉන්න අයට වඩා මේ අයගේ හිත හොඳ වේවි ඔවුන් සැබෑ හැඟීමෙන්මයි ජීවිතය දිහා දකින්නේ. ඔවුන් කතා කරන්නේ ඒ අය ගැන විතරක් නෙමෙයි. මූතු ගියා ලෙලි තැලුවා පිළිගනින් බෑ මිදෙන්න. ඒත් අපේ මල් සුවඳයි ඒත් අපේ හිත් මල් සුවඳයි එපා බාර නොගෙන ඉන්න. දැන් ඔවුන් ජීවිකා වශයෙන් කරන්නේ සතුන් මරණ එක වෙන්න පුළුවන්. හැබැයි හිතේ සුවඳ තියෙනවා. මොකද ඔවුන් ඒක කරන චේතනාව බික්කවේ කම්මන් වදාමි. චේතනාවයි මුල් වෙන්නේ. එහෙනම් ඔවුන්ගේ චේතනාව දැකලා දලදා හාමුදුරන්ට පාතමාලයට වඩින්න කියන්නේ වෙන විකල්පයක් නැති. හැබැයි බුදුන්ගේ සෙවන බුදු සිසිල බුදු ආශිර්වාදේ ලැබෙන්න ඕනේ මේ වගේ තැලෙන පෑගෙන මිනිස්සුන්ට මිසක් සියල්ල මේ වෙනකොටත් හිමි කරගෙන ඉන්න අයට නෙමෙයි කියන එකයි ගේහපද රචකයාගේ අදහස වෙලා තියෙන්නේ.

0: සිරිපරකුම් චිත්‍රපටයේ ගීතයක් අපි අහන්නේ ළඟට 2013 වසරේ දතිරගතවුණු සිරිපරකුම් චිත්‍රපටයේ සොමරතන දසනායකයන් අධ්‍යක්ෂණය කළේ මං රාජකුමාරයෙක් නෙවෙයි ගමේ කොල්ලෙක් තමයි ගොඩක් කතා වලට ලකුණු මතකේ රඳවන දෙබස්ස සනලි ෆොන්සේකා කියලා දානුත්තර විමල් ජයකොඩි චාන්දනි සෙනවිරත්න මේ චිත්‍රපටයේ රංගනයෙන් එකතු වුණු අය. අචරෝණ වේරසිංහන් තමයි චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළේ. අපි අහනවා සිරිපරකුම් චිත්‍රපටයේ මේ ගීතය සිරි දළදා රැකවරණයි. කලින් ගීතයේදී දළදා හාමුදුරුවන්ට ආරාධනා කළා පාත මාලයට වඩින්නට කියලා. මොකද ඉහළ මාලයට යන්නට වරම් නැති මිනිස්සු වෙනුවෙන් මේ ගීතයේදී කරන්නේ දළදා හාමුදුරන්ගෙන් රැකවරණය අපේක්ෂා කරන එක.
1: ඊළඟට සිරිමා බෝධියනොත් ඒ රැකවරණයම අපේක්ෂා කරනවා. මේ ගීතයේ චිත්‍රපටයේ නම හින්දම සිරිපරකුම් රජදහනයි සිරිලකටම සිරි සෙතවේ කියලා මේක එන් සෝන් එකක් විදිහට චිත්‍රපටයේ අවසාන ගීතය විදිහටයි තිරගත වෙලා තියෙන. තිරේ

0: උපාධි නාම. දැන් අපි අද ගන්න BA, PhD වගේ උපාධි නාම හිමි වෙලා තියෙනවා. ඒක ගැන පොත් කිහිපයක මෙන්න මෙහෙම සඳහන් වෙනවා. කඳවුරු සිරිතේ නිකාය සංග්‍රහයේ සද්ධර්ම රත්නාකරේ ඔහු හඳුන්වා දෙන්නේ, මේ රජතුමාව හඳුන්වලා දීලා තියෙන්නේ, කලිකාල සාහිත්‍ය සර්වඥ පඬිත පරාක්‍රම බහු කියලයි සඳහන් වෙලා තියෙන්නේ. ඊළඟට දඹදෙනි යස්නේ, ඒක තමන් විසින්ම ලියපු එකක් කියලා, දෙවෙනි පරාක්‍රම බහු රජුර විසින් තමන් විසින්ම තමන්ගේ දිනචරයාව ලියපු කෘතියක් විදිහටයි මේ දඹදෙනි යස්ත්‍ර සැලකෙන්නේ. එහි සඳහන් වෙන්නේ නැම්බඹර කලිකාල සංගීත සාහිත්‍ය සර්වඥ පඬිත පරාක්‍රම බහු විදිහට. ඊළඟට දළදා පූජාවලියේ කියවෙනවා කලිකාල සාහිත්‍ය සර්වඥ කුලාදිත්‍ය පඬිත පරාක්‍රම බාහු විදිහට. දැන් ලංකාවේ ඉතිහාසයේ දළදා වහන්සේට වැදගත් තැනක් හිමි වෙනවා කියලා මම ඉස්සෙල්ලා සඳහන් කරානේ.
1: රාජ හිමිකම ලබා ගන්නට දළදා වහන්සේ තමන් සතුවේම විශේෂ සුදුසුකමක් විදිහට සැලකුවා.
0: ඔව්, ඒ හින්දාම දළදා සාහිත්‍යය බිහි වෙනවා මොනිකා. ඒක වෙනමම සාහිත්‍යයක් විදිහටත් පවතිනවා. 18 වංශයේ දළදා සිරිත, දළදා පූජාවලිය, සිංහල දළදා වංශයේ දළදා වරුණ, දළදා පූජා කතා, දළදා විත්ති, දළදා හටන, දළදා කව, දළදා නැමදුම, දළදා වන්දනාව, දළදා වලියේ අතරින් කීපයක් දෙයට හඳුනන්න පුළුවන්. අපි සිංහල විශේෂ වේදි කරනවා දළදා සිරිත ඉගෙනගෙන තියෙනවා. ඉතින් මේ ගීතේ පුරාම කියන්නේ මේ බුදු සසුනක් දියුණු කරන්න මේ රට. මොකද මේ දෙවෙනි පරාක්‍රම බහු රජුරෝ කාලිංගමාගයි චන්ද්‍රභානු කියලා කෙනෙකුයි මේ හැමෝමත් එක සටන් කළා තමයි රට ගොඩනගන්නේ. මමතක කරන්න හොඳ නෑ, දඹදෙනිය කියන්නේ සීගිරිය වගේම පර්වත රාජධානිය. ඒ ගැන මතක් කරමින් තමයි සිටි දළදා රැකවරණයත් ජයසිරි මහබෝධීන් වහන්සේගේ රැකවරණයත් ඉල්ලා සිටින්නේ. මේ කීපේ දීවිලා.

0: Dalton Elvis söylüyor ki de sırada sanayken ki sengede çocuğu pahalı gittiği gayenli. Mi gittin hanga apıda kalıkta kalın nirantara nudasını kalı diyara deşa bimani gi ekatuva tula ahunu gittiği ak. Samanala mudune seri pada simba simba udda irak payay. Kalın gittiği de apıda ahuna kalın gittiği de apıda ahuna ne budu sasuna kara diyun rata rakina sitta sadana maha kibindu raju devana parakum kela. Mi gittiği de apıda ahinama. සම මෙත් කරුණා බුදු බණ පදයක සිහිලෙන් රට සැනෙහි
1: ධාර්මික රජ කෙනෙක් රාජ්‍ය කරනකොට ඒ රටේ පවතින්නෙම හැම දෙයක්ම හොඳ යහපත් මාර්ගයට යන ධාර්මික දිවයින. එහිඳ තමයි කියන්නේ රාජා භවතු ධම්මිකෝ කියලා කියන්නේ ධාර්මිකව රාජ්‍ය පවත්වගෙන යන්න කියලා. ඉතින් දෙවෙනි පරාක්‍රම බහු රජුරෝ එහෙම කෙනෙක් කියලා සැලකෙනවා. මුදු පූජාවලිය, සද්ධර්ම රත්නාවලිය වගේ මාහැගි ග්‍රන්ථ ලියවෙන්නේ දඹදෙණි යුගයේදී. පූජාවලිය ලියවෙන්නේම අරහම් බුදු ගුණය පාදක කරගෙන මේ දෙවෙනි පරාක්‍රම බහු රජුරවන්ට මේ බුදු වෙන්න බැහැයි කියලා කිව්වහම බුදු වීමේ අනුහස් දක්වන්න තමයි ලියන්නේ. ඉතාම මනරම් මම කැමැතිම සාහිත්‍ය කෘතියක් කියවන්න ඔබටත් ලැබෙනවා නම් කියවන්න. ඒ පරිච්ඡේද ගැන බුදුහාමුදුරුවෝ දෙවියන්ටත් වඩා පූජාවට පාත්‍ර, සියලු දෙනාගෙන් පූජාවට පාත්‍ර වෙච්ච ආකාරයත්, ඒ වෙච්ච විදිහත් තමයි ඒ කෘතියේ විවිධ කතාන්තර ඔස්සේ කියන්නේ. ඉතින් ඒ නිසාම එහෙම කියද්දී මේ අපි දැන් අහන්න යන ගීතෙත් කියන්නේ සමමෙත් කරුණා, අනේ බුදුහාමුදුරන්ගේ මෛත්‍රී කරුණා. අපි කියනවා සතර බ්‍රහ්ම විහරණ
0: මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා.
1: අන්නේ ඒ සියල්ල කැටි වුණු බුදු බණ පදේක සිහිලෙන් රට සැනසෙන්න කියලා. එතකොට මට මතක් වෙන මේ කියන්න හදන්නේ සමනල මුදුන ගැනනේ. එතකොට මට මතක් වෙනම සැලලිහිණියේ කවියක් මොනිකා. මේක ඉතාම ප්‍රකටයි. ගමන් විස්තරය ඇතුලේදී මේ ගැනත් කියන්න තොටගමන ශ්‍රී රාහුල හාමුදුරුවෝ මේ ශ්‍රීපාදය ගැනත් කියන්න අමතක කරන්නේ නැහැ කියලා තියෙන්නේ. සුරරද සමන් සමගින් සුරඟන එවර,
0: පැහැනද මදාරා පරසතු මල් පතර,
1: කැරපුද වදින රැදි මුනි සිරිපා තමර,
0: සකිසඳ පෙනේ සමනල ගල නැකෙන හෙර,
1: කුල මල දන බල නොතකන හෙළ දැය සුදු බුදුරැස් පැතිරිලා සැනහෙන්නේ මේ සම්මනල මුදුනේ අලුත් තෙරක් පායන නිසා. එදාට තුන් සිංහලයේම අත්වැල බැඳගෙන නිවහල් සුවයේ විඳිනවා. මොකද මිනිසා මිනිසෙක් විදිහට හිතන්න පතන් ගන්න නිසා. ඒ සියල් අතර බුදුන්ගේ ධර්මය ගැනත්, ඒ බුදුන්ගේ ධර්මයට හිමි ස්ථානය ගැනත් ගේ පද රචකයා මතක් කරන්නේ ඇත්තටම මිනිසෙක් වෙන්න ඒ සියල්ලත් අවශ්‍ය වෙන්නේ.

0: ජොලිපලන් ගානකර ගීතයේ අපිට අහුනනේ සමනල මුදුනේ සිරිපද සිඹ සිඹ උදායිරක් පයයි. සිරිපද සිඹ සිඹ අභිෂේක විමල වීර ගානා කරන තාත්තේ ගීතේ තමයි ඊළඟට අහන්නේ. තාත්තේ මම තුංග සමනල කන්ද තනියම නගිනවා. සොහර්ෂණී ධර්මරත්න ලිව්වේ මේ කවිය මුලින් පසුව ගීතයක් බවට පත් වුණේ.
1: ඕමනික මං හිතන්නේ අභිෂේකගේ තාත්තගේ අයියා තමයි මම හිතන්නේ ආනන්ද සරත් විමල වීර ඔහුගේ ඔහු ලියපු ගීයකුත් මේකට අන්තර්ගත වුණා. කළු කැලණි නදී ගීතේ ලියන්නේ ඔහු. දැන් අපි අහන්නේ අභිෂේකා ගායන ගීතය.
2: සුහෂ්ණීගේ පසුගිය වසරේ 2024 ප්‍රකාශයට වත් වෙච්ච කෘතිය තමයි මම මතක හැටියට මේ කවිය ඇතුළත් වෙන්නේ. මේ කවියේදී ඉතා වැදගත් කාරණා කීපයක් කියනවා. මොකද අර බුදුන්ගේ ශ්‍රී පාදයේ වන්දනාමාන කරමින් උදා ඉර පායනවා වගේම මේකෙදි සිරිපාදයේ සම්බන්ධ සියලු සංකේතව එකතු කරමින් ඇය ගායනවා තාත්තා ගැන. මකර තොරණෙදි පඳුරුලාගෙන සීත ගඟුලට බහිනවා. හෙටට පහලින් ලිහිණි අක්කගේ විලාපේ මට හැනවේ. පුරාණෝක්තින් එකතු වෙලායි තියෙන්නේ. ඒ කියන තාත්තේ මම තුංග සමනල කන්ද තනියම නගිනවා. හවුහරණක් නැතිව තනියම තමන්ගේ ජීවිතයේ ගමන යන සියලුම දියණිවරුන්ගේ කතාව මේ ගීතය ඇතුලේ තියෙනවා. එතකොට ඇයට පේන්නේ කන්ද පාමුල තියෙන බෑන සමනල කඳු පෙළ. ඒ කඳු පහු කරමින් තමයි ඇය තනියෙන් නගින්නේ. මේ ජීවිතයත් හරියට කන්දක් වගේ. අපි කියනවා සිරිපාදේ නගිනකොට මහගිරි දඹේ නගිනවා කියලා. ඒ තරම් අමාරුයි ඒ ගමන. ඒ ගමන සංසාරේ පුරා යනවා වගේම ගමනක්. ඒ වගේ වෙලාවට විඩා දරනම අම්බලම ළඟ තමයි අපිට ඇලවෙන්න තියෙන්නේ. අපිත් විඩාව දරනහම ජීවිතය අවසන් කරලා තවත් ජීවිතයකට යනවා. මරණයෙන් ඉවර කරලා. අපි මේ ගන්නා හැම මිනිස් ජීවිතයක් ඇතුළම අපි අම්බලමක් වගේ තාවකාලික නවාතනක් තියෙන. අද ඉන්න මම ඊළඟට කොහේඳීද කියන්න මමවත් දන්නේ නැහැ. ආවේ කොහෙන්ද කියලාවත් මම දන්නේ නැහැ. හරියටම අම්බලමක läගලා ඉන්නවා වගේ. ඒ වෙලාවේදී ඇගෙන් ඒක අහන්නේ තාත්තා. තාත්තා ජීවතුන් අතර නැති වුණා. තාත්තා ඇවිත් අහනවා දැන් ඔයාට මහන්සිද කියලා. හුඟක් අය අපේ මහන්සිද කියලා අහන්නේ නැහැ. මහන්සිද කියලා අහන්න එන අයගේ ඒ වචන ඇතුලේ තියෙන දෙවෙනි කතාව අපිට තේරෙන්නේ නැහැ. තාත්තා කෙනෙක්ගේ ආදරයක් අපිට වෙන කිසිම පිරිමියෙක්ගෙන් ලබන්න පුළුවන්ද කියලා හිතෙන තරමට සැක හිතෙන්නේ. ඇත්තරම තාත්තගේ ආදරය ඇතුලේ දරුවෙකුට දැනෙන විශේෂයෙන් දියණියෙකුට දැනෙන ආරක්ෂාව හැංගිලා තියෙන හින්දා. ඒකේ හින්දම අන්තිම අන්තරා කොටසදී අය කියන්නේ අත්වැටට බර දෙන්න බෑ මට බූම කඩතුළු පේනවා. ජීවිතේ අපිට හම්බ වෙන අත්වැලවල් අපිට තේරෙන්නේ නැතු අපිට හිතෙනවා ඒක අත්වැලක් කියලා. නමුත් ඒවා ඇත්තටම අත්වැලවල් නොවෙන්න පුළුවන්. ඒ කඩතුළු ඇයට පේන හින්දා ඇය තෝරගන්න බය වෙනවා. ඇගේ ජීවිතේට අත්වැලක් උනේ තාත්තා. නුඹේ අත්වල ලිහුණු දාසිට තාත්තේ බය හිතෙනවා කියලා ඇය කියන්නේ මේ සමාජය ගැනමයි. ඒත් ඇයට සිද්ධ වෙලා තිනවා මේ කන්ද නගින්න සිරිපතුල උඩ නලල තියලා නුඹේ පා දෙක වඳිනවා. මේ බැතිමතිය මේ පාසිකාව බුදුන් වඳින්නේ තාත්තගේ කකුල් දෙක වඳිනවා වගේ හිතාගෙන. බුදුහාමුදුරුවන්ගේ අනන්ත කරුණා මෛත්‍රිය හින්දාම බුදුහාමුදුරන්ට බුදු මෑණියන් බුදු පියාණන් වහන්සේ කියන්නේ අනන්තවත් තාත්තලාගේ තියෙන බුදු ඒ කරුණාව දයාව බුදුහාමුදුරුවන්ගේ කරුණාවට දෙවෙනි හින්දා. ඒ තරම්ම ලෝකයේ කෙරෙහි පතල මහා කරුණාවෙන් සිටින නිසාම පතුරවන නිසාම ඒ ආදරය අපිට දැනෙනවා. එවන් හැඟීමක් තමයි මේ සිරිපාදෙත් එක්කලා තියෙන ගමනත් එක්ක සම්බන්ධ කරලා ඇය ගයන්නේ. මල්මෙව් මිනිසෙක් කියන කෘතියේ තමයි මේ කවිය අන්තර්ගත වෙන්නේ.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Obe Kotipati Sihineya, Adha Sabaveida, Ratri 10ta, Lakhana Ahanna, Jathika Lotharai Mandalaye Siyunuma Ticket Pattula, Jagrahi Pratipala, Adha Rathriyema Obata Kiyana, Ekama Radiowa, Lakhana.
2: පස්සසරකටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
3: ක්‍රිමිරාජ සුවසඳ ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
2: ක්‍රිමිරාජ සුවසඳ
3: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසඳෑවට එක්වන්න. සාදර අනුග්‍රහය.
4: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල් ගුලි. දැන් කාගිල්ස් ලාබ් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලී ක්‍රිමිරාජ. පරම්පරාගත ආයුර්වේද උරුමය.
3: අධ්‍යක්ෂණය ධනංජය සිරිවර්ධන. තාපෙන් පෙන්නා.
5: එමනේ මේ සඳා අපිට තේරෙනවනේ ආයුනි ප්‍රශ්නෙක කියලා. අපි හැමෝම ඔයත් එක්ක ඉන්න.
6: අනිවාර්යෙන් මම සල්ලි දෙන්න. පුළුවන් කටි එකතු කරලා සල්ලි දෙමු එහෙම නැත්නම් මම දෙන්න.
7: අනේ මට සල්ලි එපා. එහෙම වුනේ නැහැ සර්. Thank you.
8: සඳා මේ වෙලාවේ ඉන්නේ සඳාගේ ජීවිතේ කඩාවැටෙන තැනක. හැමෝම මතක තියාගන්න ඕන හැමතිස්සෙම අපි වෙනුවෙන් ඉන්න ඕන. ඒ නිසා අපි හෙට උදේම බස් එකක් කතා කරගෙන එහෙ යමු. හැමෝම එනවා නේද?
5: ඔව් සර් අපි හැමෝම එනවා.
7: අනේ සර් එහෙම කරන්න ඕනේ නැහැ සර්. මෙතන වැඩත් පාඩු වෙනවනේ. මම ඌව බලා ගන්නවා.
3: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
4: ලොවක් සනසන ඔය

0: මානවීය ප්‍රේමයේ సౌందర్యාත්මක වෙමන සඳදී දහර සමග ඔබ ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ සිංහල සහජන සංයුත රැදිරංශ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හංසමාලාරී ටිකාපල සමග අද ගිරවත් අර්ථවත් කතා බහ උදෑසන සිට මේ දක්වා කාලය තුළ හිතට දැනෙන බොහෝ දේවල් ඔබට ඇහෙන්න ඇති. සමහර විට ඔබ අහගෙන ඉන්නත් ඇති. කොයිතරම් දේවල් ප්‍රමාණයක් හිත ඇතුළේ මේ වෙනකොට තියෙනවද කියලා මං අහුවොත් අද දවස තුලත් අර වෙනදා වගේම අතීතයට එකතු වෙලා යන කතන්දර ගොඩක් විතරක් නම් ඔබේ ජීවිතයට එකතු වෙලා තියෙන්නේ. ඒ ගැන තව වරක් හිතන්න වෙනව නේද? අපි යමු කොහේ හරි ඈතකට. සමත වඳුන් කොටුව මේ ගීතය ගයන්නේ කොහේදෝ ඈතක සිට පියාඹාගෙන පේලි පේලි එන මල් සමනලුන්ට තමයි මේ ගීතය ගයන්නේ. කලින් ගීතේ අභිෂේක විමල වීරගේ හඬින් අපි ඇහුවේ විරාමයට කලින් ඇහුව ගීතය. ඒ ගීතේදී එක තැනක ඇහුණා තාත්තේ මම තුංග සමනල කඳ තනියම නගිනවා කියලා. මේ ගීතේ නිවන් පුරට යන පාර සොයනවද කඳු මුදුනේ සමනල කඳු මුදුනේ.
1: මතකයට නිකන් නගා ගන්න බලන්න සිරිපාදේ නගිනකොට මිනිස්සු රැස්කමින් පෝලිමට ඉන්න හැටි. ඒ වගේ තමයි කොහෙදෝ ඈතක සිට පියඹාගෙන පේලි පේලි එන මල් සමනලුන්. ඒ සමනල් රාංචෝ වගේම තමයි මේ හැමෝමත් සමනල්ලුන් නිවන් පුරට යන්නද කියලා අපි දන්නේ නැහැ. නමුත් ඔවුන් සිරිපාදේ කරුණා කරන්න හැමදාම මේ කාලෙට යනවා. රංචු රංචු යනවා. ඔබ සිරිපා යනවා නම් දකින්න ඇති අනිවාර්යයෙන්ම මේ රංචු පියාඹගෙන යන හැටි. සමහර අය මගදී පෙති හැකිලිලා හරි වැටිලා හරි වෙන කරදරවලට මුණ දාලා මග මිය යන සමනලුනුත් ඇති. කීයෙන් කී දෙනාද අවසානයේ සිරිපාදේ වැන්දේ කියන එක නැත්තම් කඳු මුදුනට ගියේ කියන එක අපි දන්නේ නැහැ. ඒ වගේ තමයි අපේ ජීවිතත්. අපිත් පේලි පේලි යනවා. නුමන් අපි සිරිපාදේ මේ වඳින්න අවුරුද්දකට සැරයක් මේ කෝඩුවේ කිරිකෝඩු දඬු කෝඩු වෙමින් යන අය යන්නේ නිවන් ප්‍රාර්ථනා කරමින්ද කියන්නේ අපි දන්නේ නැහැ. හැබැයි ඔවුන් යනවා හැම අවුරුද්දක් පාස් යනවා. ඒ නිවන් පුරට යන පාර හොයාගෙන යන හැඟීමෙන්ද කියන්නේ දන්නේ නැහැ. නමුත් මේ කඳු මුදුනට යනවා. ඒක කොයි වගේද? මාල මාල බැඳ පාට පාට හැඩ පියාපතින් සැදුණා. සමනල්ලු වගේ අපි එක එක පාටවල නැදලා එක එක දෘෂ්ටිවාද එක එක තානාන්තර මේ ඔක්කොම අරගෙන යන්නේ. එතන බැංකු මැනේජර්වල ඉංජිනේරුවෝ වෛද්‍යවරුව සාමාන්‍යකම් කරුවෙන්න ඉන්න පුළුවන්. හැබැයි මේ හැමෝම යාළු යාළු අපි නොකා නොබීඳ මග රැඳුන හැමෝම වඳින්න යන මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි කියනවා. ඒ කට්ටිය වැඳලා බහින මේ නඩේට සමන් දෙවිඳු රැකවරණයි කියනවා. ඊළඟට අග්ගල කණ්ඩෝම් පුතා කියලා අග්ගල බෙදා ගන්න මේ සමානාත්මතාව සියලුම උස්මිටිකම් අයින් කරලා මේ ගමනන හරියට ඇත්තටම අපි ඒ වගේ තමයි මේ සංසාරයේ විඳින්නේ. අපේ මේ කිසිම දෙයක් අපි මරණේ මැරෙන මොහොතේ අරගෙන යන්නේ නැහැ. මේ සියලු තානාන්තර ධනය බලය ඔක්කොම දාලා අඩු ගන්න අර ලක්ෂ ගණක් වටින පෙට්ටියවත් අරගෙන යන්නේ නැහැ. ඒක නිසා ඒ සියල්ලත් එක්ක යන ගමන තමයි කියන්නේ නොකා නොබී හිඳ මග රැඳුනා. සමනලුත් එහෙමයි. අපිටත් ඒකමයි ජීවිතේ වෙන්නේ. පොයේ පොයේ හිට යායම යායම මැද සමනල් මල් පිපිලා සිනා කවට කෙලි ඉවත හෙලායි මුඛඳු නැගිලා කට පරිස්සම් කරගන්න. අපි පොයේ හිට පොයේ නම් අපි මේ සමනල් මල් පිපිලා කියන්නේ මේ මිනිසු ගණනාව මේ ගමන යනවා. එහෙනම් සිනා කවට කෙලි අර කට වරද්ද ගන්න නැතුව යන්න කියන්නේ ඒකයි. ඒ ගමන යන්න මොකද අපි යන්නේ එකම අරමුණකින් බුදුන්ගේ සිරිපා වඳින්න නම් ඒ සිරිපාදේ වඳින්න ඒ හැඟීමෙන් නිවනටම යනවා කියන සිහියෙන් යුතුව

0: ඡාමර වීරසිංහ ගයන ගීතයක් අපි අහන්නේ. ප්‍රියන්ත නාවලගේ සංගීතවත් කරන්නේ චතුර ගීතනාත් මේ ගීතය ලිව්වේ. දැන් අර කලින් ගීතයේදී සමනල කන්ද නැගගෙනනේ අපි ගියේ. මේ ගීතයේදී අපිට මුණ ගැහෙන්නේ ඇතුගල කන්ද. ඇතුගල කන්ද තවම සඳ සිප ගන්න තරම දැක දැක ඉන්න බැරුව මගේ හිත ගිනි වැතුණා.
1: කුරුණෑගල අහසත් දැන් හඬහවි දුකට රත්තරන්. දැන් අපි පටන් අරන් මහියංගණින් අනුරාධපුරයට ගිහිල්ලා මහමෙවුනා බුදු සමාධි බුදු පිළිමේ වැඳලා ශෛශ්‍රී මහ බෝධියට ගිහින් ඉපිසි දළදා වහන්සේ වැඳලා සිරි පාදයට ගිහිල්ලා දැන් ආවේ ඔන්න කුරුණෑගල ඇතුගල ඇත්කඳ විහාරයට ආවා. දැන් මේ කතාව ටිකක් වෙනස්කම් වැඳ කතාවක් කියන්නේ මේ වෙලා තියෙන ඇතුගල විහාරයට එන ඇත්කඳ ලිහිණි රෑන ඇවිල්ලත්
0: කියන්නේ ඔපදොප්ප.
1: අන්න හරි, එහෙම වෙන්න පුළුවන්. යන්නේ පන්සලට හිත මුදවගෙන සසරෙන් එතර වෙන්න. හැබැයි ගිහින් කතා කරන්නේ හිස් වචන නම් ප්‍රලාප නම් නිසි වචන නෙමෙයි නම් එයි සිද්ධ වෙන්නේ අර යන ගමන බාල වෙන එක පරක්කු වෙන එක විතරයි. ඔහුට සිද්ධ වෙලා තියෙන නුඹ ගැන කියන වචන උගුලා ගන්න බැරුව ඔහුට අඬන්න වෙලා. ඔහු ආවෙ හිත නිදහස් කරන්න. දැන් හිතෙන් සසරට බැඳිලා අර ගින්දරෙන් වේදනාවෙන් ඔහුට පැහෙන්න වෙලා, එහෙම නැත්නම් වේදනාවේ දරා ගන්න බැරුවට ඉන්න සිද්ධ වෙලා. රන්තාලිය වැව ළඟ කියලාම පුරාණෝක්තියක් එනවා. මේ රන්තාලිය වැව ගැනමයි කියන්නේ. ඒ ගැනත් කියලා ඔහු අනනවා. දැන් පන්සලට ගිහිල්ලා සසරින් එතර වෙන්න ගිය ගමන ඔහුගේ නැතර වෙලා තියෙන්නේ. එහි නිසා ජීවිතේ ඔබ යන්නේ පන්සලට ඔබේ හිත නිවා ගන්න නම්, මෙතෙක් සසර ගින්නෙන් තැවෙන හිතට මොහොතක අශ්‍රසිල්ලක් අරගන්න නම් බාහිර රූප ගැන, බාහිරෙන් ඇහෙන වචන ගැන හිතන්න එපා. ධර්මය ගැන විතරක් හිතන්න. මොකද මේවා ඔක්කොම ඔබේ ජීවිතයේ තව දුරටත් මේ දුකේම පවත්ත ගන්න හේතු වෙන වචනවලින්, රූපවලින්, සුවඳවල් වලින් පිරීලා තියෙනවා. ඒවා අමතක කරලා ජීවිතේ

0: සඳවිය දහරතුල අද අප හන අවසන් කෙතිය ප්‍රේමික දල්වෙස මෙගෙට ලියන්නේ අචරෝහණ වේරසිංහන්ගේ සංගීතය අපේවර්ධන බාලසෝරිය ගීතය ගායනා කරන්නේ. මෙස්සෙලූම වෙහෙර විහාරස්ථාන වලට ගිහෙල්ලා පුද පූජා පවත්තලා වෙල්ලා අපි යන්නේ කරුණාවේ වෙහෙර මළුවට. කලින් ගීතයේදී හමුවනේ අපිට ඇත්කඳ වෙහෙර මළුව.
1: දැන් කරුණාව තියෙන වෙහෙර මළුවේ දේවාලේ කෝවිලේ තියලා තමයි අපි හිතන්නේ. අපිට අපේ ගේ ගාව මායිමේදී අපිට මේ සියල්ල අමතක වෙනවා. අපි පන්සලට ගිහිලා ශ්‍රද්ධා සිතින් හැමෝටම මෛත්‍රී කරන සුපේශල ශික්ෂා කාමි උපාසක උපාසිකාවන්ගේ චරිත පන්සලේ රඟපෑවට ගෙදර ආවහම ගෙදර වැට මායිමට පොඩි ගහකට කොලකට මොනවා හරි බඩුවකට අපි රණ්ඩු සරුවල් වෙනවා. මේ සියල්ල දෙස් බණ දහම් දෙසුවත් මේවා අහගෙන ඉඳලා එතනදී අපි සමාදන් වෙන ශීලය අපි ගෙදරට ගේන්නේ නැහැ. අපි මේ ඉන්න ටික කාලේ නේද මේ මැරෙන බව දැනගෙන නේද මේ කෝලන් නටන්නේ. අපි නිර්වාණ සුවය පන්සලදී ප්‍රාර්ථනා කරනවා. මැරුණහම බැනර් වල ගහනවා නිවන් දැන් මම දැකලා තියෙන හැමෝම තියෙන නිර්වාණය අවබෝධ වේවා කියලා. නිවන් සුව ලැබේවා. නිවන් සුවය මේ නිකන් මොකක් හරි ගියාට පස්සේ ඇදෙන බෝනස් එකක් නෙමෙයි. ඒක අවබෝධ කර ගන්න ඕනේ. ඒක අවබෝධ කර ගන්න ඕනේ ජීවත් වෙලා ඉන්න කාලේදී. මැරුණහම මේක ලැබෙන්නේ නැහැ. තින නිවන් සුවේ මැරුණව පතලා වැඩක් නැහැ. ඒකයි කියන්නේ ඔහු මලගේකදී විතරයි පැතුවේ නිවන් සුවේ. ඒ සුවය විඳින්න ඕන දෙයක්. ඒ සුවය අවබෝධ කර ගන්න ඕනේ. ඒකට අනිකාගේ සතුට දැක්කහම උගුල්ලා දින්න නැතුව ඉන්න ඕනේ. ඒවා ඌලන්න බැරිව ජීවත් වෙන්න හදන්න එපා. බුදුගේක සෙවණ බලන්නේ නැතුව සිරගේවල් හොයාගෙන යන්න එපා. දැන් අපේ රටේ හැටින්න වැඩියෙන්ම සිරගේවල් ගැන දැන් අපි මාරු ඉදිරි දැනුවත් වෙලා තියෙනවා. අපි දන්නවා කීයක් තියෙනවද, ඒවැ ඉන්නේ අයිට කියන නම් මොනවද. ඒ සමහර අය ඇවිල්ලා කිසි බයක් හැකක් නැතුව කියන අපේ දරුවා සිරගේවල් වලට ගියා. අපි ඒකම අපිට ප්‍රශ්නයක් නැත්නම් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් නැද්ද කියලා. ඒ තරම් අභිමානයෙන් කියන්න පුළුවන් සමාජයක් තමයි මේ අවුරුද්දට මාස 12ක පොහොයත් සමරන රටක් මේක.
0: ඒ සමහර අය කියන්නේ මේ මමත් ඉඳලා ආවේ මේ මාස 3කට නිදහසලා. මම මේ මාස 3කට කලින් නිදහසලා ආවේ. මගේ නෝනායි පුතයි අතුලේ ඉන්නේ. ඒ වගේ කතාත් පහු කිරවසලා කියවුණා.
2: ඒක
0: නිකන් මේ නවාතනකට ගිහිල්ලා ඉඳලා
1: හරි සතුටෙන් මේ විතර පිට රටකට ගිහිල්ලා නිවාඩුවක් ගත කරලා එනවා වගේ සාධාරණීකරණය කරන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඒ වෙලා තියෙන බුදුගෙවල් වල සෙවණක් දැකලා නැහැ. මේ ගිහිල්ලා බුදුගෙදරට ගිහිල්ලත් කරන්නේ අනුන්ගේ උපදූප කතා කරලා අනිත් අයගේ රූප දිහා බලලා අරයා හොඳට ඇන්න නේද, එයා කොහොමද ආවේ කියලා අඩුපාඩුකම් හොයනවා මිස ඒ ගමන හරියට හදාගත්තේ නැති හින්දා තමයි සිරගෙවල් ගණගෙන තියෙන්නේ. කැලේ ඉන්න උනත් නොසැලිලා සතුන් ඇති කෙනෙකුට ඉන්න පුළුවන්. කැලේ උනත් සතුන් හිටියා උනත් තමන්ට ශක්තිය තියාගෙන ඉන්න පුළුවන් අය ඉන්නව. සදාසීපාවන්ගෙන්වත් හානියක් නැතුව ඉන්න පුළුවන්. ඒ වුණාට සමහර වෙලාවට ඇත්තටම අපි මිනිස්සු හානියක් නැහැ කියලා හිතන මිනිස්සුන්ගේ අතර අපිට ජීවත් වෙන්න බෑ. ඒ තරම් පැය 24ම බණ අහන හැමදාම දන්සැල් දෙන හැමතිස්සෙම ධර්ම ප්‍රතිපදාවේ ඉන්නවා කියලා පෙන්වන මිනිස්සු අතරම තමයි අපිට ජීවත් වෙන්න බැරි වෙලා තියෙන්නේ. ඒ නිසා මේ පොය හඳේ හඳ කිරණ යට ඉඳන්ම හොඳ මිනිහෙක් වෙන්න නිකන් නමට බෞද්ධයෙක්ෝ පින් කරන්නේ නොවි.
0: සමගනිම සටහන් කරනවා. අදට අපි ආරම්භෙදි කතා කළ විදිහටමත් ඒ වගේම හැම ගීතයක් අතුළම කතා කරන උත්සාහ කළ දේවල් තුළත් හිතට දැනෙන යමක් ඔබේ ජීවිතයට එකතු වුණා නම් ඒක තමයි අපේ එකම බලාපොරොත්තුව. නැවත හමුමු තවත් සුන්දර උත්සවකදී සඳදිය දහර සමග. ප්‍රාර්ථනා ඔබට සුබ රාත්‍රියක්.

0: ප්‍රාණ සම ප්‍රේමේ අනන්තේ විඳින්න
1: සඳදී තහර
0: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොඳටම ඇති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0111 679 579

0: සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට් ලයිට්
2: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0707 03 93.5 93.7 සර්ච් ලයිට් සමාජ කමිෂනය.
3: කැමතිම ලක්කාමේ වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කඳ YouTube නාලිකාවට.
4: ලක්කඳ YouTube channel එක දැන්ම subscribe කරන්න.
5: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max
6: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
5: ලක්හඬ Golden Voice.
7: අපි සොයන්නේ නුඹේ හඬයි.
6: අගෝස්තු 21වනදා සිට සඳුදා මදාදා සිකුරාදා දිනවල පස්වරු එකේ සිට පුරා
5: Lakhanda Golden Voice.

එලා රාත්‍රි 10යි ලක්හඬ අහගෙන ඉන්නේ. ඔයාගේ ජීවිතේ හීන කියන්නේ ඔයා හැබෑ කරගන්න ඕනෙම දෙයක්. මොකද ඔයා හීන හැබෑ කරගන්නවා කියන්නේ ඔයාගේ අම්මා, ඔයාගේ තාත්තා, එහෙම නැත්නම් ඔයා ආදරය කරන හැමෝම ඔයාගේ පවුලම ගොඩ යන වැඩක්. ඒ නිසා සමහර හීන පොඩ්ඩක් හැබෑ කරගන්න අමාරු තැන්වල තියනවා නම් පොඩ්ඩක් මෙන්න මේ ක්‍රමේ ට්‍රයි කරලා බලන්න. මේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: NLB ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය.
1: අයිබෝවන්, වසර 62කට වඩා වැඩි කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ ඔබේ හදවතේ විශ්වාසය දිනු ලොතරැයි ලොව අභිමානය ජාතික ලොතරැයි මණ්ඩලය අදත් ඔබේ අතේ තියෙන NLB ලොතරැයිපත් වර්ග 8ට කෝටි ගණනින් වාසනාව ගෙනෙන්නට බලාපොරොත්තු වෙන් මේ ආරම්භ කරන්නේ ඔබේ වාසනාවේ සුබඩ හොරාව NLB ජාතික ජයවරණය. අද දවසේ ඔබේ වාසනාව ගැන සඳහන් පරිගණක නිල වාර්තාව අපිට ලබා දෙන්නේ පරිගණක නිලධාරී සුපුන් චාමර මහතා. දැන් හඳුනාගමු අද දවසේ විද්වත් අධීක්ෂණ මණ්ඩලය. අයගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් සවනි සමරක්කොඩි මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ රංජිත් නානයක්කාර මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත් මහතා, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී BGTD බටුගෙදර මහත්මිය. අදත් ඔබේ වාසනාවේ ගමන් මග මුලින්ම බලගන්වනවා NLB ජය. ඔබේ අතේ වියදමට අතට සල්ලි වෙනුවෙන් NLB ජය. අද අපි ආරම්භ කරන්නේ වාසනාවන්ත 560 වෙනි දිනුම් වාරය. අද ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය E ජයංක 4 බවට පත්වෙන්නේ 1.19. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ඔබේම ලොතරැය NLB ජය 2026 වසරට ₹500,000 ත්‍යාගලාභින් 316 දෙනෙක් NLB අපි රටට හඳුන්වා දුන්නා.
2: Today's English letter is E and the winning numbers are 101 and 9.
1: අද NLB ජය තුලින් ₹500,000 ත්‍යාගයක් ඔබ දිනාගත්තා. ඒ වාසනාවන්ත ලොතරැයිපත ඔබට අලෙවි කළා WS කල්යාණදාස අම්බලන්තොට. ඒ වගේම ₹50,000 බැගින් දිනාගන්නා ජයග්‍රහකෙන් 25 දෙනෙකුත් අද බිහි වුණා. ඒ අනුව අද NLB ජය තුලින් රට පුරා ජයග්‍රහකෙන් 50,019 දෙනෙක් අතර ₹45,18,000 මුදලක් අපි බෙදා දුන්නා. තවත් තෑගි වැඩි වුණ නියත ධනයෝග හඳහන අද ඔබ සුපිරි වාසනාවන්තෙක් බවට පත් කරන්නේ වාසනාවන්ත 1601 වන දිනුම් වාරයෙන්. අද වාසනාවන්ත ලග්න සංකේතය වෘශ්චික. හඳහන පළමු ජයග්‍රහී අංකය අංක 13. NLB හඳහන දෙවන වාසනාවන්ත අංකය අංක 33. හඳහන තුන්වන ජයග්‍රහී අංකය අංක 53. NLB හඳහන අද අවසාන ජයග්‍රහී අංකය අංක 40. අපේ රටේ උදව් අවැසම සමාජ කොටසක් වෙත සත්කාරක මෙහෙවරක දෙන්නට පිහිට වූ සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන හඳහන ලොතරැයෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 11 දෙනෙක් වගේම ₹10,00,000 ප්‍රථම ත්‍යාගලාභීන් 165 දෙනෙක් අපි බිහි කළා.
2: Today's zodiac sign is Scorpio and the winning numbers are 13, 33, 53 and 40.
1: NLB හඳහන අද 1601 වන දිනුම් වාරෙන් ₹10,00,000 ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනාගත්තා. ඒ වාසනාවන්ත ලොතරැයිපත ඔබට අලෙවි කළා වවුනියාව දිස්ත්‍රික්කයෙන්. ඒ අනුව අද NLB හඳහනින් රට පුරා ජයග්‍රහකින් 80,205 දෙනෙක් අතර ₹58,94,360 මුදලක් අපි බෙදා දුන්නා. හෙට හඳහනින් අපි ඔබ වෙත අරගෙන එන සුපිරි ත්‍යාගයේ වටිනාකම ₹31,94,445.70. දශක ගණනාවක් මුළුල්ලේ ශ්‍රී ලාංකේය ගොවි පරම්පරා ගණනාවක් සවිබල ගැන්වූ සත්‍යනම ජයනියත ගොවි සෙත 4,534 වන දිනුම් වාරයයි අද. එසේනම් ₹8,00,000 ඉක්මවා ගිය අති දැවන්ත සුපිරි ත්‍යාගයක් වෙනුවෙන් අපි දැන් යොමු වෙනවා දිනුම් බැදීම වෙත. අද ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය C. පළමු ජයග්‍රහී අංකය අංක 24. ගොවිසෙත අද දෙවන ජයග්‍රහී අංකය අංක 38. තුන්වන ජයග්‍රහී අංකය අංක 31. සිව්වන සහ අවසාන ජයග්‍රහී අංකය බවට පත්වෙන්නේ අංක 2. කෘෂි කර්මාන්තය නගා සිටුවන්න දායක වන ගොවීන්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවිසෙත ලොතරැයෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභින් 2 දෙනෙකු වගේම ₹120,000 ප්‍රථම ත්‍යාගලාභින් 71 දෙනෙක් NLB අපි රටට හඳුනා දුන්නා.
2: Today's English letter is C and the winning numbers are 24, 38, 31 and 2.
1: ගොවිසෙත 4,534 වන අද දිනුම් වාරයෙන් ₹250,000 ත්‍යාග දෙකක් ඔබ දිනාගත්තා. ඒ වාසනාවන්ත ලොතරැයිපත් ඔබට අලෙවි කළා HA ගුණසිංහ හිඟුරාණ, WSM කුරුස් වාදුව. ඒ අනුව අද ගොවිසෙත තුලින් රට පුරා ජයග්‍රහකින් 72,991 දෙනෙක් අතර ₹49,04,920 මුදලක් අපි බෙදා දුන්නා. හෙට ගොවිසෙතින් අපි ඔබ වෙත අරගෙන එන සුපිරි ත්‍යාගයේ වටිනාකම ₹8,01,98,267. දවසක් ආරම්භයේදී හැමෝම හැම නිතරම මතක් කරන්නේ සුබ දවසක් ගැන. සුබ දවසක් ඔබ ගන්න ඕන තෑගි වැඩි වුණු ලොතරැයි ඉලෙක්ට්‍රික් යතුරුපෙදියක් හෝ මුදලින් රුපියල් 5ක් වගේම රුපියල් 50,000 තෑගි විතරක් නෙවෙයි ප්‍රමාණදන තියාගංකය ගලපාගත් රුපියල් 25,000කුත් ඇතුළුව තවත් තෑගි රැසක් ඔබට දැන් දිනා ගන්න පුළුවන්. ඔබේ දවස සුබ වේවා, සිහින දිනේවා. ඔබ ගන්න ඕන ටිකට් එක සුබ දවසක්. අද දිනුම් මදින්නේ වාසනාවන්ත 408 වෙනි දිනුම් වාරය. අද සුබ ලග්න සංකේතය වෘෂභ. පළමු සුබ අංකය අංක 54. දෙවන සුබ අංකය අංක 42. තුන්වන සහ අවසාන සුබ අංකය බවට පත් වෙන්නේ අංක 13. අද ප්‍රවර්ධන ත්‍යාග අංකය 8484. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන සුම දවසක් ලොතරැයෙන් 2026 වර්ෂයේ රුපියල් 5ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපෙදි ජයග්‍රහකින් 296 දෙනෙක් වගේම රුපියල් 50,000 ත්‍යාගලාභින් 1559 දෙනෙක් අපි බිහි කළා.
2: Today's zodiac sign is Taurus and the winning numbers are 54, 42 and 13.
1: අද සුබ දවසක් තුලින් ඉලෙක්ට්‍රික් යතුරුපෙදියක් හෝ මුදලින් රුපියල් 5ක් දිනා ගන්න එක් වාසනාවන්තෙක් බිහි වුණා. ඒ වාසනාවන්ත ලොතරැයි පත ඔබට අලෙවි කළා ඒ සුදර්ශනී ප්‍රියංගිකා පන්නේ පිටිය. ඒ වගේම රුපියල් 50,000 බැගින් දිනා ගන්නා ජයග්‍රහකින් 5 දෙනෙකුත් අද බිහි වුණා. ඒ විතරක් නෙවෙයි ප්‍රවර්ධන ත්‍යාගංකය ගලපාගෙන රුපියල් 25,000 බැගින් දිනා ගන්නා ජයග්‍රහකින් 25 දෙනෙකුත් අද බිහි වුණා. ඒ අනුව අද සුබ දවසක් තුලින් රට පුරා ජයග්‍රහකින් 67,423 දෙනෙක් අතර රුපියල් 60,40,880ක වාසනාවන්ත මුදලක් NLB අපි බෙදා දුන්නා. වාසි වැඩි, තෑගි වැඩි, තවත් වාසනාවන්ත ලොතරැපත් වර්ග 4කින් ඔබව දිනවන්න රංගනා සුමගින් චේමන් සෝදානමින්.
2: මීළඟට මෙගා පව.
0: සුබ දවසක්.
3: අලුත් වෙලා.
0: පහසු වෙලා. තෑගි වැඩි වෙලා. අංක එකයි ලග්න එකයි.
3: 200ක්ම ඔබ යකි.
0: අංක දෙකක් ගැලපුණාම
3: රුපියල් 1000ක් නැති.
0: අංක දෙකයි ලග්න එකයි
3: 2500ක් අතේ. අංක තුනට
0: 50,000.
3: ප්‍රවන්දන අංකයට රුපියල් 25,000.
0: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
0: තරුණයේ බලාපොරොත්තුව දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: එතෙක් මෙතෙක් ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම සුපිරිතෑගි දෙකක් ඔබට දිනා දුන්න එකම ලොතරැයි NLB මෙගා පව. ඉතින් අද දවසෙත් රුපියල් කෝටි 30 ඉක්ම වූ මෙගා සුපිරිතෑගි පුත් පෙරමුණේ තියාගෙන ඔබේ ජීවිතේ හීන හැබෑ කරන්නයි අපේ මේ සූදානම. ඒ විතරක් නෙමේ, රුපියල් කෝටි 30 ඉක්ම වූ මෙගා සුපිරිතෑග්ගක් රුපියල් කෝටියක පව සුපිරිතෑග්ගක් වගේම දැන් ඔබට ග්‍රෑන්ඩ් සුපිරිතෑග්ගට මේ දකින සුපිරි මෝටර රථයත් හිමි කරගන්න පුළුවන්. එහෙමනම් සුපිරි තෑගි තුනක් පෙරමුණේ තියාගෙන අපි ආරම්භ කරනවා මෙගා පව ජයග්‍රහී 2640 වෙනි දිනු මැදිමේ වාර්ය. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය ඉසෙට්. අද ඔබේ සුපිරි අංකය අංක 1. මුල්ම ජයග්‍රහී අංකය අංක 17. ඊළඟ ජයග්‍රහී අංකය අංක 3. ඊළඟට වාසනාව උදා කරන අංක 44. අද අවසන් ජයග්‍රහී අංකය අංක 77. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන මෙගා පව ලොතරැයියෙන් අපි මේ අවුරුද්දට විතරක් සුපිරි ත්‍යාගලාභීන් 5 දෙනෙක් එක්ක රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභීන් 64 දෙනෙක් බිහි කළා තියෙනවා.
5: Winning English letter is Z, super number is 1, winning numbers are 17, 3, 44 and 77.
4: අද මෙගා පව තුලින් රුපියල් 102 ජයග්‍රහකයෙක් බිහි වෙනවා. වාසනාවන්ත ලොතරැයිපත අලෙවි කරනවා පාදුක්ක NLB අලෙවි නියෝජිත WT ප්‍රියදර්ශනී මහත්මිය. ඒ අනුව අද දවසේ මෙගා පව තුලින් සමස්ත වාසනාවන්තීන් 74,403 දෙනෙකු අතරේ රුපියල් 44,25,120ක මුදලක් අපි බෙදා දුන්නා. ඔබේ විශ්වාසය අඛණ්ඩව තහවුරු කරමින් නිසැකවම දිනන ලොකුම සුපිරි තෑගි ඔබට දිනා දෙන මෙගා පව හෙට මෙගා සුපිරි තෑගි වටිනාකම රුපියල් 30,36,30,110ක්. පව සුපිරි තෑග රුපියල් කෝටියක්, ග්‍රෑන්ඩ් සුපිරි තෑගට සුපිරි මෝටර රථයක්. යලිත් රුපියල් කෝටි 8 ඉක්ම වූ සුපිරි තෑගක් ඔබ වෙනුවෙන් සූදානම්. ඒ නිසාම අපි ආරම්භ කරනවා ජාතියේ මහා ධන සම්පත ධන නිධානය 2322 වෙනි දිනු මැදිමේ වාරේ. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය G. මුල්ම ජයග්‍රහී අංකය අංක 30. ඊළඟට අංක 63. ඊළඟ ජයග්‍රහී අංකය අංක 38. ධන නිධානයේ අවසන් ජයග්‍රහී අංකය අංක 47. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන අපේ තවත් ලොතරැයියක් දන නිදානය මේ අවුරුද්දට විතරක් සුපිරි ත්‍යාගලාභීන් 3 දෙනෙක් එක්ක රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 36 දෙනෙක් රුපියල් ලක්ෂ 2 ජයග්‍රහකින් 530 දෙනෙක් අපි බිහි කරලා තියෙනවා.
5: winning english letters g winning numbers 13 63 38 and 47.
4: අද දන නිදානයෙන් රුපියල් ලක්ෂ 2 ජයග්‍රහකින් 3 දෙනෙක් අපි බිහි කරනවා. වස්නාවන්ත ලොතරැයිපත් අලවි කරනවා KG ශාන්ත දෙවිනුවර, KA සුනිල් කඩුවෙල, HA ධර්මසිරි ගුණාගොල්ල. ඒ අනුව අද දවසේ දන නිදානයේ සමස්ත වාසනාවන්තීන් 54,746 දෙනෙකු අතරේ රුපියල් 36,54,201 මුදලක් අපි බෙදාරි 2025 අවුරුද්ද ඉඳලා රුපියල් කෝටි 13ක්, රුපියල් කෝටි 12ක්, රුපියල් කෝටි 9ක් වගේම රුපියල් කෝටි 8ක් ඔබට දිනා දුන්න දන නිදානයෙන් හෙට ඔබ දිනා ගන්න ඔබේ සුපිරි තෑගි වටිනාකම රුපියල් 8,06,77,746. දශක ගණනාවක් පුළුල්ලේ රට පුරාම වාසනාවන්තීන් බිහි කරන ලොතරැයිලොව රජකිරුල මහජන සම්පත. මේ ආරම්භ කරන්නේ 6292 ජයග්‍රහී දින මැදිමේ වාරේ. අද මහජන සම්පතේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය ඉසෙට්, ජයග්‍රහී අංක 9,54,386. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන මහජන සම්පත ලොතරැයියෙන් අපි මේ අවුරුද්දට සුපිරි ත්‍යාගලාභීන් 13 දෙනෙක්, රුපියල් ලක්ෂ 25 ප්‍රථම ත්‍යාගලාභීන් 263 දෙනෙක් වගේම ලක්ෂපති වාසනාවන්තීන් 4,795 දෙනෙක් බිහි කරලා තියෙනවා.
5: winning english letters is actually numbers 954386.
4: අද මහජන සම්පතෙන් සුපුරුදු පරිදි රුපියල් ලක්ෂ 25ක ප්‍රථම ත්‍යාගලාභියෙක් අපි බිහි කරනවා. වාසනාවන්ත ලොතරැයිපත අලවි කරනවා පිළියන්දල LD සුරජ් ප්‍රියශාන්ත මහතා. ඒත් එක්කම ලක්ෂපති වාසනාවන්තීන් 14 දෙනෙකුත් අද දවසේ අපි බිහි කරනවා. වාසනාවන්ත ලොතරැයිපත අලවි කරනවා හෙට්ටි ආරච්චිගේ ප්‍රියන්ත හෝමගම, AM පොඩි මහත්තයා යටිගල්ලුඩුව, GMW අපොන්සු නිකවැරටිය, PB රණතුංග පිටකොටුව, LB අබේසුන්දර මිනුවන්ගොඩ, නිල්මිනි ජයතිලක බියගම, MAW මල්ලවාරච්චි මීරිගම, පද්මසිරි පීරිස් මාරවිල, MA කිත් සිරි කිරිල්ලවල, GS නානයක්කාර යක්කල, KKD සිරිසෝම රඹුක්කන, ජානකී හේමමාලා ගොකරැල්ල, KG ධර්මදාස වීරකැටිය තවත් වාසනාවන්තෙක් වවුනියාව දිස්ත්‍රික්කයෙන් බිහි වෙනවා. ඒ අනුව අද මහජන සම්පතේ සමස්ත වාසනාවන්තීන් 1,62,086 දෙනෙකු අතරේ රුපියල් 1,42,35,920 මුදලක් අපි බෙදා දුන්නා. දිනක ජයනියත මහජන සම්පතෙන් හෙට ඔබ දිනා ගන්න ඔබේ සුපිරි තෑගිය වටිනාකම රුපියල් 3,24,76,040ක්. අද වියදමට අද සම්පත මේ අවුරුද්දේ විතරක් රුපියල් 250,000 වාසනාවන්තීන් 452 දෙනෙක් බිහි කරලා තියෙනවා. ඒ විදිහට වාසනාවන්තීන් බිහි වෙන්නේ අද මහජන සම්පතේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයත් අවසන් අංක 4ක් ගලපා ගැනීමෙන්. ඒ අනුව අද සම්පත 867 වෙනි දින මැදිමේ වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය ඉසෙට්, ජයග්‍රහී අංක 43,86. අද සම්පත ටුඩේ විනින් ඉංග්‍රීසි ලෙටර් ඊස් ඉසෙට් ඇන්ඩ් ද විනින් නම්බර්ස් ආ 4386. ඒ අනුව අද දවසේ රුපියල් 250,000 වාසනාවන්තයෙක් අපි බිහි කරනවා. වාසනාවන්ත ලොතරැයිපත් අලවි කරනවා ඉන්ද්‍රානී සුවන්ලතා මහත්මිය කදුරු වෙල. ඒ අනුව අද දවසේ අද සම්පතෙන් බිහිවන වාසනාවන්තයින් අතර රුපියල් 76,22,480 මුදලක් අපි බෙදා දුන්නා. අදත් ලොතරැයි වර්ග 8කින් රට පුරාම ජයග්‍රහකින් 5,78,484 දෙනෙක් අපි බිහි කළා. ඔවුන් අතරේ රුපියල් 5,12,95,880 මුදලකුත් අපි බෙදා දුන්නා. හෙට දවසේදීත් ඔබේ ජීවිතයට වාසනාව අරගෙන ඉන්න අපි සූදානම්. ඒ නිසාම මතකයේ තියාගන්න ජීවිතයේ සිහිනයට
5: වාසනාවේ ආශිර්වාදය
4: MLB.

කරන ලද ආර්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනා විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේනම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තියින් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැතැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණ කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදු දහමේ යන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන්

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ

ඒ නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

සබාධමේ අපූරු නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සෝබා දහමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

ඒ ස්වභාවයේ කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර පිටත

ඉරතු විපර්යාසයෙන් හටගන්නා රෝග, කයේ අනිසිභාවිතයන් නිසා හටගන්නා රෝග, උපක්‍රමික රෝග, කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේකවිධ රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයෙහිවත් ධම්ම නියාමයයි.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

ඒ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගත හොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන

උත්තර නිකායි දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

0: गजकसूत्र देशनाव देश ज्ञानन वहंसी गंपुल मीतलाव कुहुमन रुवनपा मूल महाविहाराधिपति पूज्यपाद गणी कुबरे शांत स्वामी वहंसी
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න. නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසම්නිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්නිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිප්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පොල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේකුමාර

ආනුභාවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජ බය සොර සතුරු කරදර ගිනිබිය තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරුව

ලෙසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළේ වයඹ ශ්‍රීසත් ජයදහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම, පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතයේ මා තැහැරලා සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත්වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළුවන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි, කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රසණය මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා.

කය වචනය මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණේ ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද මම යන මායාවෙන් මම මිදෙමින් සිටින නිසා මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙයවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලි තලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහි නුවණ නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගුහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරි ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්ති

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයාණන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලයේ තමයි මේ පිළිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබයේ මෙනෙහි කිරීම තුලින්, ඔබයේ සජ්ජායනා කිරීම තුලින්, ඔබයේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

ආ ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා.

බුදුගුණ කියනකොට අහන ඇත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහහඬින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහහඬින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන් ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන් සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තු වෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් ශාන්ත

0: FM 93.5 FM 93.5 FM 93.7
1: Lakhanda Radio ITN

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිටින සසතයන් වෙතද විකාශය වෙයි. පිරිතෙහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

භීන් අතර අගතන් පත්‍රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරග

කලි පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා කොට වදාළේ පාදුර ගංගුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැවි සෝමරතන ස්වාමී.